0: 93.5 FM 93.7 La Khanna Radio ITN.
1: ලකරාගෙන ඉන්න වෙලාව දෙපහයි විනාඩි 46.

0: Radio ITN. ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්.
1: අයබෝවන්, සුබ දවසක්. එක්තරා ගමක හිටියා තරුණියක්. එයා හැම වෙලාවෙම හිටියේ ලොකු ආතතියකින් වගේම දුකකින්. එයාගේ ප්‍රධානම ප්‍රශ්නය වුණේ අනිත් මිනිස්සු එයා ගැන මොනවද කියන්නේ, අනිත් අය කොහොමද ජීවත් වෙන්නේ කියන එක ගැන නිතරම හිතන එක. අර මිනිස්සයා මට බැන්නා. අර යාළුවා මාව අමතක කළා. මිනිස්සු හැමතිස්සෙම මගේ වැරදිමයි හොයන්නේ. ඔන්න ඔය විදිහට අනුන්ගේ කතා, අනුන්ගේ ජීවිත ගැන හොයලා හොයලා එයාට තමන්ගේ වැරදික කරගන්න එක සම්පූර්ණයෙන්ම අමතක වෙලායි තිබුණේ. දවසක් මේ තරුණයා ගමේ හිටපු වයවෘද ගුරුවරයෙක්ගාවට ගියා. ගුරුතුමනි, මම හැමදාම අනුන්ගේ කටවල් වහන්න, මිනිස්සු මාව හොඳයි කියයි කියලා හිතලා හැමතිස්සෙම හැම දෙයක්ම හොඳින් කරන්න මහන්සි වෙනවා. ඒ වුණාට මගේ හිතේ සාමයක් නැහැ. මම කොහොමද මේ බරෙන් නිදහස් වෙන්නේ කියලා ඔහු ප්‍රශ්න කරනවා. ගුරුවරයා හිනා වෙලා එයාගේ අතට පුංචි කණ්ණාඩියක් දෙනවා. දීලා කියනවා, පුතේ, ඔය කණ්ණාඩිය අරගෙන ඉස්සෙල්ලාම ඔයාගේ මූණ හොඳට බලන්න. ඊට පස්සේ ගමට යන්න. ගමේ යනකොට මිනිස්සු වෙනදා විදිහට මාවට බනී විවේචනය කරයි. ඒ හැම වෙලාවකම අනුන්ගේ මූණවල් බලන්නේ නැතිව මේ කණ්ණාඩියෙන් ඔයාගේ මූණ විතරක් බලලා ඉදිරියට යන්න කියලා. තරුණයාට මුලදී මේක තේරුනේ නැහැ. හැබැයි එයා ඒක කරන්න පටන් ගත්තා. එයා ගමට

0: යනකොට මිනිස්සු එක එක විදිහ කතා කිව්වා, විවේචනය කළා. ඒත් එයා අනුන්ගේ පැත්ත බලන එක සම්පූර්ණයෙන්ම නවත්තලා තමන්ගේ ගමන, තමන්ගේ වැඩපළ දිහා විතරක් බලාගෙන ඉස්සරහටම ගියා. ටික දවසක් යද්දී මිනිස්සු මේ පුද්ගලයා ගැන කතා කරන එක නැවැත්තුවා. මොකද අනුන්ගේ කතාවලට ප්‍රතිචාර නොදක්වනකොට, අනුන් ගැන අවධානය දෙන එක නතර කරනකොට, ඒ ඍණාත්මක ශක්තිය තමන්ට ආරෝපණය වෙන්නේ නැති බව මේ තරුණයා තේරුම් ගත්තා. ඊට පස්සේ එයා තමන්ගේ වයවෘද්ධ ගුරුවරයා ගාවට ගිහිල්ලා කියනවා, ගුරුතුමනි, දැම්මට අනිත් අයගේ කතා කිසිම දෙයක් දැනෙන්නේ නැහැ, මට පුදුම සැහැල්ලුවක් දැනෙනවා කියලා. ගුරුවරයා හිනා වෙලා මෙහෙම කියනවා, ඔයා අනුන්ගේ ජීවිත කියවන, අනුන්ගේ විවේචන වලට උත්තර දෙන තාක්කල් ඔයාගේ ජීවිතේ ලියවෙන ලස්සන පිටු ඔයාටම නැති වෙලා යනවා. ඔයා අනුන් ගැන හිතන එක නවත්තලා ඔයාගේ අරමුණු සහ ඔබේ සතුට වෙනුවෙන් විතරක් අවධානය යොමු කරන දවසට ඔය විදිහටම ඔයාගේ මනසට සැබෑ සාමය අත්පත් කරගන්න පුළුවන්. අපි ගොඩාක් වෙලාවට අපේ ජීවිතේ කාලය සහ ශක්තිය නාස්ති කරන්නේ මිනිස්සු මට මොනවා කියනවද, අරයා මාව අනුමත කරයිද කියලා හිත හේද. මතක තියාගන්න, ඔබේ ජීවිතේ රියදුරු ආසනයේ ඉඳන් වාහනය පදවන්න ඕනේ ඔබ විසින්ම තමයි. පිටිපස්ස සීට් එකේ ඉඳන් කෑ ගහන මිනිසුන්ගේ කතා අහහ එක එක සැරේට පාර මාරු කරන්න යන්න එපා. අදම අනුන්ගේ විවේචන අමතක කරලා ඔබේ හීන, ඔබේ මානසික සාමය සහ ඔබේ අනාගතය වෙනුවෙන් විතරක් ප්‍රමුඛ අවධානය ලබා දෙන්න. ඒ ධනාත්මක වෙනස ඔබට අනිවාර්යයෙන්ම බෙදගන්න පුළුවන් බව මතක තියාගන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
1: ජීවිතය දිනන්නට
2: positive vibes with Charmy.

0: Radio ITN.
1: Belau dah hai binari kai.
2: Mei pei, moy mata kirima. Surai kimu magatunda.
3: වාහනයක ගමන් කරන විට නිතරම ආරක්ෂිත බඳපටිය පැළඳීමට අමතක නොකරන්න.
2: සුපර් ගමනක් පරිස්සමින් ගිහින්.
4: දෙත්තා

0: අයිබෝන් සුබ දැසනක් වාසනාවන්ත ජයග්‍රහී දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඔබ සියලුම දෙනාට. අද ඔක්තෝබර් මාසයේ 8 වෙනිදා බ්‍රහස්පතින්දා දවස තවත් ජයග්‍රහී අලුත් දවසක් මේ විදිහට ආරම්භ කරන්නයි අපි සූදානම් වෙන්නේ. අදත් අපි සූදානම් ලංකාවේ වගේම ලෝකයේ සිදුවන දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිලවේ බඩ විසා ලක්කන ප්‍රවෘත්තිංශය ගෙනෙන තොරතුරු ලක්කන මෝර්නින් න්ියුස් සලට් තුලින් ඔබට කියන්න. දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය අද සඳහන් වෙන්නේ ළමා රෝහලට CT ස්කෑන් යන්ත්‍රයක් දෙන බව කියා මිලියන 10ක් වංචා කිරීම ශිරන්ති රිමාන්ඩ්. අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට තොරතුරු සටහන් කරනකොට සියලුම පුවත්පත් ප්‍රධාන සිරස්තලයේ විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවටගත් ශිරන්ති 13 වෙනිදා දක්වා රිමාන්ඩ්. ශිරන්ති හෘද රෝගියෙක්. රිමාන්ඩ් කළොත් ඇගේ ජීවිතයට හානියක් වෙන්න පුළුවන්. ශිරන්තිගේ නීතිඥයා කියයි කියලා සඳහන් වෙන්නේ සිටි ස්කෑන් එකට දුන්න මුදල් ශිරන්ති පෞද්ගලිකව භාවිතා කරලා විමර්ශන අවසන් වන තෙක් රිමාන්ඩ් කරන්න අල්ලස් කොමිසම කියයි. මගේ සේවාදායකයා ස්ලිප් ඇප්නියා රෝගයෙන් පෙළෙනවා. නින්ද යන්නේ මැෂින් එකක් ආධාරයෙන්. ප්‍රදීප් කාරේව සමගේ නීතිඥයා සඳහන් කරයි කියලත් අද වාර්තා කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට දිවයින පුවත්පතේ තිකම ලංකාදිවි පුවත්පතට තව දහනය යොමු කරමු. සිරිලිය ගිනුම ශිරන්ති රිමාන්ඩ් සල්ලි එකතු කර කොළඹ හතෙන් ගියක් අරගෙන අල්ලස් කොමිසම උසාවියට දන්වයි බැංකුවෙන් සල්ලි දුන් ප්‍රදීප්ට ඇප කියලයි සඳහන් වෙන්නේ ලංකාදීප පුවත්පතේ. අද මේ සම්බන්ධයෙන් ඩේලි නිවුස් පුවත්පතතරතුරු සටහන් කරනවා. සිරිලිය සවිය ෆවුන්ඩේෂන්ස් 10 මිලියන් රුපීස් සියබොක් කේස්. Shiranti Rajapaksha remanded former NSB chairman Karyavasam gets bail. For the more detailed form, First Lady Shiranti Rajapaksha was remanded until 13th of October by the Colombo Chief Magistrate Court yesterday following her arrest by the Commission to investigate allegations of bribery or corruption. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් දීර්ඝ විස්තර සහිතව තොරතුරු සටහන් කරලා තියෙන අපි අවධානය යොමු කරනවා වැඩිදුර තොරතුරු වලට. ලංකාදීප පුවත්පතේ රෝෂන් තුෂාරය අද වාර්තාව අරගෙන ඉන්නේ කාන්තා සහ ළමා සුභසිද්ධිය වෙනුවෙන් ආරම්භ කළ සිරිලිය සවිය සමාජ සත්කාර ආයතනයේ මුදල් සාපරාදී සාවාද්‍ය පරිහරණය කළේයයි අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ වික්‍රමසිංහ මහත්මිය ලබන 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය ඊයේ නියෝග කළා. අද මේ සම්බන්ධයෙන් නැතුල් පිටුවලත් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු. අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු කොහොමද සටහන් කරන්නේ කියලා බලන්න. මහේස්ත්‍රාත්වරිය සිය නියෝගයේ ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර සිටියේ සැකකාරියට මරණාසන්න රෝගී තත්වයක් සහ හෘද රෝගී තත්වයක් ඇති බවත් විත්ති පාර්ශවයෙන් කරුණු ඉදිරිපත් කළද එම රෝගී තත්වයන් තහවුරු කරන සහතික සහ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවයි. සැකකාරිය පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බැවින් ඇපදීමට නම් සුවිශේෂී කරුණු අවශ්‍ය බවද පෙන්වා දුන්නා කියලයි සඳහන් වෙන්නේ. සිරිලිය සවිය ගිනුමට මුදල් බැර කර රජයට පාඩුවක් කිරීම සම්බන්ධයෙන් අල්ලස් පනතේ 70 වගන්තිය යටතේ අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ ජාතික ඉදිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියව සම්මහතා අපමත මුදා හැරීමටද නියෝග කර තිබෙනවා. කාන්තා සහ ළමා සුභසිද්ධිය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ මූලිකත්වයෙන් ආරම්භ කළ සිරිලිය සවිය සමාජ සත්කාරක සංවිධානයේ බැංකු ගිණුමට රජය ඇතුළු විවිධ පාර්ශ්වයන්ගෙන් මුදල් ලබාගෙනම මුදල් ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ පුද්ගලික පරිහරණයට යොදාගෙන ඇති බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම ඊයේ සඳහන් කළා කියලා තමයි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව ඇතුල් පිටුවල තොරතුරු සටහන් කරලා තියෙන්නේ. නිසි ක්‍රමවේදයන් තොරව සිරිලිය ගිනුමට මිලියන 10ක් බැර කිරීම NSB හිටපු සභාපතිට ලක්ෂ 100ක ශරීර ඇප දෙකක් කියලත් අද සඳහන් කරලා තියෙනවා. දිනමින පුවත්පතේ රොෂෙල් ප්‍රනාන්දු සහ පාරින්දයා ගුණදාසයි මේ සම්බන්ධයෙන් අද තොරතුරු අරගෙන ඉන්නේ වැඩිදුර තොරතුරු විදිහට. Let's move to the Daily News newspaper. Former FM Rohita remanded until trial end. Furthermore, detailed former Foreign Affairs Minister Rohitha Bhogolagama, who was arrested by the Commission to investigate allegations of bribery or corruption, has been remanded in custody until the conclusion of the trial. Akila Nadishani Bandara, the Argeninwa Dinaminator, may Sambandi in Toroturu, Hitapu Emati Bhogolagama Nadu Avasanvanaturu remand. Dushana Chodanavak Sambandin, Alas Komisama Visin, Adikarne, Gunukaratibin and Aduakata, Avastaki Hipeka Dima Penny, Nositi Manisa, Virta Varantunikutkara City, the Alas Komisama Visin, Atarango to Ganulabu, Hitapu Amate, Rohitha Bhogolagama, Nadu Vibahagi Avasanvanate, Krakshita Bandana Garagata Karanalisa. කොළඹ මහාධිකරණයේ නියෝග කර තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. අද සියලුම පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තියෙනවා. Rohitha Bhogolagama නඩු අවසන් වනතුරු රිමාන්ඩ් කියලායි AJA අබේනායක අද දෙවයිනට ගෙනෙන තොරතුරු වල සටහන් වෙලා තියෙන්නේ. අතුරු සිරස්තලයක් විදිහට අද වාර්තා කළා තියෙනවා. මහාධිකරණය විසින් නිකුත් කරන ලද වරෙන්තු නියෝගයක් අනුව හිටපු අමාත්‍ය නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර Rohitha Bhogolagama මහතා Alas ho dushana vimarshana commission sabha visini atadangota gena thibenawa kiyala thamai ada e sambandhayen divayina puwatpate satahana vela tiyenne. Edekama api avadahana yomu karamu ada lakkhana pravrutiyanshe genena tolaturu walata etam bankolot deshapalana kandayam rata tula aushadha hinga bawata asatya prachara gena yana bawa vaidya Nalinda Jayathissa mahata pavasanawa. ඔවුන්ගේ අරමුණ ඖෂධවල මිල අසීමිත ලෙස ඉහළ දමා ගැනීම බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්න කියලා.
1: 2022 ජූනි මාසේ 6 වෙනිදා මේ රටේ ආර්ථික අර්බුදයක් පැවති වෙලාවේදී ඖෂධ හිඟයක් තිබුණා. ඒ මොහොතේදී LRH එකත් තමන්ගේ රෝහලට අවශ්‍ය කරන ඖෂධ ප්‍රමාණයක් පිළිබඳව ඒ කාලේ වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. අන්න ඒ වෙබ්සයිට් එකේ තිබුණු දෙයක් අරගෙන තමයි මේ පුද්ගලයා මාධ්‍ය සාකච්ඡාවක් කළේ. ඔහු වෙන කවුරුවත් නෙමෙයි, සජබ නාගරික මන්ත්‍රීවරේ. මේගොල්ලෝ කොතරම් දේශපාලන බංකොලොත් කියලා හිතා ගන්න පුළුවන්. රටේ යම් තැනක ඖෂධ සැපයීමේ යම් ඖෂධයක ප්‍රශ්නයක් ආවොත් මොකද සමහර ලාවට කළ යුතු ක්‍රියාමාර්ග පවතිනවා. මේ ඕනෑම අධ්‍යක්ෂවරයෙකුට ඕනෑම වෛද්‍ය අධිකාරීවරයෙකුට තමන්ගේ ගබඩාවල පවතින ඖෂධ හෝ මෙන්න මේ ශල්‍ය උපකරණවල හිඟතාවයක් ඇතිවන බවට දැනුනොත් හිඟේ ඇතිවෙන්න කලින්ම අපේ වෛද්‍ය සැපේ මංශයට ඒක දැනුම් දීලා නිසි අවසරය ලබාගෙන ඉතාම කඩනමින් ප්‍රාදේශීය මිලදී ගැනීම කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය කරන මුදල් රජය ලබා දීලා තිබෙනවා. ඉතින් සමහර ඖෂධ පවතිනවා අපිට ක්වොන්ටිටි එක ප්‍රමාණය අඩුවෙන් අවශ්‍ය කරන ඒවා. අපි අසල්සි රටවලට ඉන්දියාවට එහෙම අපි පරිත්‍යාග හැටියට මේවා ලබා දෙන්න කියලා ඉල්ලීමුත් කරන ඒවත් ලබා දෙනවා. මෙහෙම තමයි මේ කලමනාකරණය කරගෙන යන්නේ. අපිට කියන්න පුළුවන් අපි බාර ගන්නකොට තිබුණු ඖෂධ සැපයීමේ තිබුණු බරපතල ප්‍රශ්න ප්‍රමාණය සැලකිලි මට්ටම විසීලා තිබෙන්නේ. සමහර තැන්වල තිබෙන ඖෂධ ඒ කීපෙක හිඟියත් මගහරවා ගනිමින් යනවා. මේ සමහර අය මේ කටයුතු කරන්නේ අතර මේක තිබෙනවා වෙන පුද්ගලික සහ වාණිජ අරමුණක්. ඒ මේ ඖෂධ හිඟයි කිව්වට පස්සේදී එළිය මාකට් එකේ මිල වැඩි කරන්නට සමහරට අවස්ථා සලසා දීම මේක දැනුවත්තු කරන වැඩක්. යම් ඖෂධයක් හිඟයි කියන එක ප්‍රචාරය කිරීම ඇතුළේ උන් බලාපොරොත්තු වෙන ඖෂධයේ මිල අසීමිත ඉහළනම් වගන්නට. එතකොට රෝගීන්ට ඒ අධික මිලට ඖෂධ මිල දී ගැනීමට උන් ඒ පැත්තට තල්ලු කරනවා.
0: Government exploring legal action against companies restricting fuel supplies. For the more in detail, the government plans to seek legal advice against private fuel companies under the term of agreement and the powers vested in the ministry under the Ceylon Petroleum Corporation Act if they attempt to restrict fuel supplies. Energy, Ports and Civil Aviation Minister Anuradha Karunathilake told Parliament, responding to the questions raised by Samagi Janabalavegi MP S.M. Marikar in Parliament yesterday. Ada me sambandhinot sielum puwatpat wagema lakkhana pravrutiyansha toroturu satahan kala thibuna api avadahane yomu karana ada dinamina puwatpatata me sambandhayen toroturu satahan wenne kohomada kiyala balanna. Tel sapayuma digatama seema kalot neethimeya piyawara gannawa balashakti amaatya Anuradha Karunathilake kiyai. Swarna Vijay Konsa Sandhya Karunaratne ada warthawa aragenne. මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් විසින් ඉන්ධන සැපයීම සීමා කරමින් මහජනතාව අපහසුතාවයට පත් කිරීමට උත්සාහ කරන්නේ නම් එම සමාගම්වලට එරෙහිව ලබාගත හැකි නීතිමය පියවර නීති උපදෙස් ලබා ගැනීමට රජය කටයුතු කරන බව වරාය සහ සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය Anuradha Karunathilake මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළා කියලයි සඳහන් වෙන්නේ. රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බව ඉන්ධන පෙරවුම්හල් හිමියන්ගේ සංගමේ සභාපති කුමාර රාජපක්ෂ මහතාද සඳහන් කළා. ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග පවතින බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.
2: ලංකාවේ කිසිම තෙල් අර්බුදයක් නැහැ. තෙල් ඇති වෙන්න ලංකාවේ තෙල් තොග තියෙනවා. නමුත් මේ විදේශීය සමාගම් තුනම RM Parks, LIOC සහ Sinopec සමාගම් තුන තෙල් බෙදා හැරීම සීමා කරලා තියෙනවා. මේ සම්බන්ධව අපි අතිගරු ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. එතුමා මැදිහත් වෙලා රුපියල් 70ක සානාධාරයක් ඩීසල් වලට දීලා තිනවා. පෙට්‍රල් වලට රුපියල් 1000ක සානාධාරයක් දීලා තිනවා. ඉතින් ඒ අනුව තත්ත්වය ටිකක් සමනයකට පත් වෙලා තියෙනවා. අද වෙනකොට මේ ආයතන යම් තාක් දුරට තෙල් නිකුත් කරන්න පටන් අරගෙන තියෙනවා. මුලින් තිබුණට වැඩිය දැන් තෙල් බෙදාහැරීමක් සිදු වෙනවා. ඉතින් අපි මහ ජනතාවට කියන්නේ කලබල වෙන්න එපා, නිකන් තෙල් පෝලිම් වල ඉන්න එපා. ප්‍රශ්නේ ඇවිල්ලා මේ තෙල් සමාගම් පරිපාලනය කරන්න නියාමන කොමිෂන් සභාවක් නැති එක. අපි මේක දිගටම කොම්පැනි ලංකාවට පැමිණෙනකොට කිව්වා මේ කොම්පැනි නියාමනය කරන්න ඕන කියලා. එහෙම නියාමනය කරන්න එහෙම කොමිෂන් සභාවක් පත් කළා නැහැ. ගරු ඇමතිතුමා තමයි බලධාරියා හැටියට ඉන්නේ නියාමනය කරන්න. ඉතින් මේ ගැන නීති පනවල යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්න ඕන කියලා හිතනවා.
0: ලකන මොර්නින් නිවුස් සලට අහගෙන ඉන්න වෙලාව 2:15.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් ඈ කිදිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
4: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.

0: ලක්කන මොර්නින් නිවුස් වලට හගෙන ඉන්න වෙලාව 2:00 විනාඩි 17යි.
1: දෙන්නේ මාරාතිකයි.
2: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍ය අංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
1: ඩෙංගු මාරාතිකයි. දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්.

0: වෙලාව දෙහයයි විනාඩි 19 වෙනි අවතත් ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් සමගින් අපි සූදානම් දින වින පුවත්පතට අවධානය යොමු කරන්න. 2027 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ස්වර්ණා විජේකෝන් සහ සන්ධ්‍යා කරුණරත්නයි අද වාර්තාව අරගෙන ඉන්නේ. 2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත කාම්කරු අමාත්‍ය සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළා. ලබන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත 90 වැඩිම මුදල වන රුපියල් 856 බිලියන 853 මිලියනයක් වෙන් කර ඇත්තේ මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශ වෙනුවෙන් කියලා දිනමින පුවත්පත සටහන් කළා තියෙනවා. මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලත් අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කළා තියෙනවා. අපි අවධානය යොමු කරමු කොහොමද මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු සටහන් වෙන්නේ කියලා බලන්න. රාජ්‍ය පරිපාලන පළාත් සභාව සහ පළාත් පාලන අමාත්‍යංශය සඳහා රුපියල් බිලියන 651ක් සහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් රුපියල් 590 බිලියන 499 මිලියන 998 දහසක් වෙන් කර ඇති බව සඳහන් කරලා තියෙනවා. ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය සඳහා රුපියල් බිලියන 500ක් වෙන් කර ඇති බවත් සඳහන් කරලා තියෙනවා. මේ ආකාරයෙන් සියලුම දත්ත සමගින් අද දිනමින පුවත්පත දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා ඇතුල් පිටුවල මේ සම්බන්ධයෙන්. හිටපු පොලිස්පති දේශබන්දු ඇතුළු 9කට අධිචෝදනා. වැලිගම W15 හෝටලයට වෙඩි තැබීම කියලායි සටහන් වෙන්නේ. අද අකිල නදේශානි බණ්ඩාර වාර්තාව අරගෙන එනවා දිනමින පුවත්පතට. වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් 9 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මාතර මහාධිකරණයේදී ඊයේ අධිචෝදනා බාර දුන්නා. දේශබන්දු තෙන්නකෝන් ඇතුළු කොළඹ අපරාධ කොට්ටාසේ එවකට සිටි වැඩබලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සල්ම් ද සිල්වා, පොලිස් පරීක්ෂක මහේෂ් දුනුසිංහ, පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත ඇතුළු නිලධාරීන් 9 දෙනෙකු සඳහා මේ අයුරින් අධිචෝදනා ලබා දුන්නා කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ. ඇතුළු පිටුවලත් අද තොරතුරු සටහන් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන්. උප පොලිස් පරීක්ෂක රොෂන් මදුරංග, පොලිස් සැරයෙන් ප්‍රසන්න කුමාර, පොලිස් කොස්තාපල් සුපුන් ප්‍රියශාන් සහ රියදුරු පොලිස් කොස්තාපල් ගිහාන් පියතිස්ස යන අයටයි අධිචෝදනා බාර දෙනු ලැබුවේ. මහාධිකරණ මිනිසුරු මාතර මහාධිකරණ මිනිසුරු නන්දන අමරසිංහ මහතා ඉදිරියේයි එසේ අධිචෝදනා බාර දෙනු ලැබුවේ කියලා අද දිනමින පවත්පත සටහන් කරනවා වැඩිදුර තොරතුරු විදිහට. වනාත විල්ලුවේ ත්‍රස්ත පුහුණු කඳවුරක් පවත්වාගෙන යෑම. වරද පිළිගත් දෙදෙනා බරපතල වැඩ සහිතව දස වසරක් හිරේට. අද චන්දන ජයවීර වාර්තාව අරගෙන එනවා දිනමින පුවත්පතට. මේ සම්බන්ධයෙන් පොත්තලම ලැක්ටෝස් වත්ත ප්‍රදේශයේ ත්‍රස්ත පුහුණු කඳවුරක් පවත්වාගෙන යෑමේ චෝදනාව යටතේ නඩු පවරා සිටි තවත් පාස්කු නඩුවක චෝදිතයින් දෙදෙනෙකුට ඊයේ කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 10ක සිට දඩුවමක් නියම කළා. කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ සභාපති වෙනිසුරු නලින් අලුත්ගේ, රශ්මික සිංගප්පොලිස් සහ අනිකුත් අයගේත් නම් ඇතුල් පිටුවල අද සඳහන් කරලා තියෙන, අපි ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරමු. නයනා සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත වෙනිසුරු මඩුල්ල විසින් මෙම දඬුවම් නියෝගය ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙලෙස සිර දඬුවම් නියම වූයේ නඩුවේ පළවෙනි සහ දෙවැනි විත්තිකරුවන් වූ අබු හනීපා මොහොමඩ් මුෆීස් සහ අමීර් හම්සා මොහොමඩ් හමාස් යන තැනැත්තන්ටයි කියලා තමයි සඳහන් වෙන්නේ. මෙම නඩුවේ පළමු සහ දෙවැනි විත්තිකරුවන් දෙදෙනා මීට පෙර ඉදිරිපත් කර තිබූ නිවැරදි කරුවන් යන උත්තරවාදය ඉල්ලා අස්කර ගනිමින් තමන් වරද පිළිගෙන කෙටි ක්‍රමයකට නඩුව අවසන් කිරීමට පසුගියදා කැමැත්ත පළ කරන ලදි කියලයි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. එතකම අද සියලුම පුවත්පත් මේ ගලගොඩත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් තොරතුරුත් සටහන් කරලා තියෙනවා. දිවයින පුවත්පතට අවධානය යොමු කරනවා අපි. ඥානසාර හිමි උසාවි ගෙනෙන විට හිමිවරු පිරිත් කියති. ජනාධිපති අනුරට වරද නිවැරදි කරන්න පුළුවන් පිටිදුවේ සිරිදම්ම හිමි සඳහන් කරනවා කියලා තමයි අද කමල් බෝගොඩ දිවයිනට ගෙනෙන වාර්තාවේ සටහන් වෙලා තියෙන්නේ. ඥානසාර හිමියන්ට කළ දේ ගැන මහනා හිමිවරුන් සමග සාකච්ඡා කරනවා. මැදගම ධම්මානන්ද නාහිමි සඳහන් කරනවා කියලා අද සමන්ති වීරසේකර දෙවයිනට ගෙනෙන තොරතුරු වල සටහන් කරලා තියෙනවා වැඩිදුර තොරතුරු විදිහට. එතකම මේ සම්බන්ධයෙන් අද ලංකාදීප පුවත්පතත් තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරනවාද ඒ සම්බන්ධයෙන් කොහොමද ලංකාදීප පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙන්නේ කියලා බලන්න. ඥානසාර හිමිගේ සිවුර ඉවත් කිරීම මහානා හිමිවරුන්ගේ අප්‍රසාදය කියලායි අද තොරතුරු සටහන් කරලා තියෙන්නේ. ඒත් එක්කම ඩේලි නිවුස් පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. Removal of Venerable Ñānasāra Thera's robe wrong, Asgiri Chapter 8. For the moon detail, the registrar of the Asgiri Chapter, Venerable Medagama Dhammānanda Thera, said the steps taken by prison officials to remove the robes of Venerable Galgudathi Ñānasāra Thera, who was imprisoned after being sentenced by the court when he was presented before the court again, cannot be approved, and that this may set a wrong precedent. අද මේ සම්බන්ධයෙන් තොරතුරු සියලුම පුවත්පත් සටහන් කරනකොට ලක්කන ප්‍රවෘත්ති අංශයත් වාර්තා කරනවා මේ විදිහට. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අනපනත් සහ නීත්‍ය නියෝග අනුව වසර 3කට වඩා සිරදඬුවමකට ලක්ව සිටින සියලු පුද්ගලයින් නඩු කටයුතු සඳහා අධිකරණයේ පෙනී සිටිය යුතු වන්නේ අදාළ බන්ධනාගාර නිල ඇඳුමෙන් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා සඳහන් කරනවා. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
1: බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ තියෙන නිත්‍ය නියෝග සහ දෙපාර්තමේන්තු නිත්‍ය නියෝග වගේම අනපනත් තියෙනවා. ඒ අනපනත් අනුව බන්ධනාගාර ගත වෙච්ච නියවාසිකයෙකුට විශේෂයෙන්ම සිර ඇඳුමක් ලබා දෙනවා අපි. ඒ සිර ඇඳුම ඔහු බන්ධනාගාරයේ සිටින තාක්කල් ඒ සිර ඇඳුම ඔහු අඳින්න ඕන. විශේෂයෙන්ම පූජකෝතුමන්ලා බන්ධනාගාර ගත වුණාම එම සිර ඇඳුම අපි ඒ පූජකෝතුමන්ලාට ලබා දෙනවා. ඒ වගේම එතුමන්ලා උසාවි ගරු අධිකරණයට යනකොට එම ඇඳුමට අමතරව බන්ධනාගාරයෙන් ලබා දෙන ඇඳුමකින් සැරසී යන්න ඕන. විශේෂයෙන්ම අවුරුදු 3ට අඩු පූජකෝතුමන්ලා බන්ධනාගාර ගත වුණොත් එම ඇඳුමෙන්ම ඔහුගේ වස්ත්‍රයෙන් යන අවසර ලබා දෙන්න පුළුවන් අධිකාරතුමාට. ඊට අමතරව අවුරුදු 3ට වැඩිය සිරදඬුවම් නියවෙච්ච පූජකෝතුමන්ලාට අනිවාර්යයෙන්ම තමන්ගේ බන්ධනාගාරයෙන් දෙන නිල ඇඳුමකින් සැරසී ගරු අධිකරණයට යාමට අවස්ථාව ලබා දෙනවා.
2: වසර 3කට වැඩි දඬුවම් ලබන ඕනම රටේ ජනාධිපතින් ඉඳලා පල්ලෙහාට යනකම ඕන කෙනෙක්ට මේක අදාළද?
1: මේක අදාළයි. මේ අවස්ථාවන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ විවිධ ආගම් වලට අයත් පූජකෝතුමන්ලා 63 පමණ බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ සිරදඬුවම් විධිමින් පවතිනවා. මෙම ආකාරයටම එම පූජකෝතුමන්ලත් සමන්ගේ බන්ධනාගාරයට අයිති නිල ඇඳුම් ඇඳලා සමන්ගේ දඬුවම මේ අවස්ථාවේදී ගෙවමින්
3: පවතිනවා.
0: ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් අහගෙන ඉන්න වෙලාව 2:27යි.

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
3: AWB Rolados වසර 25ක විශ්වාසය දිනසට ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB Rolados කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB Rolados 0772311400
4: FM 93.5 FM 93.7 ලකන Radio ITN

0: වෙලාව 2:00 විනාඩි 29 එපිසෝඩානම් දිනමින පුවත්පතර අවධානය යොමු කරන්න. අද සඳහන් කරලා තියෙනවා ගෝලීය ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී දිනමිනට සම්මාන දෙකක් කියලා අද මේ සම්බන්ධිනුත් තොරතුරු සටහන් කරලා තිනවා. ඒත් එක්කම මේ ග්‍රාම නිලධාරීන් 1540කට අද ජනපති අතින් ස්ථිරපත් වීම කියලායි සඳහන් වෙන්නේ. රංචලා වික්‍රමසිංහ වාර්තාව අරගෙන එනවා. ග්‍රාම නිලධාරී සේවා නව ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ග්‍රාම නිලධාරී සේවයේ 3 වැනි ශ්‍රේණිය සඳහා ප්‍රථම වරට ග්‍රාම නිලධාරීන් 1540ක් බඳවා ගැනීමට රජය පියවරගෙන තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. අතුල් පිටුලත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු. නව ග්‍රාම නිලධාරීන් සඳහා ස්ථිරපත් වීම ලිපි ජනාධිපති අනුර කුමාර දිස්ත්‍රානායක මහතා අතින් අරලියගහ මන්දිරයේදී අද පිරිනැමීමට නියමිතයි. පත්වීම් ලබන මෙම 1540 දෙනා 2026 වර්ෂයේ ඔක්තෝබර් මාස 12 වැනිදා සිට ක්‍රියාත්මක වන මාස 3ක කෙටි කාලීන පුහුණුව සාර්ථකව අවසන් කිරීමෙන් පසුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් අදාළ සේවා ස්ථාන කරා යොමු කරමින් ග්‍රාම නිලධාරී සේවයට නිල වශයෙන් ඇතුළත් කර ගැනීමට නියමිතයි කියලායි අද දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. දෙකම අපි ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරන්නයි සූදානම් වෙන්නේ. පෞද්ගලික සරසවි අධ්‍යක්ෂ ලක්ෂ 3ක වංචාවට දැලේ. අද මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලයි තොරතුරු සටහන් කරලා තියෙන්නේ දීර්ඝ විස්තරයක් සහිතව. ඒත් එක්කම සඳහන් වෙනවා ද කච්චතිව ගිවිසුමට අපි අත තියන්නේ නැහැ. ඉන්දීය රජය කියයි කියලත් සඳහන් කරලා දෙනවා. ලංකාදීප පුවත්පතමයි මේ සම්බන්ධයෙන්ුත් තොරතුරු සටහන් කරන්න. ඇතුල් පිටුවලයි අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙන්නේ ලංකාදීප පුවත්පත. අපි කෙටි විරාමයක් ලබා ගන්න සූදානම්. මේ විරාමයේ අනතුරු අපි නැවතත් මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඔබ වෙත ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. අද දිනමින පුවත්පතත් සඳහන් කරලා තියෙනවා මේ අනෝජන්ට සමාව ලබා දීම සම්බන්ධයෙන් තොරතුරු. ඒ සම්බන්ධයෙන් අද අනිකුත් පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙනවා. රැඳි සිටින FM 93.5 93.7 ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක. මෙලව 2:31.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

අපිසුදා නම් දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේදී නොමදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් වුණේ කොහොමද කියලා බලන්නේ ඔක්තෝබර් මාසේ 7 වෙනිදා බදාදා දවසේ මහජන සම්පත 6333 වන ජයග්‍රහ දිනම වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා W ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ බවට පත් වුණා ජයග්‍රහයි අංක බිංදුව අංක 6 අංක 8 අංක බිංදුව අංක 7 සහ අවසනයටත් අංක 7 විදිහටයි සටහන් වෙන්නේ ගොවිසෙත 4575 වන ජයග්‍රහ දිනම වාරයේ N ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහයි අංක 1 අංක 32 අංක 48 අංක 53 විදිහට සටහන් වෙනවා මෙගා පව 2681 වන ජයග්‍රහ දිනම වාරයේ D ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහයි සුපිරි අංක 6 අනිකුත් ජයග්‍රහයි අංක 2 අංක 5 අංක 23 සහ අවසනට අංක 45 විදිහටයි සටහන් වෙන්නේ දන නිධානය 2963 වන ජයග්‍රහ දිනම වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා P ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහයි අංක සටහන අංක 20 අංක 21 අංක 29 සහ අවසානයේ අංක 77 විදිහට දන නිධානය එහෙම වෙනකොට හඳහන 1642 වන ජයග්‍රහයි දිනම වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණේ මිතුන ලග්නය වාසනාවන්ත ලග්න සංකේතය බවට පත් වෙලා තියෙනවා ජයග්‍රහයි අංක 18 අංක 27 අංක 44 සහ අවසානයේ අංක 53 විදිහටයි සටහන් වෙන්නේ අද සම්පත 908 වන ජයග්‍රහ දිනම වාරයේ W ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහි අංක 8 අංක බිංදුව අංක 7 සහ අවසානයේ අංක 7 විදිහට සටහන් වෙනකොට NLB ජය 601 වන ජයග්‍රහ දිනම වාරයේ දාසේදී ක්‍රියාත්මක වෙනවා N ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ බවට පත් වෙලා තියෙනවා ජයග්‍රහයි අංක 2 නැවතත් අංක 2 අංක 6 සහ අවසානයේ අංක 5 විදිහටයි සටහන් වෙන්නේ සුබ දවසක් 449 වන ජයග්‍රහ දිනුම් වාරය අරගෙන බලන්න ඔබ මෙලදීග සුබ දවසක් ලොතරැයි පතේ සටහන් වෙලා තියෙන ජයග්‍රහයි ලග්න සංකේතයේ කටක ලග්න සංකේතයේ කියලා ජයග්‍රහයි අංක සටහන් අංක 19 අංක 26 සහ අවසානයේ අංක 20 අංක 57 විදිහට ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි මිලදී ගන්න ලකන මෝර්නින් න්ියුස් වලට අහගෙන ඉන්න වෙලාව උදේ 6:34

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ලක්කන මෝනින් නිවුස් සලට් අහගෙන ඉන්න වෙලාවදී 6 විනාඩි 38යි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: දශක තුනක ලක්කන අභිමානීය සමගී නවතම රේඩියෝ රියැලිටිය
4: ලක්කන Golden Voice.
5: අපි සොයන්නේ නුඹේ හඬයි.
3: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා
4: ලක්කන Golden Voice. ලක්කන Radio ITN.

වෙලාව 6 විනාඩි 40යි අපි සෝදානම් නැවතත් පුවත්පත්වල තොරතුරු වලට අවධානය යොමු කරන්න. සෞදියේ මරණ දඬුවම නියම වූ අනෝජන්ට හිරේදී පහර දීලා ප්‍රශ්නාර්ථයකුත් සමගිනුයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ ලංකාදීප පුවත්පත වෙනත් මැදිරියකට මාරු කරයි සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වේරරත්න අද වාර්තාව අරගෙන එනවා. මේ සම්බන්ධයෙන් අද ඩේලි න්ියුස් පුවත්පත තොරතුරු සටහන් කරලා තියෙනවා. Council in Saudi Arabia for discussion to pardon Anujan transferred to another cell after clash with another inmate. For the more detail, Foreign Affairs, Foreign Employment and Tourism Minister Vijitha Herath informed Parliament that prison officials have assured embassy staff that all measures have been taken to ensure the safety and security of Sivarasa Anujan, who is currently detained in Dammam prison after being sentenced to death, and that he has since been transferred a different prison cell. මේ සම්බන්ධයෙන් අද අනිකුත් පුවත්පත් තොරතුරු සටහන් කරනවා. අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට. අද මේ දිවයින පුවත්පත් සටහන් කරලා තියෙන අනෝජන්ට සමාව ඉල්ලන්න කලින් ඥානසාර හිමියන්ට සමාව දීලා ආදර්ශය පෙන්වන්න කියලා නාමල් රාජපක්ෂ කියනවා කියලයි අද දිවයින පුවත්පතේ සටහන. අපි මුලින්ම අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතේ සටහන කොහොමද වාර්තා වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉස්ලාම් ආගමට අපහාස කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සෞදියේ මරණ දඬුවම නියමව සිටින අනෝජන් සිවරාසාට ඔහු රඳවා සිටින සිරමැදිරියේදී සීරීම් තුවාල සිදුවී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හිරත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ සඳහන් කළා. තවත් සිරකරුවෙකු සමග ඇති වූ බහින් බස් වීමකින් පසු මෙලෙස සීරීම් තුවාල සිදුව ඇති බවද ඔහු සඳහන් කළා. තානාපති නිලධාරීනම බන්ධනාගාරයට ගොස් එහි ප්‍රධානියා හමු වී කණු විමසා ඇති අවස්ථාවේදී ඔහුගේ ජීවිතයට තර්ජනයක් නැතැයි එම ප්‍රධානියා හිදී දැනුම් දී ඇති බවයි අමාත්‍යවරයා වැඩදුරටත් සඳහන් කළේ. කෙසේ වෙතත් සිවරාසා වෙනත් සිරමැදිරියකට මාරු කර යවා ඇතැයිද විජිත හිරත් මහතා වැඩිදුරටත් සඳහන් කළා. ඔහුගේ ආරක්ෂාවට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව බන්ධනාගාර ප්‍රධානීන් තානාපති නිලධාරීන්ට දැනුම් දී ඇති බවත් සඳහන් වෙනවා. ඔහු සම්බන්ධයෙන් අද හෝහෙට ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් යොමු කරන බව පැවසුව අමාත්‍යවරයා අනෝජන් සිවරාසා වෙනුවෙන් සහනයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා රජය කැප වී සිටින බවද ප්‍රකාශ කළා කියලා තමයි අද වාර්තා කළ තින්නේ ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන්. එතකම දැන් දිවයින පුවත්පතේ සටහනට අපි අවධානය යොමු කරමු. අද ඇතුල් පිටුවලයි මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ. දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු වෙනත් රටක ජනාධිපති කෙනෙක්ගෙන් අනෝජන්ට සමාව ඉල්ලන්න කලින් ඥානසාර හිමියන්ට සමාව දීලා ආදර්ශය පෙන්වන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. ඉදිරිපත් කළ කල් තැබීමේ විවාදයට එක් වෙමින් වැඩිදුරටත් කතා කර රාජපක්ෂ මහතා සඳහන් කළේ ඥානසාර හිමියන්ගේ සිවුර ගැලවීම ගැන කොටපිටේ රාහුල අනුනා හිමියන් සංගසභාවේ පණිවිඩයක් දුන්නා. තුට්ටු දෙකකටවත් ගණන් ගත්තේ නැහැ. මහානායක හාමුදුරුවන්ගේ ලියුම විසිකරපු ආණ්ඩුව මේවා ගණන් ගනීද කියලා ප්‍රශ්නාතිකුත් එක්ක සඳහන් වෙනවා. හැබැයි ඒ කාලේ ජීවිත බේරා ගන්න ඔබතුමාලා පන්සල්වල හැංගිලා හිටියේ සමහරුන්ගේ උපාධි සහතික තියෙන්නේ මහන නමින්. එදා ජීවිත බේරගන්න චීවරේ පිටිපස්ස හැංගිලා හිටපු ඔබ අද එළවෙලවා මහා සංඝරත්නයට පහර දෙනවා. භික්ෂුන් වහන්සේ නමක් හෝ බෞද්ධයෙක් තමන් විශ්වාස කරන ආගම ගැන ප්‍රකාශයක් කිරීම ජාතිවාදය නොවෙයි. ඒක වැරදියට අර්ථකථනය කරන්න එපා. එක පැත්තකින් රණවිරුවන්ට ගහනවා, අනික් පැත්තෙන් සංස්කෘතියට ගහනවා. ඔබලා ජාතිවාදය අවසන්නේ නැහැ කියලා මේ රටේ මහා සංඝරත්නයටත් බුද්ධාගමටත් ගහන්න ගත්තොත් නැති ජාතිවාදයක් අවසන්න තැනට රට තල්ලු වෙනවා කියලා තමයි නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ කියලයි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙන්නේ. සහරාන්ලා සමග ලැක්ටෝස් වත්තේ ආයුධ රැස් කළ දෙදෙනා අවුරුදු 10ක් හිරේ කියලාද දිවයින පුවත්පත සඳහන් කරන. මේ සම්බන්ධයෙන් අපි මීට පෙර දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු අරගෙන ආවා ඔබට.
එතකම අද සඳහන් කරලා තිනවා ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්දිය ධීවරයන්ට කච්චතිව් මුහුද තහනම් කරයි. චතුර පමුණුවයි වාර්තාව අරගෙනනේ අපි විරාමයට ප්‍රථමව සඳහන් කරලා ලංකාදීප පුවත්පත සටහන් කරනවා කියලා. මේ කච්චතිව් ගිවිසුමට අපි අත තියන්නේ නැහැ කියලා ඉන්දිය රජය සඳහන් කරනවා කියලා. අපි මුලින්ම ලංකාදීප පුවත්පතේ තොරතුරු වලට අවධානය යොමු කරමු. අද ඇතුල් පිටුවලයි මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙන්නේ. අපි බලමු කොහොමද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරලා තියෙන්නේ කියලා. අද අනෙකුත් පුවත්පතොත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. ඉන්දිය රජය තමයි මේ විදිහට සඳහන් කරලා තියෙන්නේ කියලායි වාර්තා වෙලා තියෙන්නේ. කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දිය මාධ්‍යම රජයේ රාජ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇතැයි ඉන්දිය මාධ්‍ය සඳහන් කරනවා. කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීම සම්බන්ධයෙන් අදාළ ගිවිසුම් අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් විභාගයට ගත අවස්ථාවේදී ඉන්දිය රජය වෙනුවෙන් පෙනී සිටි නීතිපති ආර් වෙන්කටරාමණි මහතා මේ බව අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. ඉන්දිය රජය ශ්‍රී ලංකාව සමග පවත්වන රාජතාන්ත්‍රික සබඳතා යටතේ යහපත් තත්ත්වයක පවතින බැවින් කච්චතිව් දූපතේ අයිතිය සම්බන්ධයෙන් ඇති කරගත් ගිවිසුම නැවත විවෘත කිරීමට ඉන්දිය මධ්‍යම රජය කිසිදු අපේක්ෂාවක් නොමැති බව නීතිපතිවරයා අවධාරණය කළා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තියෙන්නේ ලංකාදීප පුවත්පත. එතකම අපි ලංකාදීප පුවත්පතේම තවත් පුවතකටයි අවධානය යොමු කරන්නේ. පෞද්ගලික සරසවි අධ්‍යක්ෂ ලක්ෂ 3ක වංචාවට දැලි. අද මේ සම්බන්ධිනුත් වාර්තා කරලා තියෙනවා තොරතුරු ගෑන් සූර්යාරච්චි අරගෙන ඉන්නේ වැඩිදුර විස්තර. ජල පීඩන යන්ත්‍රයක් අඩුමිනට විකිණීමට ඇති බව පවසා පුද්ගලයෙකුගේ බැංකු ගිණුමෙන් රුපියල් 260,000 වංචනිකව බැහැර කරගත් බව කියන පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යක්ෂකවරයෙකු පෙරේද අත්අඩංගුවටගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශනයකට ලද පැමිණිල්ලක් මත කළ විමර්ශනයකින් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කරනවා. දෙහි ඕවිට ප්‍රදේශයේ 24 මෙම සැකකරු පැමිණිලිකරුගේ ජංගම දුරකථනයට දුරස්තව පාලනය කළ හැකි ට්‍රෝජන් යෙදුමක් මගින් ජංගම දුරකථනයේ ඇති බැංකු ඇප් වෙත ගොස් මෙම මුදල් බැර කරගෙන ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. අත්අඩංගුවට ගැනුණු සැකකරු කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. අධිවේගී තැපෑලෙන් රේගුව ගැලවිලා තහනම් බඩුත් පිට ගිහින් කියලා අද යොහන් බහසුර ලංකාදීපට ගෙන තොරතුරු වල සටහන් වෙලා තියෙනවා. මධ්‍යම තැපැල් හුවමාරුවේ අධිවේගී තැපැල් සේවාව හරහා අපනයන හෝ වෙනත් ආකාරයට විදේශගත කරන පාර්සල් සහ භාණ්ඩ රේගු පරීක්ෂාවට යොමු නොකිරීම නිසා රජයට අතිවිශාල ආදායම් සහ මෙරට සම්පත් අහිමිවීමේ තත්ත්වයක් නිර්මාණය වී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග සඳහන් කරනවා. මෙරටින් පිටකිරීම තහනම් කිරීම සහ සීමා කර ඇති ඇතැම් ද්‍රව්‍ය මධ්‍යම තැපැල් හුවමාරුව හරහා විශාල ලෙස රටින් පිටකරන බවත් රේගු නිලධාරීන් පසුගිය දිනක මධ්‍යම තැපැල් හුවමාරුව වටලා අපනයනය කිරීමට සූදානම් වූ තහනම් ද්‍රව්‍ය ප්‍රමාණයක් භාරයට ගත් බවත් ආරංචි මාර්ග හෙළි කරනවා කියලා තමයි අද සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත. සතොසට බාල බඩු දුන් සැපයුම් කරෝ 8ක් බ්ලැක් ලිස්ට්. සහජීවන ගිණුමේ කෝටි 140කට වෙච්ච දෙයක් නැහැ. ඇමති වසන්ත මැති සභයේදී කියයි. අද සුජිතේවා ජුලිගේ සහ අංජුල මහික වේරණත්නයි වාර්තාව අරගෙනනේ. සමෝපාකාර තොග වෙළඳ සංස්ථාව සඳහා බාලබඩු සැපයෝ සැකකරුවන් 8 පසුගිය මාස 3 අසාදු ලේඛනගත කිරීම සඳහා යොමු කර ඇතැයි වෙළඳ ආහාර සුරක්ෂිතතා සහ සමෝපාකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. සමහර සැපයුම්කරුවන් සතොසට බඩු ලබා දෙන්නේ අනෙකුත් වෙළඳ සැල්වලට ලබා දීමෙන් පසුව බව පැවසූ අමාත්‍යවරයා සතොස භාණ්ඩ මිල ක්‍රමානුකූලව අඩු කිරීමට කටයුතු කරගෙන යන බවද සඳහන් කළා. සතොස පසුගිය මාස 4 ලාභ ලබා ඇති බවත් අලාභ නොලබන තත්වයට දිගින් දිගටම පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් තමයි ඔහු සඳහන් කළේ. පසුගිය 2025 වර්ෂයේදී සහජීවන ගිණුමේ තිබූ රුපියල් කෝටි 140කට වෙච්ච දෙයක් නොමැති බවත් එය සමග කෝටි 2400ක පාඩුවක් ඉකුතු වී ඇති බවත්
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරා කියලයි අද වාර්තා කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අද ලංකාදීප පුවත්පත තොරතුරු. මෙය තමයි අද පුවත්පත්වල ප්‍රධාන සිරස්තල විදිහට සටහන් වෙලා තිබුණේ. අපි ඒකට විරාමයක් ලබා ගන්නයි සූදානම්. විරාමයෙන් අනතුරු අපි සූදානම් විදේශ තොරතුරු, ක්‍රීඩා තොරතුරු සහ කාටුන් සොබවෙත අරගෙන රැඳී සිටින FM 93.5 93.7 ලක්කඩ මෝර්නින් නිවුස් අලර්ට් එක.

මෙලොව දෙහයයි විනාඩි 54 එපිසෝදානම් විදිස් පිටුවට අවධානය යොමු කරන්න. රාජ්‍ය විරෝධී චෝදනා රැසකට ජර්මනියේ හිටපු බුද්ධි ප්‍රධානියා අත්අඩංගුවට අද මේ සම්බන්ධයෙන් වාර්තා කළා තියෙනවා. විදෙස් රටක් වෙනුවෙන් රාජ්‍ය තොරතුරු ලබා දීමේ සිදුවීමක් සම්බන්ධව සැකපිට ජර්මනියේ හිටපු බුද්ධි ප්‍රධානියා අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙනවා. වසර 1998 සිට 2005 දක්වා කාල සීමාවේදී ජර්මානු ෆෙඩරල් බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති ඕගස්ට් හෙනින්

0: අපි ගෙනාවට වැඩි දෙනෙක් විරුද්ධයිලු. ආණ්ඩුවේ උන්දලා දාගත්තොත් දාගන්නේ ලෙඩක්මයි කියලායි සඳහන් වෙන්නේ අද දිවයින පුවත්පතේ ෆේස්බුක් කාටුනේ. අපි ශ්‍රී සමයන් කාටුනේටත් අවධානය යොමු කරමු. දුක් වින්දොත් සැප ළඟමයි කියන කතාව දැන් වෙනස් වෙලා. හොරකම් කරපු දේශපාලකයෝ කියන්නේ සැප වින්දොත් තමයි දුකමාංචුත් එක්ක සැප වින්දොත් දුකමාංචුත් එක්ක ළඟමයි කියලා කියා තමයි අද සඳහන් වෙන්නේ දිවයින පුවත්පතේ. ඒත් එක්කම ඕකයි තත්ත්වේ. අනුරාධගේ කවි පන්තියේ නදට අපි ලක්කන මෝර්නින් නිවස් වලට නිමා කරමු. සිරිලිය බිල්ලි මේ කඩ කඩ සිමෙන්ති, අල්ලස් කොමිස මෙන් අල්ලයි ශිරන්ති, අප්සට් පිටය මැද මුලනේ පැලැන්ති, පැලවත්තෙන් හොයයි ඔක්කොම වගන්ති කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ. මේ තමයි අද පුවත්පත් වල කාටුන්ස් විදිහට සඳහන් වෙන්නේ. හෙටත් උදෑසන 6ට ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙන අදට අපි ලක්කන මෝර්නින් නිවුස් අලර්ට් තුලින් සමු ගන්නවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රාහී වාසනාවන්ත සුබ දවසක්. මම බුද්මිනි මේකලා.
1: අකුරු අතර පුවත් සොයන පත්තරේ
2: සහයෝගීතා අනුග්‍රහය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: සුබ දවසක්
0: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තැගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
6: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි
7: AWB Rolodos වසර 25ක විශ්වාසය දිනසට ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB Rolodos කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB Rolodos 077-3211400
8: මම නම් දැන් මානම රිලැක්ස්
9: අනම්ම නම් ගාල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
10: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතෝෂීල් ඇක්ටිව් ප්ලස්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
11: ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706-478-478
12: සුබ උදෑසන
13: Good morning
12: ඔරලුව සමා වෙන්න ඔලුව ඇදිලා ඉන්නේ ඔරුව පෙරලිලා තියෙන්නේ දැන් හරිද දැන් මේ මා හරි දැන් පෙරලිච්චා කල්පනාට ඉන්නේ නැහැ මොකද වෙන්න කරන්න කිය ඔරුව
13: පෙරලිලා
12: තියෙන්නේ හබලෙන් තමයි මෙච්චර වෙලා ඔරුව අරගෙන ආවේ
13: හරි
12: දැන් පෙරලුණා දැන් මොකද කරන්නේ
13: දැන් පීනන්න වෙන්නේ
12: ඕනම් මෙහෙම කරතැයි දියේ ගිලෙන ගමන් ඉඳලා හිටලා උඩට ඇවිල්ලා අරග කියන්න පුළුවන් පෙරළුණු පිට හොඳයි
13: ඒක ස්පීඩ් කියන්නේ නැ නැතයි
12: හොඳයි කියන්න
13: පුළුවන් නැත්තම් දෙපාරකට කියන්න
12: පුළුවන් ඔව් එහෙම නැත්තම් කෑ ගහන්න පුළුවන් බචාවෝ බචායි නෑ සිංහලෙන් කෑ ගහන්න පුළුවන් බේර ගනියෝ කියලා කෑ ගහන්න පුළුවන් එහෙම නැත්තම් මෙහෙම කරන්න පුළුවන් තමන්ගේ අත් දෙකයි කකුල් දෙකයි විශ්වාස කරලා කොහොම හරි ගේමක් ගහලා පීනන්න උත්සාහ කරලා බේරෙන්න පුළුවන්. තව සමහර විට ඔය ජලාශයේ ඉන්න මොකෙක් හරි සතෙකුට ගොදුරු වෙන්න පුළුවන්. හරි. ඒ වගේ මොකක් හරි එකයි
13: තියෙන්නේ.
12: නේ?
13: ඔව්.
12: ඒ නිසා හබලකින් ඔබ ඔරුව පැදගෙන යන හැම වෙලේම ඔන්න ඔය කියන තත්ත්වයන් පිළිබඳවත් නේද? එහෙම තත්වයකට පත් වුනොත් ඔබ මොකද කරන්න කියලා අපි මොකද කරන්න කියලා අපිට අදහසක් තියෙන්න
13: ඕනේ. ප්ලෑන් එකක් තියාගෙන යන්න.
12: මේක දැන් පෙරළුනොත් මම මොකද කරන්නේ?
13: කරන්නේ.
12: ටයර් එකක්වත් නැහැ. ටයර් ඇති බාර පොඩි කාලේ පූල් එකේ දාලා තිනා වගේ.
13: පාවෙවි ඉන්න
12: පුළුවන්. අඩුම තරමේ කකුල ගහලවත් අර එන්න පුළුවන් ගැඹුර කරන් මොකක් හරි කරන්න පුළුවන්.
13: පීනන්න දන්නේ නැති එක්කෙනෙක්.
12: පීනන්න දන්නේ නැත්තම් කරන්න තියෙන අර ටික තමයි. මොකද්ද?
13: බේග
12: බේර ගන්න කියලා.
13: ඒකත් වාගෙට කියන්නේ.
12: ඔව්. උඩේන හැම අවස්ථාවකම හයියෙන් කෑ ගහන්න වෙනවා. එක්කෝ අර පෙරලිච්ච ඔරුවේ එල්ලිලා කවුරු හරි එනකන් ඉන්න වෙනවා. මොකක් හරි ක්‍රමයක් ඔබ හදා ගන්න ඕනේ. මේ අපේ ජීවිතයේ ස්වභාවය. මේ ඔරුව හබලෙන් මෙහෙම හෙමින් පදවගෙන යන තාක්කල් අපිට ඔව හිතන්න වෙලාවක් නැහැ.
13: නැහැ.
12: අපි බලනවා පරිසරයේ සුන්දරත්වය. වාව් ලස්සනයි.
13: මේ තනියෙන් ගොළුවක් පැදගෙන යනවා.
12: කඩොලාන අතරින් මාර ලස්සනයි. මෙහෙම යනකොට මාර ජෛව වීදත්වයක් තියෙන්නේ. කුරුල්ලෝ පියමනවා. කුරුල්ලෝ මොනවදෝ මට කියනවා. නේ?
13: අර මල් නෙලනවා.
12: අපේ ජීවිතත් එහෙම තමයි. හරිම ෂෝක් මේ යනකම් පෙරළුණු ගමන් අපි කාට හරි එක්ක සාප කරමු.
13: එතකොට ස්වභාව సౌందර්ය පේන්නෙත් නෑ අපිට. කුරුල්ල මොකුත් කියන්නෙත් නෑ.
12: ඔව්. එහෙම එකක් තියෙනවා. ඒ ඉඳා අපි ඔබට මේ උදේ පාන්දර මතක් කරන්නේ
13: පෙරළෙ නැති වෙන්න පුළුවන්. හැබැයි ප්ලෑන් එකක් තියාගන්න.
12: ඔව්. ඒ වගේම අපි ඉන්නේ ඔරුවක කියලාත් මතක තියාගමු. අපි හැමෝම ඉන්නේ ඔරුවක. හබලක් සහිත ඔරුවක. අපිට හබල් ගා ගන්න බැරි වුණොත් ගඟේ වතුර වැඩි වුණොත් නේද අපි කියන්නේ මේ මේ සැඩපහර වැඩි වුණොත් මේක පෙරලෙන්න පුළුවන් පෙරලන වෙලාවට අපි මොකද කරන්නේ කියලා අපිට යම් අදහසක් තියෙන්න ඕනේ නැත්තම් එන්නේ ගිනිලා මැරෙන්න

0: උදේ 7 වෙනාඩි 13යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් ඈ කිදිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.

0: පහස වෙලා
1: තෑගි වැඩි වෙලා
0: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
2: දවස සුබයි සීන දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
3: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්
4: ඕනම
5: සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්

0: හතයි දහනවය වෙලාව අපි ක්‍රිමිරාජ් නිෂ්පාදනයට මතක් කරන්න ඕනේ මේ දවස්වල ටිකක් කඩෙන් එහෙම කනවා වැඩි නම් ඔය දන්නවා කඩෙන් කනවා වැඩි කියලා කියන්නේ තෙල් නේද ඊට පස්සේ රසකාරක පිටි වර්ග පාම් පිටි පිටි වර්ග කියන්නේ ගොඩාක් පිටි වර්ගනේ පාම් පිටි
1: පාම් පිටි
0: ආ ඔය කෑම කනවා කියලා කියන්නේ එන්න එන්න බඩ තඩි වෙනවා
1: ගෑස්ට්‍රයිටිස්
0: තඩි වෙනවා කියන්නේ ගෑස්ට්‍රයිටිස් උත් එන්න පුළුවන් ඊට පස්සේ තව ගොඩාක් ඒවා තියෙනවා කොලෙස්ටරෝල් තියෙනවා ආ ෆැටි ලිවර් ඊට පස්සේ ප්‍රෙෂර් වලට එන්න පුළුවන් ගොඩක් ලෙඩ ගොඩක් හරි ඔය ගෑස්ට්‍රයිටිස් වල විසඳුම ක්‍රිමිරාජ් නිවසින් එන සඳුන් පැණිය
1: හරිම සඳුන් සඳුන් පැණිය පාවිච්චි කරන ගෑස්ට්‍රයිටිස් තියෙනවා නම් ඒ වගේම ඔයා ළඟ තියාගන්න ඕනේ ක්‍රිමිරාජ් පේයාව මේ දවස්වල හිමිලිසාව කැස්ස වගේ තියෙනවා නම් උණ වගේ තියෙනවා නම් අනිවාර්යයෙන්ම ක්‍රිමිරාජ් පේයාව ගෙදර තියෙන්න ඕනේ උගුරේ අපස්තාව දැනෙනවා නම් වැල්මී පැණිය අනිවාර්යයෙන්ම ඔයා ළඟ තියෙන්න ඕනේ ඉතින් මෙන්න මේ නිෂ්පාදන රසකෝඩ් ක්‍රිමිරාජ් නිවසින් ගන්න පුළුවන් ඔයාට තියෙන ඕනම ලෙඩකට ඕනම අපස්තාවයකට ක්‍රිමිරාජ් නිවසින් ඕනම නිෂ්පාදනයක් මිලදී ගන්න පුළුවන් ළඟම තියෙන වෙළඳසැලෙන් හරි ෆාමසියකින් හරි ගන්න පුළුවන් ඒ වගේම ඔයාට කෙන්න ගන්න ඕනේ නම් 0112
0: විජය නිෂ්පාදන කියලා කියන්නේ වසර ගණනාවක ශ්‍රී ලාංකේය විශ්වාසය දැන් ජාත්‍යන්තරයට අරගෙන ගිහිල්ලා තියෙනවා රටම එකට ජාතික වැඩසටහන මේ දවස්වල ක්‍රියාත්මකයි ඔබ දන්නවා මත්ද්‍රව්‍ය වලින් තොර ශ්‍රී ලංකාවක් වෙයි කිරීම වෙනුවෙන් තමයි මේ කියන කාරණාවේදී ඔබට එකතු වෙන්න කියලා කියන්නේ ඉතින් මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය වුණත් ඒකෙන් ජාවාරමක් විදියට කරලා කීයක් හරි හොයාගන්න අය වුණත් නේද දුක් මහන්සියෙන් ඒගොල්ලෝ සල්ලි හම්බ කරන්නේ ඒ කියන්නේ අනිත් මිනිස්සුගේ ජීවිත අනතුරේ දාලා නේද බයේ බයේ ගහි ගහි ඉතින් කොහොම හරි ඒගොල්ලෝ කරන වැඩේ නිසා තමයි සමාජයේ මේ වගේ අවදානමක අනතුරක වැටලා තියෙන්නේ ඔයාට පුළුවන් කමක් තියෙනවා එහෙම කෙනෙක් ගැන දන්නවනම් හෙමීට කෝල් එකක් දෙන්න
1: මෙන්න මේකයි නම්බර් එක 19:27 හරිද ඒකට කෝල් කරන්න බය වෙන්න එපා මොකද ඔයා දෙන තොරතුරු වල රහසභාවේ ඔයාගේ රහසභාවේ 100%ක්ම සුරකින්න ඒ හින්දා බය වෙන්න එපා මොකද මේ ඔයා මේ කෝල් එක ගන්න ජීවිත දහස් ගණනක් බේර ගන්න ලංකාවේ ජීවත් වෙන අපේ රටේ ජීවත් වෙන පුරුෂයෙක් විදියට ඔයාගේ යුතුකම තමයි එහෙම පිරිසක් ගැන දන්නවනම් එහෙම පුද්ගලයෙක් ගැන දන්නවනම් එහෙම නැත්තම් ඔයා මේ දේවල් වලට බැහැ වෙලා ඉන්නවනම් ටක් ගාලා කෝල් එකක් දෙන්න

0: හතයි විනාඩි 25යි. මේ යන්නේ සාහිත්‍ය මාසය. පෞගිය හතර වෙනදා නේද බුක් ෆෙයාර් ඉවරුනේ. ගොඩක් කට්ටිය මේ වාර පොත් අරන් නැහැ වගේ.
1: නෑ නේද?
0: මේ වාර පොත් අලවිය සීඝ්‍ර ලෙස පහළ ගිහිල්ලා.
1: ආ.
0: ඇයි දන්නවද මං එහෙම කිව්වේ? බුකිය පොත් තිබ්බේ නැහැ.
1: ෆොටෝස් කාලේ දාලා තිබ්බේ නැහැ.
0: දාලා තිබ්බේ නැහැ නේ. නේ.
1: ඒකෙන් තමයි අපි තීරණය කරන්නේ ගත්තද නැද්ද කියලා.
0: ඒකනේ. ගොඩාක් ගිය පාරවල් වල නම් සෑහෙන්න පොත් තිබුණා. පොත් අරන් තිබුණා කියව ගන්න බැරි ඒවා.
1: බය හිතුණා මේ මුළු ඔක්කොම පොටිය අරගෙන ආවිල්ලාද කියලා. ඔය
0: විද්‍යා ප්‍රබන්ධ එහෙම. ඒ කියන්නේ කියවන්න නෙමෙයි බුකියට ඕනේ පොත් ටික.
1: ඔව් ඔව්.
0: එහෙම ඒවත් තිබුණා. ඒ කොහොම වුණත් නෑ සාර්ථක නේද? බුක් ෆෙයාර් එකක් එහෙම නැත්නම් පොත් ප්‍රදර්ශනයක් සාහිත්‍ය මාසයේ සාර්ථක අවසන් වුණා. ඒක හරි වටින්නේ මාසෙකට හරි එහෙම නැත්නම් අවුරුද්දේ එක දවසකට හරි දින කීපයකට හරි අපිව මේ සාහිත්‍යයට කියවීමට හුරු කරන පොළඹවන අභිප්‍රේරණය කරන එහෙම කාල සීමාවක් තියෙන එක වටිනවා මේ වගේ කාල සීමාවක් අපි අහලා තියෙනවා අපි දන්නවා කලාව සාහිත්‍ය කියලා කියන්නේ මිනිස්සෙක්ව නිවන්න පුළුවන්නේ ඕනම කෙනෙක්ව යම්කිසි ශික්ෂණයක් ඇති කරන්න පුළුවන් අවස්ථා ඒ නිසා දැන් පාසලේ වුණත් සාහිත්‍ය සංගමය කලා සංගමය කියන එක හරහා බොහෝ දාමරික දරුවන් පවා මම පොඩි කාලේ මං ඉස්කෝලේ වුණ අපේ සෙක්ෂන් හෙඩ් කියන්නේ මට දාමරිකයි හරි
1: ඉතින් පොඩ්ඩක්
0: ඔව් හරිනේ
1: හරි
0: ඉතින් ඒ වගේ ටිකක් හිත අයාලේ දුවන එහෙමෙහෙ දුවන නොසන්සුන් මනසක් සුවපත් කරන්න පොතකට පුළුවන්
1: හික්මීමක් ඇති කරන්න පුළුවන්
0: ඔව් එක තැනක වාඩි කරලා කතාවක් කියන්න කියවගෙන යන්න කවියක් රස විඳින්න එහෙම තියෙන අවස්ථා හරි අඩුයි දැන් නමුත් ඒවා මේ විදිහට හරි සම්පූර්ණයෙන් වැළලෙන්න නොදී අවස්ථා ලැබෙනක හරි
1: වටිනවා
0: ඒ නිසා බුක් ෆෙයාර් එකේ යන්න බැරි කෙනෙක් මේ වෙලාවේ යන්න බැරි වුණ කෙනෙක් අපි වහන් ඉන්නවනะ ඔබට පුළුවන් බුක් ෆෙයාර් යන්න ඕනේ නැහැ දැන් ඔයා දන්නවද ඉස්සර තිබුණා ඔය නගර සභා කේන්ද්‍ර කරගෙන විශේෂයෙන් පබ්ලික් ලයිබ්‍රරි
1: ඔව්
0: පොදු පුස්තකාල
1: තිබුණා
0: දැන් මෙතන කොළඹ තියෙන මෙතන මේ විහාර මාදී පාකිකල අපි ඉස්කෝලේ යන කාලේ ඕකෙමයි
1: පොත් කියවන්නද
0: නෑ
1: ඒක තමයි
0: ඊට එහා පැත්තේ පාකික
1: ඒක තමයි මහත්තයනි
0: ලයිබ්‍රරි ගේට්ටුවෙන් ඇතුල් වෙලා අර පිටිපස්සේ හොරෙන් පයින්න පුළුවන් අනිත් පැත්තට ඉතින් ඕන කෙනෙකුට පේන්නේ අපි ලයිබ්‍රරි
1: යනවා වගේ.
0: එහෙමත් කාලයක් තිබුණා. ඉතින් අර ඒ වගේ තැනකට ගිහිල්ලා නේද? උනත් පොතක් සමාජිකත්වයේ අරගෙන දැන් අර ස්කෝලවල මං හිතන්නේ ඔය ලයිබ්‍රරි කියන කන්සෙප්ට් එක තියෙනවද දන්නේ නැහැ. තියෙනවද?
1: තියෙනවනේ.
0: තියෙනව?
1: තියෙනවනේ.
0: තියෙනවම අර ෆන්ක්ෂන් වෙන්නේ
1: නැණි. ඔව්. වැඩි ළමයි ඒ පැත්තට යමු වෙන අඩුයි.
0: දැන් මේ ලක්කඩෙත් තියෙනවා අපිත් තියෙනවා. ඉතින් එකෙත් තියෙනවා ලයිබ්‍රරි. මම මේ ළඟදි ගියා අපේ සම්බේ මේ කපිල සයික ඒ ලයිබ්‍රරියට අදාළ නිලධාරිතුමිය කිව්වා ලක්කණෙන් ආපු හතරවෙනියා මං වගේ කම් හරි අපේ ඉන්න ලොකු ස්ටාෆ් එක
1: නෑනේ ඒකිනේ තව හතරවෙනියා
0: හතරවෙනියා කියන්නේ අනිත් අය යන්නේ මොනද
1: මාවත් වැරදිලාවත් යන්නේ නෑනේ
0: ඔව් මාවත් දක්කගෙන වගේ නේ කිව්සා හරිද ඒ කියන්නේ දැන් ඇත්තටම ඒවෙන් ගොඩාක් ඈත්ලා ඉන්නේ මේක ඕනම තැනකට අදාළයි ඔය නගර සභා කේන්ද්‍ර කරගෙන එහෙම නැත්නම් පොදු ඔය නගර කේන්ද්‍ර කරගෙන තියනවානේ එක එක මේ පුස්තකාල. නමුත් ඒවට කොච්චර දුර සමාජිකත්වයේ තවදුරටත් සක්‍රීය සමාජිකයෙක් ඉන්නවද කියලා කල්පනා කරලා බලන්න.
1: පොතක් කියවලා ගෙනදෙන රුපියල් 30යි. මම මේ ළඟදී දැක්ක කඩේක එහෙම දාලා තියෙනවා.
0: ෆුට්ෂොප්
1: එකක.
0: ඉතින් ලයිබ්‍රරි සමාජිකත්වයේ ගත්තම එහෙම නැහැනේ.
1: ඔව් සමහරක් විට එහෙම යන කටි අඩුයිනේ ලයිබ්‍රරි.
0: ඉතින් මේව මොන හරි සක්‍රිය කරන්න මේ මොන හරි වැඩපිළිවෙලක් තිබුණා නම් හොඳයි නේ.
1: ඇත්තටම හොඳයි.
0: ඒ කියන්නේ එහරා මේ සමාජයට යම් බලපෑමක් ඇති වෙයි. බොහෝ දුරට ඇති වෙන්න ඉඩ තියෙනවා. අපි නිකන් ඒ ගැන මතක් කරේ මේ අපිටත් ඇත්තටම වෙලා නැහැ කියන උත්තරේ තමයි තියෙන්නේ. ගොඩක් අයට තියෙන උත්තරය ඔක තමයි. වෙලා නැහැ. ඔව්. වෙලා නැහැ නේ.
1: හැබැයි හොයාගත්තත් පුළුවන්.
0: අය ඒකට සමහරු ඉන්නෝ ආයතන ඇතුලේ ඉන්නෝ පොත් හොමාරු කරන් කියවන. ඒවත් ඉතින් අපි ඕන තරම් එහෙම ඇති ඔබට පත්තරයක් කියවන කෙනෙක්. දැන් පත්තර ලෑල්ල ඉස්සර තිබුණානේ මේ පත්තර ලෑල්ල කියලා එහෙම එකක්. කඩේ අර ගම කේන්ද්‍ර කරගෙන තිබ්බ නියන් කෝපි කඩේ වගේ තැන්වල පත්තරයක් දෙකක් තිබුණා. දැන් ඊව නෑ හැම එකටම ස්මාර්ට් ෆෝන් එක ඇවිල්ලා.
1: ඔව්.
0: පුළුවන් නම් කොෆි එකක් බොන ගමන් ටැබ් එක අතලා දෙන්න.
1: ඔව්. දැන් පත්තරේ වෙනකොට ටැබ් එක හරි ෆෝන් එක හරි තමයි.
0: හරි. ලෝකෙ දිනුවොත් එක්ක මේ හැමදේම මේ සාහිත්‍ය මාසෙන් අපි අලුත් මාසෙට ඇවිල්ලා දින කීපයකට පස්සේ මතක් වුණේ. ඉතින් කොහොම තමයි කොහොම හරි අවස්ථාවක් ලැබෙන වෙලාවක අපිට නේ. ඒ වගේ අවස්ථාවක් ලැබුණොත් පොතක් පතක් කියවන්න, කවියක් රස විඳින්න, නවකතාවක් කෙටි කතාවක් කියවන්න, ඒක මගේ හැරගන්න නම් එපා. අපි හිතන්නේ මාර ලස්සන දේවල් ජීවිතේට එකතු කරගන්න අවස්ථාවක් තියෙනවා.

0: අතහරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න, ඉවත් වෙන්න.
1: දෙක්කියා සුරකිමු මගතොටා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
2: ඔක්තෝබර් 8 කිලිනොච්චි හින්දු කොලේජ් කිලිනොච්චි.
3: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
4: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරකිමු මගතොට.
5: එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
6: එහෙමයි.
5: එහෙම කියන බලන්න. ඉටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි? ඈ?
6: දන්නේ නැද්ද සර්? දැන් හැමදේම වාසිනී.
5: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මතන්නේ.
6: වාසිනාම වෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
5: ඈ?
7: සම්බන්ධන ලොතරැයි හඳුන්වාගෙන වාසි ටිකට් පතෙන් දිනකට රුපියල් 110,005 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑ කිතිලා ගන්න. DLB වාසි. කොයි කාටත් වාසි.
8: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
9: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
10: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
11: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
12: මේ පැයේ මොල්ම මතක් කිරීම සුරකිමු මගතොට.
9: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් බලඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරා ගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
12: සුපර් කවණක් පරිස්සමින් කිහිගෙන
13: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

0: ටැටුව එකක් ගහගෙන කවුරුහරි තරුණෙක් මෝටර් සයිකලකින් එහෙම නැත්නම් පාපැදියකින් එහෙම නැත්නම් පදිකයක විදිහට පේමන්ට් එක යනවා දැක්කොත් එයා රස්ති ආදුකාරයි
1: කියලා සමාජයේ මතයක් තියෙනවා.
0: එයා නෑ නෑ එයා රස්ති ආදුකාරයි.
1: ඇයි එහෙම කියන්නේ?
0: එහෙම තමයි. ඔයා හිතන තරුණෙක් ටැටුව එකක් ගහලා ඇඟ පුරාම ලක්ෂරි වෙහිකල් එකකින් බහිනවා හොඳ ෂොපින් මෝල් එකක් ළඟ. එයා රස්ති ආදුකාරයෙක් නෙවෙයි.
1: නෙවෙයි.
0: ඕක තමයි අපේ සමාජයේ ටැටු කරන අය සම්බන්ධ තියෙන
1: මතය.
0: බහුතරයකගේ මතය. හරි. ටැටු එකක් ගාලා බස් එකේ ගියොත් රස්ති ආදුකාරයෙක්. ටැටු එකක් ගාලා සුපිරි වාහනයක ගියොත් ඔහු පොෂ්. හා?
1: පොෂ්.
0: ටිකක් ඉහළ නේද? පැලන්තියක සුකෝපභෝගී දිවි පෙවතක් හිමි අය කියලා අපි හංගඩු ගහනවා. හංගඩු කියන්නේ හොඳ පැත්තට හංගඩු ගහනවනේ.
1: ඔව්.
0: එහෙම එකක්. ඔය ටැටූ කියලා කියන්නේ ඉස්සර මේක කියලා තියෙනවා 1917 විතර කාලේ. ඔය ටැටූ කියලා කියන්නේ ගෝත්‍රික ජනතාව ලස්සන්ට විතරක් කරපු එකක් නෙවෙයි. දැන් අද නම් ටැටූ එකක් කරනවා කියලා කිව්වම මේක ස්ටයිල් එක.
1: ඔව්.
0: ෆැෂන් එක. හා ට්‍රෙන්ඩ් එක. ඒ කාලේ ඒගොල්ලන් හිතුවා ටැටූ එකක් ගහම ආත්ම ශක්තිය. වීරත්වය. සුන්දරත්වය සංකේතවත් කරනවා කියලා. පූජනීය දෙයක් කියලා ඒගොල්ලෝ විශ්වාස කළා. සමහර විට ඒගොල්ලන්ගේ ලෝකේ වීරයා අම්මගේ තාත්තගේ නම.
1: හරි.
0: එහෙම නැත්නම් ඒගොල්ලෝ කරපු බිහිසුණුම නේද? ගොදුරක් සඳහා ගිහිල්ලා කරපු බිහිසුණුම සටනක්. තිබ්බ ප්‍රදේශයක නමක්. එහෙම නැත්නම් ප්‍රතිවාදී සතාගේ නමක්.
1: නැත්නම් එයාගේ රූපේ.
0: රූපේ අන්න ඒ වගේ එකක්. එහෙම නැත්නම් එහි සලකුණක් මොකක් හරි. එහෙම එකක්. හරි මේක ඒගොල්ලන්ට අනන්‍යතාවයක් වගේ වුණා. කොහොම හරි ඔය 1900 ගණන් වල මං ඊටත් එහා පැත්තට යන්න පුළුවන් ටැටූ ගැන කතා කරනකොට අපි එක දවසක කතා කරලා තිනවා ටැටූ කියලා කියන්නේ ඔය මේ කොහෙද මේ පිරමීඩ්.
1: ඔව්.
0: ඒගොල්ලන්ගේ
1: ඊජිප්තු
0: ආයිජිප්තුවේ ඔය මේ පාරාව් ඒගොල්ලන්ගේ ඉතිහාසය ඉඳන් එන එකක් කියලා. හරි මම මේ 1900 ගණන් වලට මේ කතාව ගත්තේ ওই ගෝත්‍රිකයෝ එක්ක බැඳුණු කතාවකට ලින්ක් එකක් ගන්න. අවුරුදු 109ක් වයස මේ අබෝ වෑන් ඩෝ වෝගි කියලා කෙනෙක් ඉන්නවා. කවුද?
1: ඔයාම කියන්නේ
0: නේද? අබෝ වෑන් ඩෝ වෝගි කියලා. එයා නිකම්ම නිකන් ටැටූ ශිල්පිනියක් නෙවෙයි.
1: හරි.
0: පිලිපීනයේ කාලිංග කියන ගෝත්‍රික ජනතාවගේ වසර සිය ගණනක් පැරණි මාම් බාබා ටොක් කියන අතින් මේ මෙව්ව කරන අතින් විදලා නිර්මාණය කරන සාම්ප්‍රදායික පච්ච කෙටීමේ කලාවේ පරම්පරාවේ අන්තිම පුරුක. හරි. එතකොට ටැටුවක් ගහන ගන්නද මන්ද කට්ටියක් ඇවිල්ලා ඉන්නවා.
1: දොර කිව්වා විතරයි පොලි වෙනවා.
0: අපේ ඉන්නවා කොල්ලෝ ටිකක් ඔය දොර හරි ඉන්නව මට එනවා කතා කරන්න. හරි. කොමාර 1917 දී උපත ලැබුවා මේ වෑන් ඕල් කියන කෙනා.
1: හරි.
0: එයා තරුණ කාලේ ඉඳන්ම මේ කලාව ප්‍රගුණ කළා. හරි. අද තියෙන නවීන මැෂින් මුකුත්ම නැතුව උණ බම්බු කෑල්ලක් තියුණු කටුවක් විදියට උල් කළා. ලිබ්බොක්කෙන් ගන්න ගල්ලඟුරු දැලි විතරක් පාවිච්චි කළා.
1: හරි.
0: අතින් තට්ටු කර කර තමයි මේගොල්ලෝ මේ අපූරු සිදුවීම කළේ. හරි. ඒ කාලේ මේ ගෝත්‍රික ජනතාවට පච්චයක් කියන්නේ නිකම්ම ලස්සන ගහන රූපයක් නෙමෙයි කියලා කිව්වනේ. අදත් එහෙම තමයි. දැන් මේ ට්‍රෙන්ඩ් එක ඇවිල්ලා තියෙන්නේ. හරි. කොහොම හරි අවුරුදු 109ක් විතර වෙන මේ අපූරු මාතාව පිලිපීනයේ බස්ක්ලාන් කියන හුදකලා කඳුකර ගම්මානයට මුළු ලෝකෙන්ම මිනිස්සු ඇදිලා එනවා මෙයාව හොයාගෙන. මොකද මෙයා කරන්නේ පූජනීය සිතුවම් කියලා හැමෝ අතරම විශ්වාසයක් තියෙනවා.
1: හරි.
0: හරි. කොහොම හරි ඔය ලෝක ප්‍රකට වෝග් සංගරාව කවරේට පවා එයාව ගන්නවා. හරි. එයාව ගන්න ඉතිහාසයේ ඉඳලා ආපු වයස්ගතම කාන්තාව කියන ටයිටල් එකත් එක්ක.
1: හරි.
0: ලෝකේ කොච්චර වෙනස් වුණත් ශිෂ්ටාචාරයේ මුල් අමතක නොකරපු මේ වගේම මිනිස්සු අපි අතරත් මේ පෘථුවි ඉන්නවා. තාමත් ඉතුරු වෙලා ඉන්නවා. අවුරුදු 110ක් විතර මේ ආදරණීය අම්මට. හරි. අදරත් ඇය ගැන ලෝකේ කතා කරනවා. එතකොට ටැටූ එකක් ගහන මල්ලි මේ කතාව දන්නේ නැති වුණාට නේද?
1: සෑහෙන ලොකු ඉතිහාසයක් තියෙනවා.
0: ඉතිහාසයක් තියෙනවා. ටැටූ කියලා කියන ඒවා පූජනීයයි කියලා විශ්වාස කරන සංස්කෘතියක් කලා මේ වටපිටාවක් සමාජෙ ඉඳලා තියෙනවා. අද කාලේ ටැටූ එකක් ගාවුම් රස්ති අදුකාරයි. හා එහෙම නැත්තම් නොසන්ඩාලේ
1: ගෑල් ළමෙක් ගැහුවා තීටේ හා
0: තව එකක්. ඒගොල්ලන්ට කියනවා අර වෙන ළමක්.
1: වෙන ළමක් කියනවා.
0: කොල්ලෙක් ගහුවොත් රස්ත්‍ය අධිකාරියෙක්, කෙල්ලෙක් ටැටුවෙක් ගහුවොත් වෙන ළමක්.
1: වෙන ළමක් කියනවා.
0: කෙලින්ම බින්දුවටම ඇදලා
1: දානවා.
0: ඒ හින්දා ඔය සමහර ලංකාවේ ඉන්න ඔය කලාවට සම්බන්ධයි ටැටු 25 30 ඇඟේ
1: තියෙනවා.
0: හරි. මම දැක මේ ඔයාලට මතකද මෑත කාලේ මේ ලංකාවේ කොහේ හරි මාධ්‍ය ආයතනයක මාධ්‍යෙදී කියලා තිබ්බා ටැටු ගහන අයගේ මනස හරි පොඩි. මේ ප්‍රවීණ මාධ්‍යෙදී.
1: හරි.
0: මේ එයා කියලා තිබ්බා විරාට් කෝලිව උදාහරණයට ගන්න නැතුව ඔය කුසල් මෙන්ඩිස් වගේ කෙනෙක් ගැන, පැතුම් නිස්සංක වගේ කෙනෙක් ගැන, ලංකාවේ ක්‍රීඩකයෝ ගැන කියලා කියලා
1: තිබ්බා.
0: ඔයා හොයලා බලන්න ඕනේ විරාට් කෝලිගේ ඇඟේ පච්ච කීයක් තියෙනවද කියලා. ක්‍රිස් ගේල්ගේ ඇඟේ පච්ච කීයක් තියෙනවද කියලා. පොඩි මනසක් තිබ්බට 3-6 පාරවල් ගහන්න පුළුවන් ක්‍රිස් ගේල්ට.
1: අනිවාර්යෙන්.
0: ඔය කියපු මනුස්සයාට වැඩිය ක්‍රිස් ගේල් පොරක්.
1: ඉදිරියෙන් ඉන්නේ.
0: ඒක ඒක කියපු මනුස්සයාට වැඩිය විරාට් කෝලි දැවැන්තේ. හරිද? ඔය මයික් එක කම්බුනාම කැමරාව දික් කරාම සමහරු දෙනවනේ මෝඩ මෝඩ ටොක්ස්. ඒ වගේ එකක්. ඒක ඇත්තටම මේ හෙලා දැකලා කමෙන්ට්ස් තිබුණා සෑහෙන.
1: ඒ කියන්නේ තමන් වීරයා වෙන එකක් නේද එතනදී?
0: ඔව්. ඒක කියලා තිබුණේ ඇත්තටම එහෙමයි. ඒ කියන්නේ පච්ච ගහන අයගේ මනස හරි පොඩි. ඒගොල්ලෝ සමාජයේ යම්කිසි
1: පහළ මට්ටමක ඉන්න
0: එක. ඔව් එහෙම එකක්. හරි. දැන් අපි හිතමුකෝ පැතුම් නිස්සංක හරි කුසල් මෙන්ඩිස් හරි කියලා. ඒ දෙන්නත් ඔය කියපු මිනිහට වැඩිය ලොකුයි. හරි. ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් අයිකන්.
1: ඔව්.
0: මේ කෝලිලා ගැන කතා කරනවා මේ රේඩියෝ එකක හරි ටීවී එකක හරි මිනිස්සු. හරි.
1: මොකද්ද තියෙන්නේ එතනදී?
0: හොඳට කියලා තිබ්බ කමෙන්ට් සෙක්ෂන් එක. ටැටූ ගහන එක ඕගොල්ලන්ගේ කියන්නේ ඒ ඔවුන් යයිතිය. සල්ලි වියදම් කරන්නේ ඔවුන් නම් සම ඔවුන් ගෙන.
1: ආ
0: ඒකෙන් සමාජයට හෝ කිසියම් ආගමකට ජාතියකට නේද? කාටවත් කිසියම් පාර්ශවයක හිතරි දෙන්නේ නැත්තම් ඒ ගහනකොට දැනෙන වේදනාව ඔහුගෙන
1: ඔහුගෙන
0: අපිට පාන්ද
1: මොකදද
0: ඉතින් අපිට පාන්ද 7:54 AWB රෝලර් ඩෝස් ගැන මතක් කරන්න ඕනේ. ඔයාගේ ගෙදරට ඕන කරන රෝලර් ඩෝස්, ඒ වගේම රෝලර් ෂටර්ස්, ස්විං ගේට්ස්, ස්ලයිඩින් ගේට්ස්, රූෆින් ෂීට්ස්, ඒ වගේම ඉලෙක්ට්‍රික් බැරියර්ස් කියන ඕනම එකක් ඔයාට පුළුවන්කමක් තියෙනවා. මෙන්න මේ කියන නම්බර එකට කතා කරලා කරගන්න ඉතාම පහසු මුදලට 0112 78 33 31 0112

0: වගේම හරිම නියම තාක්ෂණයට අවුවට වැස්සට ඔරොත්තු දෙන තමයි මේව හදලා තියෙන්නේ. ඉතින් පුළුවන් කමක් තියෙනවා නම් වසර 25ක මේ ශේෂ්ත්‍රේ පළපුරුද්ද තියෙන AWP සම්බන්ධ කරගන්න රෝලඩෝ එකක් දාන්න. ඒ වගේ මේ පැයෙන් යන්න කලින් අපි මතක් කරන්න ඕනේ වට ඔයාගේ පෙනුම ගැන අපි හැමදාම කතා කරලා තියෙනවා. ඔයාගේ පෙනුම කියලා කිව්වම නේද වයසට යන එක අපිට නවත්තන්න බෑ. හැබැයි ඔයාගේ ලස්සන පෙනුම එක දිගට පවත්වාගෙන යන්න පුළුවන්. ඒකට ඔයාට ඕන කරනවා කොලජන්. කොලජන් කියලා කිව්වම ඔය ෆාමසි වල ඕන තරම් තියෙනවා කොලජන් වර්ග. ගිහිල්ලා ඉල්ලනවා කොලජන්. කායෙන් හරි අහලා මොකක් හරි ටැබ්ලට් එකක් ගියලා බොනවා. TikTok වල එහෙම යනවා සෑහෙන කොලජන්
1: නැහැ.
0: එතකොට නළු නිළියෝ දාලා මොඩල්ස් දාලා ඒගොල්ලෝ දාලා කරණේම තියෙනවා. හැබැයි මේක විද්‍යානුකූලව තහවුරු කළා කොලජන් විතරක්ම නෙවෙයි තව විටමින්ස් ගණනාවක් එක්ක නිෂ්පාදනය කරපු නිෂ්පාදනයක් දැන් වෙළඳපළේ තියෙනවා.
1: ඔව් මෙන්න මේව තමයි මේ නිෂ්පාදනයේ අඩංගු වෙන්නේ. නයිසිනමයිඩ්, එතකොට ඇලෝවෙරා ජෙල්, වර්ජින් කොකොනට් ඔයිල්, විටමින් සී, විටමින් ඊ, එතකොට කොකුම්, සැෆ්රන්, මෙන්න මේ වගේ සමර අත්‍යවශ්‍ය ප්‍රධාන සංඝටක ගොඩක් මේ නිෂ්පාදනයේ අඩංගු වෙනවා. ඒ වගේම සෙඩ් කේන් කියලා කියන්නේ ශරීරයෙන් අභ්‍යන්තරයට වගේම ඇතුළටත් හොඳ පෝෂණයක් ලබා දෙන නිෂ්පාදනයක්. සමේ දීප්තිය, ඒ වගේම නිරෝගීකම, තෙතමනිය, මේ හැමදේම ආරක්ෂා කරගෙන ආගේ පෙනුම වැඩි දියුණු කරගන්න අදම සෙට් කේ නිෂ්පාදන පාවිච්චි කරන්න ඕනේ. කැප්සියුල් එකත් එක්කම ෆේස් ක්‍රීම් එක පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්.
0: මේක මේ කාන්තා පිරිමි දෙගොල්ලන්ටම හොඳයි. ඒ නිසා ඔයා ඕන කෙනෙකුට මේක ගැන සාතික වෙන්න. මොකද මේක මේ ගොඩාක් අය පාවිච්චි කරලා වෙනස අත්විඳිනා ඉන්නවා. ඒ නිසා තමයි කියන්නේ අර කොහෙවත් තියෙන ෆාමසි එක තියෙන කඩේක තියෙන නිකම්ම කොලජන් ප්‍රොඩක්ට් එකක් නෙවෙයි මේ සෙට් ගේම් කියලා කියන්නේ.

0: උදෑසන 8:01
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනිය නුතරයින් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනිය නුතරයින් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න

0: ரேடியோ ITN රටට වග කියන රේඩියෝ.
1: අපි චපලකම ගැන ඊයේ මාතෘකාවට ගත්තා.
2: කියන්න බැරි වුණා.
1: බ්‍රේකින් නිවුස් එකක් ඇවිල්ලා නේද? අපි කතාව හැමම යටපත් කරගෙන ප්‍රවෘත්ති වලට ගිහිල්ලා ඊමීට සද්ද නැතුව
2: එතනක් තපලකම.
1: ගෙවල් වලට ගියා. පිරිමි චපලයිද කාන්තාව චපලයිද?
2: දෙපාර්ශවයම.
1: චපලයි. චපලයි කියලා කිව්වම මේ ඔවිතේක කාට හරි චපලයි වගේ පේන්න පුළුවන්. නමුත් ඒ ඕනම කෙනෙකුට සාධාරණ හේතුවක් තියෙන්න පුළුවන් එහෙම වෙන්න. නේ?
2: ඔව්.
1: කෙනෙක් මගහරින්න මුලා කරන්න එහෙම සාධාරණයි කියලා කියනෝ නෙමෙයි එහෙම වෙන්න පුළුවන්.
2: ඔව්.
1: 2015 අවුරුද්දේ චීනයේ චැන්ෂාවල යුවාන් කියලා පුද්ගලයෙක් හිටියා කියලා අපි ඊයේ මේ කතාව මේ විදියට පටන් ගත්තා.
2: ඔව්.
1: එයා හදිසි රියානතුරකට ලක් වෙලා රෝහල් ගත කරා.
2: හරි.
1: වෛද්‍යවරුන් විසින් ඔහුගේ පවුලේ අයට සහ හිතමිතුරන්ට මේ ගැන දැනුවත් කරා. ඔහුව බලන්න රෝහල්ට අය එක එක්කෙනා ඉදින් එනවා. එන අතරේ කාන්තාව එනවා වැඩි හරියක්.
2: ඇයි?
1: පුදුමේ කියන්නේ දැන් පෙම්බතිය කියලා රෝහලට ආව කාන්තාව 17ක්.
2: හරි.
1: හරි. 17 දෙනෙක් ආවා. ඉතින් දැන් 17ම 17න් සමහර 8ක් විතර එකපාර එක වෙලාවෙ සෙට් වුණා. රෝහලක් නෙමෙයි ඒක කෙලින්ම යුද පිටියක්.
2: කාන්තාවනේ.
1: ඔව්.
2: කොහොම තියන්නේ නැද්ද?
1: දැන් කොහොම හරි යුවාන්ට අනතුරට වැඩි අමාරුයි දැන්.
2: හිතන්නේ නේද ඊට වඩා දෙයක් වුණා නම් හොඳයි කියලා.
1: කාන්තාව 17 දෙනා Taman සියලු දෙනාම මේ මිනිස්සයාගේ
2: අයිතිවාසිකම් කියනවා.
1: ඔව් රැවටීමට ලක් වෙලා කියලා සමහරු කියනවා. අයියෝ මට එහෙම කරේ යුවාන්. දැන් තව එක්කෙනෙක් බයිනෝ. මොකද? මො හිටියේ කොහමද? මට මුළු ලෝම ඔබයි කියලා කිව්වේ. හරි. එහෙම කිය කිය මාව රවට්ටලා මගෙන් සල්ලි අරගෙන සමහර තැන්වල එහෙම කතාත්තා. සමහරු කිව්වා ආදර සබඳතාවයක් පැවැත්වුවා විතර නෙමෙයි මෙයා මගෙන් දීපල බව අරගෙන තියෙනවා. වාහන ගන්න කියලා සල්ලි අරන් තියෙනවා. පොකට් මනී කියලා උදේට හවසට සල්ලි අරන් තියෙනවා. ඒ කියන්නේ තමුසෙ මේවා ඔක්කොම ඉල්ලගෙන ගිහිල්ලා මේ ගෑනුත් එක්ක නටලා. හරි. මේවා සාම්ප්‍රදායික දෙබස් චීනයේට උනත් නේද? මේවා ඉතින් ඕනම තැනකට ගැලපෙන සාමාන්‍ය දෙබස්. ඉතින් මේවා අහපු නැති පිරිමියෙක් ඉන්න විදියක් නැහැ මෙහි මීපිට.
2: මට ලබන සතිය ගැන සාධාරණ බයක් තියෙනවා.
1: ඈ? මං රෝහල් ගත නින්ද? මං ඕඩ් එක කාටවත් කියන්නෙත් නැහැ රෝහල් ගත වෙනවා කියලා කියන්නෙත් නැහැ. මම තනියෙන් ගිහිල්ලා ඔක්කොම මැටි කරා මං හිමීට ගෙදර.
2: ඕක කියද්දි වැවිලා පේනෝනේ. ඔය 17කින් බේරෙන්න බෑ වුණොත්.
1: ඔයා හිතනවද මං එච්චර මෝඩයි කියලා? මං කාටවත් කියන්න යන්නේ නැහැ. මම අඩුම තරමේ මම අනේන් සනක්වත් කවුරුත් දන්නේ නැහැ. මගේ වාහනේ පාටවත් මං කාටවත් කියවන්නේ නැහැ. හරි. කොහොමාරි මේ කතාවේ මේ යුවාන් කියන කෙනා මේ විශාල මුදලකුත් අරගෙන තියෙන නිසා ඉතින් මෙයා ගොඩාක් කලාවට ඉන්ටර්නෙට් එකෙන් තමයි මේ කියන දේව හුවමාරු කරගෙන තියෙන්නේ. සමහරුන්ට ෆොටෝ යවලා ෆොටෝ වල ඉන්නවා හරි ලක්ෂරි ලයිෆ් එකක් ගෙවන. හැබැයි මෙයාට එහෙම ලයිෆ් එකකුත්
2: නැහැ.
1: හරි. එතකොට බොරු කියලා රස්සා දෙන්නම් කියලා බැඳලා රට යන්නම් කියලා ওই වගේ ගොඩාක් සිදුවීම් එක්ක අන්තිමට මෙයා සනීපේලා එන මොහොතේ පොලිසියෙන් ඇවිල්ලා ජිප් එක ඇවිල්ලා මෙයාව දාගෙන ගියා.
2: අයියෝ.
1: මෙයා ඉතිහාසගත වෙන්නේ මේ වගේ දැන් මේකනම් පොඩි සිනමා පටයක් වගේ කියන කතාවත් එක්ක රෝහල් ආරංචි මාර්ග එහෙම නැත්නම් රෝහල් වල තින්නෝනේ රොයිටර් පුවත්
2: සේවනවා.
1: ඉතින් ඒගොල්ලෝ මේකේ හරි ඩීටේල් මාධ්‍යට දීලා තිබුණා.
2: ටිකක් වැඩිපුරත් එක දෙන්න ඇති.
1: සෑහෙන මවල දෙන්න ඇති. මේ 17 නෙමේ 7 වින්දත් ඇති. හරිද? මෙච්චර සල්ලි මෙහෙම අරගෙනත් නැතුව ඇති. බස් එකේ යන්න කණ්ඩ බොණ්ඩ කීයක් හරි ඉල්ලගත්තා. කොමත් කියනකොට නේද? මේ වගේ කතාවක් හදනකොට පදයක් හදනකොට නේ?
2: වැඩිපුර පද එනවනේ.
1: ඔව්. අර ওই පද හදන එකත් එක මට මතක් වෙනවා මේ ওই පදවලට මේ දවස්වල කතුරුබාග ඉල්ලන කතාව. පදවලට කතුරුබාග ඉල්ලනවනේ.
2: ඔව්.
1: ඉතින් ওই ගම්වල එහෙම පද හදන අයට එනං මේ වෙනකොට කෝටි ගණන් සල්ලි තියෙන්න පුළුවන්
2: කියලා. මාලිගා හදලා තියෙන්න ඕනේ
1: ඉතින්. හැම ගමකම ඉන්නවා පද රචකේ. පද රචිකා. විශේෂ කාන්තාවනේ. නෑ එහෙම කියන්න බෑ.
2: හැබැයි දැන් පිරිමි තේහා සමානව ඉන්නවා.
1: පිරිමි ඉන්නවා. ආපෝ. ඉරිමි පෙනුමෙන් ඉන්න ගැහනු 8:11

0: වසර 25ක විශ්වාසයේ AWB රෝල් ඩෝස් මලනොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝල් ඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝල් ඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා කොමාගල මාතර කුරුණෑගල දුරකථන අංක 077 22 11 400
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
2: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකා මගින් මිලදී ගත හැකියි.

0: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
1: එහෙමයි.
0: එහෙම කියනවා බලන්න. හිටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් බඩු ගන්න. කොහෙන්ද තමන්ට මේ තරම් සල්ලි?
1: ඈ? දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනේ.
0: වාසි කොහෙන්ද කියලා තමයි මිනිහ මාතන්නේ.
1: වාසි නම මිනිහ කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
0: ඈ?
2: සංවර්ධන ලොතරැය හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
3: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න. ඉවත් වෙනු.
4: ඉවත් වෙනු. රටමේකට ජාතික වැඩසටහන 19:27 කතා කරන්න ඕනේ. මද්‍රව්‍ය ජාවාරමේ ඉන්න කෙනෙක් වුණත් පාවිච්චි කරන කෙනෙක් වුණත් නේ මේ හැමෝටම තමයි කියන්නේ ඉවත් වෙන්න කියලා. මොකද කොහෙන් ගෙනවත් කුඩු ගේන්න එපා. අල්ලනවා පේනවා. ඒ ඔක්කොමත් එක්ක තව කවුරු හරි මේක ඉන්නවා නම් එහෙම් මෙහෙම් නේද? කොහෙන් හරි කොනක එල්ලිලා. ඒ නිසා එයාට මේ කියන්නේ අන්තිම නිවේදනය මේ ඈ.
5: ඉවත් වෙන්න.
4: රයිට්. නෑ නෑ නෑ.
6: ඒ අපි කියපු ගැහුණොත් ඒගොල්ලෝ නේ නෑ.
4: හරි. 19:27 නම්බර එක. ඒ වගේම ජාතික ලොතරැයි මණ්ඩලයේ සුබ දවසක් ලොතරැයි ඔයා ගන්න ඕනේ. ගන්න කියලා කියන්නේ සුබ දවසක් ලොතරැයි විතරක් නෙමෙයි මේ දවස් වල තියෙන ආයුබෝ ලොතරැයි. මේක රටේ සංවර්ධන කාර්යයන්වලදී සෞඛ්‍ය කියන ශාස්ත්‍රයට ලොකු දායකත්වයක් දෙනවා. ඉතින් නේද? හදවත්. හා ඔයාගේ හදවත් ඔයාගේ හදවත හදවත් නෙමෙයි හදවත.
5: ඒක හදවතයිනේ.
4: නෝ කොච්චර සංවේදී හදවතක්ද කියලා අපි දන්නවා. ගොඩාක් වෙලාවට ඔයා හරිම සෞඛ්‍යමය කාරණාව දැන් බස් එකකට කවුරු හරි නැග්ගත් අතප්පයක් නේ ආබාධයට ලක් වෙලා සමහරට කතා කරගන්න බෑ. කොලයක් බෙදලා කියන අය දැකලා තිනවනේ.
5: ඔව්.
4: ඒ වගේ කෙනෙකුට ඇත්තටම අපි අනිවාර්යෙන්මනේ කිසියම් උපකාරයක් කරනවානේ. ඉතින් හරි සංවේදී හදවත් තියෙන අය තමයි අපේ ලංකාවේ ඉන්නේ.
5: අනිවාර්යෙන්.
4: ඒ නිසා ඔය අපේක්ෂා රෝහල ඇතුළු ලංකාවේ රෝහල් පද්ධතියින්ට ඒ කරන පරිත්‍යාග මේ ඔක්කොමත් එක තව පැත්තෙන් ගත්තම ලොතරැයි මණ්ඩල එක ලොතරැයියක් ගත්තම ඒකෙන් යම් කිසි මුදලක් රටේ සංවර්ධනයට සෞඛ්‍යයට පෙන්වෙනවා කියලා කිව්වම ඒක තව ටිකක් පොඩි තව හැංගීම ටිකක් වැඩි කරවන
5: වටිනාකම වැඩි වෙනවා
4: නේ. ඔව්. දැන් මේ කියන්නේ එහෙම අවස්ථාවක් ගැන පහුගිය දවස්වල මේ ආයුබෝ ලොතරැයිය එහෙම නැත්නම් ජාතික ලොතරැයි මණ්ඩලය මේ දෙකම එකතු වෙලා රටේ අත්‍යවශ්‍යම උපකරණ අවශ්‍ය ස්ථාන කිහිපයකට නේ එහෙම තැන් කිහිපයකට තමන්ගේ දායකත්වය දුන්නා.
5: ඔව්. ඒ තමයි මේහලදම ප්‍රදේශයේ ප්‍රාදේශීය රෝහලට අත්‍යවශ්‍ය උපකරණ දුන්නා. ඒ වගේම රාජාංගනේ ප්‍රාදේශීය රෝහලට අත්‍යවශ්‍ය උපකරණ ප්‍රදානය කරා. ඒ වගේම නිකවැරටිය වනිනායක මධ්‍ය මහාවිද්‍යාලයටත් අත්‍යවශ්‍ය උපකරණ ප්‍රදානය කරා. ඉතින් මේ වගේ සමාජ සත්කාර ප්‍රජා සත්කාර සිදු කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා ගන්න ජාතික ලොතරැයි මණ්ඩලය මේ අවුරුදු ගෙවුණු මාස කිහිපය වගේ මේ ගෙවුණු මාසය තුළ ඒ වගේ ව්‍යාපෘති රැසක් සිද්ධ කරලා කියලත් අපිට ආරංචි වෙනවා. ඉතින් ඒක අපි හරි ආඩම්බරෙන් තමයි ඔබට මතක් කරන්නේ. මොකද ඔබ වියදම් කරන රුපියල් 40න් තමයි මේ වගේ ලොකු සත්කාර කරන්නේ.
4: රටේ ඉන්න කිරිගොවීන්ට ලොකුම අයිය වෙන ආයතනයේ නිෂ්පාදන ආයතනයේ මොකද්ද කියලා ඇහුවොත් කටපුරා කියන්න පුළුවන් ඕගලංගේ දායකත්වය ඇතිව පැල්වත්ත නිෂ්පාදන ආයතනය කියලා. ඇයි එහෙම කියන්නේ? ලංකාවේ කිරිගොවීන් 30,000ක් විතර පැල්වත්ත නිෂ්පාදන ආයතනයත් එක්ක සම්බන්ධයි.
5: ඔව්.
4: ඒතකොට ඒ අය තමයි අපිට හොඳ ප්‍රොඩක්ට් එකක් දෙන්නේ. හොඳ කිරි නිෂ්පාදනයක් දෙන්නේ. නැවුම් කිරි ටික දොවාගත්ත තැන ඉඳලා එතනින් පස්සේ මේ ක්‍රියාවලියට නිකන් ඇවිල්ලා පැය 48ක් වගේ පොඩි කාලයක් ඇතුළේ මාකට් එකට එනවා ප්‍රොඩක්ට් එකක් විදිහට. ඒකනේ අපි ගන්නෙ.
5: ඉතින්
4: ලංකාවේ වැඩිම අලවි වෙන කිරිපිටි පැකට් එක තමයි පැල්වත්ත කියලා කියන්නේ.

0: උදේ 8යි විනාඩි 30යි දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
0: අලුත් වෙලා.
2: පහසු වෙලා.
0: තැඟි වැඩි වෙලා.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: නවකවාදය. අද මාතෘකාව නවකවාදය.
1: අද පත්තර දෙක තුනකම ඒක තිබ්බා.
0: අපේ රට මුදානුගත් ප්‍රදේශයක් වගේ දැනෙනවා නෝ ඒ විශ්වවිද්‍යාලය ඇතුලේ. නේද? දැන් යුද්ධෙත් එක්කම මුදානුගත් ප්‍රදේශ කියන වචනේ ආවේ. දැන් ඕක තාමත් යුද්ධ නැති වුණාට තියෙනවා අපේ රටේ මුදානුගත් ප්‍රදේශ. විශ්වවිද්‍යාල හරියට සමහර විශ්වවිද්‍යාල හරියට ඒ වගේ. ඒවැය තියෙනවා. නේ?
1: ඔව්.
0: විශ්වවිද්‍යාල සිසුන් තනිකරම තමන්ගේ අනසකට යටත් කරගෙන ඉන්න ඒවා. කුලපතිවරුන්ට පහර දෙනවා. උපකුලපතිලා හිර කරනවා. එහෙම තියෙනවා.
1: ඔව්.
0: එතකොට අලුත් ශිෂ්‍යින්ට නවකවාදය දෙනවා. නේවාසිකාගාර බලෙන් අල්ල ගන්නවා. ඊට පස්සේ අර මේ ළඟදී අර තව කොහෙටද ගිහිල්ලා අල්ලගෙන තිබ්බේ බලෙන්. නේද?
1: ඔව්.
0: ඒ වගේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ කියන්නේ මේ ගෙදවල් වල හොඳට අම්මලා තාත්තලාගේ යහපත් දෙමව්පියන්ගේ ඇසුරේ ඉඳලා හොඳ අධ්‍යාපනයක් ලැබලා විශ්වවිද්‍යාලය යන්න බෑනේ ලේසියි.
1: ඒකනේ.
0: එහෙම ඇවිල්ලා ඔතනට ඇවිල්ලා මහා කියන්නේ
1: අමාලේ නිකන් අනිත් පැත්ත ගාලා වගේ වැඩ කරනවා.
0: ඔව්. කියන්නේ රස්තියාදුකාර ලෙවල් එකට එනවා සමහර.
1: ඔව්.
0: සමහර මේක මේක
1: ඔක්කොටම නෙවෙයි.
0: හැමෝටම අදාළ නැහැ. හරි. එතකොට මේ විශ්වවිද්‍යාල ඇතුලේ තියෙනවා උපසංස්කෘති.
1: ඔව්.
0: අද්ද කරන්න එපා.
1: හරි.
0: හරිද? එතකොට නවක වදය මේ උපසංස්කෘතියේ එක කොටසක්. ඒ කියන්නේ නවක රැක්කරේ නැත්තම් නිකන් විශ්වවිද්‍යාල නෙවෙයි වගේ.
1: නෙවෙයි වගේ.
0: හා? දැන් ඉතිහාසයේ ගත්තම ওই නවක වදේ නැමති ලෙඩේට බේත් කිරීම සඳහා හමුදා කඳවුරු වලදී නායකත්ව පුහුණු පාඨමාලා පැවැත්වීමට ක්‍රියා කරලා තියෙනවා. උසස් අධ්‍යාපන අමාත්‍යවරයෙක් වෙච්ච ඒ කාලේ එස්.බී. දිසානායක මහත්තයා එයාට ගොඩාක් වෙලාවට ශිෂ්‍යෝ විශ්වවිද්‍යාල පැත්ත පලාද එන්න දුන්නේම නැහැ. හදිසියවත් විශ්වවිද්‍යාලයකට ගියොත් හූ කියලා එලවල දැම්මා. ඔයාට මතක ඇති. එතකොට ඒ කාලෙත් මේ දැනුත් විශ්වවිද්‍යාලවල මේ ඔය මේක අද තිවෙනි පත්තරේ තියෙන හොඳ ආටිකල් නෑ. අසමජ්ජාති නවක වදේ නැමති අශිෂ්ට වැඩේ වෙනවා කියලා. පත්තරේක තියෙන වචනේ මම කියුවේ.
1: ඔව්.
0: කියලා කිව්ව මේක මේ. මම හිතන්නේ නෑ වැරදි වචනයක් කියලා. ඉතින් කොහොම හරි මේක ගැන ගොඩාක් අය කියලා තියෙනවා. හරි. මේ දැන් සමහර වෙලාවට ඔබත් මේ නවක වදයට මූණ දීපු කෙනෙක් වෙන්න පුළුවන්. හරි. එතකොට ඔයාට මතක නම් 2025 අප්‍රේල් මාසේ 29 වෙනිදා. හරි. ඔය සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවනි වසරේ ළමෙක් අවුරුදු 23යි. එයා තමන්ගේ ගේ ඇතුලේ සීදිවි නසාගෙන මැරිලා හිටියා.
1: ඔව්.
0: මරණයට පාර කැපුවේ රැක්කිරිල්ලක් කියලා ඒකම පොඩි කතාවක් ගියා. එතකොට ඒකට අදාළ සිසුන් 11 දෙනෙක් සබරගමුව විශ්වවිද්‍යාලයෙන් නිරපා හැරියා. පාලක සභාව තීරණය කරා.
1: ඔව්.
0: ඊට පස්සේ මේ තීරණය ප්‍රකාරව තමයි හිරිහැර කිරීම සහ ශාරීරික මානසික තර්ජන එල්ල කිරීම වගේ බරපතල විරෝධී ක්‍රියා සිදු කරපු සිසුන් මෙතන හිටියා. තව සිසුන් ඒ වගේ අය දැන් ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් වරප්‍රසාද මේ වගේ දේවල් එක්ක හරි ගොඩාක් ලොකු කතාබහක් විශ්වවිද්‍යාලය තුල ඇති කරලා තියෙනවා. හරි. එතකොට ලංකාවේ විශ්වවිද්‍යාලවල මේ රැක්කිරිල්ල අවුරුදු ගානක් තිස්සේ පවතින ලොකු සමාජ ප්‍රශ්නයක්. එතකොට තමන්ගේ ජීවිතේ ලොකු හොඳ අධ්‍යාපනයක් ලැබලා ලොකු රස්සාවක් කරලානේ එහෙම බලාපොරොත්තු වෙන මේ විශ්වවිද්‍යාලයට යන්නේ.
1: ඔව්.
0: එතකොට එහෙම ගිහිල්ලා තමයි මේ විදියට මැර කණ්ඩායම් වල සමාජිකයෝ වගේ හැසිරිලා තව දෙකින් ගත්තොත් තව කෙනෙකුට ජීවිතය හිමි කරලා තව කෙනෙකුට යහපත් මානසික වටපිටාව නැති කරලා
1: අධ්‍යාපනයත් අහිමි කරලා
0: ඔව් මේ වගේ ගොඩාක් දේවල් කරලා මේ අපේ රටේ අධ්‍යාපනය තුලේ කළු පැල්ලමක් එකතු කරලා
1: තියෙනවා.
0: ඔය 1970 ගණන් වල ඉඳලා නවක වදේ නිසා ඍජුවම හෝ වක්‍රවම මිය ගිය සිසුන් ගණනාවක් ඉන්නවා.
1: ඔව්
0: මේවා ගණන් කරලා කියන්න ගියොත් එහෙම ලොකු ගාණක්. නමුත් එහෙම අපේ රටේ සෑහෙන්න තරුණ ජීවිත නැති වෙලා තියෙනවා. ඒ නිසා මේක කිසිසේත්ම තවදුරටත් අවශ්‍ය නැහැ කියන එක මූලික කරගෙන තමයි අද පුවත්පත් ගණනාවක නේද මේ සරසවි නවකවද පිටුදකින් අවශ්‍ය කරන වටපිටාව හදන්න කියන යෝජනා සහිතව ලිපි රාශියක් පළ වෙලා
1: තියෙනවා.
0: ඉතින් හිතන්න මේ සංස්කෘතිය අපි කියන උපසංස්කෘතිය කියලා කියන්නේ සරසවියක උපසංස්කෘති තියෙනවා.
1: ඔව්.
0: තියෙන්න ඕනේ හොඳ පැත්තරනේ. මේ තියෙන්නේ ම්ලේච්ඡත්වය.
1: ඔව්.
0: එතකොට ඒවට අවස්ථාව දෙනවද කියන එක සම්බන්ධ යලි ඉක්මන් තීරණයක් ගන්න අවශ්‍ය කරන සංවාදයේ ගොඩනැගෙන්න අවශ්‍යයි කියන එකයි මේ කියලා
1: තියෙන්නේ.
0: මේක එක පැත්තකින් ගත්තම මේ පොඩි ත්‍රස්තවාදයක් වගේ එකක් නේ.
1: විශ්වවිද්‍යාලය ඇතුලේ.
0: ඇතුලේ. ඉතින් දැන් සරසවි කියලා කිව්වම හරි ලස්සන සුන්දර තැනකනේ අපි අපේ ඔළුවට. ඔව්.
1: ලස්සන සින්දු හැමතිස්සෙම ලියලා තියෙන එකනේ.
0: මොකද පේරාදෙනිය සරසවිය කියලා ගමුකෝ.
1: ඔව්.
0: පේරාදෙනිය සරසවිය කියලා කිව්වම කොච්චර ලස්සන වටපිටාවක තියෙන ඒහා වැඳුණු බිහි වෙච්ච නිර්මාණ ඒ ඉතින් එළියට ආපු දවැන්ත චරිත විවිධ ශේෂ්ත්‍රවල ඉන්නවා ලංකාවේ. හරි. එතකොට අපි දන්න ප්‍රසිද්ධ චරිත ඉන්නවා. එතකොට මේ ඔක්කොමත් එක්ක මේ එහෙම ඉතිහාසයක් තිබිලා තියෙනවා. ඒ ඉතිහාසය වර්තමානයේ දෙනකොට අර දැන් ඉන්න තරුණ පරම්පරාව කොහොමත් පොඩ්ඩක් නේ නරක පැත්තට වැටෙන්න තියෙන ඉඩ වැඩි. ඒක තවදුරටත් තීව්‍ර වෙනවා මේ කියන උපසංස්කෘතියන් හරහා. හා නවක වතය රැක් කරනවා කියන එක ලස්සන සුන්දර විදිහට රැක් කරන්න පුළුවන්
1: තමයි. පුළුවන් පුළුවන්.
0: ඔව්. හොඳක මේ ළඟදී ප්‍රසිද්ධ ඇමති කෙනෙක් කියලා තිනවා එයාට දුන්න රැග් එක තමයි ගියාට පස්සේ සින්දුවක් කියන්න
1: කියලා. අනේ. බලන්න ඒවා හරි සුන්දරයිනේ.
0: හරි ෂොක්. එහෙම ඒවා ඉදින් කමන්නේ. එයාගේ කලා කුසලතාවය හැකියාව හරියට ලීට ගන්න.
1: ඔව්.

0: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැයිය DLB වාසිතකට පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක් අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි
1: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.
3: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
4: ඉහිල් දාල මෙහිල් දාල යන අතරින් නවතින්න. Even if I...

0: සතියේ දිනමල රාත්‍රී 7ට ලක්කනේ
1: සඳදිය 10 සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනි දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
5: සුබදවසක්.
6: අලුත් වෙලා.
5: පහස වෙලා.
6: ටැගි
5: වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද electric bike එකද.
6: කැමති එකක් අපේ අතේ. සුබදවසක්.
7: දවස සුබයි සිහින දිනයි. සුබදවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
8: මම නම් දැන් මාරම රිලැක්ස්.
9: ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක් 19:27ට කතා කරන්න රටම එකට ජාතික මෙහෙයුම

0: අටයි විනාඩි 45 වෙලාව අපි ටේකියා වැඩසටහනේ තවත් හදිරක් අද දවසේ ක්‍රියාත්මක වෙන උතුරු පළාතේම තවත් නැවතුමකට යන්නේ. අදත් මේ උතුරු පළාතේ අධ්‍යාපන කලාප නියෝජනය කරමින් නේද? පාසල් දරුවන් දුව දරුවන් ඒකරාශී කරගෙන මේ වැඩසටහන ක්‍රියාත්මකයි. ගීත ශේරට අවස්ථාව දෙන්නේ. සුබ උදෑසනක්.
1: සුබ උදෑසනක්.
2: හයිබර්න අසංක හයිබර්න අනු සුබෝදයාසනකපද දිනාටම හිටින් අසංක කිව්ව විදිහටම අපි උතුරු පළාතට තමයි අදවස්සේ දෙවිලින්නේ කිල්නොච්චිය දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාපයට අයත් අපේ හින්දු විද්‍යාලය තමයි අදවස්සේදී සත්කාරක පාසල වශයෙන් අසංක තෝරාගෙන තිබෙන්නේ. එදින අපි හේ දවසේදී යාපනය නගරයේ වලිකාම අධ්‍යාපන කලාපයට ගියා. යාපනය වලිකාම අධ්‍යාපන කලාපයේ යුනියන් මධ්‍ය මහාවිද්‍යාලයට, දැන් අදවස්සේදී අපි අවිලින්නේ කිල්නොච්චිය නගරයට, කිල්නොච්චිය අධ්‍යාපන කලාපයේ කිල්නොච්චිය දකුණු අධ්‍යාපන කලාපයට තමයි අපි මේ විදිහට ඇවිල්ලා තිබෙන්නේ. ඉතින් මේ විදිහට සමස්ත දිවයිනේ අධ්‍යාපන කලාප 100ක් මූලිකව ඉලක්ක කර ගැනීමින් ආරම්භ කරලද ටේක්කිය සුරකෙබු මගතොට වැඩසටහන් මාලාවේ 31 වැඩසටහනයි මේ විදිහට අපි අද උදෑසන ආරම්භ කළේ. අපි අද මේ විද්‍යාල ඉදිරිපිට මාර්ගයට මේ පාසලේ සියලුම දූ දරුවන් අසංක අද මේ මාර්ග සංදර්ශනයේ නැරඹීම සඳහා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ වගේම තමයි අපේ පාසල්වල දූ දරුවන් 650කටත් අධික සංඛ්‍යාවක් මේ වන විටත් සහභාගී වෙලා ඉන්න මේ වැඩසටහන සඳහා අදවසේදීත් මේ දූ දරුවන්ට මාර්ගන්තර සම්බන්ධයෙන් ඒවා වළක්වා ගැනීම සම්බන්ධයෙන් ඒ වගේම තමයි නිසියාකාරව මාර්ගයේදී ගමන් කිරීමේදී පදික මාරුව කොහොමද නිවැරදි ආකාරයෙන් භාවිතා කරන්නේ, අතුරුපැදියක යනවා නම් කොහොමද නිවැරදි ආකාරයෙන් ගමන් කරන්නේ, ඒ වගේම ආරක්ෂිත හිස්වසුම් කොහොමද නිවැරදි ආකාරයෙන් පළඳින්නේ, මේ කියන කරුණු සම්බන්ධයෙන් ප්‍රායෝගිකව දැනුවත් කිරීමත් අද දවසේදී සිදු වෙනවා. ඉතින් මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන අතරතුර මාත් එක්ක මේ වෙලාව එකතු වෙලා ඉන්නවා කිලිනොච්චිය රථවාහනංශයේ ස්ථානාධිපතිතුමන් පොලිස් පරීක්ෂක MNC මහවත්ත මහතා. ඉතින් මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි මේ වගේ කිල්නොච්චිය නගරය මේ වගේ නගරයක් තෝරාගේ වැඩසටහනක් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ක්‍රීන් ශ්‍රී ලංකා එකත් එක්ක එකතු වෙලා මේ කරන වැඩසටහන සම්බන්ධයෙන් ඔබතුමාට මොන වගේ අදහසක්ද තියෙන්නේ?
3: ප්‍රථමයෙන්ම බොහොම හදපත්ලෙන් මම වාගේ ස්තුතිය තිරිනමනවා IDN ආයතනයට, ඒ වගේම ලක්හඩ ගුවන් විදුලියට, ඒ වගේම රථවාහන මූලස්ථානය හා සම්බන්ධීකරණ වෙලා ක්‍රීන් ශ්‍රී ලංකා වැඩසටහනක් එක්ක අත්වැල් බැඳගෙන මේ විදිහට මේ පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම කිලිනොච්චිය ප්‍රදේශය ගත්තහම ඒ නමේ මාර්ගයේ ආශ්‍රිතව පිහිටි නගරයක්, ඉතින් වේගෙන් සංවර්ධනය වෙමින් පවතින වේගෙන් වාහන ප්‍රමාණය වැඩි වෙන නගරයක්. ඉතින් IDN ආයතනයේ ලක්කඩ ගුවන් විදුලියට ඒ වැඩසටහන සංවිධායක මණ්ඩලයේ සියලු දෙනාටම ස්තුතිය පිරිනමමින් කිලිනොච්චිය ප්‍රදේශයේ දිනෙන් දින ඉහළ යන රිය අනතුරු ප්‍රමාණය ඒ ආදී වශයෙන් ඒ මාර්ග අනතුරුලින් මේ අර ප්‍රමාණය තරමක වැඩි වීමක් තියෙනවා, අනතුරු ප්‍රමාණයත් යම් කිසි ඉහළ යාමක් තියෙනවා. ඉතින් දැනුවත් කිරීම තමයි කරන්න ඕනේ, මේ පාසල් සිසුන්ගේ ඉඳලා දැනුවත් කිරීමේ අඩු දැනුවත් වීමේ අඩුකම නිසා, දැනුවත් භාවයේ අඩුකම නිසා තමයි මේ දේවල් වෙන්නේ. ඉතින් අද දින මේ විදිහට කිලිනොච්චිය ප්‍රදේශයේ පාසල් ගත කළ මුන් මෙතෙන්ට එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ ළමයිට ලොකු පන්නරයක් වෙයි, ලොකු ලැන්ඩ්මක් ලැබෙයි මේ වැඩසටහන තුලින්. ඉතින් නැවතත් ITN ආයතනයට ලක්කඩ ගුවන් විදුලියට, ඒ වගේම ක්ලීන් ශ්‍රී ලංකාවේ වැඩසටහනේ සංවිධායක මණ්ඩලයට, ව්‍යාපස්ථායතනයට, රතුහාන මුලස්ථානයේ සම්බන්ධීකරණ නිලධාරීන්ට ආදී වශයෙන් සියලු දෙනාටම ස්තුතිය පිරිනමනවා. Thank you.
2: අවශ්‍යයෙන් ඔබතුමන්ට. ඉතින් මේ විදිහට මේ දිනෙන් දින ඉහළ යන මාර්ගනතර වැළැක්වීමේ පණිවිඩය සමාජයට රැගෙන යාම වෙනුවෙනුයි අපි මේ වැඩසටහන් මාලාව සමස්ත දිවිනේම ක්‍රියාත්මක කරන්නේ. සඳහා හොඳම කණ්ඩායම තමයි මේ පාසල් දූ දරුවන්. ඔවුන් හරහා මේ පණිවිඩය සමාජයට රැගෙන යාම තමයි අපේ බලාපොරොත්තු වෙලා තිබෙන්නේ. ඉතින් අද දවස පුරාම හසංක මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා කිල්නොච්චිය හින්දු විද්‍යාලය කේන්ද්‍ර කරගෙනමින් අපි තවත් අවස්ථාවක සූදානම්. ස්වාධීන රූපවාහිනියේ ඔස්සේ, ඒ වගේම ලක්කඩ ගුවන්විදුලිය ඔස්සේ තොරතුරු ගෙනෙන්න බෙහෙන් ස්තුතියි මේ වෙලාවේ අපිව සම්බන්ධ කරගත්තට.
0: බොහොම ස්තුති. ගීතිෂේර එකවී කතා මේ ටේකියා වැඩසටහන. ඒ වගේම මේත් එක්කම අපි මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම අපි රටමේකට වැඩසටහනත් ක්‍රියාත්මක වෙනවා 1027 කියන නම්බර එක. ඒ මද්ද්‍රව්‍ය සම්බන්ධ, මේ රථවාහන අනතුරු සම්බන්ධ, මේ සියල්ල ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාල හරහා ක්‍රියාත්මක වෙන කටයුතු. 8:49
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සම්පත් නතරයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 1,105, 50,000 සහ 25

0: උදේ 9 වෙනකන් තව විනාඩි 5ක් තියෙනවා. අපි මේ පැයෙන් යන්න ඕනි ළඟ පැයට ලෙන්ස් ටෙක් අය කියා හොස්පිටල් ගැන මතක් කරන්නේ. ඔයාගේ ඇස සම්බන්ධ තියෙන සියලු ප්‍රශ්න වලට විසඳුම් දෙන තැන තමයි නේද?
1: ලෙන්ස් ටෙක් අය කියා හොස්පිටල් එක කියලා කියන්නේ. මෙතනට ගියාම ඔයාට පුළුවන් ඇසේ සුදුවත් කරගන්න. එතකොට මෙතන තියෙනවා දියවැඩියා සායන, ලමාක්ෂ සායන, ඇස් කණ්ණාඩි සේවා, බාහිර රෝගියංශ, ග්ලූකෝමා සායන මේ හැම දෙයක්ම ගොම් වහලක් යටින් ඔයාට ලබා ගන්න පුළුවන් සේවාවන්. ඒ වගේම තමයි හරිම සුහදශීලී කාර්ය මණ්ඩලයක් ඉන්නේ. දැන්ම කතා කරන්න 0706 478 478 0112 785 858 ඔයාගේ ඇස්වල පොඩි හරි වෙනසක් තියෙනවා නම්, පෙනීමේ පොඩි හරි වෙනසක් තියෙනවා නම් ඒක කල් දාන්න එපා. මොකද ඇහැ කියන දේ අපිට ගොඩාක්ම වටිනවා. ඔයාගේ වගේම ඔයාගේ ආදරණීයයන්ගෙත් ඇස් ගැන අවධානයෙන් ඉන්න ඕනේ. ඒගොල්ලන්ටත් මෙන්න මේ පණිවිඩය ගැන කියන්න.
0: ඒ වගේම අපි මෙතනදීම මතක් කරන්න ඊළඟ පැයට යන කලින් AWB රෝලඩෝ

0: රිමෝට්ටකින් වැඩ කරන්න ඇප් එකෙන් වැඩ කරන ඕනම රෝලඩෝ එකක් ගෙන්න ගන්න හදව ගන්න වසර 10ක වගකීමක් තියෙනවා. ඒ වගේම තමයි මේගොල්ලෝ ලංකාවේ මේ වගේ වැඩ කරනවා ප්‍රසිද්ධ ආයතන රසක් එක්ක. එතකොට සැකයක් තියාගන්න ඕනේ නැණි. නේ එහෙම ප්‍රසිද්ධ ආයතන වැඩ කරනවාද නිකන් ආවට ගියාට වැඩ කරන්න නැත්තේ.
1: නෑනේ.
0: ඒ නිසා මතක තියාගන්න වසර 25ක් තිස්සේ පාරිභෝගික විශ්වාසය දිනාගත්ත නමක් තමයි AWB රෝලර් ඩෝස් කියලා කියන්නේ. ඉතින් ඔයාලා ස්ලයිඩින් ගේට් එකක් දාගන්න ඕන නම් ස්ලයිඩින් ඩෝ එකක් දාගන්න ඕනේ නම් ඊට පස්සේ රෝලර් ෂටර් එකක් දාන්න ඕන නම් ඉලෙක්ට්‍රික් බැරියර්ස් දාන්න ඕනේ නම් නේ ඕන දෙයක් මේගොල්ලෝ කරනවා. නොකරන දෙයක් නෑ. හරි. ඒ නිසා ඕනම දෙයකට කතා කරන්න පුළුවන් කමක් තියෙනවා. පිජ නිෂ්පාදනයකට මතක් කරන්නම් අපි පිජ කුරක්කම් පිටියක් ගැන මතක් කරමු. ඉතින් කුරක්කම් පිටිය එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් හැලපටියක් හදාගන්න. ඊට පස්සේ අපි කියනවා තව ඔය පිට්ටු කුරක්කම් පිට්ටු.
1: පිට්ටු.
0: ඔය කඩවලවල තියෙන පිට්ටු කනවට වැඩිය නේද? ගෙදර එකක් හදාගන්නවා කියලා කිව්වම කඩවලවල තියෙන කන්න බෑනේ අප්පා.
1: ඒකනේ.
0: කෑවත් ඊට පස්සේ හරි අමාරුයි බඩට.
1: හුස්ම ගන්න බෑ වගේ ගතියක් එනවා.
0: ස්වභාවික කුරක්කම් රසය විජේ කුරක්කම් පිටි.

0: විලාමු දෙන වේයි.
1: විලාව ඔබ වෙත ගෙන ආවේ.
2: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගිනලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: අතිපූජනීය ත්‍රිනිකායක මහානායක ස්වාමීන් වහන්සේ නියෝජනය කරන මහා සංඝරත්නයේ සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. අධිකරණ තීන්දුව අනුව බන්ධනාගාරගත කෙරෙනු පූජ්‍ය ගල්ගුඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ගෙහි වස්ත්‍ර සහිතව අධිකරණ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අතිපූජනීය ත්‍රිනිකායක මහානායක ස්වාමීන් වහන්සේ බන්ධනාගාර කොමසර්ස් ජෙනරාල්වරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ඊට අදාළව තෛනිකායක මහානායක ස්වාමීන් වහන්සේ නියෝජනය කරන මහා සංඝරත්නයේ සහ ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ. යෙමනයේ බටහිර කඳුකර කලාපී රැඳී සිටි හෝතී සටන්කරුවන් වෙත දැඩි ප්‍රහාරයක් එල්ල කළ බව සෞදි සහරය ළමන ආරක්ෂකංශ ප්‍රකාශ කළා. අවස්ථා කිහිපකදීම ඔවුන්ට ප්‍රහාර එල්ල කළ බවයි ආරක්ෂකංශ පවසන්නේ. මේ අතර හූතී සටන්කරුවන් සඳහන් කළේ සෞදියට අයත් ඩ්‍රෝන් යානයක් විනාශ කළ බවයි. ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වන බවත් ඔවුන් සඳහන් කර තිබෙනවා. ලක්කන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය උදේ 10ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කන.

0: බඩ පපුුව
1: දාලයන
0: දාලයන
1: මොකට දාලකි
0: රිදුම් දෙන හැඟීමක් මගේ හිත මේ වෙලා වෙලා ගිනති
1: මොකක් ඔයාට අසනීපයක්ද
0: නෑනෑ
1: ඒන
0: මට ඔයාට හිතෙන් ඇත්ද කාලෙකට පස්සේ මට කෙනෙක් ගැන ආදරයක් ඇති වෙලා කිය
1: කෙනෙක් ගැන
0: ඔව කාලෙකට පස්සේ අපි ගැන පියෝ ලව් එකක් නිකං මම යන මංමාවත් දිගේ මට එකපාරට හිතෙනව නිකං අර මේ අමුතු හැඟීමක්නේ
1: ඒත් ළඟ ඉන්නවා වගේ
0: නෑ
1: එහෙම නෙවෙයිද
0: මල් පිපෙනවා වගේ හැඟීම
1: නේද නේද
0: එකපාරට මට පොඩි පොඩි පොඩි නිකං පොඩි නිකං පොඩි අමුතු වයිබ් එකක් එන්නේ හරි
1: නිකං ඔයාගේ වටේ නිකං වයලින් ගන්නවා වගේ
0: ඔව් හැමතිස්සෙම ඒ ඔක්කොට වැඩි හැමතිස්සෙම නිකං බඩ නිකං පිරිලා වගේ හැම වෙලේ
1: ඔයාට ගෑස්ට්‍රයිටිස්
0: මට ගෑස්ට්‍රයිටිස්
1: ඒකනේ වාදලිය ඔයාට කොහෙන්ද නිකං වෙන හැඟීම් එන්නේ
0: කියලා ලව් සීන් එකක් නෙමෙයි
1: මේක
0: ඇත්තටම ගෑස්ට්‍රයිටිස් වල ස්වභාවය
1: පපුව හිර වෙන එක
0: බඩ පපුව දැවිලා යන එකපාරට නිකං බඩ පිරිලා වගේ දැනෙන
1: පපුව හිර වෙලා
0: ගුරට එන අග්ගාලා නේ
1: ඒ ආදරය ලක්ෂණ නෙවෙයි
0: ගෑස්ට්‍රයිටිස් එතකොට වයස අවුරුදු 40ට කිට්ටු ඔන්න මෙන්න වලපයයි ගොඩපයයි ඉන්න මට
1: ඔන ආදරදානේ
0: මේ වෙලාවේ ලව් එකක් එන්න හා ඔය ස්ටේජ් ඔක්කොම පහු කරලා ඇවිල්ලා ඉන්නේ දැන් 38යි 40යි එතකොට දැන් එන්න තියෙන රෝග ඔක්කොම ටික එන කාලේ
1: දැන් 40 සැන්දිරියත් එන්න යන්න
0: උදේ නැගිටලා එකපාරට ඇඳෙන් බහලා යනකොට මට ඇහෙනවා කිරි කිරි කිරි කිරි
1: ඩැනිස්වල
0: මම බැලුවා මොකද්ද ෆෑන් එකේවත් අද්දද නෑ මෙහෙම ආයි මෙහෙම ඔළුව පාත් කරලා බැලුවා ඩැනිස්වල
1: ඩැනිස් දෙකෙන් එනවා මියුසික් එකක්
0: කිරි කිරි කිරි කිරි කාරයි ඔය වයසත් එක්ක තමයි ඔක වෙන්නේ
1: අපි hina වුණාට
0: හැබැයි වයසට යන එක නවත්තන්න බැරි වුණාට පෙනුම හරියට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් අපිට. අපිට උවමනාවක් තියෙන්න ඕනේ අපි ගැනම. නේ? ඒ කියන්නේ දැන් ඔයාගේ ගෙදර ඉන්න හස්බන්ඩ්ට වයිෆ්ට අපි හිතුව අම්මට තාත්තට මේ වැඩිහිටිය අපේ දරුවා ආගෙන ඉන්නවනะ. ඔයාගේ අම්මයි තාත්තයි ලස්සනට ඉන්නවට කොල්ලා වගේ ඉන්නවට තාත්තා ඔයා කැමති. අම්මා කෙල්ල වගේ ඉන්නවට කැමති.
1: යාළුවා අහන ඔයාගේ අක්කද?
0: ඔව්. අපේ තාත්තයි මායි පාර යනකොට අහන. අපේ තාත්තෙන් අහන. ඔය යන්නේ තාත්තත් එක්කද? මොකද අපේ තාත්තා ඊට වැඩි හොඳට
1: ඉන්නවා.
0: හරි. ඒගොල්ලෝ ඒ කාලේ ඉඳන් ඉතින් අම්මල මිනිස්සුනේ හොඳට කාලා වීලා ඇඳලා කළා. ආ එහෙම හිටපු අයනේ.
1: ඔව්.
0: අපි වගේ වාස විස නේද?
1: ඒවා නෑ.
0: හරි. අවසර යාළු මිත්‍ර සමාගම් මුකුත් නෑ.
1: නෑ. කතා බහ විතරයි.
0: සුද්ධ වගේ අපේ තාත්තාම. මම තමයි මේ ඉන්නේ නිකන් අංකල් වෙලා. රයිට්. කොලජන් කියන එක ලොකු ඉෆෙක්ට් එකක් කරනවා වගේ ලයිෆ් එකට.
1: ඔව්.
0: ඒ කියන්නේ කොලජන් ඕනේ කොලජන් විතරක් නෙමෙයි මයික්‍රෝ නියුට්‍රියන්ට්ස් නේ
1: ඔව්
0: ඒ කියන්නේ තව තියෙනවා විටමින්ස් ගණනාවක්
1: හයලුරොනික් ඇසිඩ් එක එතකොට නයිසිනමයිඩ් ග්ලිසරින් ඇලෝවෙරා ජෙල් වර්ජින් කොකොනට් ඔයිල් එතකොට කොකුම් විටමින් C විටමින් E එතකොට සැෆ්රන් මෙන්න මේ වගේ ප්‍රධාන සංඝටක ගොඩක් අපේ හැමට ඕනේ කරන නිරෝගී බව තියාගන්න ඒ වගේම හැම වියලෙන එක නතර කරන්න දීප්තිය වැඩි කරගන්න එතකොට තෙතමනේ ආරක්ෂා කරගන්න මේ හැම දෙයකටම තමයි අපි ඔයාට කියන්නේ සෙට් කේන් නිෂ්පාදන පාවිච්චි කරන්න කියලා කැප්සියුල් එකක් තියෙනවා ෆේස් ක්‍රීම් එකක් තියෙනවා මේ දෙකම එකට පාවිච්චි කරොත් ඔයාට ප්‍රතිඵල ඉක්මනින් ගන්න පුළුවන් හොඳ ප්‍රතිඵල ගන්නත් පුළුවන්
0: ඒ මතක් කර සෙට් ගේන් ගැන දැන් සෙට් ගේන් කියලා කිව්වම මට මේක කැප්ෂුවල් එක විදිහට පාවිච්චි කරන්න පුළුවන් දෙකම පාවිච්චි කරන්න බලන්න මොකද තව කෙනෙකුටත් මේක දන්න කියන කෙනෙකුට කියන්නේ ඒක කිසි ප්‍රශ්නයක් නැහැ ඔයා ලස්සන පෙනුමට ඉන්න ඕනේ හුරු පුහුටියට නේ කොල්ලා කෙල්ල වගේ ඉන්න ඕනේ මල් කෑල්ල වගේ ඉන්න ඕනේ ඒ නිසා ඒ වෙනුවෙන් තමයි අපි ඊගෙන මතක් කරේ අපි අලුත් පැයකට අවිල්ලා ඉන්න මේ පැයදිත් මතක් කරනවා පැල්ලත කිරි වීදුරුවක රස බලන්න ලංකාවේ අපේ අභිමානය ඒ වගේම විජේ නිෂ්පාදන ගැන කතා කරන්නේ කවදත් නේ අපිට රසට වස විස නැතුව කැම ටික හදාගන්න පුළුවන් හොඳම ස්වභාවික කුළුබඩු නිෂ්පාදන පෙළ විජය

0: ශ්‍රීලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
1: ඔක්තෝබර් 8 කිලිනොච්චි හින්දු කොලේජ් කිලිනොච්චි
2: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
3: පූර්ණ මාධ්‍යම හිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය
4: ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
5: මමනන්ද මාරම රිලැක්ස්
6: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
7: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
8: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳෙමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
9: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
10: අලුත් වෙලා
11: පහසු වෙලා
12: තෑගි පැඩි වෙලා
13: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
10: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
14: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
15: පැහැිනා කියන්නේ කොතේ ගැළපෙනා කියන එකනේ
16: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ
17: විජය
18: ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට
8: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අදර්ය පදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
3: ටේක්යා සුරැකීම මගතොට.
8: 75%කටත් වඩා විශ්වාසය දිනු. ISO GMP තත්ත්ව සහතිකෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
3: ක්‍රිමිරාජ සුවසැඳෑව.
19: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න. නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න. තෑගි දිනන්න.
8: ක්‍රිමිරාජ සුවසැඳව.
19: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසැඳවට එක්වන්න. සාදර අනුග්‍රහය.
20: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි. ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
21: ක්‍රිමිරාජ නිෂ්පාදන පරම්පරාගත ආයුර්වේද උරුමය. හරි. ඒ කියන්නේ හොඳ වටපිටාවක් එක්කනේ මේ ප්‍රොඩක්ට් එක ඉන්නේ.
22: ඔව්.
21: අපි බලනවානේ පරම්පරාවත් කොහොමද කියලා.
22: පරම්පරාව හොඳයි.
21: පරම්පරාව හොඳයි. එනිසා තමයි නිෂ්පාදන ගණනාවක් තියෙනවා අර කැමති විදියට ගන්න කියලා මතක් කරන්න. මොනවාද කරල් ගුලි තියෙනවා. ඊට පස්සේ
22: වැල් මේ පැණිය තියෙනවා. උග්‍රමාරුවක් තියෙනවා නම්. එතකොට හෙම්ඩිසාව වගේ තියෙනවා නම් ක්‍රිමිරාජ පේයාව තියෙනවා. අර අපි කලින් කවාගේ ගැස්ට්‍රයිටිස් තියෙනවා නම් සඳුන් පැණිය තියෙනවා. එතකොට ඔය මේ තියෙන්නේ සෙම් ගෙඩි. අන්න ඒ වගේ දේවල් වලට සර්ව විෂාදී තෛලය තියෙනවා. එතකොට විෂ සතෙක් එහෙම කෑවොත් ඔයාට නාගරාජ තෛලය තියෙනවා. මූණේ පිම්පල් එකක් ආවොත් කුරුලෑසුවේ තියෙනවා. මෙන්න මේ වගේ නිෂ්පාදන රසක් තියෙනවා.
21: නළුවෙක් කියලා කියන්නේ එක ලස්සන පෙනුමක් තියෙන කෙනෙක්නේ සාමාන්‍යයෙන්.
22: ඔව්.
21: ඔයා නළුවෙක් වගේ. හැබැයි ලොකු ලස්සන පෙනුමක් නැති කොච්චර දක්ෂ නළුවෝ ලෝකේ ඉන්නවද?
22: ඉන්නවා.
21: ඉන්නවා. කොච්චර ඉන්නවද?
22: ගොඩක්.
21: සිංහල සිනමාවේ ගත්තොත් ඔයාට එහෙම ඕන තරම් ඉන්නවා. ලොකු දක්ෂ මාර කියන්නේ දක්ෂතාවය තියෙනවා. පෙනුම නැහැ.
22: පෙනුම නැහැ.
21: සුදු පාට මූණ, රෝස පාට තොල්, කොණ්ඩය කැරලි කොණ්ඩය,
22: හොඳ උස,
21: උස මේ මසල්ස් පිම්බිලා එහෙම ඉන්න නළුවෝ ඉන්නවා. ඒ වගේම ඉන්නවා අර කියන වගේ කළුයි, කෙට්ටුයි, හීනි, එහෙම නැත්තම් ලොකු ලොකු ලුක් එකක්
22: නැහැ.
21: හැබැයි ඇඩ් කරන්න ගියාම
22: සුපිරි.
21: බොලිවුඩ් සිනමාවේ ඉන්නවා එහෙම නළුවෙක්. එක්කෙනෙක් නෙවෙයි ගොඩක්
22: ඉන්නවා.
21: මගේ මතකේ යන නළුවෙක් ඉන්නවා.
22: කවුද?
21: එයාගේ නම නානා පටේක. නානා පටේක. ඔය ගොඩක් දුෂ්ට චරිතවලට ඉන්න මේන් රෝල් කරපු ඒවා තියෙනවා. අවුරුදු 75යි. එයා අද උදේ පාන්දර හાર્ට් ඇටෑක් එකකින් මැරුණා. අවුරුදු 75යි.
22: හරි.
21: ගෝවා වල එයාගේ ගෙදරදී ආ සිහිනතුව වැටිලා හිටියා. හાર્ට් ඇටෑක් එකක් හැදිලා. ඉතින් රෝහල් ආරංචි මාර්ග කියන්නේ එයා රෝහලට අරගෙන යනකොටත් මිය ගිහිල්ලා හිටියා කියලා. ඉන්දිය ජාතික චිත්‍රපට සම්මාන තුනක හිමිකරුවෙක් නානා පටේක, පාරින්ද, ආප්තක් චප්පාන්, නට්සා මාරට්, වජ්ජූඩ් කියන ෆිල්ම්ස් වල, ඊට පස්සේ යෂ්වන් කියන ඉන්දියාව තුල අතිශය ජනප්‍රිය සිනමා නිර්මාණවල එයා රංගන දායකත්වය දුන්නා. 1978 තමයි ආ ඇක්ටින් පටන් ගත්තේ ගමාන් චිත්‍රපටේ.
22: හරි.
21: ඉතින් බොලිවුඩ් සිනමාවට ඇවිල්ලා වෙල්කම් චිත්‍රපටයේ උදේෂ් ෂෙට්ටි කියන අපරාධකාරයාගේ චරිතය. ඒව හරි ජනප්‍රිය වෙච්ච ඒවා. රාජනීති වල ටැක්සි නම්බර් 9211 මට මතක විදියට.
22: හරි.
21: ටැක්සි නම්බර් 9211 කියන මරාඨි ෆිල්ම් එක. හරි. ඔය වගේ වැ සුපිරි ඇක්ටින්. පුළුවන් නම් බලන්න ටැක්සි නම්බර් 9211 කියන එක. හරි.
22: හරි.
21: ඒක මාර ලස්සන ෆිල්ම් එක. දේව සෑහෙන ආදරයක් දිනාගත්ත කෙනෙක්. එයාට හොඳට සිං කරන්නත් පුළුවන්. ඉතින් හොඳ දක්ෂ ගායකයෙක්. ඉතින් මෙයා අවුරුදු 75 වුණත් මෙයාගේ අර දැන් පෙනුමත් එක්ක මෙයා දැන් ගොඩක් ඔය විලන් නේවත් ඔය ඉන්නේ අර අර අපි කියන්නේ හොඳ වයසට ගිය විලන්ලා.
22: ඔව් ඔව්.
21: අන්න ඒ වගේ ඒව කරන්න පුළුවන් ඉන්දියානු සිනමාවට දැවැන්ත පාඩුවක් මේ මරණය කියලා. විචාරකයෝ කියන නම මතකයිනේ.
22: නානා පටේකාර්.
21: ෂාරුක් තරං ලස්සන නෑ, අක්ෂේ තරං නේද කඩවසම් නෑ, සල්මාන් තරං ලස්සන පිම්බුච්ච ඇඟක් නෑ. ඊට පස්සේ දැන් ඉන්න කවුද අපේ මේ වෙලාව ඉන්නේ රන්බීර්ලා කවුද ඉන්නේ?
22: ටයිගර් ෂෙරොෆ්.
21: එහෙම නෑ. හැබැයි ඔය ජැකී ශ්‍රොෆ්ලා වගේ ටිකක් ටයිගර් තාත්තා.
22: ඔව්.
21: අර ඒගොල්ලෝ වගේ පොඩි නියම් විලන් නියම පිරිමි වෙනුව තියෙන නානා පටේකාර්. ඔහු දැන් ජීවතුන් අතර නෑ. මේ ෆිල්ම් එකේ යා හිටියේ නෑ. මේ වෙන ෆිල්ම් එක.
22: ඔව්.
21: මේ කුචුචෝත්‍රා. ඔව්.

0: උදේ 9 විනාඩි 33යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
0: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තැඟි පැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: ජාතික ලොතරැයි මණ්ඩලයේ ගත ටිකට්වල වාසනාවන්ත අංක ටික කියන සූදානම් වෙන්නේ. අදත් ඔය ආයිබෝ ටිකට් එක තමයි ගන්න ඕනේ. ආයිබෝ ටිකට් එක කියලා කියන්නේ වදන්නවා රටේ සෞඛ්‍ය නේද? ශේෂ්ත්‍රයට ලොකු සපෝට් එකක් දෙන ටිකට් එකක්. ඉතින් ඒ නිසා රුපියල් 40ක් වේදම් කරාම ඒකෙන් ලොකු දායකත්වයක් රටේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයටත් යනවා. හරි. ඒකට මතක් කරන්නම් මේ ප්‍රතිඵල ටික කියලා. සුබ දවසක් ලොතරැයි ඔයා ගත්තා නම් කටක ලග්නය අංක 19 26 57. ජය ලොතරැය එන් අක්ෂරය අංක 2 2 6 5. අද සම්පත අංක 7 අංක 7 අංක 0 අංක 7 අංක 7 අංක 8 අංක 0 අංක 7 අංක 7 W අක්ෂරය. එවගේම මිතුන ලග්නය හඳහන ලොතරැය මේ කියන්නේ මිතුන ලග්නය සහිතව 18 27 44 53. ධන නිදානේ ගත්තනම් P අක්ෂරය අංක 20 21 29 සහ 27. මෙගා පව ලොතරැය D අක්ෂරය ප්‍රසාද අංක අංක 6 ජයංක අංක 2 අංක 5 අංක 23 සහ අංක 45. ගොවිසත N අක්ෂරය අංක 1 32 48 53. මහජන සම්පත W අක්ෂරය අංක 0 අංක 6 අංක 8 අංක 0 අංක 7 අංක 7. ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ අද දවසේ ඔයාට කියන වාසනාවන්ත ප්‍රතිඵලයේ ටිකට් ටික දිනුම් මැද්දේ ඊයේ රාත්‍රියේ.
0: ඔව් ඉතින් ආයිබෝ ලොතරැයි ගැන මතක් කරනවා නම් මේ වෙනකොට ඔයා මිලදී ගන්න මේ ආයුබෝ ලොතරැයියෙන් රටේ සෞඛ්‍ය සංවර්ධනය වෙනුවෙන් ඍජුවම ලොකු දායකත්වයක් ලබා දෙනවා. මේ වෙනකොට මීහලදම් ප්‍රදේශයේ ප්‍රාදේශීය රෝහල වෙත අත්‍යවශ්‍ය උපකරණ ප්‍රදානය කිරීම, එවැගේම රාජාංගනීය ප්‍රාදේශීය රෝහල වෙත අත්‍යවශ්‍ය උපකරණ ප්‍රදානය කිරීම සහ නිකවරටිය වනිනායක මධ්‍ය මහාවිද්‍යාලය වෙත අත්‍යවශ්‍ය උපකරණ ප්‍රදානය කිරීමත් වෙලා තියෙනවා. එවැගේම මේ වගේ සමාජ සත්කාර, එවැගේම ප්‍රජා සත්කාර සිදු කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා ගන්න ජාතික ලොතරැයි මණ්ඩලය අවුරුදු කෙවුණු මාස කිහිපය තුර විතරක් ඒ වගේ ව්‍යාපෘති රැසක් සිදු කරලා තියෙනවා කියලත් අපිට දැනගන්න ලැබෙනවා. ඒ වගේම මේ ඉදිරියටත් ඔබ මිලදී ගන්න ආයුබෝ ලොතරැයි පත් මගින් රටේ සෞඛ්‍ය ශාස්ත්‍රය වෙත ලොකු දායකත්වයක් ලබා දෙමින් රෝහල්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ඒ වගේම අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ප්‍රදානය කිරීම, සෞඛ්‍ය පරීක්ෂණ සිදු කිරීම ආදී දැවැන්ත කාර්යයන් රාශියක් සිදු කරනවා කියලත් අපි ඔබට මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් ඔබට වේදම් කරන්න තියෙන්නේ පුංචි රුපියල් 40ක් විතරයි.

0: නවතින්න හිතුවාද ආයමත් ආදරෙන්. මට මේක කියනවට මතක් වුණේ අපිව දාලගිය මීට අවුරුදු පහකට හයකට කලින් අපිව අතහැර ගිය ආදරේම විතරක් නෙවෙයි කිසියම් කාරණාවක් නිසා අපිව අතහැර ගියපු අය
1: යාළුව වෙන්නත් පුළුවන්.
0: ආය අවුරුදු පහකට අවුරුද්දකට අවුරුදු 10කට පස්සේ 15කට පස්සේ අපිව පාරදි හම්බෙලා කතා කරන්න ට්‍රයි කරන විදිහ. ඒ අසංඛ්‍යක්. ඔබට මා මතකද? කවුද? ඇයි බං ඔබත් එක්ක එකට ඉස්කෝලේ
1: ගියේ? ඉස්කෝලේ
0: කොයිකාද? මං ඉස්කෝලේ ගියාද? අසංඛ්‍යයි වඩ මා මතක නැද්ද? කවුද නංගි? ඇයියානේ. ඔයා බොයිස් එකේ නේද? ඔව්. ඇයියා වඩ මා මතක නැද්ද?
1: නෑ
0: නංගි. ඇයියානේ ඔයා ඉස්සර බස් හෝල්ඩ් එක ළඟ බලන් ඉන්නේ මං එනවා.
1: මොන බස් හෝල්ඩ්?
0: බස් හෝල්ඩ් මං බස් එකේ ගියේ නෑ නංගි. මං ඩැඩ් එක්ක කායිකේ තමයි.
1: ඩැඩ් එක්ක.
0: ඔව් ස්කූල් ඇවිල්ලා ආයි ගෙදර ගිහින්. එහෙම කියනවා. එතකොට එහෙනම් සෝරි එහෙනම් මතක නැති. ඔව් නංගි මට මතක නැහැ. අනික ඔයා කවුද? මම
1: අහවල
0: නම. සෝරි නංගි. ඔයා මාව දන්නවනේ මං මාව දන්නේ නැහැ. මං එහෙම වැඩක් කරලා තියෙනවා මගේ ජීවිත කාලේ.
1: ඇත්තටම?
0: සීරියස්ලි.
1: අනේ.
0: හරි.
1: මොනා හිතෙන්නේ නැද්ද?
0: මට වැඩක් නැහැ. මොකද දන්නවද? දැන් අපි ඉන්න විදිහත් එක්ක තමයි ඔය ඉන්නේ.
1: අනිවාර්යෙන්.
0: ඉන්න විදිහ කියන්නේ ඉස්සර අර ඔයා හිතන්න ඉස්කෝලේ අවුරුදු 17 දී විතර අපේ පෙනුම කැහැටුයි.
1: ගන්නව දෙයක් නැහැනේ ඇත්තටම.
0: කොණ්ඩි පැත්තට පීරලා
1: කළු වෙලා
0: ඌේ ඉඳලා බස් හෝල් ගන්න රස්තිය අතු ගහලා
1: ස්පෝර්ට්ස් කරලා.
0: මොන ස්පෝර්ට්ද බස්? ස්පෝර්ට් එක කරේ හන්දිය.
1: හරි හරි.
0: එතකොට දැන් අපි පොඩ්ඩක් ඉන්නවනේ පොඩ්ඩක් මහත් වෙලා පොඩ්ඩක් පෙනුම
1: සුදුවට පොඩ්ඩක් ලස්සනට ඉන්නවනේ.
0: එතකොට ඔය පෙනුම කියන එකට තමයි ආකර්ෂණය වෙන්නේ. පෙනුම කියන එකට ආකර්ෂණය වෙන්න නම් අපි පෙනුම හරියට තියාගන්න
1: ඕනේ.
0: අපිට ඉස්කෝලේ යන කාලේ කවුරුත් කියලා නැහැ. 17 වෙනකොට හොඳට කාලා බීලා කොලජන් බීලා හැම ඉන්න ඕනේ කියලා. දැන් ඉන්න ළමයි හොක දන්නවා.
1: දන්නවා. අපිටත් කියලා
0: දෙන්න. 18ට වැඩි නම් දැන් ළමයි දන්නවා ඔක. හරි. 18 40 කියලා කියන්නේ වාගේ ජීවිතේ වාගේ පෙනුම නේද? විටින් විට අවස්ථා ගානකදී වෙනස් වෙන තැන.
1: ඔව්.
0: දැන් ඔය පෙනුම හරියට තියාගන්න නම් 40 50 වෙනකොටත් ලස්සන පෙනුමක් පවත් ගන්න අපි කවට සෙට් ගේන් පාවිච්චි කරන්න කියලා.
1: ඔව්.
0: සෙට් ගේන් පාවිච්චි කරනවා කියලා කියන්නේ ඔයාලට දැන් මේ කැප්ෂුවල් එක එහෙම නැත්නම් ක්‍රීම් එක ෆේස් ක්‍රීම් එක විදිහට ගන්න පුළුවන්. එතකොට කොලජන් විතරක් නෙමෙයි විටමින්ස් ගණනාවක් තියෙනවා කියලාත් කිව්වා. එතකොට මේවා ගන්න පුළුවන් කොහෙන්ද කියලා කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නะ.
1: ඔව්.
0: තියෙනවනේ ප්‍රශ්නය.
1: ඔව්.
0: අපි කලින් කිව්වේ නේ.
1: ඒකනේ.
0: කොහෙන්ද ගන්න පුළුවන්?
1: ඒකලංගේ සයිට් එක තියෙනවා www.fadna.com. එහෙමත් නැත්නම් මෙන්න මේ නම්බර් එකට WhatsApp call එකක් හරි message එකක් හරි දාන්න 0706 786 3 0706 786 3 කියන නම්බර් එකට WhatsApp message එකක් හරි call එකක් හරි ගන්න.
0: ඔව්. එතකොට ඒ වගේම කියන්න ඕනේ අපි ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් ගැන.
1: වාගේ
0: ඇස සම්බන්ධව අපි කිව්වා මේ ගොඩාක් වෙලාවට ඒක වගකීම් සහගත තැනකට බාර දෙන්න කියලා ඔපරේෂන් එක. එතකොට ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් කියලා කියන්නේ එහෙම තැනක් රජයේ අනුමත ආයතනයක්.
1: ඔව්. ඉතින් ඇහැ කියලා කියන්නේ අපි හරියෙම පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන දෙයක්, හරිම පරිස්සමට බලා ගන්න ඕන දෙයක්. ඉතින් එතන මෙතන හැමතැනටම ගිහිල්ලා තියෙන ඇහැ නාස්ති කරගන්න එපා. ලෙන්ස් ටෙක් අයි කියා හොස්පිටල් එකට ගිහිල්ලා ඇහැ ඇහැක් විදියට පරිස්සම් කරගෙන එන්න. මෙන්න මේ නම්බර්ස් දෙකෙන් එකකට කතා කරන්න ඇහැ ගැන ඕනම ප්‍රශ්නයක් තියෙනවා නම්, පෙනීම ගැන ඕනම ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරන්න 0706 478 478 012 1 2 785 858.
0: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් ගැන දන්න කෙනාට පණිවිඩේ දෙන්න. මොකද මේක වා තනියෙන් විතරක් විඳින්න ඕනේ කතාවක් නෙවෙයි, අහන්න ඕනේ කතාවක් නෙවෙයි. ඇස සම්බන්ධ ඕනම කෙනෙකුට ප්‍රශ්න තියෙනවා වෙන්න පුළුවන්. වයසට යනකොට මොබයිල් එකේ ඉඳලා නේද ස්මාර්ට් තිර පාවිච්චි කරාම අපිට ඕක වෙනවා. ඒ නිසා කාගේ හරි හැක් සනීප කරන්න දෙන සපෝට් එක හරි වටිනවා. පැල්ලත්ත කිරිවීදුරක රස බලපු ඔයාට මතක් කරනවා පැල්ලත්ත නිවසින් තව නිෂ්පාදන ගොඩක් තියෙනවා. දැන් ඔය ෆ්‍රෙෂ් මිල්ක් වගේ එකක් ගන්න ගියත් පැල්ලත්තේ නේද ඒක තියෙනවා. එතකොට ඔය සුපර් මාකට් වල බලන්න කිරි කියන්නේ ඩේරි ප්‍රොඩක්ට්ස් බලනකොට ඔය පැල්ලත්ත කියන නමින් තියෙන ඔය හැම ජාතියෙම ඒක ප්‍රොඩක්ට් එකේ ගුණාත්මක බව. එතකොට ලාංකීය අපේ රටේ නිෂ්පාදනයක් ඔය කියන දේවලුත් ඔළුවට දාගන්න ඕනේ. ඔය සුපර් මාකට් එකක් ඇතුළට ගියාට පස්සේ මම ගන්නෙ මොනවද, බජට් එකට කොහොමද ගැලපෙන්නේ, ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක මොකක්ද, මේ කියන ටිකත් අපිට මතක් වෙන්න ඕනේ. 9:40 හතරයි.
2: වසර 25ක විශ්වාසය AWB රෝල් ඩෝස් මලනකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝල් ඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි. වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝල් ඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම. ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා පෝමාගල මාතර කුරුණෑගල දුරකථන අංක 077-3211400
3: අංක දෙකට 25,000ක් දෙන එකම ලොතරැයිය DLB වාසිතකට පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50,000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ පහක් හෝ e-bike එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි. අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
4: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 011-2-381-381.
5: වාර්තාපිට වාර්තා කබන කෝටි අටේ NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLB හදහන. ඔබත් අදම NLB හදහන බලා ගන්න.
7: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
8: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද?
7: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
9: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
8: සතියේ දිනවල උදේ 10ට
7: 18 වංගුව
8: හැම වංගුවකම අලුත් කතාවක්.
7: 18 වංගුව
8: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
7: 18 වංගුව 18 වංගුව
10: සම අනුග්‍රහය
5: වාර්තා පිට වාර්තා කබන කෝටි අටේ NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
11: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල බත්තර මුල්ල දුරකථන අංක 076-478-478. ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල බත්තර මුල්ල දුරකථන අංක 076-478-478.
12: මම නම් දැන් මාරම රිලැක්ස්.
13: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
14: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.

0: නවයයි විනාඩි 51යි වෙලාව. හිතේ සැනසීම කියන එක අපිට හැමතැනම ඕනේ. හිතේ සැනසීම තියෙනකොටත් අපි නේද? වයසට යන්නේ නැහැ කියලා කියනවා.
1: හිතේ සතුට තියෙද්දි. ඔව්.
0: හරි. එතකොට දැන් ආයතනයේ වැඩ කරනකොට ඔෆිස් එකේ. ඔය හිතේ සැනසීම නැති කරන්නේ ගොඩාක් වෙලාවට ආයතනයේ ප්‍රධානියා.
1: ඔව්.
0: සමහර ආයතනවල. එතකොට ඒ කියන්නේ ටොක්සික් මැනේජර්ලා ඉන්නවා. ටොක්සික්.
1: ඔව්.
0: ඒගොල්ලෝ ඇවිල්ලා විෂ සහිත කලමනාකරුවන්. අපිට එකපාරට කවුද මතක් වෙන්නේ එහෙම කිව්වා.
1: නෑ මට නම් මතක් වෙන්නේ නෑ.
0: අපිට නෑ.
1: නෑ අපිට නෑ හැම මතක් වෙන්නේ.
0: එතකොට ඔයාගේ මානසික නිදහස ගිලිහෙනවා. වැඩවල කාර්යක්ෂමතාවය බිඳ වැටෙනවා.
1: ඔව්.
0: ඒ නිසා විෂ සහිත කලමනාකරුවන් ඕනම ආයතනයකට අවශ්‍ය නැහැ. සේවකීන් අසාමාන්‍ය ලෙස අස් වෙනවා නම් ඔය කවුරු හරි කෙනෙක් ඉන්නෝ ලොක්කෙක් එයා හරි ලොකු ප්‍රෙෂර් එකක් දෙනවා.
1: ඔව්.
0: ඒ නිසා තමයි අයින් වෙලා යන්නේ, ඩිවිෂන් වෙනස් කරන්නේ, මාරු කරන්නේ නේ.
1: ඔව්.
0: එතකොට මාරුවින් ඉල්ලන්නේ.
1: ඉල්ලන්නේ.
0: ගොඩක් වෙලාට එහෙම. එතකොට ඔය තව ඉන්නෝ මෙන්න මෙහෙම කලමනාකරුවෝ. මයික්‍රෝ මැනේජ්මන්ට්. ඒ කියන්නේ ශුද්ධ කලමනාකරණය කියලා සබ්ජෙක්ට් එකක් තියෙනවනේ.
1: ඔව්.
0: සේවකීන්ගේ හැකියාව සහ විශ්වාසය වෙනුවෙන් නිදහසේ වැඩ කිරීමට ඉඩ දෙනවා ඒගොල්ලෝ.
1: හා.
0: නෑ, සමාවෙන් ඉඩ දෙන්නේ නෑ.
1: ආ, ඉඩ දෙන්නේ නෑ. හා.
0: පුංචි දෙයකටත් අනවශ්‍ය විදිහට ඇඟිලි ගහනවා.
1: හරි හරි.
0: සැක කරනවා. එන්න කන්ට්‍රෝල් එක ප්‍රින්සිපල් ලෙවල් එකට.
1: ප්‍රශ්න කරනවා.
0: ඔව්. තව ඉන්නවා ඒගොල්ලෝ තර්ජනය කරනවා. සුළු දෙයකට කෝප වෙලා තර්ජනය
1: කරනවා.
0: ඔක්කොම ඉස්සරහා කෑ ගහනවා. හරි. ඒ අතින් ගත්තම ඔබට හිතෙන ඇති ඔබ වාසනාවන්තයි කියලා ඔබේ බොස් එහෙම නැහැ.
1: අනිවාර්යයි.
0: ඈ. සමහරු කියනවා මෙන්න මෙහෙම මේ වැඩේ අහවල් වලට කරේ නැත්තම් තමයි මම අස් කළා දාන.
1: ඔව්.
0: ඉතින් අස් කරනවා ඉතින්.
1: මට තොඩ ඇස්සෙට තමයි කියලා කියන්න පුළුවන්.
0: කියන්න පුළුවන්.
1: එහෙම කියන්න පාවෙයි.
0: පුළුවන් වෙන්න ඕනේ. බෑකප් එකක් තියෙනවා නම් පුළුවන් ගන්න ඕනේ.
1: ඔව්. බෑකප් එකක් තියෙනවා නම් ඕකේ.
0: ආ. බෑකප් එකක් තියෙන මිනිස්සු ඔය බොරු සද්ද වලට බය නැහැ. හරි. තව තියෙනවා වෘත්තිය නොවන හිතවත්කම්. හරි. ෆේවරිට් ඔය ෆේවර් කරනවා කියලා.
1: ඔව් ඔව් ඔව්.
0: ඇගීම වෙනුවට තමන්ට හිතවත් ආ එහෙම පෞද්ගලික කැමැත්තක් පෙන්නනවා. විශේෂම ඔක කාන්තා පාර්ශ්වයේ රෝග තියෙනවා.
1: ඔව් ඔව්.
0: නේ. ඊට පස්සේ ඔය ටොක්සික් මැනේජර්ලා බිහිවෙන්න හේතු කීපයක් තියෙනවා. ඒගොල්ලන්ගේ පෞරුෂය, ජීවන අත්දැකීම්, ළමා කාලේ ව්‍යසන වලට මුහුණ දීලා තියෙනවා.
1: ඔව්.
0: හරි.
1: ඒක තරුණ කාලේ හරි විදිහට ගෙවලා
0: නැහැ. ඔව්. ඊට පස්සේ වෘත්ති ආකල්ප. ඊට පස්සේ ඊර්ෂ්‍යාව. ඔයගේ ගොඩාක් කියව බලපාන. මේ මනෝවිද්‍යාත්මක කාරණාවක් කිව්වේ.
1: ඔව්.
0: ඔබටත් මතක් වෙන්න ඇති නේ ගොඩාක් අය. ඒ නිසා සතුටින් වැඩ කරන්න පුළුවන් වටපිටාවක් තමයි ඔයා ජොබ් එකට තෝරගන්න. බොස්සයිල හද්ද දාන්න නැයි මොකද සද්ද දාන්නේ? ආ කියලා අහන්න ඔබට බැරි. ඔබට බෑකප් එකක් නැති හින්දා. වෙන ආදාය මාර්ගයක් නැති හින්දා. ඔබ එළියට දැම්මොත් ගෙදර මිනිසුන්ට කන්න බොන්න විදියක් නැති හින්දා.
1: ඔව්.
0: ඒ හින්දා සමහර දැන් තියෙනවා හරි. කොච්චර හරි වුණත් නේද? බවුව වගේ බෙල්ල පාත් කරගෙන නැට්ට මෙව කරගෙන ඉන්න
1: වෙනවා.
0: මොකද ඔබ වැඩ කරන්නේ අනුන්ගේ යටතේනේ.
1: හ්ම්.
0: එතකොට ඉතින්
1: ඒ කියන විදියට ඉන්න වෙනවා.
0: අසංක? ඇයි මොකද? තමසික කට වැඩි. ඔව් වැඩි තමයි මොකද? කියලා අහන්න. පුළුවන් වුණා මට කලින් ඔෆිස් එකේ
1: මොකද
0: මට මෙහෙ බෑකප් තිබ්බා.
1: ඊට පස්සේ මෙහෙට ආවේ.
0: ඔව්. තින් බෑකප් එකක් තියාගන්න. ආස් කරනවා බලන්න පුළුවන්. ආ පුළුවන් ආස් කරනවා. ගිහලා දොර ඇරලා කියන්න පුළුවන් වෙන්නෝ. එපා එපා. පරිස්සමින් නෑ ආයතන වල ප්‍රශ්න ඇති කරගන්න.
1: ජොබ් එක නැති කරගන්න එපා.
0: ටොක්සික් මිනිස්සුන්ව මග ඇරලා ඉන්න. ඔබට ජීවිතේ එහෙම මිනිස්සු හම්බෙනවා. ඔෆිස් එකේ බොස් විතරක් නෙමෙයි සමාජය හම්බෙනවා. සමහරට ඔබේ සහකරුව සහකාරි ටොක්සික් වෙන්න පුළුවන්. පෙම්වතා පෙම්වතිය ටොක්සික් වෙන්න පුළුවන්.
1: ඔව්.
0: අතැල්ලලා දාන්න.
1: සරලයි.
0: තාම සරලයි. රයිට් අප් අපියන් යන්න කලින් මතක් කරනවා මේ රටම එකට වැඩසටහන ගැන අපි කිව්වනේ. 19:27 අපිත් එක්ක හිටපු අනුග්‍රහක අතර විජේ නිෂ්පාදන, පැලලත නිෂ්පාදන,
1: එවැගේම
0: රයින රූෆින්, එවැගේම AWP රෝලඩෝස්,
1: ලෙන්ස්
0: ටෙක් අයිකියා, සෙට් ගේන් නේ. ඔය ඔක්කොම දේවල් මතක් කරනවා. මොකද උදේ ඉඳන් හවස් වෙනකන් ඔබට මේ දේවල් උපකාර වෙනවා ඔබේ ජීවිතය ලස්සන කරගන්න, රසවත් කෑම එලක් ගන්න, ඔබේ පෙනුම පවත්ව ගන්න, වහලි හදනකොට වහලි ප්‍රශ්නයක් නැති වෙන්න,
1: ලෙඩ දුක් වලට
0: හැම දෙයක් ගැනම අපි ඔබට උදේ කියලා තියෙනවා. එහෙනම් ගිහින් එන්න සුබ දවසක්. අපි ආයෙ හම්බ වෙනවා හෙට උදේ 7ට.
1: එහෙනම් සතුටින් ඉන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් අලුත් වෙලා
2: පහසු වෙලා
3: තැගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
6: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉවත් වෙන
7: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය දිනසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස් කොට්ටාව කොමකම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 077-32-11-400
8: මම නම් දැන් මානම රිලැක්ස්
9: අනම්මනම් ගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
10: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
7: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ
11: ලෙන්ස් ටෙක් අයිකිය හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස් ටෙක් අයිකිය හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 076 478 478

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් බම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා

0: ട്രാക്ടറിയ
1: වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් සැකකාරියක් සහ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ හෝමාගම අනුරාධපුර සහ අවුංගල ප්‍රදේශවල සිදු කළ වැටලීම්වලදී. බොරලස්ගම ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබුණා. ඒ අනුවයි සැකකරුවන් අත්අඩංගුවටගෙන තිබෙන්නේ. මේ අතර අහුංගල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන්ද සැකකරුවෙක් අත්අඩංගුවටගත් බව පොලිසිය සඳහන් කළා. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් හිමාල කලාපයේ වාසය කරන කුරුළු විශේෂඥගේ නාදී වෙනස් වී ඇති බව පරීක්ෂණයකින් හෙළිවුණා. නේපාලයේ ජාතික පක්ෂයා ලෙස සැලකෙන මොනාල් නැමැති පක්ෂයා සන්නිවේදනයේදී සිය නාද රටා වෙනස් කර ඇති බවටයි තහවුරු වී තිබෙන්නේ. එම පක්ෂීන් වාසය කරන කලාපය මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ජනකීන වීම සහ පරිසර පද්ධතිය සිදුව ඇති වෙනස්කම් ඊට හේතු වී ඇති බවද හෙළිව තිබෙනවා. අධික ශබ්දයේ හේතුවෙන් ඊට ප්‍රතිචාර දැක්වීමට පක්ෂීන් සිය නාද රටා වෙනස් කර ඇති බවයි ඔවුන් පවසන්නේ. ලක්කන බීලඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවර 11ට බලාපොරොත්තු වන.
2: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව
1: උදේ 10යි විනාඩි 4යි
2: හැම වංගුවකම අලුත් කතාවක්
3: 18 වංගුව
4: අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ
5: දසම් විත් යෂෝ
3: 18 වංගුව
1: සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව
6: ම අනුග්‍රහය
7: වාර්තාපිට වාර්තා තබන කෝටියටේ එල්වී තනට තහනය ලොතුරයිෙන් රටේ සංවර්ධනයට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට තන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකුවන්
8: දෙවැඩියාව ග්ලෝකෝමබැෙන රෝග නිසා පෙනුම දුරුවල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබාගන්න ලෙන්ස්ටෙක් අයිකයා රෝහල මත්තරමුල්ල දුරකතනාංක බිඳුවයි 700යි 470යි 478
9: AWB Rolodos, Vasar Vispaka Vishwase, Insta Vyaparita Shaktimat Archita AWB Rolodos, Kotala, Omakam, Matra Kurunagla, AWB Rolodos, Bindway Hatai, Tistekai Ekula Heharasia,
3: Daha Atta Wangua.
1: That's a bit Yasho, that's a bit Yasho.
2: Hemu Wangukama, Alukanava,
3: Daha Atta Wangua, Daha Atta Wangua.
10: Me?

උදැස්සක හොඳ මං කිරිල්ලයක් වගේ ආවා යාගේ ආවට උදෙන්ම අදත් හැබැයි ආවේ තනියම අද දසුන් නෑ හැබැයි ආව තනි කරන්නේ නෑ කියලා මං ඔන්න උදෙන්ම ආඩ පොරොන්දු වෙනවා අස්සන සින්දු ගොඩක් එක්ක ඇවිල්ලා තියෙන එහෙනම් ආදරෙන් අහගෙන ඉන්න මේ තමයි 10ට වංගුව

කිරෙල්ලයක් වගේ ෆියෝම ඇවිල්ලා උදෙන් ඔයාලාට ආවනේ. හරිද, තනියම තමයි අද ඉන්නේ. ඉතින් ඕමව තනි කරන්නේ නැහැ නේද? මං දන්නවනේ ඉතින් ඕමව තනි කරන්නේ නැහැ කියලා. ඒක නිසා ඉක්මනට මේ පැත්තට එන්න. ෆෝන් නම්බර් එක මං ඔයාලට මතක් කරන්නම්. 07:03:93:07 ට ඉක්මනට 18 වංගුව පැත්තට මැසේජ් එකක් එවලා තියන්න.

0: සුරැකිමු මගතොටා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්‍යා මීළඟ වැඩසටහන
1: ඔක්තෝබර් 8 කිලිනොච්චි හින්දු කොලේජ් කිලිනොච්චි.
2: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
3: පූර්ණ මාධ්‍ය නිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. තේරේ ගියා සුරේකිමු මගතොට.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: දහතු අංගව හගෙනින්න වෙලාව උදේ 10:15
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
6: සම්මාර්ථන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 1,105,56 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි

0: අටවංගුව
1: දසමිත් යෂෝ දසමිත් යෂෝ හැම වංගුවකම අලුත්
0: කතාවක් 18 වංගුව 18 වංගුව
2: අවසර නැති වුණාට කමක් නෑ. මං ඔයා ගාවට ඇවිල්ලා ඉන්නේ දැන් ලස්සන සින්දු ගොඩාක් කරගෙන. ඉතින් මට ඔයාගේ අවසරය ඕන වෙනවා. ඔයාව මේ ලස්සන සින්දුවකට එකතු කරගන්න. ඒ විදිහට ලස්සන මැසේජ් ගොඩාක් එවුවා ඉන්නවා ආදරෙන් මතක් කරන්න කියලා. ඉතින් අන්න ඔයාගේ අවසරෙත් එක්ක මං මේ යන්න හදන්නේ කටියෝ මතක් කරන්න හරිම ආදරෙන්. හයි, අපි පොවන දුර ඉඳලා තමයි ඔයාව අහගෙන ඉන්නේ කියලා තියෙනවා. ගාමන්ට් එකකින් තමයි මේ සෙට් එකම මට මැසේජ් එක දාලා තියෙන්නේ. අද අපේ ඔයාගේ බර්ත්ඩේ එක ශාමා, ඔයාට සුබම සුබ උපන්දිනය කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද ඔෆිස් එකේ වැඩ කරන හැමෝම නිලෝමි සින්දම, නිමේෂෝ, සමිත, සදමාලි, සීතා, ඒ ශාන්ති, සිරෝමි, චමිලා, තව ගොඩක් අය ඉන්නවා ශ්‍රියා. ඉතින් මේ හැමෝම ඔයාට සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ආදරෙන් එකතු කරගෙන අපි අමුද මේ සින්දුව අහන්න. උදේ 10 විනාඩි 17 යවත් මැසේජ් එකක් දැම්මේ නැත්නම් 07 03 93 5 93 7 ට ඉක්මනට මැසේජ් එකක් එවලා තියන්න.

ඒකිතේ ගයනා කරේ මිල්ටන් මල්වරජ මහත්මයා. ඉතින් වාත් එක්ක කතා කරන්න වෙලාවක් හොයාගන්න හරි අමාරු යන්නේ. නෑ නෑ නෑ, වෙලාවක් තියෙනවා වාත් එක්ක මට කතා කරන්න. අස්සනසි ගීතයක් ඇහෙනවා නේද බෑග්ග්‍රවුන්ඩ් එකකින්. ඒක ඇහෙනකොට මට හිතුණා ඔයාට මේ උදෙන්ම මතක් කරන්න ඕනි කියලා තියක්. දැන් වැඩ කරලා චුට්ටක් මහන්සි නේද? පොඩ්ඩක් විතර ඔයාට පුළුවන් රෙස්ට් එකක් ගන්න. රෙස්ට් එකක් ගන්නව නම් ඔයාට හොඳ රිෆ්‍රෙෂ් එකක් ගන්න පුළුවන්. රිෆ්‍රෙෂ් වෙනව නම් ඔයාට හොඳම දේ තමයි පැල්වත්ත කිරිතේකක් බනවා කියන එක. ඉතින් හොඳ රසට ගුණට උකුවට හොඳ කිරිපිටියකක් ඔයා හොය හොය හිටියනම් ඔයාට ගන්න ඕන පුළුවන් හොඳම නිෂ්පාදනය තමයි පැල්වත්ත. එනං අරගෙන රස බලන්න.

0: ගීතයෙන් පස්සේ මට හිතුණා යන්න ඔයාව එක්කගෙන අපි මාර්ග අනතුරු පිළිබඳ ඔබව නිරන්තරයෙන් දැනුවත් කරනවානේ. ඉතින් අද දවසේදීත් අපි රටට වග කියන මාධ්‍ය නාලිකාවක් විදිහට අපේ කණ්ඩායම සූදානම් වෙලා ඉන්නවා කිලිනොච්චියට ගිහිලා. ගිහන්න අයබෝවන්.
1: අයබෝවන් සුබදාසනක් යශෝර.
0: සුබදාසනක්.
1: පෙච්චා සුරකිමු මගතර වැඩසටහන යශෝර. අපි අද දවසේදීත් ඇවිල්ලා ඉන්නේ උතුරු
0: පළාතට.
1: හරි. දැන් මේ දවසේදීත් අපි උතුරු පළාතේ ආපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙනමින් වාලිකාම අධ්‍යාපන කලාපයේද කියලා. දැන් අද දවසේදී ඇවිල්ලා ඉන්නේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ කිලිනොච්චිය දකුණ අධ්‍යාපන කලාපයේ තමයි අපි මේ විදිහට ඇවිල්ලා තිබෙන්නේ මේ යශෝර. මේ විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ සමස්ත දිවිනේම අපි අධ්‍යාපන කලාප 100ක් ආවරණ පරිදි මේ වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කරනවා. දැන් එහි දෙවන අදියරේ අපි පසුගිය වර්ෂයේදී අතිසාර්ථක වැඩසටහන් 56ක් සමස්ත දිවිනේම පළාත් 9ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරා. දැන් එහි දෙවන අදියර තමයි අද දවසේදී 31 වන වැඩසටහන විදිහට උදෑසන මේ වැඩසටහන ආරම්භ කළේ.
0: ඉතින්
1: යසෝර මම දැන් කලිනුත් සඳහන් කළ තිබුණා මේ වැඩසටහනට අපිට එක නිරන්තරයෙන් අත්වල බඳගන්න ආයතනයක් තමයි ශ්‍රී ලංකා පොලිසිය කියලා කියන්නේ. ශ්‍රී ලංකා පොලිසියෙත් රතවාහන මූලස්ථානය තමයි අපිත් එක්ක මේ සමස්ත දිවයිනේම මේ වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කිරීමට අත්වල බඳගෙන අපිත් එක්ක ගමින් ගමට මේ අධ්‍යාපන කලාපෙන් කලාපයට යන්නේ. ඉතින් මේ කණ්ඩායමේ ඔබ දන්නවා දැන් මේ මාර්ග අනතුරු සම්දර්ශන සජීවීව සිදු කරලා පෙන්වනවා යශෝර.
0: ඒකයි
1: තමයි මේ දූදරුවන්ට මේ ප්‍රායෝගික අත්දැකීම. ඒ තුළින් ඔවුන්ගේ ඔළුවට මේ පණිවිඩ යනවා ඉක්මනින්ම. ඉතින් මේ අත්දැකීම ලබා දෙන්න රතවාහන මූලස්ථානයේ ඔවුන්ගේ සියලුම දායකත්වයන් ලබා දීලා අපිත් එක්ක මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සමස්ත දිවයිනේම අපිත් සමගින් අත්වල බැඳගෙන යනවා. ඉතින් මේ සම්දර්ශන කණ්ඩායම පිළිබඳව කතා කරද්දී මේ සම්දර්ශන කණ්ඩායමේ තිරපිටපත එහෙම නැත්නම් මේ අධ්‍යක්ෂණය කරමින් අපිත් එක්ක නිරන්තරයෙන්ම අත්වල බැඳගෙන පුද්ගලෙක් මම මේ වෙලාවෙ එකතු කරන්න සූදානම් ඉන්නේ පොලිස් තරයෙන් ධම්මික උදේලාල් මහතා තමයි මම මේ වෙලාවේ සම්බන්ධ කරගන්න සූදානම් සිටින්නේ. ඉතින් ස්වාතින් රූපවාහිනි මාධ්‍ය ජාලය ඒ වගේම ලක්ෂණ ගුවන්විදුලිය ශ්‍රී ලංකා පොලිසිය අධ්‍යාපන අමාත්‍යාංශය ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය මේ සියලු දෙනාත් එක්කම යන ගමන ගැන මොකද හිතෙන්නේ?
2: බොහොම ස්තුතියි ගීත් මහත්මයා. මම පළවෙනි අදියරේ රතවන සම්දාසන කණ්ඩායම සමග සහභාගී වුණා. ඒ වගේම දැන් දෙවෙනි අදියරේත් පටන් ගන්න තියෙනවා. ඇත්තටම කාලෝචිත වැඩසටහනක් මේක. අපි රතවන මුලස්ථානයේ හැටියට ක්ලීන් ශ්‍රී ලංකා ආයතනය ඒ වගේම ස්වාධීන රූපවාහිනිය ලක්කන ගුවන්විදුලිය වසන්ත FM මේ සියලුම ආයතන එකතු වෙලා කරන මේ වැඩසටහන ඇත්තම ඉතාම සතුටින් කරන්නේ. මොකද හේතුව හෙට දින අනාගතේ බාර ගන්න ඉන්න දරුවන් මාර්ග අනතුරු මේ බේරගන්නේ කොහොමද කියන එක පෙන්වන්න තමයි අපි සියල්ලම සැදී පැහැදිලා ඉන්නේ. ඒ නිසා ඉදිරියටත් මෙවැනි වැඩසටහන් ගන්නාවකදී එකතු වෙන්න බලාපොරොත්තු වෙ තමා ඉන්නේ. බොහොම ස්තුතියි මට අවස්ථාව ලබා දුන්නත්.
1: ඔවුන්ගේ ජීවිත ගැනවත් හිතන්නේ නැතිව සමහර ක්‍රියාදාමයන් සිදු කරලා පෙන්නනවා. විශේෂයෙන්ම රතවාහන අනතුරු සිදු කරලා පෙන්නනවා. පුද්ගලයෙක් යම් වාහනයකට ගැටිලා පෙන්නනවා. පළමුව වැරදි ආකාරයටත් දෙවනුව එය නිවැරදි කරගන්න ආකාරයටත් මේ විදිහට මේ දූදරුවන් දැනුවත් කරමින් අපි අධ්‍යාපන කලාපෙන් කලාපයට යනවා. අපේ බලාපොරොත්තුව අනාගතයේ විනීත රියදුරෙක් මහමාර්ගයට එකතු කරන්න. ඒ වගේම තමයි මේ දිනෙන් දින ඉහළ යන මාර්ග අනතුරු වැළැක්වීම ඉක්මනින්ම සමාජයට රැගෙන යාම තමයි අපේ බලාපොරොත්තු වෙලා තිබෙන්නේ. ඒ වගේම ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය අධ්‍යාපන අමාත්‍යාංශය ශ්‍රී ලංකා පොලිසිය දහනවය යනුව සුවසරේ ගිලන් රත්සේවේ මේ සියලු දෙනාගේම බලාපොරොත්තු වෙලා තිබෙන්නේ යයි අපි හෙට දවසේදී රතවාහන අනතුරු වලින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීම උදෙසායි මේ වැඩසටහන සමස්ත දිවයිනේම ක්‍රියාත්මක කිරීමට නියමිත වෙලා තිබෙන්නේ. අපි හෙට දවසේදී හමුවන්නේ යාපනයේ නගරයේදී. ඉතින් හෙට දවසේදී යාපනයේ නගරයේදී හමු වෙමේ බලාපොරොත්තු වෙන අපි සමුගන්නවා. ස්තුතියි අශෝරා මේ වෙලාවේ අපිව සජීවීව සම්බන්ධ කරගත්තට.
0: බොහොම ස්තුතියි කියන අපිට එක සම්බන්ධ වුණා. ඒ විදිහට 31 වෙනි වැඩසටහන තමයි ටේක් කියා එක අද දවසේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපි හෙට දවසේදීත් ඔබව හා සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. උදේ 10:27 වෙලාව

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: දහතු වංගු හගෙනින්න වෙලාව උදේ 10යි විනාඩි 30යි.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තැඟි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL100.
5: මමනන්නේ මානම රිලැක්ස්.
6: අනම් මනං ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
7: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.

0: රටට වග කියන රේඩියෝ 18 වංගුව
1: දසවිත්‍යාෂෝ හැම වංගුවකම අලුත් කතාවක්
0: 18 වංගුව 18 වංගුව
2: උදේ 10යි විනාඩි 32යි වෙලාව හරි ඉක්මනට යනවා අල්ලලා නවත්ත ගන්න බෑ නේද ඒ වගේ තමයි ඉතින් අපි වයසට යන එක අපිට අල්ලලා නවත්තන්න බෑනේ අපි කැමති 20 ගණන් වලම ඉන්නම් මට නම් තව චුටි කාලයක් පුළුවන් සමහරක් වෙලාවට 20 ගණන් පහ වුණාම ටික අපි දන්නේ වයසට යනවනේ ඉතින් වයසට යනකොට අපේ ඇඟේ අපි බලන් ඉන්නකොට හෙමින් වෙනස්කම් එන්න පටන් ගන්නවානේ හැම ටිකක් රැලි වැටෙනවා ඊට පස්සේ ඔන්නස් පෙනීම අඩු වෙනවා මේ වගේ දේවල් අපේ ඇඟේ වෙනස් වෙන්න පටන් ගන්නවානේ හැබැයි අපි තරුණ කාලේ අපි ඉන්නකොට අපි කැමති ලස්සනට ඉන්න කැවේ පෙනිලා ඉන්න වගේ වැඩි වශයෙන්ම අර ගෑනු ළමයි කැමති හැබැයි පිරිමි ළමයි කැමති පොඩ්ඩක් අර කඩවසම් විදිහට ලස්සනට ඉනවා දන්නවද ඒ අතරතුරේ ඉන්නවනේ මට කොහොම හරි සුදු වෙන්න ඕනි කියලා හිතන ළමයි දුන් එහෙම අයත් ඉනවා දන්නවද අපිට ස්වභාවිකවම අපි එහෙම නැත්තම් ජානත් එක්ක අපේ පෞල් වලින් ලැබෙනවනේ අපේ ඇඟට වර්ණයක් ඒ වර්ණය සමහරක් වෙලාවට ඒක කළු නොවෙන්න පුළුවන් සමේ වර්ණය ඉතින් සමහරක් විට ඔයාගේ අම්මා තාත්තා සුදු කෙනෙක් නම් ඔන්න ළමයා සුදු වෙන්න පුළුවන් එහෙම නැත්නම් අම්මාගේ වර්ණය අඩුයි නම් ඒ විදිහට ගැලපෙන වර්ණයක් තේරෙනවනේ එතකොට ඔයා දැනගෙන ඉන්නවද දන්නා ඉක්මනට මට මැසේජ් එකක් දාන්න කමෙන්ට් එකක් ඇවලා තියන්න දැන් අපේ මේ සමේ වර්ණය තීරණය කරන්න මොකක් හරි දෙයක් තියෙනවා හරිද ඒ දේ සමේ වර්ණය තීරණය කරන්නේ මොකක් නිසාද කියලා මම ප්‍රශ්නයක් අහන ඔයාගේ උත්තරයක් තියෙනවද තියෙනවනම් ඉක්මනට කමෙන්ට් එකක් දාන්න බලන්න චූටි උත්තරයක් තියෙන පොඩ්ඩක් හිතන්න බලන්න මේ සින්දුව ඉවර වුණාට පස්සේ මම කියන්න මොකක්ද කියලා එයා ගෙස් කරලා මැසේජ් එකක් එවලා තියන්න ආද ඉන්න ගමන් එකතු කරගන්න ඕනේ මේ සින්දුවට ලස්සන සින්දුවක් කාට මං අහන්න දීලා තියෙන ප්‍රදීප් රංගනගේ මම අහගෙන ඉඳුමා මේ වෙලාවේ මැණිකේ දොරම් ගසලා ඉඳ ඉඳලා ආදරෙන් මතක් කරනවා මැණිකේ ඕව වැඩසටහන හරිම ලස්සනයි කියලා තියෙනවා තැන්කියු සෝ මච් අදත් අපි ඉන්නවා දොල දෙනවා මෙත්සදි අමන්දා ඒ වගේ මහත්තයා ඉන්නවා හේමද සිල්වා ඉන්නවා අපි වහගෙනෝ අම්මා ඉන්නවා ඩිංගිරි මැණිකා අයියා නිමල් තිලක සිරි සදුවක් ඉන්නවා මේ හැමෝම අපි ආදරෙන් එකතු කරගන්නවා හෙලෝ යෂ් මැණිකා ගුඩ් මෝර්නින් කියලා තිනා ගුඩ් මෝර්නින් දිලිනි ආදරෙන් අපි එකතු කරගන්නවා ඔයත් අද තනියම නේද එකනේ අද දසුනගේ චූටි නිවාඩුවකට පොඩ්ඩක් විතර යන අසරීප වෙලා තියෙන්නේ එයා අද හරි එහෙම නැත්නම් සඳුද හරි ඉක්මනට එයි හැබියාවත් මතක් කරා වුණා හරිද අද තනියෙන් නේද මම දන්නවනේ මම තනියෙන් හිටිට ඔයාලා මම තනි කරන්නේ නැහැ කියලා ඔයාව ආදරෙන් එකතු කරගන්නවා ගුඩ් මෝර්නින් යෂෝ නෝනා කියලා තියෙනවා මහනුවර ඉඳලා තමයි මාව අහගෙන ඉන්නේ කපිල මුදලගේ බිරිඳ ඉන්නවා පුතාලා තුන්දෙනා නමෝත්‍ය ඒ වගේම සෙනුරු මිවුරු දුව මේ හැමෝම එකතු කරගෙන අපි හැමෝම මේ ගීතය අහනවා

0: රටට වග කියන රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තමන කෝටි අටේ එන්.එල්.බී. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: 75%කටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
3: ක්‍රිමිරාජ සුවසේව ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න, නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න, තෑගි දිනන්න.
2: ක්‍රිමිරාජ සුවසේව
3: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසේවට එක්වන්න. සාදර අනුග්‍රහය.
4: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් ගුලි. දැන් කාගිල්ස් ලාබ් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලී ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.

0: रेडियो ITN 18 වංගුව
1: දසම විද්‍යා ශෝ හැම වංගුවකම අලුත්
0: කතාවක් 18 වංගුව
2: උදේ 10:40 වෙලාව එන්න කිව්වත් එනවද ශෂිකා නිසංසලතුම එහෙමහන්. ඉක්මනට එන්න මේ පැත්තට, ලක්කඩ පැත්තට, 18 වංගුව පැත්තට. මම ඉන්නවා දවල් 1 වෙනකන් ඔයා ළඟින්ම. මං ඉස්සල ප්‍රශ්නයක් ඇහුවා නේද? කට්ටිය හෝ ගාලා උත්තර දීලා තියෙනවා. අක්කේ මේක හරිද මේකද කියලා. ඔව් මං දන්නවා උත්තර දීලා තියෙනවා ගොඩක් අය. අපි ඊළඟට කියන්න හරියටම උත්තර දෙන්නේ කවුද කියලා. මේ විදිහට අපි යමු ඉක්මනට මැසේජ් ටිකක් කියව ගන්න. ලස්සනම ලස්සන දවසක් කියලා තිනුව සරච්චන් ඩයස් ඔයා ආදරෙන් අපි එකතු කරගන්නවා. ගලේ කඩේ රයිගම් ඉඳලා තමයි අපි වහගෙන ඉන්නේ. ගුඩ් මෝර්නින් යෂ් අපිත් ඉන්නවා කියලා තියෙනවා. තැන්ක් යූ සෝ මච්. දරණීගල කිතුල් මහින්දව අපි ආදරෙන් එකතු කරගන්නවා. කියලා තියෙන කවුද මේ කියලා තියෙන බගමූණෙක් ඇවිල්ලා. මොයකට සුම්මන ඔයාව ආදරෙන් මතක් කරනවා. සුබ දවසක්. කොහොමද ඉතින් දසු නීයේ ආවේ නෑනේ නේ. ඉතින් ඒක තමයි අදත් නෑ ඉතින්. අපි අහගෙන ඉන්න ඔය විදිහට වහගෙන ඉන්න අපි බලමුනේ හෙට හරි අනේ ඊළඟ සති හරි එක්කන් එන්නම්. එකතු කරගන්නවා හරිම ආදරෙන්. කිරිල්ලියක් වගේ ආවද කියලා අහලා තින ඕවනේ. උදේම මං කිරිල්ලියක් වගේ ආවනේ ඔයාව බලන්න. ඉතින් හැමෝම එකතු කරගෙන අපි යමු මේ ගීතය අහන්න. අර ප්‍රශ්නට උත්තරේ එවලා තියන්න හාද?

දහය විනාඩි 46 වෙලාව මේ වෙලාවේ වට වැඩකල මහන්සිය වගේ දැනෙනව නේද? එහෙම නැත්නම් උදේට කාපු ටික පොඩක් දිරවලා වගේ පුංචි බඩගින්නකද ඉන්නේ? මට හිතෙනවා පොඩක් විතර බඩගින්නේ ඉන්නේ කියලා. බඩගින්නේ ඉන්නොන ඉක්මනට ළඟපු තියෙන කඩේට ගිහිල්ලා ආවට පුළුවන් පැල්වත්ත ඩ්‍රින්කින් යෝගට් ටිකක් අරගෙන බොන්නවා දන්නවද? ෆ්‍රෙෂ් වයිබ් එකක් ගන්න පුළුවන් හොඳම දෙයක් තමයි පැල්වත්ත ඩ්‍රින්කින් යෝගට් එක කියලා කියන්නේ. ඉතින් ඔයාගේ කැමති රසයක චොක්ලට්ද, වැනිලාද, ස්ට්‍රෝබෙරිද මේ ඕන රසයකින් ඔයාට පැල්වත්ත ඩ්‍රින්කින් යෝගට් එකක් අරගෙන රස බලන්න පුළුවන්. ඉතින් ක්‍රියාක්ෂර නිෂ්පාදන ඕනම දෙයක් පැල්වත්ත කියන නමත් එක්කම මෙලදී අරගෙන බලන්නවා.

0: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පුලවට මහ බලයක්
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: රටට වග කියන රේඩියෝ 18 වංගුව
1: දසම විද්‍යාෂෝ හැම වංගුවකම අලුත්
0: කතාවක් 18 වංගුව
2: හයයි විනාඩි 53යි වෙලාව ඉක්මනට යන ඔන්න අපේ 18 වංගුවේ පළවෙනි පැයත් මේ විදිහට ඉක්මනට ගැවිලා ගියා. ප්‍රශ්නට උත්තර දීපුවා ඉන්නවා. ඊට කලින් මම මේ කටියව මතක කරනයි. ඒජි අන්ද්‍ර පුසල්ලා අපි ආදරෙන් ඔයාව එකතු කරගන්නවා ලස්සන සින්දුවක් අහන්න. ඔය විද්‍යට මහගෙන ඉන්න අපි ආපහු හම්බ වෙන්නේ දෙවෙනි පැයෙන් තමයි. අපි මේකෙන් පස්සේ නිවුස් එක අහන්න යනවා. හරිද? අපි වා සින්දුවකට එකතු කරගන්න දුව අංජලි පුතා හසරල් කැන්ඩි වලින් තමයි අපි වහගෙන ඉන්නේ. නිරේෂා ඉන්නවා අපිව අහගෙන. ආදරින් අපි එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. කවුද මේ ඉන්නේ? මෙලනින් කියලා උන දාලා තිනවා මොරන්තුනි නිසා නායක. මම හිතන්නේ එයා තමයි අපිට පාළේ වෙනියට උත්තරේ දුන්නේ. අපි කිව්වේ හැමේ අර වර්ණය තීරණය කරන්න බලපාන සාධකය මොකක්ද කියලා. මේක තමයි මෙලනි. හරි. ඔන්න පළවෙනි ජයග්‍රහකයා හම්බ වුණා. ඒ විදිහට තව උත්තර දීපු ගොඩාක් අය ඉන්නවා. තව අපි හැමෝම ආදරෙන් එකතු කරගන්නවා. මෙලනින් වර්ණය කියලා දාලා තිනවා කවීෂා. ඔන්න අපි ආව ආදරෙන් එකතු කරගන්න. ඔයාත් හරි හරිද? කෑගලෙන් තමයි අපි වහගෙන ඉන්නේ. මේ විදිහට කවීෂ ආදරෙන් එකතු කරගන්නවා. 18 වංගු අපිත් එකතු කරගෙන අපි ෂොප් එකේ ඉඳන් ආවාගෙන ඉන්නෝ කියලා තින පොතු පිටිය වහද්දුවේ ඉඳලා සමාන්තා තමයි මේ විදිහට ආගෙන ඉන්නේ. ඔය හැමෝම එකතු කරගෙන අපි යමු. එහෙනම් මේ සින්දු වහන කාංචන අනුරාධිගේ අපහු අපි එන්නේ දවල් 11ට. දවල් නෙමෙයි උදේ 11ට.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනු රීගින් එළිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: දිටව ආපදාව හේතුවෙන් නිවාස හිමු බදුල දිස්ත්‍රික්කයේ කන්දකැටිය ප්‍රදේශයේ පවුල් 41කට නම නිවාස ඉදිකිරීම ආරම්භ වුණා.

ඒ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. නිවාස ඉදිකරන්නේ මහතෙන්ද මෙදලියාය ප්‍රදේශයේදී. අධිර කිහිපයක් කරතේම නිවාස ව්‍යාප්තිය ක්‍රියාත්මක වනවා. එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබා දෙමින් නිවාස අහිමි වූ පවුල් සඳහා ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් වී තිබෙන්නේ. කටාරාජයේ උතුරු විලට ඔබෙන් යාත්‍රා කරමින් තිබූ තෙල් ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඉන් කිහිප දිනකට තුවාල සිදුව ඇති බවයි බ්‍රිතාන්‍යයේ සමුද්‍රයේ වෙළඳ මෙහෙයුම් ආයතනය පවසන්නේ. ප්‍රහාර කිහිපයක් නෞකාවට එල්ල වී තිබෙනවා. ඉන් සිදුව නිශ්චිත හානිය පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ. ඉරාන අමරිකා මතභේද හේතුවෙන් අවස්ථා ගණනාවකදීම තෙල් ප්‍රවාහන නෞකාවලට ප්‍රහාර එල්ල වී තිබෙනවා. ලක්නෙ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්නේ.

0: 18 වංගුව
1: දස විද්‍යාෂෝ
0: හැම වංගුවකම අලුත් කතාවක් 18 වංගුව 18 වංගුව

දහද වංගුවේ ඉන්න අධ්‍ය වෙනි පැය තමයි මේ විදිහට පටන් අරගෙන තියෙන්නේ. 11 විනාඩි 9ක් වෙලා තියෙනවා. මාව අහගෙන ඉන්න ගමන් ඔයාට මේ පැත්තට එන්න හිතුනොත් එහෙම ඉක්මනට එන්න. ඒ විදිහට ගොඩ දෙනෙක් ඉන්න ඇවිල්ලා ආදරෙන් මතක් කරනවා කුවෙට් පැත්තට තමයි මේ යන්න හදන්නේ. ලංකාවේ ඉඳලා හරියන්නේ නැහැනේ මම හිතුවා කුවෙට් වලට යන්න කියලා. කුවෙට් වල ඉඳලා මාව අහගෙන ඉන්නවා හරිම ආදරෙන් මැණිකේ විජේ සුන්දර. ඔයා ළඟදී එහෙම ලංකාවට එන්නේ දෙනවන ටොපි චොක්ලට් මල්ලක් ITN එකෙන් දීලා යන්න හද. ඔයාව හරිම ආදරෙන් මතක් කරනවා ඊළඟ සෙන්දුවට. ඉතින් මහන්සි යනත් එක්ක අපි වහගෙන ඉන්නවා. ඊට පස්සේ ජිරි ෆරීඩා වගේම දීප්ති ශිරේන් ඉන්නවා අපි වහගෙන. අනිරෝ ගයානි චන්ද්‍රානි මාරසිංහ රොසෙට් ඉන්නවා සෙට් එකව. ආදරෙන් මතක් කරනවා හැමෝම ලස්සනම ලස්සන දවසක් ඔයාට. අද අපි අකලංක කොල්ලත් නිවාඩු කියලා තියෙන තසිනුත් නිවාඩු නේද? ඒ කියන්නේ හැමෝම නිවාඩු අරගෙන. ඒත් අපේ ලක්කන අහගෙන වැඩ කරන ගමන් කිව්වා ඉන්නේ thank you so much. ලස්සන සින්දුවකට අපි එකතු කරගන්න account එකේ miss ඉන්නවා ලක්ෂිතායි වගේම ගයනි miss අනුරමාලි CC miss ඉන්නවා ඉන්දිකා වඩෝනි ප්‍රින්සි ගයනි චතු තරංගා ඒ විතරක්ම නෙමෙයි ඉන්නවා රංගා අමිලම හැමෝම අපි හරිම ආදරෙන් එකතු කරගන්නවා. නදීෂානි තමයි මට message එක දැම්මේ.

එකලයි විනාඩි 13යි වෙලාව 12 පැත්තේ ඩ්‍රයිව් කරන්න ඇවිල්ලා ඉන්නවා නේ මේ වෙලාවේ වැඩ කරන ගමන් මාසියන්නත් එක්ක ආගෙන ඉන්නකොට මට හිතුණා ඔයා කැමතිම දෙයක් ගැන කියන්න ඕනි කියලා. ඒ මොකද්ද? සමහරක් වෙලාවට අපි වයසට යනවනේ. හැබැයි වයසට ගියට පස්සේ නිකම්ම වයසට යන්න දෙන්න හොඳ නැහැ. කොහොම හරි අපිට පුළුවන් මේ වයසට යන එක ඔයාට පාලනය කරගන්න. ඒ කියන්නේ වයසට යන එක ඉලක්කමක් විතරයි. හැබැයි ඔයාට පුළුවන් ලස්සරට ඉන්න කැමති කෙනෙක් නම් චටක් සද්ද ඇරි කරගෙන අහගන්නකෝ. දන්නවද ඔයාගේ හස්බන්ඩ් එහෙම නැත්නම් ඔයාගේ වයිෆ් තරුණ පෙනුමට තියාගන්න වගේම ඔයාගේ හස්බන්ඩ්ව කඩවසම් පෙනුමෙන් හැමදාම දකින්න කැමති නම් ඔයා දන්නවද මොකක්ද කරන්න ඕනි කියලා. ඒ විතරක් නෙමෙයි දැන් අපි මේ තියෙන කල්චර් එකේ අපේ තියෙන මේ වටපිටාවත් එක්ක කෙල්ල ටික කැමතිනේ. කොහොමත් වයසට ගියත් ඔයාගේ වයස පේන්නේ නැහනේ. ඔයා හරි චූටි කෙල්ලෙක් වගේ කියලා කියනවට කැමතිනේ. ඉතින් වයස කියන්නේ ඉතින් මහ දෙයක් නෙමෙයිනේ. අර කියන්නේ ගෑනු ළමයිගේ මොන දේ වුණත් වයස හන්දිපා කියලා නිකන් නෙවෙයිද නේද? ඉතින් මෙයාට පුළුවන් තරුණ කාලේ ජවය පෙනුම මේ හැමදේම තියාගන්න ෆැඩ්නා වෙතින් හඳුන්වලා දෙන සෙට් ගේන් පාවිච්චි කරන්න. ඉතින් ඔයා දන්නවා මේ ගැන කියනකොටම ෆැඩ්නා තමයි මේ වගේ අලුත් දේවල් වලට අරගෙන එන්නේ. ඉතින් මේ දේවල් පාවිච්චි කරලා බලන්න පුළුවන් ඔයාට. ඔයාට යන්න පුළුවන් www.fatna.com වෙතට. ඒ විතරක් නෙමෙයි ෆෝන් නම්බර් එකක් මං දෙන්නම් ඉක්මනට ලියාගන්න. මේ ගැන තව ටිකක් විස්තර ඔයාලට දැනගන්න පුළුවන්. 0.7767603 0.7767603. ඉතින් සම ලස්සනට තියාගන්න නම් ඉතින් කොලජන් එකක් විතරක්ම බෑනේ. ඔයාට වෙනස්සකටත් එක්ක කොලජන් වලට එහා ගියපු ප්‍රොඩක්ට් එකක් ගන්න නම් ඔයාට පුළුවන් මේ විදිහට සෙට් ගේම් එක පාවිච්චි කරලා බලන්න. 11:15

0: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳෙමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
1: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්. පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
2: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා,
3: පහසු වෙලා,
5: තෑගි වැඩි වෙලා,
6: දවස සුබයි, සිහි නැති නයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
7: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම devices connect කරන්න, gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
8: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
9: ඩේකියම් සුරකිමු මගතොට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ඩේකියම් මීළඟ වැඩසටහන
10: ඔක්තෝබර් 9 වෙලනායි සෙන්ට්‍රල් කොලේජ් වෙලනායි.
11: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
12: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. තේරේකයා සුරේකිමු මගතොට.
13: දහඩුවංගු හගෙනින වෙලාව 11:25.
14: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
15: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,055 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි.

0: Honda Radio ITN Ratata Vaga Kiyana Radio Daha Atta Vangua
1: Dasan with Yasho Dasan with Yasho Hemu Vangu Kama Alut Katawa
0: Daha Atta Vangua Daha Atta Vangua
2: වතුර ටිකක් එහෙම නාගත්තොත් කොහොමද මේ දවාලේ? හරිද, වතුර ටිකක් එහෙම නාගන්න පුළුවන්. සින්දු අහලා ඉවරු වෙලා සින්දු අහන්න මම මේ වෙලාවේ ආදරයෙන් එකතු කරගන්නවා. ආයේ බොවල් ලක්කන්න අපි එකතු කරගන්න කියලා තිනවා සින්දුවකට. ලස්සන සින්දුවක් දෙන්න චුටිදුව මදුෂී වයිෆ් ඉන්දිකා ඉන්නවා. මහන්සි අන්නත් එක්ක සුපිරි සින්දුවක් කියලා තියෙනවා වසන්ත. ඔය විදිහට මහගෙන ඉන්නේ ලස්සන සින්දුවක් ඔයාට දෙන්නම්. අපි රෙඩි කරන් ඉන්නේ ලස්සන සින්දුව. සුබ උදෑසනක් කියලා තියෙනවා. සුබම සුබ උදෑසනක් ඔයාට. අපි තෝලා වහගෙන ඉන්නේ චෙන්ක වහයකනේ පුංචි බණ්ඩ තමයි මේ විදිහට අහගෙන ඉන්නේ. ආයිබෝවන් සබෝදස්සනක් ඔයාට ලක්කන සද්දට මහගෙන අපි වැඩ අපිත් වැඩ වැඩ වැඩ වැඩ අපි දෙගොල්ලම වැඩ නේද? කමක් නෑ. අශෝක අයන්වැක්ස් එක ඉඳලා තමයි මේ විදිහට අහගෙන ඉන්නේ වඩිග වැව. කවුද ඉන්නේ අහගෙන අපිව මේ වෙලාවේ? වසන්තේ ඉඳුවා ලොකු මල්ලි ඇතුළු වැඩ කරන හැමෝම එකතු කරගන්න කියලා තියෙන ලස්සන ගීතයක් අහන්න බලන්න මේ ගීතේ ලස්සනයිද කියලා.

0: මගේ සුරංගනයක හොද යන්නේ එගිද ගායනා කරේ කිස්ට්‍රෝපල් පෝල් වෙලාව 11 විනාඩි 31යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සුබ දවසක්,
0: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: තෑගි වැඩි වෙලා,
4: දවස සුබයි, සිහි නැති නයි, සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: 18 වංගුව
6: දස්සන විත් යෝෂෝ
7: හැම වංගුවකම අලුත්
5: කතාවක්. 18 වංගුව
0: ජීවිතේ හීන තියෙන මොකටද හීන හැබෑ කරගන්න විතරමයි බල බල ඉන්න දේවල්. මේ සමහරක් වෙලාවට ඔයාගේ ජීවිතේ ඔයාට සමහර දේවල් මම මේ කාලේ කරා නම් හොඳයි කියලා හිතෙන්න පුළුවන්. හැබැයි ඔයා ඒ දේවල් කැපවීමෙන් උත්සාහයෙන් කරේ නැතු වුණොත් ඔයා දන්නවද ටිකක් වයසට ගියහම ඒවා හිතපු හැමදේම කෞතුකාගාරයක් වෙනවා කියලා. ඔයාට තියෙන්නේ ඒ හිතේ කෞතුකාගාරය ඇතුළේ ඒ දේවල් ටික හරි පරිස්සමට තැම්පත් කරලා තියන්න විතරයි. එදින ඔයාට මේ ලැබිලා තියෙන කාලේ ඔයාගේ හිතේ තියෙන හැම හීනම හැබෑ කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් හීන හැබෑ කරගන්නකොට ඔයා දන්නවා ජාතික ලොතරැයි මණ්ඩලය ඔයාට උදව් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් හැම හීනටම අඩිය තියෙනකොට ඒ අඩියක් අඩියක් ගානෙම ජාතික ලොතරැයි මණ්ඩලය සූදානම් වෙලා ඉන්න ඔයාව කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් කරන්න, හීන හැබෑ කරන්න උදව් කරන්න. ඉතින් ඔයාට පුළුවන් ජීවිතේ හොඳම තැනින් පටන් ගන්න. එහෙනම් දන්න නිධානය ලොතරැයි අරගෙන ඔයාට කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වෙන්න පුළුවන්. ඔයා දන්නවද කෝටි 12කට අධික වගේම කෝටි 9කට අධික, ඒ වගේම කෝටි 8කට අධික සුපිරි මුදල් ත්‍යාග NLB පාරිභෝගිකයන් විතර ලබා දීලා දෙනවා. ඊපස්සේ ඔයාට පුළුවන් ඊළඟ වාසනාවන්තයව වෙන්න. ඔහුගේ මාස 8 පුරාවටම දන නිධානය ලොතරැයියත් එක්ක සුපිරි ත්‍යාග 3 දෙනෙක් බිහි කරන අවස්ථාව හම්බ වුණා. ඒ විතරක් නෙමෙයි, පහුගිය මාස 9 කාල පුරාවටම ධන නිධානය මිලදී ගත්ත ජයග්‍රහකින්ට 120 ත්‍යාගලාභීන් 45ක් බිහි කරන්න පුළුවන් වුණා. ඒ විතරක් නෙමෙයි, 200 ත්‍යාගලාභීන් 612ක් බිහි කරන්න හැකියාව හම්බ වුණා. ඉතින් ආඩ පොළොවන් ඊළඟ වාසනාවන්තයව වෙන්න, කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වෙන්න. ඉතින් පරක්කු වෙන්නේ නැතුව හේන ටික කෞතුකාගාරයක් කරගන්න නැතුව ඔයාට පුළුවන් හෙමින් අඩිය තියන්න. එහෙනම් ලංගම තියෙන ලොතරැයි කෝඩුව ගාවට ගිහිල්ලා දන්න නිධානය ලොතරැයි අරගෙන කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වෙන්න. විතරක් නෙමෙයි, දැන් හීන තියෙනකොට ඒ හීන හැබැයි කරගන්න යනකොට ගෙදරක හීනයක් කියලා කියන්නේත් ඉතින් හැමෝගෙම හිතේ කොනක තියෙන දෙයක්නේ. ගෙදරක් වාහනයක්. හැබැයි ඔයා ගෙදරක් හදාගත්තට පස්සේ ඔයාට ගෙදර ආරක්ෂාව ගැන වග කියන්න වෙනවා. මොකද ගෙදර තියෙන දේවල් ටික පරිස්සම් කරගන්න ඕනේ, ගිය ලස්සනට පේන්න ඕනේ. ගෙදර ලස්සනට පේන්න නම් ඔයා ලස්සනම ලස්සන රෝල ඩෝ එකක් දාගන්න ඕනේ. හරිද? රෝල ඩෝ එකක් දාගන්නකොට ඔයා දන්නව නේද හොඳම රෝල ඩෝ එක මොකක්ද කියලා? එතමයි AWB රෝල ඩෝ එක. ඔයාට පුළුවන් ඔයා කැමති පාටකින් වසර 25ක විශ්වාසයක් එක්ක වසර 10ක වගකීමක් තියෙන රෝල ඩෝ එකක් ගන්න. මිලදී ගන්න. එතමයි AWB රෝල ඩෝ එක. වර්ණ 12ක් තියෙන මලකඩ කන්නේ ඇලුමිනියම් කෝට් එකක් එක්ක තමයි එන්නේ. ඔයාට මම කියන්නද පාට ටික ඉක්මනට ඔයා බලන්න ඔයාගේ ගෙදරට මේ පාට ගැලපෙනවද කියලා. ඔයාට පුළුවන් කෝපි පාටින් ගන්න. ඒ වගේම ලානිල් ලයිට් බ්ලූ එක, ඒ වගේම ඩාර්ක් බ්ලූ එක, තද නිල් පහය, ඒ වගේම අපි කැමති අර දැවෙන් වගේ පේනවා නම් පිටත පෙරුම, ඒ වගේම වුඩ් ෆිනිෂ් එකක් තියෙන එකක්, ඒ වගේම දුමුරු පාට, අලු පාට, ක්‍රීම් පාට, ඒ වගේම කෙසෙල් දැල්ලි පාට, ලා කොළ පාට, ඒ වගේම බටර් මිල්ක් පාට, බේජ් කලර් එක, ක්‍රීම් කලර් එක, බ්ලැක්, මේ වගේ ඕන කලර් එකකින් ඔයාට පුළුවන් ඔයාගේ ගෙදර ලස්සන කරගන්න පාට එක්ක රෝල ඩෝ එකක් පාවිච්චි කරන්න. පරණ බාර කොට්ටාවේ තමයි තියෙන්නේ. මම ඉක්මනට ෆෝන් නම්බර් එක කියන්නම්. 077-32-11-400. ඔයාට යන්න කලින් කෝල් එකක් දීලා ගිහිල්ලා බලන්න. 11:35

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: අවසට
3: ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි.
4: සැලෙන දලුව විලස නිතඹ නලෝලා, නිතඹ නලෝලා, නිතඹ නලෝලා.
5: ඉන්දාල මෙහින් දාල යන අතරින් නවතින්න ඉවිනි ෆ්‍රයි.

0: ඇවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ප්‍රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: මමනන්ද මාරම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්

0: 18 වංගුව
1: දස විද්‍යාෂෝ හැම වංගුවකම අලුත් කතාවක්
2: ටික ටික ලන්ච් ටයිම් එකට ලඟ වෙනවනේ. වෙලාව 11 විනාඩි 41යි වෙලාව. වැඩ කළා මහන්සිත් ඇති. ලස්සන සින්දුවක් අහලා ඔයාලා මූඩ් එක ෆික්ස් කරගන්න පුළුවන්. මේ පැත්තට එන්නත් පුළුවන් ඔය කැමති කෙනෙක්ව එකතු කරගන්න. ඒ විදිහට අපි වහගෙන ඉන්න අයන අපිත් ඉන්නවා. ගාමන්ට කෙනෙල සද්දෙම ලක්කන අහගෙන සුසාන්තිකා මිස් ඉන්නවා, දමයන්ති අක්කා, දිලිනී, නිලන්ති, නයෝමි ඉන්නවා, ආයේෂා, චතුරී ඉන්නවා, උපාලි, සැඩෝ ඉන්නවා, චුටි, මැණිකේ ඉන්නවා. ඒ හැමෝම ආදරෙන් එකතු කරගන්න ඊළඟ ගීතේ ගුඩ් මෝර්නින් කියලා තියෙනවා. අද ෆැෂන් එක කියන රෙදී ෂොප් එකක් වෙන්න ඕනි. ඉඳලා අපි වහගෙන ඉන්නවා බොස් ගයන් ඉන්නවා. ඊට පස්සේ චොමිලා අක්කා, අතුළු ජයමාලි අක්කා, කුමාරි අක්කා, චමනි, තනු සෙට් එක ඉන්නවා. මේ වෙලාවේ ලක්කන අහන මගේ හස්බන්ඩ්වත් එකතු කරගන්න කියලා දෙන චින්තක ඔයාලා වහගෙන ඉන්නේ යත් හොමාගම ඉඳලා මාලි තමයි මැසේජ් එක දැම්මේ. දැන් අපි වෙලාව බලන්න ගාමන්ටිගේ වැඩ ටික කරගන්න. එලි කට්ටට හරියට නෝල දාගන්න. හරිද? රෙදිවල ඩැමේජ් තියෙනවද කියලා බලාගන්න කලින් S2 හොඳට පේන්න ඕනේ නේද? S2 හොඳට පේන්න ඕනේ නම් ඔයා දන්නවා S2 ඇහැක් විදිහට බලාගන්න හොඳම තැනක් තමයි රජයේ ලියාපදිංචි ආයතනයක් වගේම හොඳම සුහදශීලී කාර්ය මණ්ඩලයක් ඉන්න තැනක් ගැන. ඔයා දන්නවනේ ඒ තමයි ලෙන්ස් ටෙක්ගේ අයි හොස්පිටල් එක. ඔයාට යන්න පුළුවන් නම්බර 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්සොත්ත බතරමුල්ල. ඔයාට ඇස් කණ්ණාඩි සේවාවක් ගන්න, ඇසේ සුදිවත් කර ගැනීම සැලකමත් කරගන්න, ළමාක්ෂි සායන, ඒ වගේම බාහිර රෝගියංශ, මේ හැමදේම නවීන උපකරණත් එක්ක හොඳින් පරීක්ෂා කරගන්න අවස්ථාව තියෙනවා. ඔයාට මම ෆෝන් නම්බර් එක කියන ඉක්මනට ලියාගන්න. 0770-64-78-478 0770-64-78-478 මේ තමයි ලෙන්ස් ටෙක්ගේ අයි හොස්පිටල් එක.

0: අටවංගුව
1: දසවිද්‍යාෂෝ හැම වංගුවකම අලුත්
0: කතාවක් 18 වංගුව
2: හැම වංගුවකම අලුත් කතාවක් තියෙනවනේ. හැම අස්සක් මුල්ලක් නාර නෑරුම අපේ ජීවිතවල ඉගෙන ගන්න දේවල් එක එක තැන්වල හම්බ වුණ කතා එමටයිනේ. ජීවිතේ හැම තවයිනේ කතා ගොඩාක් එකලතින් ඉගෙන ගන්න පුළුවන් දේවල් ගොඩාක් එකතු වෙයි. අඩියෙන් අඩිය අපි ඉස්සරහට යන්නේ. ඔයා දන්නවද ජීවිතේ අපි ඉස්සරහට යනකොට අපේ ජීවිතේ ප්ලෑන්ස් තියෙනවනේ. ඒ ප්ලෑන් අපි හරි විදිහට කරොත් විතරයි අපේ ජීවිතේ හරි ලස්සනට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ජීවිතේ අලුත් ජවයක් ඒ වගේම වෙනසක් එකතු කර ගන්න නම් ඔයා දන්නවද අපේ දිනචර්යාව කියලා දෙයක් තියෙනවා. අපි ඒකට අනුව තමයි හැඩ ගැහිලා ජීවිතේ වැඩ ටික කරගෙන යනවාට පුළුවන් නම් විද්‍යාත්මකව මේ තහවුරු කරලා තියෙන මේ දේවල් ටික ඔයාට පුරුද්දක් විදිහට කරනවා දන්නවද? මයික්‍රෝ හැබිට්ස් ඒක තමයි පළවෙනි ක්‍රමය දන්නවද? ලොකු ඉලක්ක වෙනුවට චූටි පුංචි පුරුදු වලින් ඔයාගේ වැඩ ටික පටන් ගන්නවට පුළුවන් නම් දවසට. ඔයා දන්නවද අපේ මොළේට ලොකු වැඩ දෙන්න බැහැනේ. මොළේ චුට්ට පුරුදු කරන උන චූටි වැඩ වලින්. හරිද? එතකොට චූටි වෙනස්කම් වලින් තමයි ලොකු වෙනසකට යන්න පුළුවන් වෙන්නේ. ආ හිතන්නකෝ උදේට අපි එහෙම නැත්තම් දවසට පොතක පිටු 20ක් කියවන්න අපි පුරුදු වුණොත් එහෙම නැතුව ඒක දිගටම පිටු 20ක් අපිට කියවන්න බැහැනේ. අපිට පුළුවන් නම් දවසට පිටුව ගානේ වගේ කියවන්න. අන්න එතකොට මොලේ පුංචි වෙනස්කම් වලින් ලොකු වෙනසකට හුරු වෙනවා. ඉතින් ඒ වගේ එක තමයි ඔන පළවෙනි එක. ඊළඟට ඩිජිටල් ඩෙකොක්ස් කියලා එකක් තියෙනවා. ඒක මොකක්ද දන්නවද? අවදි උච්ච ගමන් අපි කරන්නේ ෆෝන් එක බලන එකනේ. ඔයාලට පුළුවන් නම් ෆෝන් එක පොඩ්ඩක් මොලේට පීඩනයක් දෙන්නේ නැති වෙන පොඩක් පැත්තකින් තියලා ඔයාට අවදි වෙච්ච ගමම විනාඩි 30ක් ඇතුළත ෆෝන් එක ස්පර්ශ කරන්නේ නැතුව ස්වභාවිකව ජනේලෙන් එළිය බලලා පොඩක් එළිය බලලා ඇස පොඩක් වෙනස් කරගන්න. මොකද ඔයා ඩිජිටල් තිරයකට කෙලින්ම ඇහ දැම්මොත් වෙන්නේ ඔයාගේ මනස උදේ පාන්දරම පටන් ගන්නෙ ෆෝන් එකත් එක්කනේ. එහෙම නැත්නම් ඔයාට පුළුවන් පොඩක් එළිය දිහා බලලා ජනේලෙන් දොර ජනේලෙන් පොඩක් අරදන ජනේලට දයින් කරලා ඉර එළිය වැටෙන දිහා බලාගෙන පොඩක් මොලේට වෙනසක් එකතු කරන්නනේ. ඊට පස්සේ ආදාන තුන්වෙනි නීතිය තමයි පැයභාගී රීතිය. අපි හැමෝටම කාලයක් නැහැ කියලා අපි හිතනවනේ. මොන දේ කරන්න එකත් අපිට හිතෙනවා වෙලාවක් නැහැ කියලා. ඔයාලට පුළුවන් නම් ඕන දෙයක් කරන්න. අපි හිතමුකෝ දැන් ඔයාලට සමාජ මාධ්‍යවල නිකරුණේ ඔයාලට කාලය ගත කරන්න විනාඩි 30ක් වගේ පුංචි වෙලාවක් වෙන් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් සම්පූර්ණ කාලෙත්ම ඔයාලට පුළුවන් නම් අලුත් දෙයක් ඉගෙන ගන්න, අලුත් භාෂාවක්, AI තාක්ෂණයක් මේ වගේ දේවල් ඉගෙන ගන්න තප්පර 30ක්. එහෙම නැත්නම් විනාඩි 30ක් ඔයාලට වෙන් කරන්න ඔයාලට පුළුවන් ලොකු වෙලාවක් ජීවිතේ වෙනසකට ඉඩ තියන්න පටන් ගන්න. ඊට පස්සේ තමයි සතිපතා ඔයාට ඔයා විසින්ම අලුත් දේවල් ඉගෙන ගන්නකොට ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක්ගේ ජීවිත ගලාගෙන යන්නේ ඔහේ යන්න ඉඩ දෙනවනේ. කිසිම ඉලක්කයක් නැතුව අලුත් පුරුද්දක් ඔයාට පුළුවන් නම් ජීවිතේ පටන් ගන්න. එහෙම නැත්නම් ඔයා නිින්දට යන්න කලින් විනාඩි 10ක් වෙන් කරගෙන ප්‍රශ්න තුනක් ඔයාගේ මහන්න. හාද මේ සතියේ ඔයා ලබපු ලොකුම ජයග්‍රහණය මොකක්ද? එහෙම නැත්නම් ඔයාගේ අතින් සිද්ධ වෙච්ච ලොකුම වැරද්ද මොකක්ද? යමනත්තක් ලබන සතියේ මීට වඩා මම සාර්ථක කරගන්න ඕනේ කරන්න ඕනේ මොනවාද කියලා ඔයාගේ මහන්න පුළුවන්නේ. මේ වගේ දේවල් ජීවිතේට ඔයා එකතු කරගත්තොත් ඔයාට පුළුවන් මේ විදිහට ජීවිතේ ටික ටික ඉස්සරහට යන්න. ඔයා වෙනුවෙන් ඔයාට පුළුවන් නම් කාලේ වෙන් කරන්න පොඩක් හිතලා බලන්න. 11:49 වෙලාව ජය මාමාත් එකතු කරගන්න ඕනේ. මොකද අපිව අමතක වෙලාද කියලා අහලා තිනෝ සින්දුවකර එකතු කරගන්න කියලා තිනෝ. කවුද මේ ඉන්නේ? ලොකු බස් උපුල් පොඩි බස් වරුණ ලක්ෂ්මි මිස් සින්දුව ජගත් ඉන්න අපිව අහගෙන

0: හඬ ලංකාවටම
1: ලක්න පෙරනෝවරු
2: NLP හඬ ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඬ ඔබත් අදම NLP හඬ බලා ගන්න

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
2: සැමට දැනුම් දීමයි.

0: 18 වංගුව
1: දසම විද්‍යාෂෝ හැම වංගුවකම අලුත්
0: කතාවක් 18 වංගුව 18 වංගුව
2: එකලහ විනාඩි 56 වෙලාව යමවහගෙන ඉන්න වෙලාව වහගෙන ඉන්න ගමන් ආට මතක් කරන්න ඕනේ පැලවත නිෂ්පාදකන පැලවත කියලා කියන්නේ එදා ඉඳලා අද වෙනකන් අපි ළඟම ඉන විශ්වාසවන්ත වෙළඳ නාමය ආර පොළුවන් කැම ටික රස කරගන්න ගොන කරගන්න එවක්ම ඩෙසර්ට් එකට අයිස්ක්‍රීම් යෝගට් මේ ඕන දෙයක් පාවිච්චි කරන ආර පුළුවන් පැලවත වෙතින් මේ ගුණ රස පිරි නිෂ්පාදන රස බලන්න

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: අනුග්‍රහය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා මේ තමයි අපට අවශ්‍ය සුපිලි පන් රට
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
4: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි
5: ඥානසාර හිමිගේ ගේ ඇඳුම ගැන ත්‍රිනිකායක මහා සංගරුවන ජනපති සමග සාකච්ඡාවක CCID ත්‍රස්වාදී වැලැක්වීම පනත යටතේ රන්දමාතිබිමේ ස්ථානයක් වේ. ග්‍රාමීධාරීන් 1540කට ජනපතිගෙන් පත්වේ. දෝෂණ විරෝධී සංශෝධන පනත් කිරීම මත දෙවනවර කීමේ විවාදය ඇරඹෙයි. ඩොලර් මිලියන 25ක් විදේශගත කළ සැකකරුවෙක් අත්අඩංගු වේ. හෝමුස්වල ආරක්ෂක ගමනාගමනයේට ඉරාන ඕමාන එකඟතාව. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගිනලිය. ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ. අතිපූජනීය ත්‍රිනිකායක මහානායක ස්වාමීන් වහන්සේ නියෝජනය කරන මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. අධිකරණ තීන්දුව අනුව බන්ධනාගාරගත කෙරෙනු පූජ්‍ය ගලකුඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ගේ වස්ත්‍ර සහිතව අධිකරණ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අතිපූජනීය ත්‍රිනිකායක මහානායක ස්වාමීන් වහන්සේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ඊට අදාළව ත්‍රිනිකායක මහානායක ස්වාමීන් වහන්සේ නියෝජනය කරන මහා සංඝරත්නය සහ ජනාධිපතිවරයා අතර විශේෂ

0: සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ. සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමේ ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති අනුකුමාර දිසානායක මහතා විසින් ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. ඒ අනුව නීතිමය ප්‍රතිපාදන යටතේ අත්අඩංගුවට ගන්නා සැකකරුවන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයට හැකිවනවා. එම රඳවා තිබීමේ ස්ථානය ලෙස නම් කර තිබෙන්නේ කොළඹ පහ කම්කරුගලේ කම්කාරලය, ගොඩනැගිල්ලේ හත්තුන මහලේ පිහිටේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයයි. බරපතල සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය ස්ථාපිත කර තිබෙනවා. ඒ රඳවා තබා ගැනීමේ ස්ථානයක් ලෙස ගැසට් කිරීමත් සමග විමර්ශන කටයුතු සඳහා තවදුරටත් නීතිමය බලතල හිමිවනවා. මෙම තීරණය සමග අපරාධ විමර්ශන කටයුතු වඩාත් කාර්යක්ෂම සිදු කිරීම අරමුණ බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් රඳවා තබා ගැනීමේදී සැකකරුවන්ගේ නීතිමය අයිතිවාසිකම් සහ අදාළ නීතිමය ක්‍රියාපටිපාටි අනුව කටයුතු කිරීම අනිවාර්ය වනවා. ග්‍රාමධාරී සේවයේ තුන්වන ශ්‍රේණිය සඳහා නිලධාරීන් 1540 දෙනෙකු වෙනුවෙන් පත්පින් ලිපි ප්‍රදානය කර තිබෙනවා. ඒ ජනාධිපති අනුකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නව ග්‍රාමධාරී සේවා ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පළමුවරට ග්‍රාමධාරී සේවයේ තුන්වන ශ්‍රේණිය සඳහා තේරී පතුරු නිලධාරීන් වෙනුවෙන් පත්පින් පිරිනමා තිබෙනවා. දීර්ඝ කාලයක සිට ග්‍රාමධාරී සේවයේ පැවති ගැටළු රැසකට විසඳුම් ලබා දීමට ඉන් හැකිවනවා. ලබන වසරේදී තවත් 1500කට වැඩි පිරිසක් බඳවා ගැනීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සිදු කරන බවයි අමාත්‍ය චන්දන අබේරත්න මහතා පවසන්නේ. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් තේමාව යටතේ රටේ සංවර්ධන කටයුතු අඛණ්ඩව සිදුවන අවස්ථාවේ ග්‍රාමීය සංවර්ධනට අත්‍යවශ්‍ය නිලධාරී කණ්ඩායමක පුරපඩු පිරවීමට හැකිවීම කාලීන අවශ්‍යතා ඉටු කිරීමක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. රාජ්‍ය විශ්වවිද්‍යාලය සඳහා නව නේවාසිකාගාර ප්‍රතිපත්තියක් සකස් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. නේවාසිකාගාර ගැටළු විසඳීම සඳහා අන් කවරදාටත් වඩා වත්මන් රජයේ කටයුතු කරන බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ.
1: විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව යටතේ ඇති රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි සිටින සිසුන් 150,815 අතුරින් සිසුන් 63,318 දෙනෙක් සඳහා දැනට නේවාසිකාගාර පහසුකම් ලබා දීමේ හැකියාව පවතී. එය සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 42% ප්‍රතිශතයක් වේ. ඒ අනුව සියලුම විශ්වවිද්‍යාල සඳහා නේවාසිකාගාර පහසුකම් වැඩි දියුණු කළ යුතුයි. රාජ්‍ය විශ්වවිද්‍යාලවල දැනට නව නේවාසිකාගාර 55ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා. එමගින් වැඩිපුර සිසුන් 16,000 සඳහා පහසුකම් සැපයීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා 2026 වර්ෂයේ නව නේවාසිකාගාර ඉදිකිරීම වෙනුවෙන් රුපියල් මිලියන 1500ක මුදලක් වෙන් කරලා තියෙනවා. ඒ අතර 2026 වැය ප්‍රතිපාදන යටතේ විශ්වවිද්‍යාල නේවාසිකාගාර ප්‍රතිසංස්කරණ උදෙසා රුපියල් මිලියන 853ක මුදලක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිංදු සිසුන් සඳහා සමස්ත නේවාසිකාගාර ප්‍රතිපත්තියක් මෙතෙක් හරියට කිසිම ප්‍රතිපත්තියක් තිබිලා නැහැ. UGC එක විසින් සකස් කරමින් ඉන්නවා. එතනට දැනටත් ශිෂ්‍යන් පෞද්ගලික නේවාසිකාගාරවල ඉන්නවා. ඒ සඳහා මාර්ගෝපදේශ අපි හදනවා. මේ ප්‍රතිපත්තිය අරමුණ වෙන්නේ සියලුම ශිෂ්‍යයන්ට සාධාරණ විනිවිදභාවයෙන් යුතු ආරක්ෂිත දැරිය හැකි ප්‍රවේශ විය හැකි සියලු දෙනාව ඇතුළත් කරන්න පුළුවන් ඉන්ක්ලූසිව් නේවාසිකාගාර පහසුකම් සපයන එකත් ඒ සඳහා පොලිසි එකක් සකස් කරන එකත්.
0: පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්දානි කිරියල්ල මහත්මිය ප්‍රශ්නයක් යොමු කළා.
2: මේ ආණ්ඩුව බලයට පත්වෙන්නට දළදේශ නිෂ්පාදනයේ 100%ට ආසන්න ප්‍රමාණයක් මේ සඳහා යොදවනවා කිව්ව මම හිතන ඔබතුමිය විශේෂයෙන්ම ඒ පිළිබඳව විශාල හඬක් නැගුවා. ඉතින් පෙරදින විශ්වවිද්‍යාලය ගත්තොත් මම හිතන බිලියන 4ක ප්‍රතිපාදන ඉල්ලලා තියෙනවා මෙවර අයවැයෙන්. නමුත් අද වෙනකොට බිලියන 2.3ක් පමණයි සම්මත වෙලා තියෙන්නේ මේ නේවාසිකාගාර ප්‍රශ්නය විසඳන්නට.
0: අග්‍රාමාත්‍යවරිය ඊට පිළිතුරු ලබා දුන්නා.
1: මම විස්තර කරේ ඒ ප්‍රශ්න විසඳන්න ගත්ත ක්‍රියාමාර්ග. ඒ කියන්නේ පහුගිය අවුරුදු 10 15 30 එකම නේවාසිකාගාරයක්වත් ආරම්භ කළා නැහැ. රජය ප්‍රතිපත්තියක් හැටියට 2015 සිට ප්‍රතිපත්තියක් හැටියට තීරණයක් අරගෙන තියෙනවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට නේවාසිකාගාර තනන්නේ කියලා. ඒක වෙනස් කරේ අපේ ආන්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ තීරණය ගන්නේ ශිෂ්‍ය සංඛ්‍යාව දෙගුණයක් කළා. එතකොට අපේ මුල් අවුරුද්දේ අපේ අවධානය දෙන්නේ පෙරිෆෙරල් යුනිවර්සිටීස් වලට. මොකද මේවයි තමයි බරපතල ප්‍රශ්න තියෙන්නේ. මොකද ඒවට පුද්ගලික නවාතැන් පහසුකම් ගන්නත් ලබා ගන්නත් අතිශයින් දුෂ්කරයි. එස්ටැබ්ලිෂ් යුනිවර්සිටීස් වලටත් ඇතුළුව තමයි මේ සැලසුම හදාගෙන යන්නේ. පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ අපි තියෙන ඒවා රෙනොවේට් කරන්නත් මුදල් වෙන් කළා තියෙනවා. එතකොට ඒ විශ්වවිද්‍යාලවල ඒ මුදල් වෙන් කරමින් තමයි අපි යන්නේ. මෙතෙක් කල් අධ්‍යාපනයට වෙන් කරපු ඉහළම මුදල 2025 26 වෙන් වෙනවා. මට විශ්වාසයි 27 ඒ හා සමානව වෙන් වෙනවා කියලා. ආචාර්යවරුන් 2000ක පමණ ප්‍රමාණයක් බඳවා ගැනීමට අනුමැතිය ලබා දීලා තියෙනේ. අවාසනාවකට සමහර විශ්වවිද්‍යාලයේ අනුමැතිය දීලා තියෙන බඳවා ගැනීම් වලිනුත් 50%ක්වත් තාම බඳවාගෙන නැහැ මේ අවුරුදු දෙක ඇතුළත. පෙරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළත්ව සියලුම මාධ්‍යවලින් මේ මම මාසයකට විතර කලිනුත් උපකුලපතිවරුතුමන්ට හම්බෙලා කිව්වේ අනුමත වෙච්ච ප්‍රමාණය බඳව ගන්න. ඒ බඳව ගැනීමත් එක්ක අඩුම තරමේ 75%ක් අනුමැතිය ලැබිලා තියෙන තනතුරු බඳවා ගත්තොත් අපි ඊළඟ පුරප්පාඩු වලටත් අනුමැතිය දෙන්නම් කියලා.
0: මේ අතර දෝෂණ විරෝධී සංශෝධන පනතකට උපත දෙවනාරකීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. බහණ්ඩ අනිනේ කරන බව පවසමින් ව්‍යාජ ආයතන 6ක් කරහා ඇමරිකා ඩොලර් මිලියන 25ක් විදෙස් ගිණුම් වෙත බැරි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. 2024-25 කාලයේදී බහණ්ඩ අනිනේ කරන බවට පවසා කිසිදු බහණ්ඩයක් අනිනේ නොකර එම මුදල් විදෙස් ගිණුම් වෙත බැරි කිරීමයි සැකකරුට එරෙහි චෝදනාව. ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 25 සැවරිදි පුද්ගලයා වාණිජ බැංකුව හරහා TT ක්‍රමවේදය ඔස්සේ මේ මුදල් රටින් බැහැර කර ඇති බවටයි තොරතුරු හෙළිව තිබෙන්නේ. අහුන්ගල්ලේදී පොඩි පැටි යන අයගේ ඝාතනය සහ අකුරේගොඩ නීතිඥවරයා සහ බිරිඳ ඝාතනය ඇතුළු වෙඩිතැබීමේ සිදුවීම් කිහිපයක සැකකරුවන් අත්අඩංගුවටගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කියන ලොකු පැටි යන අයගේ සොහොයුරෙකු වන පොඩි පැටි නැමැත්තා අහුන්ගල්ලේදී ඝාතනය වූයේ පසුගිය පළමුවනදා. ඊට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවෙක් අහුන්ගල්ලේ වැලිකන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ විදේශික නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමග ලොකුපැටි ඝාතනයෙන් පසු විමසැකකරු මලගමට සහභාගී වී සිරතුරුතු WhatsApp මාර්ගයෙන් විදෙස්ගත පාතාල කල්ලි සමාජිකයෙකුට ලබා දී ඇති බවටයි තොරතුරු හෙළිවුණේ. අකුරුගොඩදී නීතිඥවරයෙකු සහෝගේ බිරිඳ ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකුට කෝට ලේඛන සකස් කර ආධාර අනුබල දුන් බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ ප්‍රධාන සැකකරුට විදේශගත වීම සඳහා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරීමට ඇංගලි සලකුණු ලබා දුන් බවටයි ඔහුට චෝදනා එල්ල වී තිබෙන්නේ. මේ අතර බොරලස්ගම ප්‍රදේශයේදී පුද්ගලයෙකුට විරුද්ධ ඝාතනය කිරීමේ අපරාධය ආධාර අනුබල දුන් සැකකාරියක් අත්අඩංගුවටගෙන තිබෙනවා. වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. ප්‍රදේශ රැසකට පසුරුවේ මිලිමීටර් 100කට වැඩි තද වැසි ඇතිවන බව කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම ඌව සහ දකුණු පළාත් මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කය ඒ අතර වනවා. පස්සර, බලලාබිට, උඩුදුම්බර, දෙහිඔවිට, කෑගල්ල, මාමනැල්ල, රුවන්වැල්ල, ඇහැලියගොඩ, වැලිගපොළ, අයගම, කුරුවිට සහ රත්නපුර ඇතුළු ප්‍රදේශවලට නායාමයේ අවධානාත්මක නිවේදනද නිකුත් කර තිබෙනවා. ඇතැම් ස්ථානවල දිවා කාලයේ සිරුරට දැන්න උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනවා. උතුරු උතුරු මැද සහ නැගෙනහිර පළාත් දිටයත් දිවින වටා මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පැවතියද ගිගුරුම් සැත වැසි ඇතිවන විට තාවකාලික තද සුළන්ද සමග රළු විය හැකි බවයි කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිටුව ආපදා හේතුවෙන් නිවාස අයිබු බදුල දිස්ත්‍රික්කයේ කන්දකටිය ප්‍රදේශයේ පවුල් 41කට නව නිවාස ඉදිකිරීම ආරම්භ වුණා. ඒ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් නිවාස ඉදිකරන්නේ මහතැන්න මදලයා ප්‍රදේශයේදී. අදිරකී පැකරදේම නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක වනවා. එක්නිවසක් සඳහා රුපියල් ලක්ෂ 50ක මුද්‍රක් ලබා දෙමින් නිවාස අහිමි වූ පවුල් සඳහා ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතිවලට සමගාමීවයි නිවාස ඉදිකරන්නේ. ආපදාවෙන් අර්ධ වශයෙන් හානි වූ නිවාස 45ක් සඳහා දෙවන අදිර යටතේ රුපියල් ලක්ෂ 2 බැගින් ප්‍රදානය කිරීම එහිදී සිදු වුණා. නියෝජ්‍ය මාත දින්දු සමන්හෙන් නායක මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.
3: අපට පර්චස් 10ක ඉඩමක් ලබා දුන්නා වගේම ලක්ෂ 20ක මුදලකුත් අපට රජෙන් ලබා දුන්නා. ඒ වගේම තමයි අපිට නිවාස කුලිය කියලා නිවාස කුලියකුත් අපට ලබා දුන්නා. අපිට ඇත්තටම ලක්ෂ 50ක ගයක් කියන්නේ හීනයක්. මේ රජයට ස්තුතිවන්ත වෙනවා. අපි වගේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් මේ වගේ ලොකු ව්‍යාපෘතියක් කරන්න ශක්තිය ධෛර්යය ලැබිච්ච එකට ස්තුතිවන්ත වෙනවා.
0: බදුල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතාද අදහස් පළ කළා.
4: මේ නිවාස 41ක් ඇතුළුව අපි නිවාස 190කට මුල් ගල් තැබීමට නියමිතයි. අන්දගැටිය, සොරණාතොට, හාලියල, බදුල්ල, පස්සර, මීගහ කිවුල කියන ප්‍රාදේශීය ලේකම් කොටස් 6. ඒත් එක්කම 171 දෙනෙකුට මේ වෙනකොට ලියුම් නිකුත් කළ අවසානයි දිස්ත්‍රික්කයෙන් පිටත පදිංචි වීම සඳහා. මේ වෙන විට අපි මීට කලින් තව 134 දෙනෙකුට චෙක්පත් නිකුත් කරලා තියෙනවා නිවාස සාදා ගැනීම සඳහා. එතකොට 500කට ආසන්න සංඛ්‍යාවක් අපිට නිවාස ඉදිකිරීම සඳහා නැවත පදිංචිකිරීම සඳහා මූලික කටයුතු සූදානම් වෙලා තිබෙනවා.
0: ජාතික ජනබල වේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූර්යරච්චි මහතා රිය අනතුරක් හේතුවෙන් අත්අඩංගුවට තිබෙනවා. පලාගුණ ප්‍රදේශයේ සිදු රිය අනතුරක් හේතුවෙන් ඔහු අත්අඩංගුවට ඇති බවයි පොලිසිය පවසන්නේ. සිද්ධිය පිළිබඳ විමර්ශන ක්‍රියාත්මකයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ ස්වාතින් රූපහානි මාධ්‍යාලයේ ITN කැම්පස් එක්ව ක්‍රියාත්මක කරන දීපව්‍යාප්ත පාසල් ජනමාධ්‍ය වැඩමුළු මාලාවේ පස්වන වැඩසටහන අනුරාධපුර නිවන්තක චේතිය මහාවිද්‍යාලයේදී පැවැත්වුණා. ජනමාධ්‍ය විෂය කෙරෙහි උනන්දුවක් දක්වන දරුදරියන් වෙනුවෙන් ජනමාධ්‍යකරණය, කෘත්‍රිම බුද්ධිය සහ සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳව දැනුවත් කර තිබෙනවා. මාධ්‍ය විෂය හදාරන සිසුසුවන් හා මාධ්‍ය විෂය භාර ගුරුවරුන් වැඩමුළුවට එක්ව සිටියා. ඊට සහභාගී වූ සිසුසුවන් සඳහා ITN MMC කැම්පස් මගින් සහතික පත්‍ර පිරිනමා තිබෙනවා. නියෝජ්‍ය සාමාජිකාරී ඉංජිනේරු සංජීව නෝනිස්, ඩිජිටල් සහ සමාජ මාධ්‍ය දේශක සහන් ගුණවර්ධන සහ ප්‍රවෘත්ති නිවේදක මෙන්ම MMC කැම්පස් සම්බන්ධීකාරක නජිත් මාත්‍රගේ යන මහතුරුන් දේශන සඳහා සහභාගී වුණා. මාර්ගන්තරු අවම කර ගැනීමේ අරමුණින් ක්ලීන් ශ්‍රී ලංකා අනුග්‍රහයෙන් සාධින් රූපහානි ක්‍රියාත්මක කරන ටේකයා සුරකුම් මගතුට වැඩසටහන අදත් පැවැත්වෙනවා. ඒ දෙවන අදිරේ 31 වැඩසටහන ක්‍රියාත්මක වන්නේ කිල්නොච්චිය හින්දු විද්‍යාලයේදී. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන අපනියෝජිත ගිහන් ගීත් ඉෂේර.
5: ටේකයා සුරකුම් මගතුට වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ 31 වැඩසටහනයි අපි මේ විදිහට අද උදෑසන ආරම්භ කරනු ලැබුවේ. සත්කාරක පාසල් වශයෙන් තෝරාගත්තේ උතුරු පළාත කේන්ද්‍ර කරගෙනමින් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ කිලිනොච්චිය දකුණ අධ්‍යාපන කලාපයට අයත් කිලිනොච්චිය හින්දු විද්‍යාලයයි අපේ සත්කාරක පාසල් වශයෙන් තෝරාගනු ලැබුවේ. මාර්ග අනතුරු සම්දර්ශනය සඳහා මේ විද්‍යාල ඉදිරිපිට මාර්ගයට කැඳවාගෙන යනු ලැබුවා. එහෙදි මේ දුදරුවන් මාර්ග අනතුරු සම්බන්ධයෙන් ප්‍රායෝගික අධ්‍යක්ෂකම ලබා දීම සිදු කරනු ලැබුවා. ක්‍රිය නියාමනයේ කරණාකාරයෙන් යවර්ධ ආකාරයෙන් ප්‍රිය හසුරවන ආකාරයත් අද දවසේදී ප්‍රායෝගික පුහුණුව ලබා දීම සිදු කරනු ලැබුවා. ඉන්නතුරු අද දවසේදී මේ දූදරුවන් අපි කිල්නොච්චිය හින්දු විද්‍යාලයේ ශ්‍රවණාගාරයට කැඳවාගෙන ආවා. එහෙදි මේ දූදරුවන් තවදුරටත් මාර්ගනතුරු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සිදු කරනු ලැබුණා. ශ්‍රී ලංකා පොලිසියේ රතවාහන මූලස්ථානය මගින් සංවිධානය කරලා තිබෙන රතවාහන මාර්ග අනතුරු පිළිබඳව දේශනය පැවැත්වීමට අද දවසේදී නියමිතව තිබෙනවා. ඒ සඳහා තමයි මේ දූදරුවන් අද දවසේදී අපි මේ විදිහට මේ ශ්‍රවණාගාරයට කැඳවාගෙන ආවේ. ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ නියෝජනය කරමින් ජනාධිපති අතරේක ලේකම්තුමාගේ අත්සනින් සහතික කරන ලද එදෙකම අධ්‍යාපන අමාත්‍යාංශයේ ගරු ලේකම්තුමාගේ අත්සනින් සහතික කරන ලද සහ ස්වාධීන රූපවාහිනි මාධ්‍යාලයේ ගරු සභාපති ප්‍රියන්ත බෙදමුල්ල මහතාගේ අත්සනින් සහතික කරන ලද වටිනා සහතික පත්‍රයක් අද දවසේදී මේ දූදරුවන්ට ලබා දීමට අපි කටයුතු කරලා තිබෙනවා. ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිසිය, දහනවැය යනුව සුවසැරිය ගිලන්රත් සේවය, එතකම ෆෙයාෆස්ට් ඉන්ෂුරන්ස් ආයතනයත් අද දවසේදී මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට අපි එක්කත් බැඳගෙන සිටියා. මම ගේහාන් ගීත් ෂේර.
6: ලක්කඩ විදේශීය ප්‍රවෘත්ති
0: හෝමු සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිත ගමනාගමන මාර්ග පිහිටවීම සම්බන්ධයෙන් ඕමානයේ සහ ඉරානයේ එකඟතාවකට පැමිණ තිබෙනවා. ඒකාබද්ධ යෝජනාවක් ජාත්‍යන්තර ප්‍රජාවත් ඉදිරිපත් කිරීම නියමිත බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ. කලාපයේ සාමය සහ සමුද්‍ර ආරක්ෂාව තහවුරු කිරීමයි අරමුණ. යෝජනා මගින් හොමු සමුද සංදියෝසේ සිදුවන නාවික ගමනාගමන කටයුතු වල ආරක්ෂාව ඉහළ නැංවීම මූලික ඉලක්කයක්. ඉන් කලාපීය නාවික කටයුතු සහ බලශක්ති සැපයූ මාර්ගවල ස්ථාවරත්වය සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නා. සෙම්පපේ කාන්තා කණ්ඩායමට එරෙහි පන්දුවාර 20 තුන්වන තරගයේ කඩලු 8කින් ජය ගැනීමට බටේරින්ද කොදෙව් කාන්තා කණ්ඩායම සමත් වුණා. මුලින්ම පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩලු 6කට ලකුණු 142ක් ලබා ගත්තා. කෙලිස් නෝන්ඩ් ලකුණු 63ක් ලබා ගත්තා. පෙරතුරුම ක්‍රීඩා කළ කොදෙව් කාන්තා කණ්ඩායම පන්දුවාර 17කදී කඩලු 2ක් පමණක් තැබී ලකුණු 143ක් රැස් කරගත්තා. ස්ටෙෆනි ටේලර් නැතිව ලකුණු 64ක් ලබා ගැනීමට සමත් වුණා.
6: ලක්කඳ ප්‍රවෘත්ති යළි සිරස්තල.
0: ඥානසාරීමේ ගිහි ඇඳුම ගැන තයිනිකායක මහා සංගරුවන ජනපති සමග සාකච්ඡාවක. CCIB ත්‍රස්වාදී වැළැක්වීමේ පන්ති යටතේ රඳවා තිබීමේ ස්ථානයක් වෙයි. ග්‍රාමධාරීන් 1540කට ජනපතිගෙන් පත්වේ. දෝෂණ විරෝධී සංශෝධන පනතකට උපත දෙවනවර කීමේ විවාදය ඇරඹේ. ඩොලර් මිලියන 25ක් විදේශගත කළ සැක්කරුවෙක් අත්අඩංගු වෙයි. හෝමුස්වල ආරක්ෂාව ගමනාගමනයේට ඉරාන් ඕමාන් එකඟතා. ලකන මීනඟ ප්‍රවති ප්‍රකාශයේ පසුරු එකට බලාපොරොත්තු වන්න.
6: 24 පෑම සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති.
0: දැන් ඉකොනොමික් ගෝල් විශේෂාංගය.
7: අත පිට සරු හෙට දවසට ආර්ථික ඉලක්කය. ඉකොනොමික් ගෝල්.
8: ඉකොනොමික් ගෝල්.
9: ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙත ඊයේ දිනේදී ඉදිරිපත් කරන විසර්ජන පනත් කෙඩුම්පත පිළිබඳවයි අද ආර්ථික අනාවරණය තුළින් අප විමසීමට සූදානම් වන්නේ. එවිටෙන් අප සම්බන්ධ කරගත්තේ පෙරදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකොරළ මහත්මයා.
10: ඔව්, සෑම වර්ෂයකදීම රජයක් විසින් ඉදිරි වර්ෂය සඳහා අයවැය ලේඛනයක් සකස් කරලා පාර්ලිමේන්තුවේ අනුමැතිය ගත යුතුයි. මේ අයවැය ලේඛනයේදී අයවැය කතාවක් මුදල් ඇමතිතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. අයවැය කතාව තුළ ආදායම් වියදම් ආදී සියලු දේවල් නැත්නම් සියලුම විස්තර අඩංගු වීමක් දැක ගන්නට පුළුවන්. මෙම අයවැය කතාවට පෙර රජය විසින් සමහරට මුදල් ඇමතිතුමා, මුදල් ජනතුමා මේ අය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා ඉදිරි වර්ෂයේදී අපේක්ෂා කිරීමට අපේක්ෂා කරන ලද වියදම් ප්‍රවාහයන්, විශේෂයෙන්ම විවිධ අමාත්‍යාංශවලට මුදල් වෙන් කරවීමට අපේක්ෂා කරන්නේ කුමන ආකාරයට කියන එක. මෙන්න මේ ආකාරයට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන වියදම් අයිතමයන් ඇතුළත් ලේඛනය තමයි අපි විසර්ජන පනත් කෙටුම්පත කියන එකෙන් අදහස් කරනු ලබන්නේ.
9: ඔබතුමා පවසන පරිදි අයවැය රටේ ආර්ථික ක්‍රියාවලියට බලපාන්නේ කොහොමද?
10: ඔව්, සාමාන්‍යයෙන් අයවැයක් තුළින් තමයි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය හැසිරවීමක් දක්නට ලැබෙන්නේ. ඒ තුළ රජයේ අනාගත වර්ෂ ඉදිරි වර්ෂය සඳහා වූ වියදම් ප්‍රවේශයන් ඇතුළත් වීමක් දක්නට ලැබෙනවා. ඒ වගේම ඒ වියදම් පියවා ගැනීමට ආදායම් ලබා ගන්න ආකාරය පිළිබඳවත් පැහැදිලි කිරීමක් දක්නට ලැබෙනවා. එතකොට රජයේ වියදම් කිරීම කියලා කියන්නේ විවිධ අමාත්‍යාංශ දෙපාර්තමේන්තුවලට වියදම් කරනවා කියන්නේ ආර්ථිකයට රජය සක්‍රියව දායක වෙන්නේ කොහොමද කියන එක තමයි ඉතින් තේන්නුම් කරන්නේ. ආදායම් පැත්තෙන් ගත්තට පස්සේ රජයේ ආදායම් ලබා ගන්නවා බදු ආදායම්, බදු නොවන ආදායම්, ඊට අමතරව රජයේ අයවැය ඉංග්‍රීසි පියවන ණය ලබා ගන්නවා. මෙන්න මේ සියලු ක්‍රියාවලීන් ජනතාව මත පැති වෙන බදු බර, ඒ වගේම පොලී අනුපාතිකයේ උද්ධමන අනුපාතිකයේ රටේ මේවා තීරණය කිරීම සඳහා වැදගත් වෙනවා. මේ නිසා ඉදිරි වර්ෂයක් සඳහා පිළියෙල කරන ලබන ඕනෑම අයවැයක් තුළ අයවැයක් මගින් ඒ රටේ ආර්ථිකයේ අදාළ වර්ෂයේ ප්‍රගමනය මූලිකව නිරූපණය කරනවා කිව්වොත් එය නිවැරදි කියලයි මට හිතෙන්නේ.
9: එතකොට අයවැය කරහා ජනතාවට ප්‍රතිලාභ ලැබෙන්නේ කොහොමද?
10: ඔව් ඇත්තටම අයවැයක් කරහා රජයේ වියදම් කරනකොට රජයේ වැටුප් ගෙවනවා, සහනාධාර දෙනවා. ඒ වගේම විවිධ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා රජයේ වියදම් කරනවා. මේ සියල්ලම අවසානයේ ජනතාව තුල තමයි ගමන් කිරීමක් දක්නට ලැබෙන්නේ. ඒ වගේම රජයේ සමහර වෙලාවට ලංකාව වගේ රජයන් ගත්තට පස්සේ සහනාධාර වැඩ පිළිවෙලවල් තුල ජනතාවට විවිධ ආකාරයේ ඍජු සහන කැපීමක් දක්නට ලැබෙනවා. රාජ්‍ය වියදම් පැත්තෙන් පමණක් නෙවෙයි, රාජ්‍ය ආදායම තුළ බදු අනුපාතිකයන් අඩු කරනවාද, පොලි අනුපාතිකයේ යම් ආකාරයකට ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාම සඳහා සාම බලයන් සපයනවාද, ඒ වගේම උද්දමන අනුපාතිකයේ යම් ආකාරයකට පහළ මට්ටමක තබා ගන්නවාද, මෙන්න මේ කියන කාරණා ඍජුවම ජනතාවට ප්‍රතිලාභ ලැබීම හෝ ජන ජීවිතය හා ඍජුව සම්බන්ධ වන කාරණා විදිහට තමයි අපිට දැනෙන්නේ.
9: ඊ දිනේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත රටේ ආර්ථික පුනර්ජීවනයේට මෙන්ම ජනතාවගේ දෛනික ජීවිතයට ඍජුවම බලපාන තීරණාත්මක ලියවිල්ලක්. අද ඒ පිළිබඳවයි ආර්ථික අනාවරණය තුළින් අප විමසීමට ලක් කළේ.
8: Economic Goal. Economic Goal.
11: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
12: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

දවල් 12 විනාඩි 27 වෙලාව මේ වෙලාවේ සද්දරම ලක්ෂණ දාලා තේනවා කියලා මට මැසේජ් දාපු අය ඉන්නවා. ආදරයෙන් එකතු කරගන්න ඕන ඔයගොල්ලෝ හැමෝම. ඒ විදිහට ආයෂා මට මැසේජ් එකක් දැම්මා සද්දරම ලක්ෂණ අහගෙන ඉන්නවා කියලා. අද ගෙදර ඉන්නවා කියලා තමයි කිව්වේ මම අහගෙන. මේ වෙලාවේ රස්සු කෑම හදන ගමන් නේද ආයෂා ඉන්නේ. මට වේනවනේ සුවඳ මේ පැත්තට හොගාලා එනවා. ඉතින් මේ ලන්ච් ටයිම් එකේ ඉතින් කෑම හදනවනේ රස්සු කෑම කන්න ගෙදර ඉන්න හැමෝටම කන්න. ඉතින් අපි ආදරෙන් එකතු ගන්න ආවෝ ලස්සන සින්දුවක් අහන්න ගම රස රස කෑම හදන්නෝ. සුබ දවසක් ලක්හඳ මගේ ළමයි ටිකයි ආපිත් අදහගෙන ඉන්නවා කියලා තියෙනවා. කවුද මේ කොරතට ඉඳලා සුජනෝ ප්‍රදේශයේ ඉඳලා තමයි ජානකී මැසේජ් එකක් අපිට දාලා තියෙන්නේ. මොනිකා බිනෙල්කා ශානකී කියෝ සටුමේ ඉන්න අපි වහගෙන ආර්වේ ඉන්නවා. ඉතින් ආදරෙන් අපි හැමෝම මතක් කරනවා ලස්සන සින්දුවක් අහන. හයි කොහොමද අද අපේ සුවගේ බර්ත්ඩේ එක කොමිසෝ. අපි අද ඔෆිස් එකේ ඉන්නවා සර්. අපිට කියන්නේ සර් දෙවි කෙනෙක් වගේ මනුස්සෙක්ලු. ඒ වගේ කෙනෙක් හම්බෙනවා කියන එක වාසනාව තමයිනේ. දෙවි කෙනෙක් වගේ සර් කෙනෙක් හම්බෙනවා කියන එක සර්ගේ නම කියලා නැද්ද අපිට? අද ගාමන්ට් එකේ සද්දෙනම ලක්කන අහගෙන ඉන්නවා කියලා තින ඔන්න සර් ඔයාට සුබම සුබ උපන්දිනයක් කියලා අපි ප්‍රාර්ථනා කරනවා. කැල සෙට් එකක් තින ඔයාට විශ් කරනවා. ඉනෝකා මානෙල් කුමාරී ඉන්නවා, මොනිකා චමිලාගෙන ඉන්නවා, කුසුම් ගයා චුටි කුමාරි ජානා නිසංසලා ඉන්නෝ. මේ හැමෝම ආදරයෙන් එකතු කරගෙන අපි ආමෝ මේ ගීතය අහන්නෝ.

0: දවල් 12 විනාඩි 31යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
0: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තැඟි බැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: 18 වංගුව.
6: දසුන් විත් යෂෝ. දසුන් විත් යෂෝ.
7: හැම වංගුවකම අලුත් කතාවක්.
5: 18 වංගුව. 18 වංගුව.
0: ඔෆිස් එකේ බරටම වැඩද? ආගේ කන්තෝරුවත් මේ වගේද? අපේ කන්තෝරුවන් නම් මේ වගේ තමයි තේ වෙලා වෙනකන් ඉන්නේ කට්ටිය. අන්න තේ එකක් හදාගෙන බොන්න එහෙම අපේ ලයිබ්‍රරි එකේ එහෙම තේ හදන්න තේ බොන්න බලාගෙන ඉන්න අය තමයි ඉන්නේ. එතෙන්ට එනවා කට්ටිය හරීම වෙලාවට තේ ටිකක් බොන්න එහෙම. මොන හරි කෑමක් අරගෙන එහෙම. ඔලික ෆිස් එකේ තියනවාද මෙහෙම අය තේ වෙලාව හරි වෙලාව එනකන් බලාගෙන. මේ වෙලාව ආවට කමන්න දැන් තියෙන ලන්ච් ටයිම් එක හරිද? ලන්ච් ටයිම් එකේ අහගෙන ඉන්න පුළුවන් ආත මාව. එයා එහෙම අහගෙන ඉන්නවා මතක් කරන්න මේ වෙලාවේ. ඒ විදිහට ඉන්නවා ගුඩ් මෝර්නින් කියලා තුන දැන් නම් ගුඩ් මෝර්නින් නෙමෙයි නේද කමක් නැ. දැන් 10:00 වුණාට ආවා අදරින් අපි එකතු කරගන්න අපේ 18 වංගෝ පැත්තට. අපිට ලස්සන සින්දුවක් දෙන්න 18 වංගුවේ යන්න එකතු කරගන්න ලස්සනම ලස්සන සින්දුවක් ගෝණි කියලා තිනුවා. සින්දුවකට එකතු කරගන්න පුතා උජිත දුව තීක්ෂණ මහත්තයා ඉන්නවා සීවලි මෝටර්සයකේ අධිපතිතුමා අතුරු කාර්ය මණ්ඩලය එකතු කරගන්න කියලා තිනුවා. ලක්කණ්ඩහන හැමෝම ආදර නී ඔයාලා දෙන්නවත් එකතු කරගන්න නී දෙන්නෙක් නෑ අද එක්කෙනා ඉන්නේ. එකතු කරගන්න කියලා හැමදාම ආදර ඉලක්කන අලව්වේ දිස්නා ඔන්න ආව ආදරෙන් එකතු කරගන්න. ඒ වගේම කලුතර විජිත මාවතේ දර්ශනී හෝගාලා කෝල් ගන්නවා පොඩ්ඩක් ඉවසලා ඉන්න. නැත්නම් මට මේ නම් ටික බලා ගන්න බැරි වෙනවා. ආවත් හරි මාදරෙන් අපි එකතු කරගන්නවා. රුමේනියාවල ඉඳලා සාගර අපි වහගෙන ඉන්නවා. ආදරෙන් අපි එකතු කරගන්න ඔයාව ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. වැඩ පටන් ගන්නකොට ලක්කන අහනවා ආදරේ තියෙනවා. ඉතින් අපි ආදරෙන් මතක් කරනවා ඔයාව. ගුඩ් මෝර්නින් මැනික අදත් තනියෙන් නේද? කමක් නෑනේ අපි ඉන්නවනේ නේද? අපි සැලේ යෝවට දසනයි ආවම අල්ල ගමුනේ දෝවෝ. අපි හිට බලමුකො තනියම දාලා ගියා කියලා ප්‍රෝග්‍රෑම් එක කරන්න. ඔන්න ඉතින් මගේ පැත්තේ කට්ටියක් තියෙනවා. මෙලනින් වර්ණකුල්ල කවුද මේ වර්ණ නායක වෙන්න ඕනේ. ආවාදරෙන් අපි එකතු කරගන්නවා සින්දුවක්. අනේ හැමෝම එකතු කරගෙන අපි යමු මේක අහ සින්දුව අහන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: AWB Rollerdos වසර 25ක විශ්වාසය දිනසට ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB Rollerdos කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB Rollerdos 077-3211400
5: ඇසේ සුද ඇවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478

0: රටට වග කියන රේඩියෝ
1: දවල් 12 විනාඩි 46
2: 18 වංගුව
3: දස්සන විත් යෂෝ හැම වංගුවකම අලුත්
2: කතාවක් 18 වංගුව
1: ටිකරිගමර යන්න වෙලාව එනවා යන්නද එපාද යන්න කලින් මතක් කරන්න දේවල් කිහිපයක් තියෙනවා. යාට මාව අහගෙන ඉන්නකම ලස්සන සින්දු අහලම හරියන්නේ නෑ නේද? ආද බලවන් ගෙදර ඉතින් ඉන්නකොට ලස්සන කරගන්න හිතුනොත් එහෙම නැත්නම් අලුතෙන් ගයක් හැදුවොත් එහෙම ඔයාට ගෙදර හැටියට ගෙදර තියෙන කලෙකේ හැටියට මැච්චන විදිහට ලස්සනම ලස්සන රෝලර් ඩෝ එකක් දාගන්නවා නම් ආ දන්නවද මොකද්ද කියලා? ඒ තමයි AWB රෝලර් ඩෝ එක. ඔයාට කලස් 12කින් ගන්න බලොත් වසර 10ක වගකීමක් එක්ක මේ රෝලර් ඩෝ එක යෝගාවට එන්නේ වසර 25ක විශ්වාසයක් එක්ක. ඉතින් ඔබ බය නැතුව ඔයාට නිවසට ව්‍යාපාරික ස්ථානයට ශක්තිමත් ආරක්ෂිත හොඳ රෝලර් ඩෝ එකක් දාගන්නව නම් ඒ AWB රෝලර් ඩෝ එකම තමයි. අද යන්න ඕනේ පරණ පාර කොට්ටාව ශාඛා තියෙනවා හෝමාගම මාතර කුරුණෑගල. ෆෝන් නම්බර් එක ඉක්මනට කියනවා ලියා ගන්නවද හද 077 32 11 400 077 32 11 400. ඉතින් ආඩ වර්ණ 12කින් ගන්න පුළුවන් මැනුවල් වගේම රිමෝට් කන්ට්‍රෝල් එකකින් ඔයාට මේක කන්ට්‍රෝල් කරන්න හැකියාව තියෙනවා. පළවෙනි වතාවට තමයි මොබයිල් ඇප් එකක් කරහා රෝල් ඩෝ එකක් ක්‍රියාත්මක කරන්න අවස්ථාව තියෙන්නේ. ඉතින් ආඩ පරක් වෙන්නේ නැතුව ගෙදර ලස්සන කරගන්න හැඩ කරගන්න හිටියනම් AWB රෝල ඩෝ එකක් මාර්ගගෙන බලන්න. ඉක්මනට තව කීප දෙනෙක් අපි එකතු කරගමු. මේ සින්දුව හා නොයා මගේ මැසේජ් ටික කියවන්නේ ඔන්න මට බැනලා. දැන් වණින්න එපා. ඉතින් නේද තව ගොඩාක් අය ඉන්නවා අපහගෙන. මස් ගුඩ් මෝර්නින් කියලා තියෙනවා. ගුඩ් මෝර්නින් නෙවෙයි දැන්නේ, කමන්නේ කලින් යෝ මැසේජ් එකක් නේ. ඔනලා ඉවෙන්ට් එකේ ඉඳලා අපි වහගෙන ඉන්නවා. නිමල් හෂිනි නදීකා දීපා ඉන්නවා සද්දරම ලක්කරාගෙන. කෝල් සිස්සුවේ නෑයි කියලා තියෙනවා. ඉතින් එහෙම තමයි නේද? තමරා කුමාරී මගේ පුංචි සුරංගනාවි සඳක්වගේ වහයලා ආවද කියලා අහලා තින. ඔන්නන්නේ මං ආවන උදේන්ම කිරිල්ලියක් පියාඹලා අපේ බීම් එකට ඉන්නවා දෙවිද කියලා හලා තින. ඔවනේ ස්ත්‍රින් ඉන්නවා. ඔයාලා ඉන්නකන් අපි සතුටින් ඉන්නම්. ඔව ආදරෙන් අපි එකතු කරගන්න. ඒ වගේම කලුතර විජිත මාවතිනිලා අපිට කතා කරා. දර්ශනීගේ නෑනගේ අද උපන්දිනේලු මානෙල්. ඔන්න ආඩ සුබම සුබ උපන්දිනය කියලා අපි ප්‍රාර්ථනා කරනවාගේ පවුලේ හැමෝමත් එකතු කරගෙන ඔය හිටියා වගේම හිරියටත් වඩා සතුටින් ඔයාලට ඉන්න පුළුවන් වෙනවානේ. ගුඩ් මෝර්නින් අක්කේ, ඔයාට අපිටත් සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා හලා තිනවා. ෂූ ෂොප් එකේ ඉඳලා තමයි මේ විදිහට අපි වහගෙන ඉන්නේ. අම්බලන්ගොඩ නිලන්ත වගේම වාසනා නම් කියන අපි වහගෙන හැමෝම එකතු කරගෙන අපි ආව මේ ගීතය අහන්න. මේ මරියසෙල් ගුණතිලක

ගැතරේ ඉඳලා ගොඩි කාපු කට්ටිය ඉන්නවා දිස්සර කාලේ ඔකු කාපු කට්ටියම මාත් ඉන්නවට කුකාපු සංගමයට කොහ බලන්න තාත්තලාගෙන් අම්මලාගෙන් හොද්දට ටොක්ක කාපු කට්ටියම දැනෙන්න ටොක්ක කාපු කට්ටිය ඉක්මනට මැසේජ් එකක් දාන්න මේ පත්‍ර 07.03 93.5 ලොක කාල විතරක් හරියන්නේ ජීවිතය අපි ලස්සන කරගන්න ඕනේ නේද? ලස්සන කරගන්න ඕන නම් ආඩ පුළුවන් ජීවිතේ හින්න හැබැයි කරගන්න ළඟම තියෙන ලතරේ කුඩල් ගාවට ගිහිලා පුංචි රුපියල් 40කින් ධන නිධානය ලතරයි අරගෙන කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වෙන්න. ඔයා දන්නවද පහුගිය මාස 9 කාලයේ තුල ධන නිධානය ලතරයිත් එක්ක ලක්ෂ 20 තියාකලාබින් 45 දෙනෙක් මේ වෙනකොට තෝරගෙන තියෙනවා. ඒ වගේම 2 ලක්ෂ තියාකලාබින් 612ක් බිහි කරලා තියෙනවා. ඉතින් ආඩ පුළුවන් මීට අමතර දසලක්ෂයේ තෑගි දහස් ගණනින් ලබා දීලා දෙනවාට පුළුවන් ඊළඟ වාසනාවන්තය යන කෝටිපතිය වෙන 20 ලක්ෂපතිය වෙන්න. ඉතින් පරක්කු වෙන්නේ නැතුව ලංගුම තියෙන ලොතරැයි කෝඩ ගාවට ගිහිල්ලා ටොකෝ ගන්න නැතුව ගෙදරින් ලොතරැයියෙන් ලොතරැයි කෝඩෙන් ලොතරැයියක් අරගෙන කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වෙන්න. මේ සින්දුව ඉක්මනට මං කීප දෙනෙක්ව එකතු කරගන්නම්. හායි කියලා තියෙනවා. හායි කොහමද? අපි වාවාගෙන ඉන්නවා කියලා තියෙනවා. ආදරෙන් ඔව් මතක් කරනවා. කැකලි බුල්ගස් දෙනිය ඉඳලා තමයි නිරූපිකා උදේශිකා මැසේජ් එකක් දාලා තියෙන නිරූපම මාලා නේද? ආවා අපි ආදරෙන් මතක් කරන ගම්බහේ නිල්මෙනී ඉන්න අපි වාගෙන. ආදරෙන් මතක් කරනවා. හායි අශෝ අදත් වාවහනවා. ඉතින් නෝරින් සංජීව මාවත් අපි ආදරෙන් මතක් කරන සින්දුව ගන්න. ඊට පස්සේ කවුද ඉන්න ඩුබයි වලින් මහේෂින්ද වාරි මාදරේ වෙනද වගේම අපි වාහගෙන ඉතින් වැඩ කරන ගමන් නේද ඉන්නේ මහේෂ්. හයි අශෝ කොහොමද කියලා අහලා තියෙනවා. මොර්ලස්ගමේ රන්දිකා ආවිල්ලා ඉන්නව 18 වන් ගුඩ ගොඩ වෙන්න ඔනවමත් අපි එක්කගෙන යනවා. තාත්තා එනපු ටොක්ක කොහොමද කියලා දැනගන්න.

0: Anda, Radio ITN. දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice. පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: තෑගි පැඩි වෙලා,
2: දවස සුබයි, සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න, ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber
1: 75%කටත් වඩා විශ්වාසය දිනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
5: ක්‍රිමිරාජ සුවසැනැල් ආයුර්වේද ඖෂධ හඳුනාගන්න, නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
1: ක්‍රිමිරාජ සුවසැනැල්.
5: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසැනැල්ට එක්වන්න. සාදර අනුග්‍රහය.
6: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි. ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
0: FM 93.5, FM 93.7, ලකන රේඩියෝ ITN. 18 වංගුව.
1: දසම විද්‍යාෂෝ. හැම වංගුවකම අලුත් කතාවක්.
0: 18 වංගුව. 18 වංගුව.
1: දවල් 12:55 ඒ කියන්නේ ඔයාලට ටටා බයි කියලා ඔමට යන්න වෙලාව ඇවිල්ලා තියෙන. යන්න කලින් චුට්ටක්කට මතක් කරන්නද පොඩ්ඩක්? අද වහිනවද කියලා? අද වහිනවා. හවල් දවල් එකකින් පස්සේ වැසියෝ ගිගුරුම් සහිත වැස්සේ ඇති වෙන්න පුළුවන් කියලා කාලිකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඔන්න මතක් කරලා තියෙනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යමය වගේම වයඹ මේ කියන පැතිවල ඉන්න අයට ඔයාට පුළුවන් එළියට යනවා නම් කුඩයක් අරගෙන යන්න. අනුරාධපුර දිස්ත්‍රික්කේ ඇතැම් ප්‍රදේශවලට වැස්ස ඇති වෙන්න පුළුවන් කියලා තියෙන මිලිමීටර 100ට වඩා තැද්ද වැසි. ඉතින් එළියට යනවා නම් කුඩයක් අරගෙන යන්න, වැස්සට තෙවෙන්නේ එපා. හරිද? හෙට ආපහු වැලට යන්න තියෙනවා. ඒක නිසා පරිස්සමින් ඉන්න, සතුටින් ඉන්න. යන්න කලින් තව එක්කෙනෙක් ඉන්නවා එකතු කරගන්න. ගුඩ් මෝර්නින් නෙවෙයි නේද? එහෙම තමයි. ඉතින් කලින් යමු. මැසේජ් නෙමෙයි වනේද? යශෝ, ඔයා කියවුවේ නැතුන අපි මොකද කරන්නේ? වැඩ කර කර ඉන්න ගමන් අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. තැන්කියු සෝ මච්. අපි ආදරෙන් එකතු කරගන්නවා. නම දාලා නෑ මං හිතන්නේ. ගුඩ් මෝර්නින් අයියෝ. ඉතින් සමා වෙන්න රත්තරනේ, වරුද මාතේ කියන තමයි තියෙන්නේ මට. අපි ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා තියෙනවා. දමිත් ඉන්නවා සෙට් එකම. දිනේෂ් රංග ඔය වගේම ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙන හැමෝම අහගෙන ඉන්නවා කියලා. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ටැබ් එක බලාගන්නයි, සින්දුව බලාගන්නයි ඔක්කොම ටික. එහෙනම් පොඩකව ඉන්න මේ වෙලාවේ දමිත් අහගෙන ඉන්නවා. අපිව ආදරෙන් මතක් කරනවා. සුබ දවසක් නංගි. ඔයාට කුමාරි රබුදු ගොල්ලින්දලා අපිට මැසේජ් එකක් දාලා දින. ආදරෙන් මතක් කරනවාව. ඊට පස්සේ කවුද මේ මගේ හස්පර්න එකතු කරගන්න කියලා තියෙන මැසේජ් එකක් දාලා දින. ශෂීනි කැන්ඩි වල ඉඳලා එයාගේ පවුල හැමෝම වගේ මෙයාගේ සැලුන් එකේ වැඩ කරන හැමෝම අපි ආදරෙන් මතක් කරනවා. කවුද මේ ඉන්නේ මහතෙනෙක් මහතැන්නෙන් කිතුල් මහින්ද අපි වහගෙන ඉන්නවා. ලක්කන් අපි අහගෙන ඉන්නවා. කරුණාව පාල හලාවත ෆැක්ටරික ආදරෙන් මතක් කරනවා. සුබ දවසක් කියලා තියෙනවා. සුබ දවසක් බොල්ලස්කමු ඉඳලා අපි වහගෙන ඉන්න විමුක්ති හර්ෂ හේමචන්ද්‍ර ඉන්න අපි වහගෙන ආදරෙන් මතක් කරන හැමෝම. කවුද මේ කඳුළු මූණම් පුරෝගෙන ඉන්න අක්කෙමට ලස්සන සින්දුවක් දෙන්න? සද්දට ලකන දාලා තියෙන අපි අක්කගේ උපන්දිනයට විශ් කරන්න. කළුතර ඉඳලා තමයි මට තිමිර මැසේජ් එක දැම්මේ. තිමිර වගේ අක්කගේ නම කියලා නැහැනේ. ඔන්න අක්කට සුබම සුබ උපන්දිනයක් කියලා අපි ආදරෙන් විශ් කරනවා. මහනුවර ඉඳලා කපිල මුදලගේ මැසේජ් එකක් දාලා තින. පුතාලා තුන්දෙනු නවෝද්‍යස් සෙනුර මියුරු. එහමෝම අපි ආදරෙන් මතක් කරනවා යන්න කලින්. හයි කොහොමද අපි ඔබවහගෙන ඉන්නවා ඔෆිස් එකේ ඉන්න කට්ටියම වත්තර මොලේ ඉඳලා වන්න මට මැසේජ් එක දාලා තිනවා ලක්ෂිතා ඉන්නවා ගායනී අනුරමාලි ඉන්දිකා මේ හැමෝම ආදරෙන් මතක් කරනවා ඔයා අපේව කියන්නේ නැද්ද ලාව ඉවෙන්ට් එකේ සෙට් එකම අපි ආදරෙන් මතක් කරන හැමෝම එකතු කරගෙන අන්තිම මැසේජ් එක ගිරවල්ල පැත්තට ගිහිල්ලා මං නතර වෙන්න හිතුවා ගිරවල්ලෙන් ආගෙන ඉන්නවා වෙඩින් හවුස් එකේ සෙට් එකම එකතු කරගෙන අපි ආමු මේ ගීතය අහනවා

0: দশমপাহা অনুতনাই দশমহাতা লাখান্ডে রেডিও আইটিএন সেভে শ্রীলঙ্কিয়া হান্ডে
1: বিলাপসুরেখায়
2: বিলাব ওপ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමනි කෝටි 8 එන්එල්බී ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන

0: ලක්කන ප්‍රවෘත්තියේ සමගින් මම වෙන් රිගිනලිය ප්‍රවෘත්තියේ සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සමට දන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: සමාජ සහ ප්‍රජා සුබසාධක වැඩසටහනක් දාමළුවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. දාමළුවේ නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් දකුණු කොරියාවේ සහයතිව ඒ ක්‍රියාත්මක කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ. ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය සහ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අඩු ආදායම්ලාභී පුද්ගලයන් 1500කට සහනාධාර ලබා දීමටයි කටයුතු යොදා තිබෙන්නේ. යෙමන් ආරක්ෂක අංශ සිදු කළ මෙහෙයුම් වලින් හූති කැරලිකරුවන් 1860 දිනකින් මියගොස් තිබෙනවා. ඉලක්ක 2103කට ප්‍රහාර එල්ල කළ බවයි ඔවුන් සඳහන් කළේ. හූති කැරලිකරුවන් අත්පත් කරගෙන සිටි ප්‍රදේශ කිහිපයක යලි බලය තහවුරු කර ගැනීමට ආරක්ෂක අංශය සමත්ව තිබෙනවා. අකණ්ඩවම කැරලිකරුවන්ට එරෙහිව මෙහෙයුම් සිදු කරන බවයි ආරක්ෂක අංශය පවසන්නේ. ලක්න මීලඟ පැවති ප්‍රකාශයේ සවස 2ට බලාපොරොත්තු වන
5: විසිහතර පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතුට
2: පාර මාරුවීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න.
1: සුපකමනක් පරිස්සමෙන් කිහිල්ලෙන්න.
3: FM 93.5, FM 93.7.

0: Lakhanda Radio ITN
1: දවල් එකයි විනාඩි 4යි.

0: Wakanda Golden Voice.
1: පස්සරු එකපහ වෙලා විනාඩි 8යි වෙලාව. අද ඔක්තෝබර් මාසේ 8 වෙනිදා බ්‍රහස්පතින්දාවක අපි මුණ ගැහෙන්නේ. අයබෝවන් සුබ දහවලක්. ඉතින් හැමෝම කාලෙකට පස්සේ මුණ ගැහුණාම කියන පළවෙනි වසරනේ. ඉතින් කොහොමද? මං හිතන්නේ හැමෝම හොඳින් වෙන්න ඕනේ. මේ ලෝකේ හොඳම පාරවල් වල ඇවිදගෙන යන්න ඔයා හරිම ගලපන කෙනෙක්, සුදුසු කෙනෙක් කියලා හිතන්න උත්සාහ කරන්න. හොඳම දේ මං වෙනුවෙන් කියලා ඔයා හිතන්න පටන් ගත්ත දවසට හොඳම දේවල්ම ඔයාට ලැබෙන්න පටන් ගන්නවා. හරිද? හැමදේම පටන් ගන්න ඔයා තුලේ. ඔයා හිතන විදිහට අනුවම තමයි. ඔයා හැමදේම මට නැහැ, අනේ මට විතරක් මේ දේවල් නැත්තේ ඇයි කිය වද වෙවි හිටියොතින් හැමදාම මේ විදිහටම වද වෙවි ඉන්නව තමයි කරුණු කාරණා විශ්ව විසින් ගොඩනගලා දෙන්නේ. හරිද? එහෙම වෙන්නේ නැතිව ඔයා ගැනම විශ්වාසමන්ත වෙන්න. හැමදේම ඔයාට තියෙනවා. ඒ වගේම හැමදේම ලැබීමට ඔයා සුදුසුයි කියලා හිතන්න. එහෙම විශ්වාසයක් ඇති කරගන්න. ඒ විදිහට වැඩ කරන්න. හරිද? මිනිස්සු විශ්වාස කරනවා විතරයි මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්නේ නැහනේ. මිනිස්සු වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අන්න ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඔයා ඒ අයකින් වෙනස් වෙන්න හිතේ හීනයක් තියෙනවා නම් ඒ හීනය වෙනුවෙන් අද පුංචිම හරි දෙයක් කරන්න උත්සාහවන්ත වෙන්න. එහෙම කවදා හරි දවසක ගායන තරුවක් වෙන්න ඕනේ කියලා හීන දැකපු අය ලකඩ ගෝල්ඩන් වොයිස් කියන අපේ තරගය තෝරගත්තා. ඇවිල්ලා පළවෙනි වටේට සින්දු කිව්වා. මේ වෙනකොට මේ සතියේ තරඟකරුවන් 25 දෙනෙක්. තමන්ට ලැබෙන විනිශ්චය මොකක්ද කියලා දැන කියා ගැනීමේ අභිලාෂයෙන් හෙට වෙනකම් බලාගෙන ඉන්නවා, ඇඟිලි ගණගෙන ඉන්නවා. ඒ අතරේ අතරමැද දවසක් විදිහට අද අපිට ලැබිලා තියෙන පොඩි chat එකක් දාගෙන ලස්සන සිද්ද ටිකක් අහගෙන ඉස්සරහට යන්න. 0.7 0.3 0.5 0.7 හවස 4 වෙන කලින් ඔයාට මට message එකක් එවන්න පුළුවන්. 1 විනාඩි

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමනි කෝටි යටේ එන්එල්බී දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
4: Lakhanda Golden Voice.

දවල් එකයි වෙනට දහ නවයයි වෙලාව. ලක්කන ෆෙස්බුක් පේච් එක පැත්තහෙම පොඩක් යාද බලන්න පොඩි රවුමක්. ඔබතු පුහොයන වෙලාව නේද ෆෙස්බුක් එකේ? වැඩක්කට ඇති දෙයක් කරන්නකෝ. ඔට පුළ ලක්කට ෆෙස්බුක් පේජ් එක පැත්තට ගියාම ලක්කට ගෝල්ඩන් වොයිස් චැට් විත් චාමි අපේ තියෙන ඔනද පෝස්ට් එකක්. එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා කරන්න පුළුවන්. ඒ වගේම දැන් එහෙට තමන්ගේ ජයග්‍රහණය අපේක්ෂාවෙන් තරඟ වැදුණු තරඟකරුවන් 25 දෙනා ඇතුළු කරලා තියෙනවා පෝස්ට් එකක් දාලා අපි. හරිද? ඒකට ගිහිල්ලා බලන්න. වගේ චොයිස් එකක් තියෙනවා නම් කවුරු හරි ලස්සනටම සින්දු කිව්වා නම් මේක නම් ඉස්සරහට යන්න ඕනේ කියලා වගේ හිත කියනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. දැන් මේ සතියේ සඳදා සහ බදා දකින දවස් දෙකේ තරඟ වැදුනේ කවුද කියලා අපි චුට්ටක් මතක් කරගමුද? රත්නපුර පැත්තෙන් තාරුකා හිටියා, ග්‍රෑන්ඩ් පාස් වලින් මතුෂා, නැහැලිය ගොඩින් සුධාරිකා, බලන්ගොඩින් අසංක, අටවාගෙන් සෞම්‍ය, මොල්ටුවේ දිනුෂ හිටියා, වැලිමඩින් හර්ෂ, මදුරන් කුලියෙන් දීපානී, කොටගොඩ අමිත, වතේගමේ නෝක, හැලියගොඩ යුරේන්, මොල්ටුවේ ලස්නී හිටියා, තව ගල්ගමෙන් රවීන්ද්‍ර, අනුරාධපුරෙන් අයේෂා හිටියා, කලවරෙන් කෞශල්‍ය, හලවතින් චානුක, ගම්පහෙන් කල්යාණී, අතුරුගිරියෙන් ප්‍රාර්ථනී, අනුරාධපුරෙන් විශ්මිත තරඟ වැදුණා, හෝමගමෙන් සමිඳු, කෑකැලෙන් එරන්දි, වැලිවැරියෙන් මනෝජ, පොළොන්නරුවෙන් සඳුනිකා, මොරටුවෙන් තාජ්, කැස්බෑවෙන් අයෝධ්‍යා. මේ තමයි 25 දෙනා. හරිද? එතකොට ඒගොල්ලෝ ගායනා කරපු ගීතත් වගේ මතකයේ තියෙනවා ඇති. මෙන්න මේ සින්දු හරිම ලස්සනට කිව්වා. මුල් ගායන වගේම හැඟීමක් මට දැනුණා. එහෙම වගේ හැඟීමක් තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාලා ඒ බව සටහන් කරන්න. අපි බලමු ලැබෙන විනිශ්චය මොකක්ද කියලා හෙට වෙනකොට. හරිද? ඒ හතරේදී 0.7 0.3 93.5 93.7 කියන්නේ ආට සුපුරුදු අපේ මැසේජ් නම්බර් එක. ඒ නම්බර් එකට හවස හතර වෙන කලින් මට මැසේජ් එකක් එවනවා කියලා සහතිකයිනේ මට.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: දවල්ලකයි වෙනාඩි 24යි.
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩිතහනේ ලොතරයි. රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: බටා දිවෙන ක්‍රීඩා උණුසුම එකම තැනකින් ක්‍රීඩාවේ චෞර්ය උද්‍යෝගය සහ සැබෑ වෙනස අත්විඳින්න ක්‍රීඩා මිටිය.
5: Well, it was just something in the air. The moment Patarage released that javelin, you could just tell it was monstrous. The world champion in 91-meter territory. What a year it's been for the Sri Lankan.
4: Krida Pitiya. Ekathu inna, api Krida Pitiya samagin. Kridave hada gasma. Krida Pitiya.
6: සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලි
4: ක්‍රීඩා මිටිය FM 93.5 FM 93.7 ලක්හන රේඩියෝ ITN
6: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
7: ලක්හඬ ගෝල්ඩන් වොයිස්
8: අපි සොයන්නේ
6: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
7: ලක්හඬ ගෝල්ඩන් වොයිස්
9: දවල් 1:27 වෙලාව 0.7 0.3 0.95 0.7 අපේ මැසේජ් නම්බර් එක. පළවෙනියට මැසේජ් එකක් ඇවිල්ලා තියෙන්නේ හසිනි ඔයා වාහතරින් එකතු කරගන්නවා ඉන්නේ නවර සිද්ධාක හන්න ඕනේ කියලානේ කියන්නේ හිඳි සිද්ධාක් දෙන්නම් තව ටිකකින් හොඳේ අපි හිඳි සිද්ධාක් අහලම තමයි ප්‍රෝග්‍රෑම් එකද පටන් ගත්තේ ඉවර කරන්න කලින් මේ පැය ආය හන්න දෙන්න සිද්ධාක් හොඳේ ඊට පස්සේ මං යනවා බරුදල් පොලට එසල් ප්‍රනන්දු ලහිරෝ ශහනී නතාලි ශනාරා දොමින්ද සයුරේ ශනාල් මිරොන් කොහොමද කටිටම ලස්සන සින්දුවක් රෙඩි කරලා දෙන්න මං අහන්න පුළුවන් ඒ ළඟට. කොහොමද නංගා ගොඩ දවසකින් මේ දවස්වල වැස්ස නිසා ලකඩ අහන ටිකක් අපහසුයි කියලා තියෙනවා. කොහොමද යන්නනේ? ගොරවන අකුණු ගහන වෙලාවට දාන්න එපා. නැත්තම් සාමාන්‍යයෙන් අර නිවි හැදෙල හංගින්න පුළුවන් වයිබ් එකක් තියෙනවා නම් පොඩි වැස්සක් එක චුරුචුරු වැස්සක් එක්ක දාගෙන අහගෙන ඉන්න පුළුවන් නේද? පින්නවලින් චන්දේ තමයි මට මැසේජ් එක කියවලා තියෙන්නේ. පුතාලා දෙන්න ඉන්නවා, හස්බන්ඩ් ඉන්නවා, කල්තර ගෙදර හැමෝම අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඒ හැමෝම ආදරෙන් මම එකතු කරගන්නම්. හරි. සුපතහවලා කපිලා කඩහගෙන ඉන්නේ ධර්ණීගල මහතන්නේ කිතුල් මහින්ද. මේ දවස්වල අලුතෙන් හැදුවේ මොනවද කිතුල් මහින්ද? ලස්සන ලස්සන නිෂ්පාදනය කරනවානේ. අලුත්ම දේ මොකද්ද මේ දවස්වල කරන? හෙලෝ. සුදු පිච්ච මල කියලා තියෙනවා. බලන්න යා මාත්‍රනේ ලස්සන. මාතලේ දිලිනි ඔයාගේ මැසේජ් එක, තැන්ක් යූ නංගි ඔයාගේ මැසේජ් එකට. අයිබෝවන් සුමතාව සාක්හොරණින් ලලිත් කුමාර මාත් එක්ක ඥානරත්න ගුණසේකර සහ මල්නි ඉන්නෝ. මේ වෙලා වෙලා කනාගෙන හැමෝමත් එකතු කරගන්න කියලා ඒ මැසේජ් එකේ තිබුණේ. ඊට පස්සේ අපි යනවා පිටිපන පැත්තට. අයෂා ඔයා මට මැසේජ් එකක් කියවලා තියෙනවා ලස්සන සින්දුවක් අහන්න ඕනේ චාමි මේ වෙලාවේ කියලා. ලස්සන සින්දුවක් දෙන්න. 1:29

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Ekai venade tistakai.
0: Vilav obaveta gena aave.
2: බිඳුවයි
1: හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හතට මැසේජ් එකක් එවන්න පුළුවන් වගේම තමයි ලකඩ ෆේස්බුක් පේජ් එක පැත්තට ගියාම ලකඩ ගෝල්ඩන් වොයිස් චැට් විත් චාමි අපේ අද පෝස්ට් එකක් තියෙනවා ඒකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා කරන්න පුළුවන් මේ සින්දුවෙන් පස්සේ FM 93.5 93.7 අහගෙන මට මැසේජ් එකේ කවුද කියලා මම අනිවාර්යයෙන්ම මතක් කරනවා

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Ekai banade desatai.
2: වසර 25ක විශ්වාසයේ AWB රෝල් ඩෝස් මලනොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝල් ඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝල් ඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා කොමාකල මාතර කුරුණෑගල දුරකථන අංක 077-22-11-400
3: වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි.
4: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
5: ඉන්දාල මෙහින්දාල යන අතරින් නවතින්න ඉවිනි ට්‍රයි.

0: ദേവത ഹിനാ ബേബി സിന്ധു ആണ് ഈവി പ്രൈമി ചം ആൻഡ് ചാരു
1: സതിയേ ദിനവല സമസ ഹതരട
2: FM 93.5 FM 93.7 ലഖാന റേഡിയോ ITN
3: දවල් එකයි වෙනාඩි 46 වෙනව. හයකි අපි හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් හදන්න. රවින්ද සින්දුවක් ඕනේ කියලා කොස්වත්ෙන් ගිම්හානි මට මැසේජ් එකක් එවලා කියලා තියෙන්නේ. රවින්ද සින්දුවක් දෙන්න. අහගෙන ඉන්න ඕනේ හරියද? කාලේගේ මුණ ගැහුනේ චාමේ මොකද කියන්නේ? මම කද කියන්න ඕනේ. ඔයාලව ආතරින් පිළිගන්නවා හරියද? රයිගමින් සරාචන්ද්‍රට හැසාගේ මැසේජ් එක. වෙඩා මනසට ඔසව ඔබගේ වදන් වාකෙම හිනාවයි රසික අපහට ඔබෙන් ලැබුණේ සෙනෙහසින් පිරි දයාවයි ඔයා වගේ අය මුණ ගැහෙන්නේ ජීවිතේ එක වතාවයි රසික ලෝකෙට දෙවියෝ මැව්වේ චාමි කියන ඔයාවයි බලන්නකෝ ඒක ලස්සන හරිම ලස්සනයි හොඳේ මං හින්ද මං වෙනුවෙන් ලියපු හින්ද නෙවෙයි ඔය ලස්සනට ටික බැලන්ස් කරලා තියෙනවා වචන ටික ලස්සනයි අල්බෝ මුල්ලේ ජගත් රෝහණ ලස්සන සිද්ධාවකට අනිවාර්යෙන් අහන දෙන්නම් ලස්සනට වැටේ කරනවා මොරොන්තු දුවෙන් රොෂාන් ශ්‍යාමා සෙනුක රුෂිකා සමග ලක්ෂ්මන් අත මැසේජ් එවපු විදිය පොඩ්ඩක් වෙනස් කරලා අලුත් ලන්නේවයි ඊට පස්සේ අපි යනවා බොයගොඩ පැත්තට සුමන අහගෙන දෙන්න විනිශ්චයක් තියෙන නිසා අපිට දැනෙන කියන එක හොඳ නැහැනේ කියලා තියෙනවා කවුරු දෙන්නත් කාරිනේ අපි හැමෝටම ආශිර්වාද කරමු කියලා තියෙනවා. එහෙම නැහැම නැහැ. ඔයාගේ choice එකක් තියෙනවා නම් comment එකක් දාන්න. ඒ අය තරහ වෙන්නේ නැහැ. හරිද? අර post එකක් තියෙනවා කියලා මං කිව්වනේ. ඒ කියන්නේ සඳුදා බදාදා තරඟ වැදුණු 25 දෙනාගේ post එකක් තියෙනවා. ලක්කන Facebook page එකේ. ඔයා ගිහිල්ලා ලෝභ නැතුව කැමති සින්දුවක් තියෙනවා නම් මේ සින්දුව දාන්න නියමිටම කිව්වා. එයා ඉස්සරහට යනවා නම් මං කැමතියි කියලා comment එකක් දාන්න. නැන්දොත් මං බලා ගන්නම්. හරිද? එකයි විනාඩි 41 මේ සින්දු වහන්න දීලා මං ආයෙන්නම්

0: റേഡിയോ ITN.
1: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයි. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: Lakhanda Golden Voice.
1: දවල් 1:50

0: Radio ITN.
1: එකයි වෙනාඩි 55යි වෙලාව. මහරගම පැත්තටම යන්න හදන්නේ. ඔපල් ෆැෂන් එකේ විමලසේන, ඩිලංක නදේශන්, රසික ගයන්, සිරිවංශ ගාමිණි, ලසිත චුට්ටි, අනුර, ශාති, කුමාරි, නිරෝෂා, හර්ෂණි, සුභා, තිනෝෂා, කම්මනි, චම්රානි, ඉරේෂා, නානි, දෙල්ප චිත්‍රව එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා මේ මැසේජ් එකේ තිබුණේ. මේ දවස්වල හදන දේවල් කියලා මහින්දව මට එවලා තිනුන නේද ලස්සන ෆොටෝස් ටිකක්. නියමයි, ලස්සන වැටික් කරගෙන යන් අපි ඉස්සරහට. දහසක් බලාපොරොත්තු අතරේ යහපත් ප්‍රාර්ථනාවන් ඉටුවන සුන්දර දවසක් වේවා. කොටාව වීරක්කඩි බේකරිය කේ ආලෝචක මගේ කොහොමද ජයමෝම, ලොකු බොස්ස පුල් පොඩි බොස්ස වරුණ, ලක්ෂ්මි මිස් මදුශංකව එකතු කරගන්න කියලා තියෙනවා. අයිබෝ වන් සුබ දවසක්. ලස්සන සින්දුවක් ඕනේ අනුරග මනුලාවතේ මහත්තයා සිරිල්, පුතා ප්‍රදීප, දුව අනුෂිකා, පුතා හර්ෂණ, දුව පේශලා, අමෙලියා සමරසේකර. අමෙලියා කොට්ටාවේදල මොන්ටිසෝරි යනවා, අච්චි සීයි නෝරවිල්ල ඉන්නේ කියලා තියෙනවා. බලන්න ඉතින් ඇයි ඒ යාව දාලාවද, එන්න තිබ්බනේ වීකෙන්ඩ් එකේ නේ. අමෙලියා වාගේ පුංචිත මං විතරයි තේරුම් අරගෙන තියෙන්නේ. හරි අහන්නකෝ, මේ සින්දුව අහගෙන අපි යනවා අපේ දෙවනි පැයට. මං තනියම නෙමෙයි යන්නේ, කොහේ ගියල් ඔයාලත් එකම තමයි යන්නේ. අපායි ටිකත් එච්චරයි ඈ. ඊළඟ පැය මොඩගැ

0: Aidashmapaha, Anutunaidashmahata, Lakhanda, Radio ITN, Sabha Sri Lankia Handa.
1: Vilava Sasa Dekai.
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය නුතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙන රිගිනලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: නීති විරෝධී ලෙස මේට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 690කට අධික ප්‍රමාණයක් අත්නහුවට ගත් බව නාවික හමුදාව සඳහන් කළා. වැටලීම් සිදු කර තිබෙන්නේ සිලා වතුර කල්ලාරු මුහුදු ප්‍රදේශයේදී. සැකරුවන් දෙදෙනෙක්ද අත්නහුවට ගත් බවයි නාවික හමුදාව පවසන්නේ. ඩිංගී යාත්‍රාවක්ද නාවික හමුදාව බහරයට ගෙන තිබෙනවා. නීතිමය කටයුතු සඳහා උන් පොත්තලම සුරාවතු දෙපාර්තමේන්තු කාර්යාලයට බාර දීමට නියමිතයි. හෝතී කැරලිකරුවන් සෞදි ගුවන්තුරුපළ ඉලක්ක කරමින් එල්ල කළ ප්‍රහාර ත්‍රස්තවාදී ක්‍රියාවක් බව අරාබි ලීගයේ සඳහන් කළා. ගුවන්තුරුපළ දෙකකට ප්‍රහාර එල්ල වී තිබෙනවා. ඉන් පුද්ගලින් කිහිප දෙනෙකු මියගොස් සහ තුවාල ලබා තිබෙනවා. එවැනි ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා කඩිනම් වැඩසටහනක් ආරම්භ කළ යුතු බවයි නියෝජිතයින් පෙන්වා දී තිබෙන්නේ. සෞදි සහ හෝතී කැරලිකරුවන් අතර අවසා ගණනාවකදීම ගැටුම් හටගෙන තිබෙනවා. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස තුනට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයේ මොල්ම මතක් කිරීම සුරේකිමු මගතොට
2: පාර මාරුවීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න.
1: සුපකවණක් පරිස්සමින් කිහිල්ලෙන්න.
3: FM 93.5, FM 93.7, Lakhanda.

0: FM 93.7 Lakhana Radio ITN Lakhan Voice.
1: House of the Kai Venadu Hindi Sidhuwa Hindi Rangneshilpi Sachina Patekar Goa Hi PTC Nivasedi Hadsi Ati Uharda Padekin අභව ප්‍රාප්ත වෙලා තියෙනවා මේ අනකොට ඔහුගේ වයස අවුරුදු 75යි ඔහුගේ සිනමා ජීවිතය තුළ ජාතික සිනමා සම්මාන තුනක් තමන් රාශියක් දිනා ගන්න නානා පටිකාඩ සමත් වුණා කලා ශිෂ්ටර දැක්වූ දායකත්වය නිසාම 2013 වසරේදී ඔහුට ඉන්දියාවේ සිවුපන ඉහළම පෞද්ගලික සම්මානය වන පද්මශ්‍රී සම්මානයෙන් ගෞරව බහුමන ලැබුණා කියන මතක් කිරීමත් මම මතක් කරනවා හරි 027 039 935 937 අපේ message number ලකඩ golden voice chat අද ඔයා මේ වෙලාවේ හන හෙට දවස තීරණාත්මක දවසක් කියන කාරණාව දෙලිනේ ඒ කියන්නේ සඳදා බඩදා කියන දවස් දෙකේ තරඟ වැදුණු අපේ තනකරුවන් 25 දෙනා අතුරින් කවුද ඊළඟ වටය සඳහා සුසුකම් ලබන්නේ කියන කාරණාව අපි හෙට හවස 4 වෙන්න කලින් ඔබට කියනවා තරඟ වැදුණු අය තංගල්ම මතක් කරන් යන්න රත්නපුර තරුණ ග්‍රෑන්ඩ් පාස් වලින් මදුෂා නසංක ෆන්සියා එහෙම කිව්වම මතක් කරනනේ වාට අටභාගෙන් සෞම්‍ය මොට්ට වෙන ඊට පස්සේ වැලිමඩින් හර්ෂ මදුරන් කුලින් දීපානි කොටගොඩින් අමිත් එගමින් කහලේ කොටින් යුරේන් මොරටුවේ ලස්නි ගල්ගමෙන් හලවතින් චානුක ගම්පහෙන් කල්යاني අතුරුගිරිය ප්‍රාර්ථනී අනුරාධපුරෙන් විශ්මිත තරඟ වැදුනා තව ඉන්නවා පොමගම සවින් කෑගල්ලේ එරන්දි වැලිවැරියේ මනෝජ පොළොන්නරුවේ සඳුනික මොරටුවෙන් තාජ දීමන්ත කැස්බෑවෙන් අයෝධ්‍යා අපි බලමු මේ තරඟකරුවන් 25 දෙනාගේ හදගස්ම කොහොම වෙයින් දන්නේ හිට තව තව මීට වඩා වැඩි වේ මං හිතන්නේ හවස 4 වෙන්න කලින් අපි හෙට හරිටම දණ කියා ගමු මේ 25 දෙනා අතුරින් කවුද ඉස්සරහට යන්නේ කියලා ඊළඟ වටය සඳහා සුසුකම් ලබන්නේ කියලා ඒ ඕපදුපු වෙන වෙලාවේ අද ඔයාට පුළුවන් මට මැසේජ් එකක් එවන්න මං අර කලින් කිව්ව නම්බරයකට 07 03 93 5 97 කියලා ඕන්න මං අයිසරයක් කියන්නම් ඒ වගේම ලකන Facebook page එකට ගිහිල්ලා අද අපේ post එකක් තියෙනවා දැක්කද? දැක්කද? ගිහින් බලන්න. Like එකක් දාලා comment එකක් දාලා තියන්න. හවස 3:00 විතර වගේ මට වෙලාවක් ලැබෙන වෙලාවක 4ට කලින් මම ගෙන කියනවා.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: Havsa dekhaye vinadi dahasayai.
2: Vilav upavit gina aave.
3: Sambandhne lotrai handumbadina vaasi ticket paten dinapata rupiya lakshya 10 pahe 50000 saha 25000 mudal tyaga samaga electric yatu pediyatulu tapatta gidina ganna. TLB vaasi koi kaatat vaasi.
4: Obe kotipati sihineya ada sabaveida. Ratri dahayata lakhanda ahanna. Jathika lotrai mandale siyunuma ticket patthola jagrahi pratipala. Ada ratriyema obata kiyana. එකම රේඩියෝව ලක්හඬ
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
1: 75 සිරකටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිටුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
6: ක්‍රිමිරාජ සුවසඳෑ ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න. නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න. තෑගි දිනන්න.
1: ක්‍රිමිරාජ සුවසඳෑව.
6: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
3: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි. ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
0: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.

0: Lakhanda Radio ITN.
1: හවස දෙකයි වෙනාට 21යි.
2: මම නම් දැන් මාරම රිලැක්ස්.
3: අනම්මනම් ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
5: සුබදවස.
1: අලුත් වෙලා.
5: පහසු වෙලා.
1: ටැංකි වැඩි වෙලා.
5: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
1: කැමති එකක් අපේ අතේ.
6: දවස සුපයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
7: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
1: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද
7: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්
8: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
1: සතියේ දිනවල උදේ 10ට
7: 18 වංගුව
1: හැම වංගුවකම අලුත් කතාවක්
7: 18 වංගුව
1: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
7: 18 වංගුව 18 වංගුව
9: සම අනුග්‍රහය
10: වාර්තා පිට වාර්තා තමනි කෝටි 8 NLB දනඩ තහනේ රුත්‍රායෙන් ප්‍රති සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
11: දියබඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
12: තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
12: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි සයිබර් ජෙන්
13: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
1: සුබ දවසක් අලුත් වෙලා
5: පහසු වෙලා ටැංගි වැඩි වෙලා
6: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
14: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
15: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
1: හවස දෙකයි වෙනාට 23යි වෙලාව හුගාක් පැටිවලට වැස්සලු අහස ගොරවනවා කියලා තියෙනවා අහසට කේන්ති ගිහිල්ලා කොහොමරි කාටවත් කරදරයක් වෙන්න එපා එහෙම අමාරුවෙන් අහන්නත් එපා හොඳේ මට බයිට පස්සේ ඔවට වගේ කියන්න ඒක නිසා පරිස්සමට මං යනවා මහියංගනේ පැත්තට නේහා ඔයා මට මැසේජ් එකක් කියලා තියෙනවා ලස්සන පෝස්ට් එකකුත් එක්ක හැවනල්ල කොච්චර ලොකු වුණාත් ඉර බැස්ස මේක නැති වෙලා යනවා. ඒ වගේම මිනිසුන්ගේ බලය අහංකාරකම ලොකුකමත් සදාකාලික නැහැ. අද අනිත් අයව පහත් කරලා ලොකුකම් පෙන්වන කෙනාටත් කාලයත් එක්ක දවසක හැමදේම අතහැරලා යන්න වෙනවා. මොකද අන්තිමට කොච්චර ලොකුකම් කළත් අපි හැමෝම යන්නේ එකම තැනකටනේ. එතන අරලිය මල් වැටෙනවා. නේදනේ. ඔක චුට්ටක් ඉතින් දවසකට එක්කෙනෙක් හරි මතක් කරලා දෙන එක වටිනවා. සමහරු ඉන්නේ මැරෙන්නේ නැති මිනිස්සු වගේනේ. නේ. ආන් එයාට පොඩ්ඩක් ඔය මතක් කරලා දෙන්නේ අපි. චාමි මම රුමේනියාවෙන් සාගර. ලස්සන සින්දුවක් ඕනේ කියලා තියෙන්නේ. ලස්සන සින්දුවක් අහන්න දෙන්නම්. ඊට පස්සේ. මේ කවුද මේ ඉන්නේ? මිස් මනෝජිනී අපිට නවරදවම දෙනවද සින්දුවක්? වාතුව පැතෙන් රූපසේන සුනන්දනී එකතු කරගන්නම් වර දෙන්න උම හයකේ ගොඩ දවසකින් මැසේජ් එකක් දැම්මේ හොඳින් ඇති කියලා හිතනවා කියලා තියෙනවා එයා හිතපු දෙය හරි එහෙම ලස්සන සිද්ධාක අපිට දෙන්න මොන වැඩසටහන කරත් ඒක සුපිරි කියලා තියෙනවා thank you අදත් ලස්සනයි සිද්ධ ටික නුවරින් ශශිනි වගේ මැසේජ් එක ඔ මෙහෙම කියනවා හරිද ජීවිතේ මම කියවපෝ හරි ලස්සන කියමනක් තියෙනවා. අනිත් අය ඔයා ගමනක් යනවා කියලා දැනගත්තාම හොඳටම ඇති. යන්නේ කොහෙද කියලා ඔයා විතරක් දැනගත්තාම ඇති. නැත්තම් ඉතින් ඒගොල්ලේ පාර හරස් කරනෝනේ. නේ. සින්දුවා කහමුද? හවස දෙකයි වෙනාටේ

0: Lakhanda Radio ITN.
1: හවස දෙකයි වෙනාඩ දෙහයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: සුබ දවසක්.
1: අලුත් වෙලා.
3: පහසු වෙලා.
1: තැඟි වැඩි වෙලා.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්.

0: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
1: FM 93.5 FM 93.7 ලකන්න.

දෙකයි වෙනාඩියට සටයි වෙලාව. 07 03 93 5 93 7 අපේ මැසේජ් නම්බර් එක. ඩියර් ෆැෂන් එක අපේ කටිය වැඩ. මාතෙන්ද හා කුමාරිය අක්කා තනෝ ජය අක්කා චමනේ චොටි අක්කා මාලි තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. මාලි බොස් ගෙන් අහලා කියන්න බලන්න. හයි හයි චාමිය අක්කේ සුබ දවසක් ඔයාට. ඔන්න අදත් අපි ආවා තුෂාර මෝටර්ස් එක්කලා. අපිව අදත් ගීතයකට එකතු කරගන්න කියලායි තියෙන්නේ. ඔගොල්ලෝ ඒකලින්ද දන්නේ මටේ මැසේජ් එකේ ගම පොඩ්ඩක් අපහැදිලි. හරිද? එකතු කරගන්න තුෂාර කසුන් සංජීව උදාර මැසේජ් එක එවන කසුන් පොඩ්ඩක් පැහැදිලි කරන්න බලන්න ඔගොල්ලෝ ඉන්නේ ඒකලද කියලා. අයිබෝන් සුබ දවසක් වේවා චෞමි. කොහොමද ඔයාට? මුත්තෙට්ටු වේගම අබේසිංහ බණ්ඩාර, බිරිඳ තමරා කුමාරී, ලොකු දුව කල්පනී, පොඩි දුව රිද්මි, රංජිත්, පද්ම කුමාර, දර්ශන, පියෂන් සහ අමිලවත් එකතු කරගන්නම්. ඊට පස්සේ කොහෙටද යන්නේ? ගල්පාත පැත්තටයි අපි යන්නේ. HKD යාළුවෝ ටික ඉන්න ඔය පැත්තේ. මාෂා දෙල්හානි, කමල් දිශාන්ත, ධම්මිකා, විනීත, චන්ද්‍රලතා, ශ්‍රියානි, ඉරංගි, කාන්ති, චාන්දනි, රේණුකා, සිද්ධා කාමු. හයි චාමි, ඔයා ප්‍රෝග්‍රෑම් එක ලස්සනට කරනවා. දමිත් ඇතුළු හැමෝම එකතු කරගන්න කියලා තියෙන්නේ. දිනේෂ්, රංග, ප්‍රසන්න ඉන්නවා කියලා තමයි කියන්නේ. මාන බෙන් එකතු කරගන්න ටීම් එක හැමෝම. හරිද? ලස්සනම ලස්සන දවසක් ඔයාට අපි ලක්කඩහගෙන වැඩ කරන ගමන් ඉන්නේ. ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ බත්තර මුල්ලේ කොහෙද? නදේශානි, ඔයාලා හැමෝම එකතු කරගන්න. අකවුන්ට් එකෙන් ඉන්නවා මිස් ලක්ෂිත, ගයනි මිස් අනුරමාලි, මිස් සිසි, මිස් ඉන්දිකා, වරුණි, ප්‍රින්සි, ගයනි, චතෝ, තරංගා, රංගා, අමිලා. එචාරක කට පොඩ ෂේප් එක තියාගන්න එපා නේ නදී ඈ. ධම්මිකා මිස් අතලේ සෙට් එකම එකතු කරගන්න කියලා කියලා තියෙනවා. රෙවනිව් එකේ සෙට් එකමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න ඕනේ කියලා තමයි වා කියන්නේ. කිම්මත ඉතින් පම මම දෙන්නම් මේ සින්දුව ලස්සන සින්දුවක් විදියට. හවස 2:40 වෙලාව. 4ට කලින් මැසේජ් එකක් ඇව්වොත් ඔයා දිනුම් හොදේ. 4ට කිට්ටු කළ වුවම වෙලාව මදි නම් මං කියන්නේ. හරි, හවස 2:40.

Atta vashem ke voting godak patiwal dawassa e unate wassa badawa karaganne nathiwa ma waken mata message ekak kewana lakana facebook page ekata gehilla mage post ekak balala like ekak dala comment ekak dala thiyena wala hamotama mage aadare piliganna lakana facebook page ekage golden boys chat with charmy kiyala ape post ekak thiyena ඒ පෝස්ට් එකට ලයික්ස් දාලා කමෙන්ට්ස් දාලා තියන්න මම තුන හමාරට වගේ ගැන මතක් කරනවා හොඳ. එතකොට දැම්මන් යන්න හදන්නේ කොහෙටද කියලා දන්නවද? කොහෙටවත් යන්න බෑනේ මෙතන ඉඳලා. WhatsApp එකේ පැත්තට යන්න ආව. චාමි කොහොමද අපි වැඩ? වහින්න ළඟයි. ඊට කලින් මගේ මේ මැසේජ් එක කියවන්න කියලා මාතලේ නදේෂානි කියලා තියෙනවා. දැන් ඉතින් වහිනවා ඇති. හරි මම මැසේජ් එක කියවන්න පටන් ගත්තාම ගොඩක් වෙලා ගියා. ඉවෙන්ද වගේ මදත සද්දට ලකඩහගෙන ඉන්න රන්දිකා බොර්ලස්කමෙන් එපු මැසේජ් එක. බොර්ලස්කමේ මගේ තව යාළුවෙක් ඉන්නවානේ. අපේ ෂම්මේ ඉන්නවා, අපේ ආතේෂ් ඉන්නවා. සද්දයක් නෑ මේ දවස් ටිකේ. මං හිතන්නේ මොකෝ දන්නේ. සබතාවලක් ෂෝමි. කුඩමා දුව පැත්තටයි යන්නේ. සම්පත් ෆැෂන් එකේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. බොසෙනෝ සම්පත්, රේණුකා, මානෙල් නන්දනි, නයනා උදේෂී, දෙලානි සඳමාලි පහන්ව එකතු කරගන්න. දිලේකා තැන්ක් යූ මැසේජ් එකක් එව්වද? අතත චෝමි කුමරිය වහගෙන ඉන්නවා කියලා. කවුද මේ මැසේජ් එක එවලා තියෙන්නේ? නිව්සීලන්ඩ් වලින් දුලීප් සමරසිංහ මාත්මයා. අද උෂ්ණත්වය අංශක 14යි කියලා කියනවා. අංශක 16ට ඉඳ බැරි අපිට නෝ මේ එහෙම කියන්නේ. මේ නක්කලට වගේ නේ. හරි හරි හරි. ඔයවත් එකතු කරගන්න. සුබතව සාක්ෂාභිව අද වැඩ කරන ගමන් අහගෙන ඉන්නේ කොරියාවෙන් චින්තක. ලස්සන සින්දුවකට ඔයවත් එකතු කරගන්න කියලා තිබුණේ. ලස්සන සාක්ෂාමි නංගි අදත් අපි ඉන්නවා. දුවර දෙන්නා මෙත්නදි, අමන්දි මහත්තයා, හේමන්තද සිල්වා, අම්මා ඩිංගිරි මණිකේ, අයියා නිමල් තිලකසිරි, සුදුවක්ක මනෝහාරි ප්‍රනන්දු, අනෝමක්කා ප්‍රභානංගි, ගාමිණි අයියාව එකතු කරගන්න කියලා දොඩම් ගස්ලන්දේ මණිකේ එවපු මැසේජ් එකට ස්තුතියි. චාමියෝ මං ඔයාව අහගෙන ඉන්නේ කියලා විරංගි එවලා තියෙනවනේ මට මැසේජ් එක. විරංගි, තැන්ක් යූ. සින්දුවක් අම්ම.

0: FM 93.5, FM 93.7, La Khana, Radio ITN.
1: හවස දෙකයි විනාඩි 53යි.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින්ම ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
3: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
4: ඇසට ගියත් හවසට ගෙදර කිව්වට

0: 때부터 디너 베리 신두한나 이비 라이비 참앤 자루
1: 사기 디너벌 사무스 하다르자
2: 사마 안우그하야 NLP 하다하나 ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLB හඳහන ඔබත් අදම NLB හඳහන බලාගන්න
3: මේ ප්‍රශ්නට උත්තරේ නම් මට බෑ කියන එකයි මතකෙන් යන්න බැරි නිසායි මං ඔගොල්ලොත් එක්කගෙනම ඊළඟ අන්තිම පැයට යන්නේ එන්න හැනහොදේ 2:55

දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්

0: Aidashmapaha, Anutunaidashmahata, Lakhanda, Radio ITN, Sabah Sri Lankia Handa.
1: Vilava Sasatunai.
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී ධනනිධානයේ නුතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානයේ

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරිගින් නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
0: ශ්‍රී ලංකාවේ ගෝලීය වෙළඳාම් පුළුල් කිරීමට ඊ වාණිජ්‍ය යොදා ගැනීම පිළිබඳ වාර්තාව යොදා ගැනීම පිළිබඳ වාර්තාවක් එළිදක්වා තිබෙනවා. ඒ නියෝජ්‍ය අමාත්‍ය ඉරංග බීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ වැඩි ව්‍යාපාර සංඛ්‍යාවකට දේශීය පාරිභෝගිකයන් වෙත ළඟා වීමට ඊ වාණිජ භාවිත කළ හැකි බව පෙන්වා දෙමින් නම් වාර්තාව ඉදක්වා තිබෙනවා. ODI ග්ලෝබල් සහ ශ්‍රී ලංකා මුදුකාංග සහ සේවා සමාගම් සංගමයේ එක්වයි ඒ සකස් කර තිබෙන්නේ. හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් ප්‍රවීණ ඉන්දිය රංගන ශිල්පී සහ චිත්‍රපට නිෂ්පාදක නානා පතේකර් අභව ප්‍රාප්ත වී තිබෙනවා. ඒ වන විට ඔහු 75 වන වියෙහි පසු වුණා. රෝහලට ඇතුළත් කිරීමෙන් පසු විනාඩි 45කට ආසන්න කාලයක් වෛද්‍යරුන් ඔහුව ප්‍රකෘති තත්ත්වයට ගැනීමට උත්සාහ කර තිබෙනවා. කෙසේ වෙතත් ඉන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැහැ. රංගන කුසලතා සහ සංකීර්ණ චරිත නිරූපණය සඳහා ප්‍රකට නළුවෙක් ලෙසයි නානා පතේකර් සැලකෙන්නේ. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 4ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: WTN රටට වග කියන රේඩියෝ
1: මේපේ මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට
2: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
3: FM 93.5 FM 93.7 ලකන Radio ITN.

0: FM 93.5, FM 93.7, La Kana, Radio ITN.
1: හවස තුනයි වෙනාඩි 10යි. ලස්සන සින්දුවක් අහගෙන හිටියානේ. වෙනමම ලෝකෙක ගියා වගේ වුණානේ. ඔය ඉතින් අනෝ ගණන්වල ජනප්‍රියම හින්දි සින්දු තමයිනේ. ඒ වගේ සින්දු ආයතින් ලේසියෙන් හැදෙන්නේ නැහැ. හරි. තව චුට්ටයිනේ කියලා තියනවා නේද? නමස්තේ ජී. आपको मालूम है मैं कौन है? मैं जानते हैं. වන්දන්නේ ආනේ. අයිබෝ වේවා පොල් ගහවල අසන්නම් එකතු කරගන්න කියලායි තියෙන්නේ. නෑනා මස්සනාලා කොහොමද? රංජි සහ තුෂාරි ඔයාලා දෙන්නව මං ආදරෙන් එකතු කරගන්න. සුබ දවසක් වේවා ලකඳ. මම සද්දට මහගෙන ඉන්නේ බේගමින් ඔෂන් ලංකා එකේ චමින්ද. සින්දුවකට හැමෝම එකතු කරගමු කියලා මේ මැසේජ් එකේ තියෙන්නේ. අයිබෝ වේවා මඩපාතින් ලක්ෂ්මන් තමරා නිශානි චේතනා පුංචි පුතා තේජ් ආවර් භාග්‍යවිෂ්ක සේරුවා වෙලින් කේටීඒ සමරසිංහව එකතු කරගන්න කියලා මේ මැසේජ් එකේ තිබුණා. මම තහනවා. හයි සඳ ලංකාවේ තරුණේ. කියනවා වනේ බොහෝ ගස් තිබුණත් සුවඳ සඳුන් ගස් දුර්ලභයි. එසේම මිනිසුන් කොයිතරම් හිටියත් යහපත් ගුණගරුක මිනිසුන් දුර්ලභයි. ඔයාලා වගේ අය හැමතැනම නෑනේ. ඒක නිසා නේ ඔයා ඔච්චර වටින්නේ නේද? ඒ හොඳ ගතිගුණ නරක මිනිස්සුන්ද නැති කරගන්න එපා. ජේසින්නෝ ෆරීඩා දීප්ති සිල්වා ශ්‍රීන් දයස නිරෝ ගයන්නි සිල්වා චන්ද්‍රනි මාරසිංහ රොසට් ගමගේ මහනුවරින් එකට එකතු වෙනවා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ අපි ජායල පැත්තට යන්නයි හදන්නේ. ඈම් ඉරෝෂණි සහ පවුල හැමෝම එකතු කරගන්න. මොකද මේ කියන්නේ? අට පාස් නෑ කියන ගරාජ පාස් ළඟ දොස්තරලා ත්‍රස්්‍යාදු වෙනවා. ඒ නිසා ඕනෑම තරාතිරමක මනුස්සෙක්ට මනුස්සකමින් සලකන්න පුරුදු වෙන්න. රස්සාව කියන්නේ ඉතින් අපි වත්කමක් උපයන්න කරන දෙයක් මිසක් ඒක ආභරණයක් නෙවෙයිනේ. නේ. හයි චාබි. ඔයාට කොහොමද අද හොඳම යාළුවා සමුදුකේ උපන්දිනය කියලා තියෙනවා. ඩිලානි අඹගහපුරෙන් තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. සඳමාරි එයාවත් එකතු කරගන්න කියලා තියෙනවා. සුමුදු ඔයා හගෙන නම් ඉන්නේ සුමුදු. ඔයාට අපි ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී වාසනාවන්ත සුව සුබ උපන්දිනයක් වේවා කියලා. හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න පුළුවන් වෙන කාලයක් ඔයාට උදා වෙන්නම ඕනේ. හරි, හැපි බර්ත්ඩේ. හවස 3යි විනාඩි 12යි කියන්නේ මේ පොඩි වැහි මන්දාරමත් එක්ක මේ වගේ වයිබ් එකක සිද්ධාක් අහන්න හොඳ වෙලාවක් නේ. ඒකනේ මේ සිද්ධු මං අහන්න දෙන්න ඕනේ කියලා හිතුවේ. අහමු යන

0: ලකඩ රේඩියෝ ITN
1: හවස 3යි වෙනාඩි 17යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑ කිදිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි
4: SLT Mobitel Fiber එක ගැදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
0: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද
5: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්
6: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
0: සතියේ දිනවල උදේ 10ට
5: 18 වංගුව
0: හැම වංගුවකම අලුත් කතාවක්
5: 18 වංගුව
0: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
5: 18 වංගුව 18 වංගුව
1: සම අනුග්‍රහය
7: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ දුතරයින් ප්‍රති සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
8: දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
0: හවස 3:19 වෙලාව 0.7 0.3 5 0.7 කියන අපේ මැසේජ් නම්බර් එක හවස 4 වෙන්න තව විනාඩි තියෙන කොච්චරක්ද 4 වෙන කලින්

0: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
1: Havasa tunai venada dehai
2: Velava obaveta gena aave
3: ప్రబలమ
4: విద్యానుకూల విసదమ ఓతుశీల్ యాక్టివ్ ప్లస్
0: లఖండ రేడియో ITN
1: හවස 3යි විනාඩි 30යි තප්පර 30යි. හරි 0.7යි 0.3යි 93.5යි 93.7ට එවලා තියෙන මැසේජස් කොන්න මං ආපහු පිරලා බලන්නයි හදන්නේ. අක්කේ ඔයා වැඩසටහන ලස්සනට කරගෙන යනවා. නැත්නම් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලායි කියන්නේ හෝකන්දරින් නොවිකුම් නවාංජන. ඔයාගේ මැසේජ් එක කියවන්න හදන්නේ. හරිද? තාත්තා විපුල හයි කොබල තාත්තා. අම්මා සමන්තිකා ඉන්නවා, බාපා ජීත පුංචි නානා, ජයසිරි බාපා පුංචි ජීවන්ති අක්කලා සජන අශානී ඔෂානී කල්පනි අයියලා ඉන්නවා ඉස්සරු හසරු මාමා ඉන්නවා ලක්මල් නන්දනි රෝෂණි නංගේ ලාවන්‍යා ලාවන්‍යා ලස්සනයි නමු දුබයි වල සේවේ නියදන ලසන්ත මාමා පවිත්‍ර නන්ද කනිෂ්කයියා එයාලවත් එකතු කරගන්නවා කියලා තියෙනවා. ඔකේ විකුම් තැන්කූ මැසේජ් එකට. ඊට පස්සේ හයි චාමියක්කේ මොහොට්ටි මුල්ලෙන් හැලක සිතුම් ඉදුවර සත්‍යට මහගෙන ඉන්නවා ලස්සන සිද්ධුවක් අහන්න ඕනේ තමයි කියලා තියෙන්නේ. හරි හරි සිද්ධුවක් අහමු. ඊට පස්සේ අක්කේ අද අම්මගේ උපන්දිනේ, ඉතින් අපි කල්නියාවා කියලා තියෙනවා යුරෙන්. ඇත්ත දොහල ලොකු පින්කමක් කරගෙන තියෙන්නේ අම්මාගේ භවය සෝපත් වේවා කියලා අපි ආදරෙන් ප්‍රාර්ථනා කරමු යුරෙන්. හරිද? හයි චාමි, සුබ සුන්දර සන්ධ්‍යාවක් ඔයාටත්. අද තව අහගෙන ඉන්නවා නිෂු, ඔයාගේ මැසේජ් එක කියන්න හදන්නේ. මේ වෙනකොට ජීවිතේ වෙලා ඉවර හැමදේටම අත්පුඩි ගහලා හිනා වෙන්නේ කියලා. හරිද? මොකද්ද මේ කියන්නේ කියලා බලමු. ඔයාගේ මනස උත්සාහ කරයි මියගිය ඒ අතීතය ගැන වද වෙන්න කියලා. සිතුවිලි හැඟීම් 100ට එවලා ඔයාව ඒ ගැන හිතන්න පොළඹවන්න. හරිද? වෙන දේවල් මොන විදිහට සිද්ධ වුණත් තමන්ට හොඳ විදිහට සිද්ධ වුණු බව හිතලා මියගිය හැම මොහොතක්ම අතහැරලා hina වෙලා මොහොතින් මොහොත ඉස්සරහටම යන්න. මේ ලෝකේ තමන්ට වෙන නරක දේවල් නැහැ. එහෙම ඒවා තියෙන්නේ පුංචි කාලේ ඉඳන් ප්‍රෝග්‍රෑම් වුණු ඔයාගේ මිනිස් මනසේ. ඇත්තටම බැලුවොතින් ඔයා වෙනුවෙන් වෙන හැම දෙයක්ම සුබ පණිවිඩයක් කියලායි නිෂු අපිට මතක් කරලා දෙන්නේ. හරි ලස්සන කතාවක්. තැන්කියු නිෂු අපිත් එක්ක බෙදා හදාගත්තට. ඔයාට සුබ දවසක් වේවා නංගී. ඔයාට කියන්නේ මාතලේ කුමාරි එරබුදුගොල්ල, නයිනී ගාමිණී සුභාෂිණී ධම්මිකාවෝනේ පැතෙන් එකතු කරගත්ත මාතරට යන්නයි හදන්නේ. චන්දිමා උපේන්ද්‍රේ, හරිද නම මං කිව්වා? මොකද කරන්නේ? සිද්ධුවක් අහනවනේ. දන්නම් හෙලෝ අක්කී, අපි කොස්වත්තේ මයික් බයෝටෙක් කම්පැනි එකේ යාළුවෝ ටික, විශේෂයෙන්ම තෙරුණී නදේශානී ගිම්හානී ඇතුළු හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අපිට දෙන්න කියලායි ඒ මැසේජ් එකේ කියලා තිබුණේ. අපිටත් සින්දුවක් ඕනේ කියලා ගල්පාතින් ආයිස් කේඩි යාළුවෝ ටික ඒ අයිසරයක් මැසේජ් එකක් කිව්වේ. කිව්වනේ මං දෙසරයක් කියන්න බෑ. හරි ලස්සට වැඩේ කරනවා අපි මොරොන්තොඩුවෙන්. රොෂන්, ශ්‍යාමා, සෙනුක, රොෂිකා, ලක්ෂ්මන් ඔයාලා එකතු කරගත්තා. ජයමාමා මැසෙන්ජ කෙවල තිබුණා. මොකෝ නෑ නවාට ජයමාමා මතක් වුණේ. මෙන ජයමාමා ඔයා ගැන අහනවා. එහෙම අහන්න ඕනේ නෑනේ නේදනේ. හරි තව මැසේජස් තියෙනවා, කේන්ති ගන්න එපා, ඉවසීමයි අපි ප්‍රගුණ කරන්න ඕනේ. හරිද? හරි හවස 3යි විනාඩි 34යි. ලස්සන සින්දුවක් අහන්න දෙන්නද? එන්නකො.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 076-478-478
4: වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි.
5: සැලෙනලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
6: ඉල්දාල මෙහින් දාල යන අතරින් නවතින්න ඉවිනි.

0: සෑමට හිනා වෙවි සින්දුවහන්න ඊවි රයිවි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
5: ලකාණ්ඩ රේඩියෝ ITN
6: හවස 3:00 වෙනාඩි 46 තව වෙනාඩි 20ක් නෑ මම කතා කර කර ඉන්න අපේ මහනුවරින් කපිල මුදලිගේ වයිෆර් සුභාෂිනී පුතාලා තුන්දෙනා නවෝදය සෙනුර මියුරු දුව සත්සරණි අපි ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා මං ආතරෙන් එකතු කරගන්නේ හරිද චාමි අක්කා කොහොමද කියලා සඳුන් මැසේජ් එකක් එවල අහලා තියෙනවා මං හොඳින් හේමන්ත ටෙක්ස්ටයිල් එකෙන් විමලසේන ඉන්ද්‍රජීත් ආජාන්ත යසරත්න සම්පත් කරුණාරත්න ජේපි යසරත්න කුමාර දයාබරන් ජනක ගීනත් ටිගාමිනි කුමාරි ශිමාලි ජනකි සජානි සන්ධ්‍යා කුෂානිවතුන් එකතු කරගත්තා පස්සේ අක්කේ මං සඳුනී අම්බලන් තොටින් ඔය ලස්සන්ට ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා තියෙනවා තැන්කූ මහත්තයා උදාරවයි හොඳම යාළුවා සඳමාලිවයි වැල්ලවාය පවුල හැමෝමයි එකතු කරගන්න කියලා අයියා මැසේජ් එකේ කියලා තියෙන්නේ සසර ගනුදෙනු ඉවර වෙනකන් ඔයා එක්කම හිඳින්නම් භවනාවක් කියලා තියෙනවා තැන්කූ තැන්කූ නෝනේ ඊට පස්සේ මං බැලුවේ ටෙක්ස්ට් මැසේජස් පත්‍රය තියනවද කියලා ඔක ඔයා කියන්නේ ඔයාව ටෙක්ස්ට් මැසේජ් එක කරනවා නලියනවා නේද ඒ කියන්නේ තව මේ අහනවත් එක්ක එකේ නම් මැසේජ් කරලා ඉන්නේ තාම කියලා නෑ කියලා නේ ඩොක් අඩු මට පේනවා වගේ මටම කෝ මං රට සින්දුවක් අහන්න දෙනවා කියන්නෙම නෑ ඕමම ඉන්න තරහ වෙලා ඉන්න මටම කෝ හවස 3:00 වෙනාඩි 41

0: FM 93.7 Lakhana Radio ITN
1: Tonai Vinati Hatalispai Mambello Mangogiala Ming Hari then May Sati Dritian Nikhoda Kela than a Kiakana Hite Balaporotu Akthena Neda Hitter. කවුද තරක වැදුනේ කියලා තක්කාලමතක් කරගෙන යන් අපි රත්නපුරෙන් තාරුකා ග්‍රෑන්ඩ් පාස් වලින් මදුෂා නැහැරිය ගුඩින් සුධාරිකා බලන් ගුඩින් අසංක අටපහගේ සෞම්‍යා මුර්ටුවේ ධනෝෂ ඊට පස්සේ වැලිමරින හදශය බදරන් ගුඩින් දීපානි කොටුගොඩ අමෙත් වත්තේගමිනි ඉනෝක ඇහලිය ගුඩින් යුරේන් මුර්ටුවෙන් ලස්නී ගලගමුවෙන් රවේන්ද්‍ර අනුරාධපුරේ නයේෂා කල්වානන් කෞශල්‍ය ඊට පස්සේ හලාවතෙන් චානුක ගම්පහෙන් කල්යාණේ අතුරුගිරියෙන් ප්‍රාර්ථනී අනුරාධපුරෙන් විශ්මිත තරංගවදන හෝමගමින් සවින්දු කෑගල්ලේ එරම්දේ වැලිවේරිය මනෝජ පොළොන්නරුවෙන් සඳුනිකා මොරටුවෙන් තාජ් කැස්පෑවෙන් අයෝධ්‍යා මේ තමයි 25 දෙනා මේ 25 දෙනාටම හෙට ඊළඟ තරංග වටය සඳහා සුසුකම් ලබන්න පුළුවන්කමක් ලැබෙයිද හා ලැබෙයිද කියලා අපි දන්නේ තාම කියන්න බෑ. ඔයාට ගැන හිටම දැන කියා ගන්න පුළුවන් හෙට හවස එකේ දැන් අපි වහන්න හතරට කලින් කියනවා. හරි. ඔන්න දැන් ටෙක්ස්ට් මැසේජස් ටික කියන්නයි හදන්නේ. චාමි සින්දුවක් ඕනේ කියලා නුවරින් සංජීව මැසේජ් එකක් කළා කෝල් 10ක් විතර ගත්තා. මන් නෙමෙයි දැක්කේ නෑ වගේ හිටියේ. චානුක අංජන හර්ෂ තාරුක සඳුනිකා අසංක මදුෂාන් ධනංජය හෙට මගේ මනාපය පළ කරලා ඉස්සරහට යවනවා කියලා තියෙනවා දැක්කනේ ප්‍රතිචාර දැක්කනේ ධනංජනේ පුෂ්පමාල ස්තුතියි අපි බලමු හොදේ ඔයගේ චොයිස් එක හරියයිද කියලා ඒගොල්ලෝ ඉස්සරහට යයිද කියලා ඊළඟ වටයට හයියක කොහොමද අපිටත් සින්දුවක් ඕනේ නව්‍ය ෂෝ ෂොප් එකේ නම්බලන් ගොඩින් නිලන්ත සහ වාසනා නංගිව එකතු කරගන්නම් මේ මැසේජ් එක රත්නපුරේ එරන්නේ තමරා කුමාරි හායි කොහොමද මොකෝ කරන්නේ මම වහන් ඉන්නවද වැස්සනම් පරිස්සමින් හොඳේ චෝමි මම හැමදාම අහගෙන ඉන්නේ කියලා මාතරින් චන්ද්‍රානි මට මැසේජ් එකක් එවලා තිබුණා ස්තුතියි ඉති සුබ දවසක් ශාමි ළඟ සින්දුවට මාවත් එකතු කරගන්න කුරුණෑගලින් චම්පි තමයි මට මේ මැසේජ් එක එවලා තිබුණේ. ඊට පස්සේ මට ලක්කඩ Facebook එක පැත්තට යන්න ඕනේ. සින්දුවක් අහමු. 3:48

හවස 3යි විනාඩි 52යි වෙලාව 0.7, 0.3, 0.3, 0.5, 0.3, 0.7 මැසේජස් එවන්න. මා විසින් ලබා දුන්නු කාලය මේ ආකාරයට අවසන් වී යනවා. ඒත මැසේජස් කීපයක් තියෙනවා මතක් කර කියලා. අයිබෝවන් ලක්කඩ යන්න කලින් අපිවත් එකතු කරගන්න සින්දුවකට කියලා මාතලේ යටවත්තේ සමන්ත අයියා, නාලිකා, ප්‍රවීන්, ශෂීව එකතු කරගන්න කියලායි මැසේජ් එකේ කියලා තියෙන්නේ. ඊට පස්සේ චාමි යන්න කලින් සින්දුවක් දෙනවද කියලා කලනි මට මැසේජ් එකක් එවලා අහලා තියෙනවා. කල්පනා කළ බලලා කියන්න ඕනේ කලනි මට මං සින්දුවක් දීලා දෙන්නේ කියලා. සින්දුවක් හද දෙන්න ගනේ. ප්‍රාර්ථනී නේද නන්දමාලි මහත්මියක සින්දුව කිව්වේ එයාව තේරෙන්න ඕනේ කියලා කියනවා තුෂාරගේ කැමැත්ත. අය මෙහෙම හමු වෙන තව දවස් හතරක් ඉන්න එපැයි කියලා. දුකේලු ඉන්නේ මස්සින. හරි හරි, දුක් වෙන්න එපා. කලබල වෙන්නත් එපා. හරි, අපි බලමු නේද තක් ගාලා Facebook page එකට ගිහිල්ලා කවුද අපේ පෝස්ට් එක බලලා තියෙන්නේ, ලයික් කරලා තියෙන්නේ, කමෙන්ට් කරලා තියෙන්නේ කියලා. හරිද, එන්න බලන්න මේ තියෙන්නේ. මමත් අහනවා කියලා තරුණි සංදීප කමෙන්ට් එකක් දාලා තියෙනවා. තැන්ක්‍යූ කියලා මං කමෙන්ට් එකක් දැම්මා වට රිප්ලයි එකක්. ශෂිනි කුමාරේ හිත නිවන වොයිස් එක කියලා තියෙනවා. ඒක ඇති මට සනහෙන්න. තැන්ක්‍යූ. අනේ ඉතින් අපි අහිංසක චාමී අක්කා කියලා ශ්‍රීමල් රණතුංග කමෙන්ට් එකක් දැම්මට තැන්ක්‍යූ. දෙලිනි දයාරත්න සුදු පිච්ච මල කොහොමද චාමියක්කි ආදරේ කියාගන්න බැරි තරම් හරිද කියලා කියලා තියෙනවා. එහෙන් බලන්න බොරුද කියලා. එයා හැම කමෙන්ට් එකක් දාලා තියෙනවා. රූපසන ගුණතිලක මොකද බර කල්පනාවක කියලා කමෙන්ට් එකක් දාලා තිබුණා. මං කිව්වා හෙට කවුරු දිනයිද දන්නේ නැහැ. මට තියෙන ප්‍රශ්න ඕන් ඕවා. ප්‍රේමසිරි බංගමෝගේ සුබ දහවලක් වේවා කියලා තියෙනවා. මං ඉතින් හැන්දෑවෙක් නෙනකොට කොහොම හරි වට සුබ සන්ධ්‍යාවක් වේවා කියලා කියන්න. අහන් ඉන්නේ දුම්පරේ ලලිත් ප්‍රියංකර. තැන්ක්‍යූ. මාපලගම පියල්ජේ සුබ දහවලක් කියලා තියෙනවා. සුබ සන්ධ්‍යාවක් ඉතින් මම කියන වෙලාව අනුව. එරන්දි නදීකා රමසිංහගේ කමෙන්ට් එක හෙට අපේ දවස කියලා කමෙන්ට් එකක් දාලා තියෙනවා. ඒ කියනවා තරඟ කරපු කෙනෙක් නේද, තරඟ කාරණියක් නේද, කොහොමද හද ගැස්ම, මොකද හිතන්නේ, ඔයා හිතන්නේ ඔයාට චාන්ස් එකක් ලැබෙයි කියලාද. හැබැයි වගේ නමුත් මන් දෙක කටි කමෙන්ට් එකක් විතර දාලා තිබුණේ රන්දිත් ඉස්සරහට යන්න ඕනේ කියලා. ඔයාට ඒ කමෙන්ට් එක දැම්මේ ඈ. අපි බලමු හෙට මොකද ලැබෙන ප්‍රතිචාරය කියලා. හරිද, දර්ශනී කුමාරිතුංග, ස්තුතියි වාට, චම්දිකා බේසිංහ, එස්එල් ෆර්නාන්ඩෝ, චමිල ෆර්නාන්ඩෝ, චූල කුමාර, නිසංසලා කුමුදුනි, ලස්සන ළමය කොහොමද ඔයාට අදත් අපි අවහගෙන ඉන්නේ කියලා තමයි ඒ කමෙන්ට් එකේ තියන්නේ. ඔය හැමෝම මං ආදරෙන් මතක් කරනවා. තව කවුද මට මිස් උනේ, ජීවන් සුරංගත්තනායක, කුමාරි දහනායක, ආසිරි සම්පත්, තාරි පෙරේරා, ලස්සන නමක්, ජානකී කම්මල් ගොඩෝ, හරිද නම කිව්ව මන් දන්නේ, රේණුක උදය කුමාර, රූපසෙන ගුණතිලක, චම්ද්‍රිකා අපේ සිංහ, ඔයාල හැමෝටම බොහොම ස්තුතියි. එහෙමනම් චලෝන මං ගිහිල්ලා එන්නද, මොකද කියන්නේ යන්න එපා කියලාද කියන්නේ. එහෙම බෑනේ ඉතින්, ආවත් යන්න වෙනවා. ඉක්මනට ගියොත් ඉක්මනට එන්න පුළුවන්. සුබ දවසක්. මම චාමිකා මනෝජිනී.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN. Dashaka Tunaka, La Khanna Abhibhani Samagi. Navatama Radio Reality. La Khanna Golden Voice. Happy Soyan. සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
1: ලක්හඬ Morning News.

0: පුවත් සම අනුග්‍රහය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: මොහොතෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දන් දීමයි ඉවත් වෙන
0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
3: ලකඩ දේශීය ප්‍රවෘත්ති
4: සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක භාවයේ සහ කාර්යක්ෂමතාවයේ ඉහළ නැංවීමෙන් රෝගී ජනතාවට ප්‍රාදේශීය මට්ටමින් උපරිම සේවාවක් සැපීම රජයේ ප්‍රධාන අරමුණ බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. ඒමිගමෝ දිස්ත්‍රික් මහරෝහල්ට අතිනවීන සිටි ස්කෑන් යන්ත්‍රයක් සහ නවීකරණය කළ අක්ෂේ සායන ගොඩනැගිල්ල ජනතා ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් රෝගීන්ට වඩාත් කඩිනමින් නිවැරදි සහ ගුණාත්මක රෝග විනිශ්චයක් මෙන්ම ප්‍රතිකාර ලබා දීමයි එහි අරමුණ වී තිබෙන්නේ. ඊට ආසියා සංවර්ධන බැංකුවේ මූල්‍ය ප්‍රතිපාදන හිමිව තිබෙනවා. නැගෙනහිර ජෙරුසලමේ පිහිටි බ්‍රිතාන්‍ය කොන්සල් කාර්යාලයේ සේවය කරන නිලධාරීන් රැසක් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පේවරගෙන තිබෙනවා. ඊශාලිය බ්‍රිතාන්‍ය රාජතාන්ත්‍රික මෙහෙයුම් සම්බන්ධයෙන් ගත් තීරණයකින් අනතුරුවයි මෙම තත්ත්වය හටගෙන තිබෙන්නේ. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය සඳහන් කරේ එම කාර්යාලයේ වසා දැමීමට කටයුතු නොකරන බවයි. එක්සත් රාජධානියේ ජෙරුසලමේ මෙහෙයුම් කාර්යාලයේ ලෙස පවත්වාගෙන යාමට ඔවුන් තීරණය කර තිබෙනවා. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
7: මේපේ මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට
8: වාහනයකින් බැස යාමේදී මාර්ගයේ දෙසට ඇති දොර විවෘත නොකරන්න.
7: සුපකමනක් පරිස්සමෙන් කිහිල්ලෙන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: සම අනුග්‍රහය NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
2: මම නම් දැන් මාරම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්

0: හතරයි විනාඩි 9යි වෙලාව. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. සුබ සන්ධ්‍යාවක් චාරු.
1: සුබ සන්ධ්‍යාව. ගුඩ් ඊවනිං.
0: අපි දැන් ඉන්නකොට සමාජය ඇතුලේ මිනිස්සු අතර ගැවසෙනකොට අපි එක එක අයට එක එක කමෙන්ට්ස් දෙනවා. කේකය සම්බන්ධයෙන් එක එක ඇගයීම් දෙනවා.
1: ඕකේ.
0: හැබැයි අපි ඒ දෙන හැම ඇගයීමක්ම නැත්තම් ඒ කෙනාට දෙන හැම කමෙන්ට් එකක්ම අපි ඇත්තම සමහර වෙලාවට කතා කරනවද කෙනෙක් ගැන?
1: ඒ කමෙන්ට් එක ඇතුලේද?
0: කමෙන්ට් එක ඇතුලේ.
1: ඇත්තම දෙයක් ඒ කෙනාට කියනවද කියලා දහන්නේ?
0: ඔව්. ඇත්තම අපි යා ගැන ඇත්තම ෆීඩ්බැක් එක යාට දෙනවද සමහර වෙලාවට?
1: සමහර වෙලාවට සමහර අය එහෙම නෑනේ.
0: සමහර අය කියන්නේ මෙහෙමයි.
1: හරි.
0: සමහර වෙලාවට අපි ඇත්තම ෆීඩ්බැක් එක දුන්නොත් සමහර කෙනෙක්ට යා එකෙන් සතුටු වෙන්නේ නෑ. රියල් එකට එයා කැමති නෑ.
1: ඕකේ ඕකේ. ඔව් එහෙම වෙලාවල් තියෙනවානේ.
0: එහෙම රියල් එකට එයා පිළිගන්නේ කැමති නෑ. එයා එකෙන් සතුටු වෙන්නේ නෑ. ඇත්තම ෆීඩ්බැක් එක වෙන එකක් වෙන්න පුළුවන්.
1: ඕකේ.
0: හැබැයි ඒක එයා පිළිගන්නේ කැමති නෑ. ඒකෙන් එයා සතුටු වෙන්නේ නෑ.
1: රයිට්.
0: එයා කැමති එයා කරගෙන යන මොකක් හරි දෙයක් එයා මවාගෙන ඉන්න එයා සමාජය ඉස්සරහා මවා පෙන්නගෙන ඉන්න දෙයක් තියෙනවා නම්
1: ඒක කියනකට තමයි කැමති.
0: ඒක සාධාරණීකරණය කරලා අපි කමෙන්ට් එකක් දෙනවා නම් ඒකට අපි ඒක ආගය කරලා ඒක මරු කියලා කියනවා නම් ඒක යා කැමති.
1: ඒක
0: ඒකත් එක්ක යා සතුටින් ඉන්නවා.
1: නැතු අපිට හිතන දේ අපි කිව්වට ඒක ගණන් ගන්නෑ.
0: එයා ගණන් ගන්නෑ.
1: පිළිගන්නේ නැහැ.
0: එයා පිළිගන්නේ නැහැ. එයා සතුටින් ඉන්නේ නැහැ.
1: ඕකේ.
0: ගොඩක් වෙලාවට අපි ගොඩක් අයට ගොඩක් වෙලාවට හම්බ වෙන ගොඩක් දෙනෙක් ඇත්තම රියල්ම ෆීඩ්බැක් එක කෙනෙක්ට දෙන්නෙත් නැහැ. ඒක නා පිළිගන්න කැමතිත් නැහැ.
1: රයිට්.
0: ගොඩක් වෙලාවට අපි ඉන්නේ බොරුව ඇතුලේ කියලා.
1: අපි මවාගත්ත ලෝකික කියලා අපිටම හිතනවානේ.
0: අපිටම හිතනවා.
1: මම නිකන් හිතුණා වගේ නිකන් සමනලකට වැටුණා.
0: ඒ කියන්නේ ඇත්තට මුණ දෙන්න
1: අපි කැමති නැහැ.
0: මොකක් හරි බොරුවක් හරි මොකක් හරි කරගෙන යනවා නම් ඒක සාධාරණීකරණය කරලා අපිව අගේලා කතා කරනවා නම්
1: අපි කැමති.
0: ඡායක මරු කියලා කියනවා. හැබැයි ආ දන්නවා කියන කෙනා දන්නවා ඒක නෙමෙයි ඇත්ත කියලා. හැබැයි අර කරගෙන යන දේ අගය කරන කෙනා එයාට තමයි ලකුණු දෙන්නේ.
1: අන්නෝමයි අපේ ජීවිත කතාව.
0: අන්නෝමයි අපි අතර ඉන්න හැමෝම.
1: ඔව්.
0: කෙනෙක් දෙන්නෙක්
1: නෙවෙයි.
0: බෞතරයක් හැමයි.
1: අපි පිළිගන්න දේම තව කෙනෙක් අපිට කිව්වොත් එහෙම ඒක ඕකේ.
0: ඒක ඕකේ.
1: නැතුව අපිට හිතෙන පියෝ ඒක අපි කිව්වොත් එහෙම ඒක පිළිගන්නේ නැහැ.
0: ඒක පිළිගන්නේ නැහැ. ඒකත් එක්ක සතුටින් ඉන්නේ නැහැ. ඒ නිසා මම කියන්න තව දෙයක්.
1: මොකද?
0: හරි. ගොඩාක් යාළු ඉන්නේ.
1: හරි.
0: ගොඩාක් යාළු ඉන්නේ.
1: ඔව්.
0: කෙනෙක් ඉන්නව නම් ඒ ඉන්න ගොඩාක් යාළුව එයාට බොරුවට හොඳයි කියපాయ.
1: ආ මේ හඳන් යාළුව ටිකක් නැති කරන්.
0: එහෙම තියනවා.
1: ඒ කියන්නේ අපේ වටේ ඉන්න යාළුව අපිට බොරුද කියලා තියෙන්නේ මෙච්චර කල්.
0: නෑ ගොඩක් යාළුව ඉන්නව නම්
1: කල්පනා කරලා බලන්න වෙනවා.
0: පොඩ්ඩක් හිතලා බලන්න. ඔහම දෙකුත් තියනවා.
1: හරි නෑ එහෙම තියනවා තමයි.
0: පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ කියන කතාවේ මොකක් හරි දෙයක් තියෙනව නේද කියලා පොඩ්ඩක් බලන්න කල්පනා කරලා. නැත්නම් නෑ.
1: හරි. එනිසා කෙනෙක් මොන හරි කිව්වම පොඩ්ඩක් හිතන්නනේ.
0: හතරයි විනාඩි 12යි වෙලාව විනින් ඩ්‍රයිව් එක අපි ඉන්නේ. අවසහාය මාර වෙනකන් ලස්සන සින්දු ගොඩක් අහන්න ආදත් පුළුවන් කම තියෙනවා. කැමති මාදරේ කරනවත් එකතු කරගෙන
1: 0703 93 5 93 7 0703 93 5 93 7 ජාඩ පලංකම තියෙනවා මේ පැත්තට කටියක් එකතු කරගෙන මැසේජ් එකක් දාන්න. ඒ වගේම අදත් වට පලංකම තියෙන අපේ ලක්කඩ ඔෆිෂියල් Facebook page එක පැත්තට ගියෝ තින් අපේ post එක දාලා තියෙනවා ඉවරින් ඩ්‍රයිව් එකටත් comment එකක් දාලා like එකක් දාලා share කරලා ඒ පැත්තට එකතු වෙන්න ආට පුළංකම තියෙනවා.

0: Lakhanda Radio ITN.
1: Cool drive Victita.
0: Lakhanda Evening Drive.
2: වාර්තාපිට වාර්තා තමන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
4: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින්ම ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
5: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
6: මම නම් දැන් මානම රිලැක්ස්.
7: ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් ඇගිදිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි.

0: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice. තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
2: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
3: සුබ දවසක්.
1: අලුත් වෙලා
3: පහසු වෙලා
4: තැඟි වැඩි වෙලා
5: දවස සුබයි සිහි නැති නයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
6: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම devices connect කරන්න, gaming වලට low latency, fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: Cool drive එකට
0: ලක්හඬ. Evening drive.

0: අවසා හතරයි විනාඩි 23යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. මහන්සියට රසට තේ එකක් හදාගෙන බොනවනම්,
1: හරි,
0: මහන්සි වෙලා ගෙදර යනකොට රසට කෑම ටිකක් හදලා තියනවනම්,
1: ඔව්,
0: අපි හරි කැමති නේද ඉන්නේ? ගෙදර යනකොටම රසට තේ එකක් හදලා තියෙන්න ඕන.
1: හා හා, උණුවෙන් බත් ටිකක් එහෙම
0: කන්න
1: තියෙන්න ඕනේ.
0: එහෙම තියනවනම් අපි හරි ආසයි. ඒ වගේ වයිෆ් කෙනෙක්, ඒ වගේ අම්මා කෙනෙක් වින්නවනම්
1: හොඳයි ඉතින්.
0: හරි ෂෝක්. ඉතින් ඒ නිසා ඒ හදන කැමරික රසට හදලා දෙන්න ඔයා ගෙදර ගෙනihin තියන්න ඕන විචේ නිෂ්පාදන. නැතුව ඉතින් බලාපොරොත්තු වෙන්න එපා. රස කැම ගන්න නම් කන්න නම් ඔයා රස කරගන්න ඕන මස විස නැති කෘතිම දේවල් නැති හොඳ නිෂ්පාදන පෙළක් තියෙනවා විජේ නමින් ගෙදර ගෙනihin තියන්න අවශ්‍ය වෙනවා.
1: ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ විජේ නිෂ්පාදනත් එක්ක ඔයාගේ කැමරික රසට ගොඩට හදාගන්න කියලා. තිස් වසරක පරිභෝගික විශ්වාසයක් තියෙනවා කියලා දන්නවා දැන් විජේ නිෂ්පාදනත් එක්ක. ඉතින් කුඩා දරුවගේ ඉඳලා ඔයාගේ ගෙදර ඉන්න ඕනම කෙනෙක්ට වැඩිහිටි කෙනෙක්ට දක්වාම රසට කැම ටිකක් හදලා දෙනවා නම් අමතක තියාගන්න විජේ නමත් එක්කම මේ නිෂ්පාදන පෙළ මිලදී ගන්න.
0: ඒ වගේම තමයි අපි විශේෂයෙන් මතක් කරන්න ඕන තරුණ බව රැකගන්න. තරුණ විදියට ඉන්න ආස කරන අයට ආසයි නේද?
1: ආසයි නේද?
0: අන්න එහෙම අයට මොනවද අපි පාවිච්චි කරන්නේ කියලා ලොකු ප්‍රශ්නක්. මං ඊයේ කිව්වනේ ෆ්‍රිජ් එකේ තියෙන බිත්තර ටික නැහැ.
1: හරි.
0: ෆ්‍රිජ් එකේ තියෙන එළවලු ටික නැහැ.
1: යෝගට් එක නැහැ. රයිට්.
0: මේ ඔක්කොම මූණේ.
1: පස්සේ බලද්දි කෝ කියලා එක එක මූණේ.
0: මූණේ.
1: හරි.
0: ඒ නිසා එච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. ඒව කන්න තියාගන්න. ඔයාලට පුළුවන් සෙට් ගේම් පාවිච්චි කරලා ලස්සන තරුණ පෙනුම රැකගන්න, ලස්සනට ඉන්න පිරිසක් ඉස්සරහා කණ්ඩායමක් කට්ටියක් ඉස්සරහා ගිහිල්ලා ඉන්නකොට ෂමරුනේ ඔය වයසට යන්නේ
1: නැහනේ.
0: මොකක්ද නියෝක තියෙන රහස? එහෙම කියලා
1: කවුරු හැමදාමත් එකම විදිහනේ.
0: ඔව් එකම විදිහනේ. වා කවදාවත් මේ වෙනස් වෙන්නේ නැහනේ. හැමදාම එදා බැලුවෙත් ඔය පෙනුමමයි. අනේ මන්ද අපි වයසට යනවා ඔයා එකතන.
1: හරි.
0: එහෙම කියලා කවුරු හරි කියනවා නම් ලැබෙන මානසික සතුට
1: කොච්චරද කියනවා නම් කියලා වැඩක් නැහැ.
0: බුදු අම්මෝ මට කියා ගන්න තේරෙන්නේ
1: නැහැ. සතුටෙම ඉතින්.
0: අන්න එහෙම සතුටින් ඉන්න එහෙම වචනයක් කාගෙන්
1: හරි
0: අහගන්න පාවිච්චි කරන්න ඔයා සෙට් ගේම්.
1: සෙට් ගේම් කියලා කියන්නේ ෆර්න ආයතනයෙන් ගොන්න හඳුන්වා දෙන නවතම නිෂ්පාදනයක් දෙන සෙට් ගේම් එක. කැප්සූල් එකක් විදියට වගේම ෆේස් ක්‍රීම් එකක් විදියටත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ෆර්න රිසර්ච් සෙන්ටර් එක වගේම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල එකතු වෙලා කරපු පර්යේෂණ වලින් පස්සේ තමයි හොඳම නිෂ්පාදන ඔයා අතට ගෙනලා තියෙන්නේ. ඉතින් දැන් සෙට් ගේම් කැප්සූල් එක ගැන කතා කරනකොට මේක ප්‍රධාන සංඝටක විදියට ග්‍රීන් ටී, එතකොට විටමින් A, විටමින් E, එතකොට විටමින් C, විටමින් B1, විටමින් B2 මේ වගේ විටමින්ස් ගොඩාක් මේකේ අන්තර්ගත වෙනවා. ඒ වගේම තමයි මේක පාවිච්චි කරන්න කොහොමද කියලා අහුවොත් එම මම මේ කියන්නේ සෙට් ගේම් කැප්සූල් එක ගැන. රාත්‍රී ආහාරයෙන් පස්සේ ඔයාලට පුළුවන්කම තියෙනවා කැප්සූල් දෙකක් දිනපතා ලබා ගන්න. ඒ වගේම තමයි හොඳම ප්‍රතිඵල ගන්න නම් ඔයාලට පුළුවන්කම තියෙනවා සෙට් ගේම් ෆේස් ක්‍රීම් එකත් මේත් එකම පාවිච්චි කරන්න. මේ දෙකම මිලදී ගන්න ඔයාලට පුළුවන්කම තියෙනවා www.fanna.com කියන වෙබ්සයිට් එකට යන්න. එම නැත්නම් කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා සෙට් ගේම් ගැන 0.0076868610.0706868610 කෝල් එකක් දීලා හරි මැසේජ් එකක් දීලා හරි WhatsApp එකෙන් දැනගන්නත් පුළුවන්කම තියෙනවා. සෙට් ගේම් කැප්සූල් එක එහෙමනම් ඒ විදිහට, සෙට් ගේම් ෆේස් ක්‍රීම් එක ගන්න ඕන නම් ඒ විදිහටත් ඔයාලට විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා.
0: ගන්න ඕන විදිය ඔන්න කිව්වා නේද? පැහැදිලිනේ. අරගෙන ඔයාගේ තරුණ පෙනුම රැක ගන්න එක තමයි කරන්න තියෙන්නේ. දැන් සමහර කඩවල වලට ගියාට පස්සේ
1: හරි
0: බඩු තියන අරව තියනවා මේව තියනවා කියලා ලොකු බෝඩ් තිබුණාට කඩේ මුකුත් නැහැ.
1: ඇතුළට ගියාට පස්සේ ඒ දේවල් නැහැ.
0: එහෙම නැහැ. දවසක් කෙනෝ මේ කඩේකට කෑන්ලා මේ කෙනෝ ඇවිල්ලා අහනවා මේ මහත්තයා, මුදලාලි මහත්තයා මස් තියනවද කියලා.
1: නැහැ.
0: මාළු තියනවද?
1: නැහැ. ඒකත්
0: නැහැ.
1: ඊට පස්සේ
0: බිත්තර තියනවද?
1: ඒත් නැහැ.
0: ඊට පස්සේ ඔතෙන් දෙනවා.
1: හරි.
0: අස්සන පොඩි කටකාර කොළු වැටියෙක්.
1: ආහහා.
0: ඇහෙන මේ සංවාදේ.
1: ඔව්.
0: කොල් අහනෝ.
1: එන මොනවද තියෙන්නේ?
0: නැ.
1: නැද්ද?
0: මුදලාලි. ලෑලි තියනවද?
1: හරි.
0: කඩේ ලෑලි?
1: ආ.
0: ඔව් තියනවා. ආය නැහැ ඊටක දාද ඔයාල යන්න. තේරුවන් නැ කඩේ අරන් ඉන්නක.
1: ඕකේ වැඩක් නැහැ. මොනා ගන්නද?
0: කඩේ ලෑලි තියද?
1: හරි.
0: වහලා යන්න. තේරුවන් නැව කරන් ඉන්නක.

0: Lakhanda Radio ITN
1: NLP Hadhana Lankawe Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya NLP Hadhana Obat Adama NLP Hadhana Bala Ganna
2: Dan Etukota Tamun Edinda Kuli Weda Tamai Karanne
3: Ehemai
2: Ehema Kiyana Balanda
4: Iti Hadi Electric Bike Ganna Ratran Madu Ganna
2: Kohinda Tamanta Me Taram Salli
3: Ha Danne Nadda Sir Dan Hemadama Vasini
2: Vasi Kohinda Kiyala Tamai Me Niyoma Athanne
3: Vasinama Mena Kohinda Sir Di Vasi Lutrayen Arenna
2: Ha
5: සතින වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 53 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් පිටලා ගන්න ටීල්
6: ඇලෝකෝමා වැනි රෝගනිස් පේනම දුර්වල වෙලාද ලෙන්ස් ටෙක් අයි කියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706යි තාටයි 470 ගැන හරි විදියට දැන ගන්න තෑගි දින
7: ක්‍රිමිනල් ආදර්ශ සුසඳ

අනුග්‍රහය විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් ගුන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි Even Ryan with

0: අවස 4යි විනාඩි 37යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තැඟි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: ඇතිනබලා රාත්‍රී හතට ලක්කනෙන්
1: සඳතිය දාල සඳතිය දාල
2: මේෂා අධ්‍යක්ෂණය නිමන්ත ප්‍රසාර
3: ෂා මාරුනේ බං තොට්ට බොන්න පුළුවන්නේ නියමයි නෙමෙයි නියම කොල්ලෙක්
4: ඈ අයියේ තමයි ඉස්සලම් පාරට දීලා තියෙන්නේ
3: මොකද්ද යකෝ පළවෙනි දවසේම ෆුල් බොටල් එකක්ම කෙල්ල අරගෙන මේ
5: කවුරු මොනවා කිව්වත් අවසානයේ අපි හැමෝටම මතකේ ඉතුරු වෙන්නේ ඔය ආදරය කියන අකුරු හතර විතරයි බං
4: එහෙම එකක් නෑ බං
5: අද මොනවද එහෙම නැත්තේ එහෙම නැත්තේ නෑ තියනවා හැබැයි මේ මොනවා වුණත් කෙල්ලව බලන්න ගියක නම් හොඳයි යා
2: සතියේ සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න

0: දවස 4යි විනාඩි 46 වෙලාව ඉවිනින් drive අහගෙන ඉන්න වෙලාව කවුද අපි අහගෙන ඉන්නවා කියලා message කරනා ඉන්නේ අපි බලමු ඉක්මනට
1: මම යනවා HKD garment එක පැත්තට ඒ පැත්තේ සදටම අපි වහගෙන ඉන්නවා මාෂා දිල්හානි කමල් දිශාන්ත දම්මිකා විනීත චන්ද්‍රලතා වගේ මාශ්‍රියානි ඉරංගි කාන්ති චාන්දනි රේණුකා මේ කටියු එකතු කරගන්න කියලා තියෙනවා කිය මම එකතු කරගන්නම් ඊට පස්සේ අනුර ඉන්නව වෙනද වගේම ඒ වගේම එකතු කරගන්නවා කොරියා විදන් චින්තක ඔයාවත් එකතු කරගන්න අපිට message එකක් දාලා තියෙනවා ගලේකඩි රයිග මිනා සරතන්ද දයස් ඉන්නවා එසල් ප්‍රනාම් දු බරුදල් පොල ඉඳන් වෙනද වගේම එකතු වෙනවා අපි සද්දට මහගෙන ඉන්නේ කියලා බියගමිනන් චොමින්ද මැසේජ් එකක් දාලා තිනවා ආයතනේ වැඩි කරන හැමෝම එකතු කරගන්න ඔයාලවත් ආදරෙන් එකතු කරගන්න ලස්සන සින්දුවක් අහමු කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ.
0: ඒ වගේම නිමල් මැසේජ් කරනවා සින්දුවක් අහන එකතු කරගන්න තලවතුගඩ ඉඳලා ළඟ පාත ඉඳලා කොල්ල මැසේජ් එක වෙලා තියෙන්නේ. ඒ වගේම පෙරේරා සිතුම් දිල්හාන් ඇතුළු කට්ටිය එකතු කරගන්න කියලා මේ වෙලාවේ මැසේජ් එකක් වෙලා තියෙනවා මට කිරිබත් ගොඩින්. ගම ගහගෙන වැඩ කරන ගමන් ඉන්නේ කියලා කට්ටිය. ඡා වේවා. ඒ වගේම තිලක්වාවත් එකතු කරගන්න ලස්සන සින්දුවක් අහන්න ඉන්නවා කියලා තියෙනවා. අපි පෝස්ට් එකක් තියෙනවා Facebook එක පැත්තට ගියෝ. ඉතින් අපේ page එකේ ඔයාලට පුළුවන් එතෙන්ට ගිහිල්ලත් comment එකක් දාන්න.
1: යන අපේ ලක්කඩ official Facebook page එක පැත්තට Evening Drive post එක දාලා දෙනවා අපි ආද. ඒකටත් comment එකක් දාලා ඔයාලට පුළුවන්කම තියෙනවා මේ පැත්තනොත් එකතු වෙන්න.
0: ඒ වගේම මතක් කරන්න ඕන හඳහන ලොතරැය ගැන. හඳහන කිව්වට පස්සේ අපේ ජීවිතේ වාසනාව අපිට කොයි වෙලාවෙ කොයි මොහොතේ කොතෙන්දි ළඟාවේද කියලා අපි දන්නේ නැහැ. අපි ගෙදර අපිට

0: ගෙදර යන ගමන් මගදී හම්බෙන කෙනෙක් වෙන්න ඇති අපි වාසනාව අරගෙන ඉන්නේ.
1: ඔව්.
0: නිකන් අහක බලාගෙන යන්න එපා සමහර වෙලාවට.
1: එතකොට වාසනාවට පයින් ගහලා ගියා වගේ තමයි.
0: අපි දන්නේ නැහැ.
1: මෙන්නනේ
0: මේ මගේ උරුමකාරයා. මේ මගේ අනාගත
1: උරුමකාරයා?
0: නෑ ඒක නෑ.
1: මංගිතෝ මගේ උරුමකාරයා තමුණාද කියලා.
0: නෑ නෑ නෑ. මේ මගේ අනාගතය ගොඩදාන.
1: හරි.
0: මිනිස්සයා නේද මේ දෙයියනේ එන්නේ.
1: හරි හරි. එක මිසක්.
0: ඒ කියන්නේ නිකන් නිකන් එන කෙනෙක් නෙමෙයි. ලොතරැයියක් අරන් එන කෙනෙක් වෙන්න ඕනේ.
1: හා හා හා. ඔව් ඒකනේ. නැත්නම් නිකන් එන කෙනෙක් ඉතින් ආවොත් එන්නේ.
0: වෙන මොකක් හරි දෙයක්ද? එහෙම හිතන්න එපා. ලොතරැයි අරන් එනවා නම් විකුණන්න අනේ දෙයියනේ මේ එන්නේ මගේ අනාගතයේ ගොඩදාන මිනිස්සයා නේද කියලා.
1: ටක් ගාලා ගන්න තියෙන රුපියල් 40 එලියට අරගෙන.
0: රුපියල් 40ක් එලියට අරගෙන දියලා ගන්න හදාහන ලොතරැයියා.
1: දෙන්න දෙන්න මට හදාහන ලොතරැයි කියලා කිව්වා නම් හරි.
0: දැනුත් ටිකට් එකක් තියෙනවා පර්ස් එකේ සමහරවිට මම ලක්ෂපතියෙක් කියලාද දන්නේ නැහැ.
1: ආහා හෙට එනකොට චමිත් එහෙනම්.
0: නෑ හෙට වෙනකන් ඉන්න දැන් බලන්න ඕනේ ඒක මතක් වෙච්ච වෙලාවේ.
1: අදාර ලොතරැයිය ගන්න මේ වෙනකොට දස ලක්ෂපතියන් 170කට වැඩි පිරිසක් බිහි කරලා තිනවා හඳහන ලොතරැයි. එනිසා වාට පුලංකම තියෙන විශ්වාසයත් එක්ක ඒ ජයග්‍රහකය අතරට ඔයාගේ නමත් ඇතුළත් කරගන්න. ඒ වගේම තමයි ඔයාව ජයග්‍රහකෙක් කරන ගමන් වාට පුලංකම ලැබෙනවා රටේ රණවිරු සමාජ සේවා ක්‍රීඩා ශිස්ත්‍රයට වගේම දැය සංවර්ධනයට අතොර දෙන්නෙක් වෙන්න මේ හඳහන ලොතරැයිෙන්. එනිසා දකින තැනින් ටක් ගාලා ගන්න පුංචි රුපියල් 40ක් වේදන් කරලා හඳහන ලොතරැයි.

0: වාර්තා තබන කෝට යටේ NLB ධන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න, ඉවත් වෙන්න.
2: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
3: AWB Rolodos වසර 25ක විශ්වාසය ඉවසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB Rolodos කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB Rolodos 0772311400
0: Cool drive එකට
4: ලක්කන even in drive

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: වසර 25ක විශ්වාසය AWB රෝල් ඩෝස් මලනොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝල් ඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝල් ඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා පෝමාතර මාතර කුරුණෑකල දුරකථනාංක 077212 11100
2: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල, බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: කැමති
1: ඒ මගේ හීනයක් නේ අර පදිංචිවෙච්ච දවස වගේ ගෙදර ලස්සන තියෙනවා සතියකට සැරයක් වගේ එනවනම් පොඩි වියදමක් දරන්න වෙනවා කැමති ඒ වුණාට ඒක හොඳයි කියලා හිතෙනවා
0: හැමදාම මේ විදිහටම තියාගන්න පුළුවන්
1: සුබ සන්ධ්‍යාවක් හවස 5:01 වෙලාව

0: பேய் மொழிவு மத கிரிம சுரேக்கு முமாக தொட்ட
1: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් පළඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරා ගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
0: සුපර් කමනක් පරිස්සමින් කිහිපෙන්න.
2: From the channel that shaped generations. The stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment

0: and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි.

0: හවස 5යි විනාඩි 12යි වෙලාව හිවිනින් drive අහගෙන ඉන්න වෙලාව කවුද අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් කරලා ඉන්නේ මේ පැයේ පය පටන් ගත්ත ගමම්ම
1: මත්තේ ගුඩින් රුවිනිලි ඉන්න මේ වෙලාවේ ආව එකතු කරගන්න ඕනද වගේම ඊට පස්සේ ලස්සන සින්දුවක් ඕනේ කියලා තියෙනවා සුපිරි කතා චමිත් දෙනවා ඇහැටුම ඇනෙන්න චාරු ඔයා hina වෙන සුරලෝකෙට ඇහෙන්න
0: දොම්මේ වඩ ප්‍රසර වගේ අනේ අම්මේ සමාවෙන්න
1: ඇයි නැද්ද මං අහන්නේ
0: නැද්ද තේර හරි හරි
1: ඔය දේ
0: ඔයා හරි ඔයා හරි ඔබ හරි
1: බෑනේ ඉතින් කියන්න දෙන්නේ නැහනේ ඔව් හැබැයි සුර ලෝකෙට ඇහෙනවා ඇති තව
0: FM 93.5 සුර ලෝකෙටත් පව කරලා තියෙන්නේ හරි
1: කියන්න ඕනේ ඊට පස්සේ ඉතින් ඒ පෙළ දෙක දැන් මතකයිද
0: ඔව් මතකයි
1: මතකයිනේ ඔය දෙන්නගේ වදන් නැතිනි මේ බඩකට පිරෙන්න සුපිරි සින්දු ටිකක් අහලා ෆුල් ජොලියෙන් අඳින්න කියලා තියෙනවා අලුපෝපුලි ජගත් රෝහණ තමයි මැසේජ් එක දාලා තින්නේ
0: තැන්කියු ජගා බ්‍රෝ
1: මොනවා වුණත් දෙවනි පෙළේ ඇත්ත වෙන්නේ නැතිනේ
0: ඔව් ඒක හරි ඒක හරි අපි මේ කන්ට්‍රෝල් රූමේ පොඩ MCR එකෙන් චෙක් කරලා බලන්න ඕන සුර ලෝකෙට
1: ඇහෙනවද කියලා
0: ෆ්‍රීකවන්සි මොකද්ද කියලා අපි දාන්නේ සාමාන්යයෙන් මේ ලංකාවේ 93.5 93.7 පිට රටවින් ආයිට් ඉන්නවා නම් අහනවා නම්
1: අපි
0: www.lakhanaradio.lk අපේ ඔෆිෂියල් වෙබ්සයිට් එක.
1: හරි.
0: මේෙන් තමයි අහන්න පුළුවන්.
1: බලන්න අපි දැනට දන්න එක.
0: සුර ලෝකේ ෆ්‍රීකවන්සිය ප්ලීස් අපිට කියන්න මේ දන්නේ නැහැ අපි.
1: නෑ මේ ඔය තියෙන තනිකර ඉරිසියාව මම නම් කියන්නේ හොඳේ.
0: නෑ හරි ඔය හරි.
1: හරි.
0: කාන්තාව නේ නිවැරදි. හැම විටම නිවැරදි.
1: ඇත්ත.
0: කියලා පිළිගත්තට පස්සේ
1: ආයි වචන දෙකක් නෑනේ.
0: ඊට පස්සේ කිසි ප්‍රශ්නයක් නෑ. ගොඩාක් ප්‍රශ්න වලට විසඳුම තමයි කාන්තාව නිවැරදි කියලා. දීපාල් තිලින අසංක වගේම සුරේෂ් ඇතුළු කට්ටියම ඉන්නවා කියලා තියෙනවා මේ වෙලාවේ මාතරින් තමයි මැසේජ් කරන්නේ වගේම ස්පෙෂලි වාසනා ආවද කිතු කරගන්න කියලා තියෙනවා වාසනා සලොන් එකේ වැඩ කරන ගමන් මේ වෙලාවේ අපි වහනවා කියලා නිලු කොහමද හොඳින් ඉන්නව නේද මේ වෙලාවේ එයා ඉන්නවා කියලා මාව නැල්ලේ වැඩ කරන ගමන් හස්බන්ඩ් පුෂ්ප කුමාරේ වගේම චුටි පුතා ලොකු පුතා ඇතුළු පවුල හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් කරලා තියෙනවා මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා
1: නටාෂෝ යාවත් එකතු කරගන්නවා
0: හවස 5යි විනාඩි 15 වෙලාව අපේ WhatsApp නම්බර් එක තියෙනවා මැසේජ් එකක් දාන්න පුරන් ඔයාට
1: 07 03 93 5 93 7 කියන අපේ WhatsApp මැසේජ් නම්බර් එකට මැසේජ් එකක් දාන්න ඒ වගේම පෝස්ට් එක තියෙනවා ලකඩ ඔෆිෂියල් Facebook page එක පැත්තට යන්න ඉවරින් ඩ්‍රයි පෝස්ට් එකට කමෙන්ට් එකක් දාගෙන යන්න
0: ඔය WhatsApp නම්බර් එකට මැසේජ් කරන්න පුළුවන් මේ අපේ මේ මනුස්ස ලෝකේ ඉන්න අයට විතරයි
1: සරලෝකෙන් බෑ
0: සුර ලෝකෙට තව වෙන නම් එකක් අපි අරන් දෙන්න. දැනට ඕක අපේ මනුස්ස ලෝකෙට පමණයි. හවස 5යි විනාඩි 15යි වෙලාව.
1: ඉරිසියාවම

0: Radio ITN
1: NLP Hadhana Lankave Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya NLP Hadhana Obat Adama NLP Hadhana Bala Ganna
2: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 281 381.
3: ප්‍රබලම
4: විද්‍යානුකූල විසඳුම ඕතුශීලී ඇක්ටිව් ප්ලස්
5: හවස 5:24 වෙලාව
6: ඔබ වෙත ගෙන ආවේ
7: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10.5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි
8: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
9: ලක්හඬ Golden Voice
10: අපි සොයන්නේ
8: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
9: ලක්හඬ Golden Voice
11: Cool Drive එක

0: අවස පහයි විනාඩි 25යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. අපි මේ දැන් මේ දවස්වල ටිකක් ගෝල්ඩ් මිල අඩු වෙලා තියෙනවා.
1: හරි.
0: ඉතින් රත්තරන් වලට ආසයිට රත්තරන් ඉන්වෙස්ට් කරන්න බලාගෙන ඉන්න අයට
1: මේ කාලේ දැන් සුපිරි වගේ.
0: මේ කාලේ ටිකක් හොඳයි වගේ. මොකද ලොකු වැඩිවීම වැඩිය ටිකක් අඩු වෙනවා.
1: අඩු වෙවි යනවානේ.
0: ගිය සතියට වැඩිය මේ සතිය අඩුයි.
1: හරි.
0: හැබැයි මේ සතියේ තව ටිකක් අඩුවේ කියලා ලබන සතිය බලන් ඉන්නකොට
1: ඔව් වැඩි වෙලා තියෙන්න පුළුවන් තුන් ගුණයක්.
0: වැඩි වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා මේ ඒක අවිනිශ්චිතයි.
1: ඔව් රත්තරන් කියන්නේ එහෙමනේ.
0: අපි මේ ජුවලරි ෂොප් එකකට ගිහිල්ලා ඇහුවාට පස්සේ ගෝල්ඩ් කොහමද මේ දවස්වල පාවු කියලා ඇහුවාට පස්සේ
1: හරි.
0: මහදැන් මේ වෙලාවේ නම් මේ ගාන.
1: ඔව් ඔව් අද ගාන.
0: ඔව් උදේ ඇහුවදින්.
1: හරි.
0: දැන් මේක.
1: ඔව්.
0: මහදැන් හවස සල්ලි අරන් එනකොට වෙනස් වෙලා ඉන්න පුළුවන්.
1: ඒ වගේ. කාලගුණේ වගේ.
0: ඒ වගේ එකක්. හරි. කාලගුණේ වගේම තමයි.
1: හරි.
0: මේ හොඳට තියෙනව ඌ වැටිලා.
1: ඔව්. මෙන්න එක පාට වහින.
0: ආයි පැයකින් වහිනවා. ඒ වගේ තමයි මේ රත්තරන් වල මිලත්.
1: හරි.
0: කොහොමවත් මේ පහුගිය දවස්වල පහුගිය කාලේ දවස්වල කියන්න බෑ. දැන් මේ මාස කිහිපයකට කලින්
1: හා
0: ලක්ෂ 4ටත් පවුම ගිය වෙලාවල් තිබ්බනේ. ඉතින් ටික ටික අඩු වුණා. 380 350 ගණන් ඔහොමම අඩු වුණා. දැන් තව ටිකක් අඩු වෙලා තියෙනවා මේ දවස්වල.
1: හරි.
0: ඉතින් රත්තරන් ගන්න උනන්දු වෙන අයට ටිකක් හොඳ කාලයක් මේක. කැරට්.
1: ඔව්.
0: යාලට කැරට්.
1: හා
0: ගන්න තිබුණේ ජුවලරි ෂොප් වල.
1: හරි.
0: අපි කැරට් ගත්තේ
1: එළවලු
0: කඩේ.
1: එළවලු ෂොප් එකේ.
0: එළවලු ෂොප් එකේ. යාල වාහන වලට බීට් හයි කරා.
1: රයිට්.
0: අපි වාහන වලට බීට් පැටෙව්වා.
1: මොනවා කියනවද මන් දන්නේ. මමත් කල්පනා කරනවා මොකද්ද මේ කියන්නේ. ඇත්ත ඉතින්නේ
0: නැද්ද මං කියන්නේ.
1: සරල සිද්ධියනේ ඔය.
0: යාල කැරට් ගන්න ජුවලරි ෂොප් වලට ගියා.
1: අපි කැරට් ගන්න
0: එළවලු කඩේට ගියා.
1: අවස පොලට ගියා.
0: යාල වාහන වලට බීට් හයි කරා.
1: හරි.
0: අපි වාහන වලට
1: බීට් පැටෙව්වා.
0: බීට් පැටෙව්වා.
1: ඕක තමයි ඉතින් වෙන්නේ.
0: නුවරඑළිය ගිහිල්ලා.
1: හරි. ඒකත් කරගෙන එන්න හම්බෙන්නේ නැහැ සමහර වෙලාවට.
0: ඔයි දෙමයි අපිට උනේ.
1: අමන්නේ සැලෙන්න එපා මම නම් කියන්නේ.
0: සැලෙන්න එපා සැලෙන්න එපා.
1: හැම වෙලේම ගැම් අන්න හරි.
0: ගැම්මනේ ඉන්න. එයාලා එහෙමයි කියලා අපි මෙහෙමයි කියලා හිතාගෙන පසුතැවෙනට ඇඩිය.
1: හා
0: අපිට පුළුවන් නම් එයාලගේ මට්ටමට එන්න අඩියක් හරි ඉස්සරහට දියන්න.
1: ඕ වටිනවනේ.
0: අන්න එක තමයි වෙන්නේ. හවස 5 විනාඩි 27යි වෙලාව. ඊයේ මේ අර පෝස්ට් එකට සෑහෙන කමෙන්ට්ස් නේද?
1: සෑහෙන ප්‍රතිචාරනේ.
0: ඒ කියන්නේ යන්නේ මොනවද කියලා?
1: හරි.
0: කේක උත්තර
1: සිංහල පාඩම් වගේ යන්නේ මොනවද කියලා ඇහුවා.
0: ඔව් මේ ඒ කියන්නේ මම දැක්ක සමහර උත්තර.
1: හරි.
0: තිබුණා මේ ඉතුරුන බත්.
1: ඔව් ඉතුරුන බත් කියලා දාලා තිබුණා කටි. ඉතුරුන ඉඳුල් කියලා දාලා තිබුණා. ඊ දෙකක් නේ එතකොට.
0: ඔව් ඉතින් අපි අහුව එක දැන් අදාහනේ සමහරට දන්නේ නැතුව ඇති. අපේ page එකට ගිහින් බලන්න අපි ඒ දැම්ම post එකක් මයන්නෙන් මාළු නම් කෑම packet වල ගහලා තියෙනනේ. මයන්නෙන් මාළු නම් චියන්නෙන් chicken නම් මාළු කෑම packet එකේ ගහලා තියෙන්නේ. බියන්නෙන් bitter නම්
1: යන්නේ මොකක්ද?
0: යන්නේ මොකද්ද කියලා අපි අහුවේ.
1: ඔව්
0: ලස්සන උත්තර ගොඩක් තිබුණා.
1: ඔව් ඔයා මේ චුට්ටක් එහෙම එහෙම නිකන් ඉදලා මම කිව්ව උත්තරේ.
0: තනියෙන් උත්තරේ කියලා ගියා කමක් නැහැ.
1: මට ඇවිල්ලා බැන්න මෙයා.
0: දැන් මෙහෙමයි. ඒකේ හරි මුත්‍ර ටික දැන් ඇවිල්ලා
1: තියෙනවා. දැන් ඇවිල්ලා තින්නේ. අන්තිමට ඉන්දියාප්ප කිව්වනේ ඉන්දියාප්ප මන් නෙමෙයි.
0: ඉන්දියාප්ප පද්දේ බලන් යනකොට. ඉතුරුන බත්.
1: වෙන්න පුළුවන්. ඉතුරුන ඉඳුල් වෙන්න පුළුවන්. ඉබ්බෝ වෙන්නත් පුළුවන් හැබැයි.
0: ඉබ්බෝ කියලා දාලා දුන කට්ටිය.
1: බලමු ඊළඟට මොනාගුරුද කියලා.
0: අවසු 5 විනාඩි 29 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් එක.

0: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: හවස 5:33 වෙලාව.
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
7: සුබ දවසක්
8: අලුත් වෙලා
7: පහසු වෙලා
8: තෑගි වැඩි වෙලා
9: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
10: දෙයියන්ගෙම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්
11: ඒක නෑර ඇලනුත් වහලෙක්කගේ වැඩ කරන්නේ
12: අනේ මහත්තයෝ මට යන්න දෙන්න මට යන්න දෙන්න මම මේක ලොකු මහත්තයට කියන්නේ මම පොරොන්දු වෙන මහත්තයෝ මට යන්න දෙන්න මහත්තයෝ මට යන්න දෙන්න
11: බගියොත් මම මැරෙනවා මම ගියොත් ඔබ මැරෙනවා වැඩි හොඳ ඔබ මැරිලා මම යන එක
10: දෙයියන්ගෙම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න
13: දෙයියන්ගෙම පිහිටයි
14: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
15: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද
14: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්
16: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
15: සතියේ දිනවල උදේ 10ට
14: 18 වංගුව
15: හැම වංගුවකම අලුත් කතාවක්
14: 18 වංගුව
15: දසන් විත් යෂෝ සතියේ දිනවල
14: සම අනුග්‍රහය
17: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
18: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
19: ලකන්ඩ Radio ITN

0: ਲੱਖਣ
1: හවස පහයි විනාඩි 43යි.
2: දෙක්කියා සුරකි මුමකටට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ දෙක්කියා මීළඟ වැඩසටහන.
3: ඔක්තෝබර් 9 වෙලනායි සෙන්ට්‍රල් කොලෙජ් වෙලනායි.
4: සම්ධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
5: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය දෙකියා සුරේකි මුමගතොට
6: අංක 2.25000ක් දෙන එකම ලොතරැයිය DLB වාසිතකට පතින් දැන් අංක 2යි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි අංක 2යි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක් අංක 2යි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි අංක 2 වාසි මන්තරේ DLB වාසි
7: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්නවා

0: වෙනම සවස 5 විනාඩි 45.
1: ලක්කන් ප්‍රවෘත්ති සවස 6 ට බලාපොරොත්තු වන්න.

0: ආයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: පත්වීම් හිමි වූ ග්‍රාමීල ධාරී වැලිකඩ සිටින ශිරන්තේ හෙට අක්ෂිරෝහලට යුක්‍රේන බස් අතිරෙල්ල වූ රුසියා ප්‍රහාරය කුසල්ට හිමියෝ ටෙස්ට් නායකත්වය
2: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

ලකන්න රේඩියෝ ITN.

0: හවස 5යි විනාඩි 55යි 3යි 4යි 5යි 55යි විනාඩි 55යි තත්පර 5යි
1: හරිද
0: හරි හරි
1: හැමදාම මම කියනවා මෙතන ඇවිල්ලා පොඩි ළමයෙක් වෙන්න එපා කියලා.
0: පොඩි ළමයානේ. පොඩි ළමයාගේ ආසාව ඉෂ්ට කරගත්තා.
1: ඒ නිසා ඉතින් මම කටවහකට ඉන්න මොනා කරන්නද ඉතින් මේ වට.
0: පොඩි වයසට ඉතින් ඔහම තමයි ඉතින් පොඩි පොඩි ආසාවන් තියෙනවා ඉතින්.
1: ඒවා ඒවා මේ වයසේව ගන්න නැතුවනේ. අවුරුදු 38 35 වුණා.
0: 5 36 වගේ වුණාම ගන්න දායි. ආයි කවද කරන්නද මේවා?
1: ඒකේ කමන්නේ කමන්නේ මම ඒ නිසාම කුත් කියන්නේ නැහැ
0: ඉතින්. හරි. වාටරත් තව අවුරුදු 5ක් ගියාට පස්සේ මේවා කරන්න බෑ.
1: 35ක් විතර වෙනවනේ.
0: 35ක් විතර වෙනවනේ. Right. ඉවිදින් drive අහගෙන ඉන්න වෙලාවේ අපිව මතක් කරන්න ඕන අපිව මතක් කරන්න.
1: අපිව මතක් කරන්න.
0: අපිව මතක් කරපු ගොඩක් අය ඉන්නවා.
1: ඔව් ඔව්.
0: එයාලගෙන කියන්න ඕන ඊට කලින් අපිට මතක් කරන්න තියෙනවා.
1: Right.
0: තයන්නයි වයන්නයි අතර වෙනස බලන්නු නේද?
1: කොහොමද වචනේ උනත් වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා කටින් පිට වෙන දේවල් ගැන කොච්චර හිතන්න ඕනද අපි?
0: ඔව් අර සිංහල කියන්නේ හරි අමුතු භාෂාවක්.
1: හරි.
0: කතර.
1: ඒ අතින්නම් අපි අමුතු දේවල් කරලා තිනවනේ.
0: සිංහල භාෂාවෙන් මාර වැඩ දාලා තිනවා.
1: හරි.
0: ඉතිහාසයේ ඉඳලා.
1: ඔකේ.
0: මරන්න එපා එල්ලන්න. මතකයි නේ ඉස්සර?
1: කතා. හරි හරි.
0: මරන්න එපා
1: එල්ලන්න. ඉනා වෙනෝ ඉති.
0: හරි. ඒ ඕනේ.
1: හරි හරි හරි හරි.
0: මේ අපි විජේ නිෂ්පාදන ගැන කිව්වොතින් විජේ නිෂ්පාදන වල මේ ගොඩක් කලාවට හැමෝම හිතන්නේ මේක මේ කුළුබඩු ටික මිරිස්කුට් ටික තුන පහ කුට් ටික ওই ටික විතරයි
1: කියලා.
0: නෑ එහෙම නෑ. කුස්සියට උන හැම දෙයක්ම තියෙනවා. ලුණු පැකට් එකේ ඉඳලා හැම දෙයක්ම තියෙනවා.
1: කුස්සියට උන හැම දෙයක්ම කියන්නේ උයන්න.
0: උයන්න ඕ උයන්න. උයන්න. උයන්න උයන්නත් නෙමෙයි.
1: ඕ උයන්න නෙමෙයි.
0: උයන්න නෙමෙයි.
1: උයන්න නෙමෙයි.
0: දේවල් පිස ගන්න.
1: ඕකේ.
0: නෑ පිස ගන්නත් නෙමෙයි. පිහදානවා කියලා හිතනවනේ.
1: දැන් මොකක්ද?
0: කෑම හදා ගන්න.
1: ඔව්.
0: හරිද?
1: හරි.
0: කැමරසට හදා ගන්න ඕන දේවල් ටික.
1: හහ.
0: හැමදේම තියෙනවා. උයන්න කිව්වම හරිය බොරුවට කිව්වේ.
1: ඔව් ඔව්. හරියම හිතන්නේපා. දැන් අපිව එකපාරට මේ රේඩියෝ කෝන් කරලා අහන අය බලයි. ඉතින් උයනවට උයන්නවා කියන්නේ නැතුව වෙන මොකද්ද කියන්නේ කියලා.
0: අපේ සිංහල. අපේ සිංහල ඒක පොඩ්ඩක්.
1: අපි පොඩි පන්තියක් දැම්මා.
0: පන්තියක් දැම්මා.
1: ඊයේදා.
0: අපි ඉංග්‍රීසි පන්ති කරන හිටු ගමන්.
1: ඔව්.
0: මතකනේ.
1: ඔව්. දැන් සිංහල පන්තියක් පටන් ගත්තා. ඉස්සරහට දෙමළ පන්තියක් එහෙම පටන් ගන්න කියලා ඉන්නේ.
0: ඒකින්ද මේ අපි කියන්නේ විජේ නිෂ්පාදන ගන්නකොට මේ හැමදේම තියනවා ගන්න ඔයාට. ලුණු පැකට් එකේ ඉඳලා මස් කරි එකක් හදා ගන්නවා නම් රසට මස් කරි 3/5 එක, මාළු කරි එකක් හදා ගන්නවා නම් මාළු කරි 3/5 එක. මේ හැමදේම ස්වභාවික රසය රැකෙන විදිහට ස්වභාවික දේවල් එකතු කරලා හදලා තියෙන්නේ. કૃත්‍රිම දේවල් කිසිම දෙයක් මේවා ඉන්නේ නැහැ.
1: ඉතින් කැමතික රසට ගුණට හදා ගන්නව නම් ඔය එකතු කර ගන්න මොන කුළුබඩ සන්නාමය වෙන්න ඕනේ විජේ කුළුබඩු. ඒ වගේම තමයි දැන් වෙනසකටත් එක මොනාහරි නූඩ්ල්ස් එකක් රැට හදා ගන්න ඕනි කියලා හිතනවා නම් එතකොට තෝසෙ ටිකක් ඉදියාප්ප ටිකක් හදා ගන්න ඕනි කියලා හිතනවා නම් හරි විදිහට රසට ගුණට හදා ගන්නවට පුළුවන්කම තියෙනවා විජේ නමින් මේ දේවල් මෙලදී ගත්තොත් එහෙම නූඩ්ල්ස් එකක් හදා ගන්නකොට අපි බලනවන හැමදාම ගන්න නූඩ්ල්ස් එක ඇලෙනවා බෙරි වෙනවා අපිට හරියට තඹ ගන්න බෑ ටිකක් වැඩියෙන් තැඹුණොත් එහෙම ඒක බෙරි වෙලා යනවා ටිකක් වෙලා කලින් ගත්තොත් එහෙම ඒක තැඹිලා නැහැ මේ වගේ ප්‍රශ්න තියෙනවනේ එහෙම නැතෝ යාට පුළුවන්කම තියෙනවා ඕනම කෙනෙක්ට විජේ නූඩ්ල්ස් එකක් හදා ගත්තොත් එහෙම රසට හදා ගන්න මේ හැමදේම ළඟම වෙනසෙන් සුපිරි සරේ මිලදී ගැනීමේ හැකියාව අට තියෙනවා.
0: කවුද අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් කරලා තියෙන්නේ?
1: කැලණිය පැත්තේ මැසේජ් එකක් දාලා තියෙනවා. රසී තමයි එකතු වෙන්නේ. ආව එකතු කරගන්නවා. හරිම ලස්සනට වැඩසටහන කරනවා. කම්මැලිකමක් නැහැ. ඉතින් අපි ඔය දෙන්නගේ චුරුචුරු අහගෙන ඉන්නවා කියලා තියෙනවා.
0: චුරුචුරු කියන්නේ සාමාන්‍ය වැස්සට.
1: වැස්සට තමයි කියන්නේ.
0: හරිද? වැස්ස මේලාම වහිනවනේ නේද?
1: හා ඔන්න ඔක පොඩක් දෙන්න.
0: හරි ඒ වගේම තමයි සචිත්‍ර යමත් ඉන්නවා කියලා තියෙනවා මැසේජ් එකක් ඇවිල්ලා අපි වහගෙන ඉන්නවා කියලා කෑගල්ලෙන් මැසේජ් කරලා තියෙන්නේ. ඒ වගේම වරකාපොල පොඩ්ඩක් මෙහාට ආවට පස්සේ දමයන්ති මැසේජ් කරලා තියෙනවා සිදුවක් ගන්න එකතු කරගන්න කියලා. හිටනම් වහිනවලු හොඳටම කෑගල්ල වරකාපොල ඔය ලයින් එක දිගටම වහිනවා.
1: රයිට්. අපිට මොකක් වෙලාද දන්නේ?
0: අපිට මොකුත් වෙලා නැහැ තාම.
1: ආ නැත.
0: තාම නැහැ.
1: ඉස්සරහට මොනවා වෙයි දන්නේ
0: නැහැ. කමින් සූන්.
1: ආ රයිට්. ඕකේ.
0: මේ කටි හැමෝම එකතු කරගෙන අපි සින්දු අහන්න යන්නේ. සුබ සන්ධ්‍යාවක්.
1: සුබ සන්ධ්‍යාවක්.
0: හවස 6 වෙලාව.

0: බේද අවස්සල ටිකක් කලින් කළුවර වෙනවා නේද?
1: ඔව් නේද?
0: එහෙම එකක් තියෙනව නේද?
1: 4:30 වෙනකොට නිකන් රෑ වගේ.
0: 4:30 වෙනකොට රෑ වෙලා නැහැ.
1: හයි.
0: මම මේ කිව්වේ සාමාන්‍යයෙන් 6:30 වෙනකොට.
1: නැම් ඉතින් 4:30 දෙත් අඳුර.
0: ඒ වැහි අඳුර. ඒක රෑ වෙලා නෙවෙයි වැහි අඳුරේ. වැහි අඳුරයි.
1: ඔයා මට අපහාස කරන්න එපා මම මේ කියන්නේ.
0: අපහාස නෙවෙයි මේ. සාමාන්‍ය දැනුම. අපහස නෙවෙයි.
1: නෑ නෑ එහෙම නෙවෙයි. මම දැන් ප්‍රෝග්‍රෑම් එකට එන්න කලින්
0: 4:30ට මේ හොඳටම ඉර පායලා ඉර බෑගෙන යන වෙලාව. ඉර පායලා තියෙන වෙලාව.
1: එහෙම නෙවෙයි. මම කියන්නේ වෙනදට වඩා අඳුරුයි. නැද්ද?
0: ඔව්. හරි. ඉතින් දැන් ඕක නැද්ද කියලා අහලා මම ඔකට නෑ කිව්වොත් තව මේක දිගට ඇදයන් යන්න බෑ.
1: අද ප්‍රවෘත්ති අහන්න වෙන්නේ නැහැ.
0: ඔව්. ඒකින්ද මේ
1: නෑ නෑ ඇත්ත මම කිව්වේ හරිවා කියන්නකෝ.
0: හවස 6:30 වෙනකොට සාමාන්‍යයෙන් ඒක අර කාලෙන් කාලට එහෙම වෙනවනේ. අපිට පාන්දර 5:30 මාර වෙනකොට ඉර පායලා.
1: හා
0: එළිය වැටෙනවා. සමහර දවසවලට හවස 6 වෙන මේ උදේ 6 වෙනකලුත් හොඳටම කළුවරයි.
1: හ්ම්.
0: ඒ වගේ කාලෙ දිනවනේ.
1: තියෙනවා.
0: මේ දවස්වල ටිකක් වේලාසනින් කළුවර වෙනවා.
1: හා
0: කලින් ඉර පායනවා. එහෙම එකක් දැනෙනවා.
1: රයිට්.
0: හ්ම්. දැන් ටිකක් කළුවර වෙලා.
1: හ්ම්.
0: ගෙදරවල වලට දුවගෙන යන අය.
1: හා
0: පරිස්සමට යන්න වැස්සත් එක්ක වැහි පොදත් එක්ක පාරට වතුර වැටුණාට පස්සේ ලිස්සනවා වැඩි. අදත් අනතුරක් වෙලා තිබුණා. කැලණිය සරසවි සිසුවෙක් අනතුරට පත් වෙලා තිබුණා. ජීවිතක්ෂයට පත් වෙලා තිබුණා අපරීක්ෂාකාරී ධාවනයක් නිසා. ඉතින් මේ වගේ දේවල් අපිට අහන්න ලැබෙන එක හරිම ඛේදනීයයි. කොමනත් ඉතින් දවසකට එකක් දෙකක් මේ වගේ දේවල්
1: අපිට අහන්න වෙනවා.
0: ධර්ම එකක් දෙකක් අඩුම ධර්ම අහන්න ලැබෙනවා කියන්නේ හරිම අවාසනාවන්ත තත්ත්වයක්. ඉතින් කොමනත් ටේක් යා වැඩසටහන දිවයින පුරාම ක්‍රියාත්මක කරමින් මේ වගේ ගොඩක් ප්‍රොජෙක්ට්ස් ගණනාවක් යනවා. මේ වගේ දැනුවත් කිරීම අපිත් කරනවා. අපේ මේ දවස පුරාම අපි මේ වගේ දැනුවත් කිරීම කරනවා.
1: හරි.
0: ඒවට ඇහුම්කන් දීලා පොඩ්ඩක් හරි මේවා හැදෙනවා නම්
1: හොඳයි.
0: තමයි අපේ බලාපොරොත්තුව.
1: රයිට්.
0: ඉතින් කොමනත් පරිස්සමට යන්න කියන එක තමයි අපි කියන්න ඕන දේ.
1: ඔව්.
0: ඒ අතරේ මතක් කරන දේවල් ටිකකුත් තියෙනවා.
1: මොනවාද?
0: තරුණ පෙනුම ලස්සනට පෙනුම තියාගන්න කැමති අයට, හැඩට ඉන්න කැමති අයට, පිරිසක් ඉස්සරහා කැපී පෙනිලා ඉන්න චරිතයක් වෙන්න ඕන අයට ඔන්න හොඳ ප්‍රොඩක්ට් එකක් දැන් ෆැඩ්නා හඳුන්වා දීලා තියෙනවා. පරීක්ෂණ ගණනාවක්කින් පස්සේ මේක තහවුරු කරගත්ත නිෂ්පාදනයක් විදියට ඔන්න දැන් සෙඩ්ගේන් ඔබට හඳුනා දෙනවා ඔබේ තරුණ පෙනුම රැකගන්න.
1: දැන් මං ඉස්සෙල්ලා කතා කරේ සෙඩ්ගේන් කැප්සූල් එක ගැන. මට හිතුණා දැන් සෙඩ්ගේන් ෆේස් ක්‍රීම් එක ගැන වාටි කියන්න ඕනේ කියලා. සෙඩ්ගේන් ෆේස් ක්‍රීම් එක කියලා කියන්නේ ඔයාගේ සමට ස්වභාවික තෙතමනය, මෘදු බව, ස්වභාවික දීප්තිය පවත්වා ගැනීමට උපකාරී වන ප්‍රීමියම් ස්කයා ක්‍රීම් එක කියොත් මං හරි කියලා හිතුණා. මොකද මේකේ හයලොනික් ඇසිඩ්, එතකොට විටමින් C, විටමින් E, නයිසිනමයිඩ්, එතකොට ඇලෝවේරා, විටමින් වර්ජින් කොකොනට් ඔයිල් මේ වගේ ස්වභාවික සාරයන්ගෙන් සමන්විත වෙලා තියෙනවා මේ නිෂ්පාදනය. ඉතින් වාට පුළුවන්කම තියෙනවා දැන් කාන්තා පාර්ශවයට විතරක් නෙවෙයි පිරිමි පාර්ශවයටත් ඔන්න පුළුවන්කම තියෙනවා සෙඩ්ගෙන් ෆේස් ක්‍රීම් එක පාවිච්චි කරලා ලස්සන පෙනුමේ විදිහට වාට තියාගන්න. ඉතින් මේක භාවිත කරන්නේ රාත්‍රී නිින්දට පෙර වාට පුළුවන්කම තියෙනවා හොඳින් බෙල්ලේ, ඒ වගේම මුහුණේ ආලේප කරන්න. ඒ වගේම තමයි සම්පූර්ණ සෙඩ්ගෙන් බියුටි රූටීන් එකට වාට පුළුවන්කම තියෙනවා වැඩි මොකක් හරි ප්‍රතිඵලයක් ලබා ගන්න, වැඩි ප්‍රතිඵලයක් ලබා ගන්න වාට පුළුවන්කම තියෙනවා සෙඩ්ගෙන් කැප්සූල් එකත් මේක මම පාවිච්චි කරන්න. ඉතින් මේ දෙකම මිලදී ගන්න වාට පුළුවන්කම තියෙනවා www.fadna.com කියන වෙබ්සයිට් එකට යන්න. එහෙම නැත්නම් 0.7 0.78 0.7 0.78 0.7 0.78 කියන නම්බර් එකට WhatsApp එක කරහා ඔයාට පණිවිඩයක් යවලා පුළුවන්කම තියෙනවා. සෙඩ්ගෙන් ෆේස් ක්‍රීම් එක ගැන වගේම සෙඩ්ගෙන් කැප්සූල් එක ගැන වැඩි විස්තර දැනගන්න.
0: අපි ෆෝන් නම්බර් එකයිමත් මතක් කරමුද? 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7
1: කරගන්න ජයග්‍රහකෙක් ලක්ෂපතිය කෝටිපතියෙක් වෙන්න මේ වෙනකොටත් හදහන ලොතරැයිය දස ලක්ෂපතියන් 170කට වැඩි පිරිසක් බිහි කරලා තියෙනවා. ඒ නිසා ඔයත් අදම හදහන ලොතරැයිය මිලදී අරගන්න.
0: අවසහයයි විනාඩි 13යි වෙලාව.

0: Lakhanda Radio ITN.
1: Cool drive Vikita.
0: Lakhanda Evening Drive.
2: ඇසේ සුද ඇවිල්ලද? දියබැටියාව ග්ලූකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
1: ටිකියා සුරකි මුමකටට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
2: ඔක්තෝබර් 9 වෙලනායි සෙන්ට්‍රල් කොලේජ් වෙලනායි.
3: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
0: පූර්ණ මාධ්‍ය මිතිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. ටේක්යා සුරකි මුමගතුට.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ NLB දනඩ දහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: ලකන්න රේඩියෝ ITN
1: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැයි DLB වාසිතකට පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක් අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි
2: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න

0: හය විනාඩි 23යි වෙලාව. හිවිනින් ඩ්‍රයිව් එක අපිට යන්න වෙලාව ලං වෙලා තියෙන්නේ.
1: රයිට් අපි එහෙනම් ගිහින් එන්න.
0: ගිහින් එන්න කියන්න බෑ.
1: හෙයිද?
0: ගිහින් එන්න කියලා ගෙදර යනා ඉන්නවනේ
1: දැන්. ඔව්.
0: ඒ ගෙදර යන අයට ගිහින් එන්න කියලා නිකම්ම ගිහිල්ලා බෑ. ගෙදරින් ගේන්න කියපු දේවල් ටිකක් තියෙනුනේ.
1: ඔව්.
0: අන්නේ දේවල් අරන් යන්න ඕනේ.
1: නැත්තම් ඉතින්
0: නැත්තම් ගිහින් එන්න වෙන්නේ ආයිමත්.
1: ගියොත් ගියාම තමයි.
0: ගියොත් ගියාම තමයි ආයෙන්න වෙන්නේ. ඒක නිසා මේ නැත්තම් ගෙදර ගිහිලා ආයෙන්න වෙනවා.
1: ඒකනේ.
0: බඩු ගිනියන්න.
1: ඒක වැඩ දෙකක්නේ. ඒ නිසා එකපාරින්ම වැඩ ටික ඉවර කරගෙන යන්න.
0: යන ගමන් අරන් යන්න. විජේ නිෂ්පාදන වලින් ගේන්න කිව්වනම් මිරිස් කුඩු පැකට් එක.
1: හරි.
0: එතකොට තුන පහ ටික
1: ඔය ඔයාගේ ලයිස්තුව නෙමෙයි නේද කියන්නේ?
0: නෑ ගේන්න කියලා පොදුවේ කියපු දේවල් ටික.
1: හරි. කියන්න.
0: මම දන්නවා මේව මතක නෑ. ආ දැන් මේව කියනකොට අහගෙන ඉන්නවා නම් අම්මාට මාර වැඩි කිව්ව නේද?
1: දැන්නේ මතක්.
0: දැන්නේ මතක්. අද රැට කන්න වෙන්නේ නෑ ලුණු නෑ.
1: හරි.
0: එහෙම කියලා මතක් වෙනකොට අක්ගාල සිග්නල් එක කියනවා.
1: හහ.
0: මොලේට. ඉතින් නූල්ස් පැකට් එක.
1: ඔව්.
0: එතකොට ඉන්දියාප ටිකක් හදා ගන්න ඕන. ඉන්දියාප මේ වගේ ඕනම දෙයක් විචේ නමත් එක්ක ගන්න පුළුවන්. රසවත් නිෂ්පාදන පළක් තියෙනවා වෙළඳපොලෙන් අරගෙන යන්න.
1: අපේ රසේ රටේ සමට බෙදෙන විජේ නිෂ්පාදන ලැබෙ වෙළඳසලෙන් සුපිරි වෙළඳසලෙන් යනගවම් මිලදී අරගෙනම ගෙදර යන්න.
0: එහෙනම් කොල්ලෝ අපි ගියා.
1: එහෙනම් කෙල්ලේ අපි ගියා.
0: ආයේ හෙටත් හවස 4ට අපි එනවා. සුබ දවසක් අපිට කතා කරමු, මැසේජ් කරමු හැමෝටම.
1: සුබ දවසක් කාටද ගිහින් ගෙදන්? මම ෂාරු.
0: මම ෂාමෙත්.

0: අනුග්‍රහය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා මේ තමයි අපට අවශ්‍ය සුපිලි පන් රට
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
4: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි
5: බන්ධනාගාරගත වන භික්ෂුන් වහන්සේ පිළිබඳ නීති සංශෝධනය කිරීමට ජනපති උපදෙසින් විශේෂ කමිටුවක් ඉතිහාසයේ පළමුවරට ග්‍රාමලධාරීන් 1540කට එකවර ජනපති අතින් පත්වේ වැලිකඩ රක්ෂිතයේ සිටින ශිරන්ති හෙට අක්ෂිරෝහල්ට දෝෂණ විරෝධී පනත සංශෝධනයේ සහිතව සම්මතයි. ප්‍රාදේශීය සෞඛ්‍ය උපරිමයෙන් ඉහළ ලංවන බව ඇමති නලින්ද කියයි. යුක්‍රේනයේ බස් අතේකට රුසියාවෙන් ප්‍රහාර. ලක්කන්නේ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගිනලිය. ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ. ග්‍රාමීධාරීන් 1543 සඳහා නව පත්වීම් ලබා දී තිබෙනවා. ඒ ජනාධිපති අනුකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. අර්ලිගහ මන්දිරයේ පැවති උත්සවයේදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ රජයේ සංවර්ධන ගමනේ අරමුණ වන්නේ ගමේ ජනතාව නගරයට කැඳවීම නොව ඔවුන් වෙනුවෙන් ගම තුළම ආර්ථික අවස්ථා නිර්මාණය කිරීම බවයි. ඒවන් වෙන ග්‍රාමලධාරීන්ට පුළුල් වැඩකොටසක් පැවරී ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළා. ජනතාවට සමීපම රාජ්‍ය සේවකයා ලෙස ග්‍රාමලධාරීන් ජනතාව වෙනුවෙන් සේවා කිරීම ඉටු කළ යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු ශිරන්ති රාජපක්ෂ මහත්මිය වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂාව යටතේ රඳවා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා. කෙසේ වෙතත් රාජපක්ෂ මහත්මිය හෙට දිනේදී ප්‍රතිකාර සඳහා ජාතික අක්ෂිරෝහල වෙත රැගෙන යාමට නියමිත බවයි වාර්තා වන්නේ. රාජ්‍ය බැංකුවකින් ලබාගත් රුපියල් මිලියන 10ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට අදාළව අල්ලසු දූෂණ චෝදනා විමර්ශන කොමිසම් විසින් අත්අඩංගුවටගත් ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ කොළඹ මහාධිකරණයේ ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. අනතුරුව ඇය ඊයේ පසුරුවේ වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ වෙත රැගෙන ගිය අතර අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නියමිතයි. මේ අතර අද පෙරවරුවෙන් ශිරන්ති රාජපක්ෂ මහත්මිය බැලීම සඳහා පවුලේ සාමාජිකයන් සහ දේශපාලකයන් අතර පිරිස් මැගසින් බන්ධනාගාරයේ වෙත පැමිණ තිබෙනවා. භික්ෂුන් වහන්සේ බන්ධනාගාරය තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්කරන බව ජනාධිපති අනුකුමාර දිසානායක මහතා සඳහන් කළා. ඒ මහා සංඝරත්නයේ සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී නීතිපති අධිකරණ අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය, බෞද්ධ කටයුතු අමාත්‍යංශය, බන්ධනාගාර නිලධාරීන් සහ බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළත් වන ආකාරයෙන් කමිටුව පත්කරන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. සති දෙකක් තුළ මේ පිළිබඳ අධ්‍යයනය කර සංශෝධන ඉදිරිපත් කිරීම කමිටුවට පැවරෙනවා. භික්ෂුන් වහන්සේට බලපාන කොටස් මහා සංඝරත්නය සමග සාකච්ඡා කර අනුරූප ලෙස වෙනස් කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළා. එසේ නොමැතිව නීති තිබියදී තනි තනි පුද්ගලයන් වෙනුවෙන් නියෝග ලබා දීමට සූදානම් නොමැති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ඒ නීතිය වර්තමානයේ උචිත නොවේ නම් කටයුතු වන්නේ දෙසේ පරිදි නීතිය සම්පාදනය කර ගැනීම බවද සඳහන් කරමින්.
6: අපේ බන්ධනාගාර පාලනය වෙන්නේ 1877 සම්මත කරන ලද බන්ධනාගාර ආඥා පනත 1877 දී. තොට රිමාන්ඩ් බන්ධනාගාරගත වූවන්ට මෙහෙම ප්‍රශ්නයක් පැන නගින්නේ නැහැ. මොකද ඔබ වහන්සේලාට මතක ඇති උන්වහන්සේලා බන්ධනාගාරයේ වැඩ සිටින්නේ සිවුර දරාගෙන, ඒ වගේම උන්වහන්සේලා අධිකරණයට යොමු කරනවන යොමු කරන්නේ සිවුර දරාගෙන. මොකද උන්වහන්සේලා රිමාන්ඩ්ගත භාවයට පත් වෙලා තියෙන නිසා. නමුත් සිරකරුවන් බවට පත් වුණාම ඊට වඩා වෙනස්. සිරකරුවන් බවට පත් වුණාම ආකාර දෙකක් තියෙනවා. එකක් බරපතල වැඩ සහිත සිර දඬුවමක් නම්, සහ ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් නම්. ලිහිල් වැඩ සහිත සිර දඬුවමකදී බන්ධනාගාර පාලකතුමාගේ එකඟතාවය මත ඇඳුමක් තෝරගන්න පුළුවන්. නමුත් බරපතල වැඩ සහිත සිර දඬුවමකදී එහෙම හැකියාවක් නැහැ. ඊට නියමිත ඇඳුම හැම දිනම පාවිච්චි කරන්න ඕන. ඒතර මෙතෙක් හැමදාමත් මේ නීතියට අනුව තමයි සිරගත වුණාට කටයුතු කරලා තිබෙන්නේ. ඒ වගේම මුන්නවහන්සේ 2018 දී සිරගත වුණාට පස්සෙත් ඒ ඇඳුම තමයි ප්‍රයෝග කරගෙන තිබෙන්නේ. ඒ නිසා මම හිතන්නේ නායක හඳුනන වංශලේ යොමු කරන ලිපියේ මට තේරෙන විදිහට මේ සිරගත විලා ඉන්න ආකාරය ඇඳුම පිළිබඳව වඩා ප්‍රශ්න පැන නගින්නේ බන්ධනාගාරයෙන් අපි උන්වහන්සේලා එළියට ගෙනීමේදී. මම හිතන්නේ ඒක අධිකරණ ක්‍රියාමාර්ග වලට පමණක් නෙවෙයි, බන්ධනාගාරයෙන් බැහැර වෙන හැම අවස්ථාවකදීම අපි සැලකිලිට භාජනය කරන්න ඕන. මොකද සිරගත වෙලා ඉන්නකොට ඒක විවෘත නැති තැනක්. හැබැයි බන්ධනාගාරයෙන් බැහැර වෙනකොට ඒක මාධ්‍ය පොදු ජනතාවට මේක නිරූපණය වෙන්න පටන් ගන්නවා. ඒකට අපිට ප්‍රශ්නේ පැන නැගුණේ කොහොමද බැහැරට අරගෙන ඉන්නේ කියලා. ඒත් බැහැරට අරගෙන ඉන්නත් තිබුණු ක්‍රියාපටිපාටි තමයි අනුගමනය කරලා තියෙන්නේ. මීට පෙර දැන් ඉන්න 63 දෙනාගෙත් මම විමසා බැලුවා. සමහර හාමුදුරන් වහන්සේලා සිර දඬුවම ලබලා තියෙන එක වරදකටනේ. එක වරදකට පමණක් නම් උන්වහන්සේ ගොදුරු වෙලා ඉන්නේ. උන්වහන්සේ සිර ජීවිතේ ගත කරනවා. හැබැයි උන්වහන්සේ සිරගත වෙලා ඉන්න ගමන් තවත් වැරදි තියෙනවා නම් ඒ වැරදි වලට උන්වහන්සේලා අධිකරණයට කැඳවන්න ඕනකම තියෙනවා. දැන්ටත් සිරගත වෙලා ඉන්න 63 යම් පිරිසක් ඒ වරද විතරක් නෙවෙයි, තව වැරදි නිසා විටින් විට අධිකරණයට පමුණුලා තියෙනවා. ඒ අධිකරණයට පමුණුලා තියෙන්නේ සිවුර දරාගෙන නෙවෙයි. දැනුත් ඒ ක්‍රියාදාමයේ සිද්ධ වෙනවා. මුන්වහන්සේට සිද්ධ වුනෙත් අර ඒ ක්‍රියාදාමයේම තමයි. ඒකට අපි බන්ධනාගාර නිලධාරීන්ට දෝෂාරෝපණය කරලා වැඩක් නැහැ. මොකද ඔවුන් අනුගමනය කරන දැන්ට තියෙන රීති සහ නීති පද්ධතිය. දැන් එහෙමනම් අපිට තියෙන්නේ කොහොමද ඒ ක්‍රියාදාමයේ උචිත නැත්නම් අපි අලුත් ක්‍රමයක් හදන්නේ මොකද කියලා. මොකද නීති කියන්නේ උත්තර ඓතිහාසික නෙවෙයි. ඒතර අපිට තියෙන්නේ එහෙමනම් මෙන්න මේ නීතිය සංශෝධනය කරන්න. එහෙම නැතුව අපේ ආන්දුර මම කැමති නැහැ. නීතිය එසේ තිබියදී මම මෙහෙම කරන්න කියලා නියෝගයක් දෙන්න. එතකොට නීතිය පැත්තක ඒක මගේ නීතිය වෙනවා. එතකොට මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි. නීතිය එසේ තිබියදී මම කාට හරි කියනවා මේ අයට මේ විදියට සලකන්න. නීතියෙන් පරිබාහිරව. එතකොට නීතිය ක්‍රියාත්මක වෙන්නේ පොදු නීතියට යටත්ව නෙවෙයි මගේ කැමැත්ත. මම කිසිසේත්ම නීතිය මගේ කැමැත්ත බවට පත් කරගන්න කැමති නැහැ. ඒක හොඳ නැහැ. කොහොමද නීතිය මගේ කැමැත්ත බවට පත් වෙනවා නම් මම කැමති දේ අකමැති දේ මත තමයි නීතිය අර්ථ නිරූපණය වෙන්නේ. නීතිය ක්‍රියාවට නම් ඒක සුදුසු දෙයක් නෙවෙයි. එහෙනම් අපිට තියෙන්නේ නීතිය මේ මොහොතට උචිත නැත්නම් ඒ උචිත වෙන ආකාරයේ නීතිය සම්පාදනය කර ගැනීම. ඒ නිසා මම කල්පනා කරේ අපේ හාමුදුරන් වහන්සේට බලපාන කොට සුබ වහන්සලත් එක්ක සාකච්ඡා කරලා ඊට අනුරූප වන පරිදි අපි වෙනස් කරන්න. නීතිපතිතුමත් අපේ අධිකරණ අමාත්‍යංශෙත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශෙත් අපේ බෞද්ධ කටයුතු අමාත්‍යංශෙත් බංගලාර කොමසාරිස්තුමා ඉන්න වඩාත් හොඳයි යොදවාගෙන කමිටුවක් පත් කරලා ඉතා ඉක්මනින්ම අපි නිර්දේශ අලුත් නිත්‍ය නියෝග සහ රෙගුලාසි පනවන්න. අපිට සති දෙකක් ඇතුළත මේක අධ්‍යයනය කරලා මොනවද අපිට වෙනස් වෙන්න ඕන සංශෝධන කියලා අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒතර ඔබ වහන්සේලාට අපි ඉදිරිපත් කරන්න හාමුදුරන් වහන්සේලා කේන්ද්‍ර කරගෙන මේක වෙන්න ඕන සංශෝධන. එහෙම නැත්නම් එක හාමුදුරන් වහන්සේ නමක් ඉලක්ක කොටගෙන මෙහෙම කරමු, අනෙක් හාමුදුරන් වහන්සේලාට මෙහෙම කරමු කියන එක මම හිතන්නේ එතන උචිත නෑ කියලා.
5: දෝෂ නිරෝධී සංශෝධන පනත්කිරීම පත දෙවන වර කිවීම සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ඒ පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍ය බිම රත්නායක මහතා සඳහන් කළේ වංචා දෝෂණවලට එරෙහි රජයේ වැඩපිළිවෙල කුමන බාධක එල්ලුවත් අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවයි. චෝදනා එල්ලුවන් සම්බන්ධයෙන් අමාත්‍යවරයා අදහස් පළ කළා.
0: නීතියට බය වෙන්න ඕන. තනිකර පුද්ගලයන්ට නෙමෙයි නීතියට බය වෙන්න ඕන. අපි එවැනි අධිකරණයක් තියෙන රටක් වුණාම අපි විශේෂම ආර්ථිකයේ පැත්තෙන් ගත්තොත් දේශීය සහ විදේශීය වශයෙන් ගත්තොත් අපිට ආයෝජන කරන්න ව්‍යාපාර කරන්න මිනිස්සු බය නැතුව කටයුතු කරනවා. අපේ පුරුද්දක් තියෙනවා. පෝල් කගා මේ කරා මේක හොඳ වෙනවා. ලීක්වානියු කරා මේක හොඳ වෙනවා. ඒක ලංකාව වෙනකොට ඒක හොඳ නැහැ. සමහර ඒරියාස් තිබුණා රාජපක්ෂලගේ හෙංචයෝ තමයි වා කන්ට්‍රෝල් කරන්නේ. නැත්තම් රනිල්ලගේ හිංචයි අත අමුතු අමුතු තගාලා අද එක තගෙක් නෑ අද ඩෙල්ෆ් ඉඳලා දෙවුන්දර තුඩුවට එක ඡන්දෙන් පත් වෙච්ච ආණ්ඩුව විතරයි දැන් ගොඩක්ම මතු කරන දෙයක් තමයි දැන් වර්තමානයේ මේ කෙරෙන අත්අඩංගුවට ගැනීම, දඬුවම් දීම, පලි ගැනීම ලෙස අර්ථකථනය කරනවා. අපි දූෂණ විරුද්ධව සටන් කරනවා. අපි අත් දෙකම උස්සනවා. හැබැයි දූෂිතයෙක්ට උසාවියෙන් දඬුවමක් දුන්නම, එතකොට දඩේම. 2015 අදත් අතර කාලෙදී අත්අඩංගුවට අරගත්තු හරි, වැරදිකරු වෙච්ච හරි උසාවියෙන් දේශපාලනඥයන් සහ ප්‍රධාන පුද්ගලයන් 50 දෙනෙක්ගේ පිළිබඳ තොරතුරු මම මෙතන අද හැන්සාත් කරනවා. පලි ගැනීම නම් එහෙනම් මේ අලුතෙන් විය යුතු දේවල්. අතරමඟ ඒගොල්ලන්ගේ තියෙන යාළු හිතවත්කම් මත මේ පරීක්ෂණ කරේ නෑ. විමර්ශන නිලධාරීන් කොන්ද තිබෙච්ච නිසා මෙතර දුර ගියා. ඩීල් දාලව බේරගත්තා. 19 ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කරාට පස්සේ ඒවා සදාකාලිකවම එක්කෝ හැංගුවා නැත්නම් ඉවත් කළ දැන්. ජොන්සන් ප්‍රාන්තු සතොස සේවකයන් 150 දෙනෙකු නිල රාජකාරී ඉවත් කර දේශපාලන කටයුතු යෙදවීමෙන් රජයට මිලියන 40ක් පාඩු කිරීම නඩුව ගොනු කළ දිනය 2016 මැයි 12. විමල් වීරවංශ හිටපු අමාත්‍ය චෝදනාව 2010-15 කාලය තුළ නීත්‍යානුකූල ආදායම ඉක්මවා යමින් මිලියන 75.4ක නොනිසි වත්කම් උපයා ගැනීම නඩුව දාපු දිනය 2017 ඔක්තෝබර් 3. මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍ය 2014 ජනවාරි ජනාධිපතිතුමා සමයේ කැරම් බෝඩ් 14ක ප්‍රශ්නය නඩුව ගොනු කළ දිනය 2016 අගෝස්තු 18. බැසි රාජපක්ෂ චෝදනාව දිවිනැගුම් අරමුදලෙන් රුපියල් මිලියන 2991ක් වැය කර ජනාධිපතිතුමා සමයේ ලෝ තහඩු GICS බෙදා හැරීම නඩුව ගොනු කළ දිනය 2015 අප්‍රේල් 15. නාමා රාජපක්ෂ චෝදනා ගොඩක් ඉන්දියන් ක්‍රිෂක නඩුව ගොනු කළ දිනය 2016 ජූලි 1. යෝහිත රාජපක්ෂ CSN නාලිකාවට අයතාරස මිලියන 234ක් උපයා ගැනීම නඩුව ගොනු කළ දින 2016 ජනවාරි 30. ගෝඨාභය රාජපක්ෂ මැදබුණන DA රාජපක්ෂ ස්මාරකයක ඉදිකිරීමට ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාවේ මිලියන 33.9ක් යෙදවීම නඩුව ගොනු කළ දින 2015 සැප්තැම්බර් 8. ශිරන්ති රාජපක්ෂ සිරිලිය පදනම දැන් ඔය අනේක සහ තාජුරින් ඝාතන දාලකන් ඩිෆෙන්ඩර් රථ භාවිතය නඩුව ගොනු කළ දින 2015 ජූනි 15. රෝහිත රාජපක්ෂ රොකට් සුප්‍රීම් සට් චන්ද්‍රිකා ව්‍යාපෘති සහ රජයේ මුදල් සහ රාජ්‍ය සම්පත් භාවිතා කිරීම ගොනු කළ දින 2015 මාර්තු 20. චමා රාජපක්ෂ හිටපු කතානායක වරාය සහ නාවික අමාත්‍යාංශ අරමුදල් වලින් අනුමත නොකළ ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කිරීමේ පැමිණිල්ල ගොනු කළ දින 2016 සැප්තැම්බර් 18. ශෂින්ද රාජපක්ෂ හිටපු අමාත්‍ය මහියංගන ප්‍රදේශයේ රජ ඉඩම්මක් කළ ගණනාවක් නීතිරෝධ ලෙස තම හිතවුණු අතර බෙදා දීම 2015 නොවැම්බර් 12. නිරුපමා රාජපක්ෂ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පැනමා පැන්ඩෝරා පත්‍රිකා හරහා හෙළි වූ ජාත්‍යන්තර බැංකු ගිණුම් සංගවා තිබූ රහස්වත්කම් ඔෆ්ෂෝ ඇසට්ස් ගොනු කළ දින 2021 ඔක්තෝබර් 8.
5: තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා
0: දැන් මේ කියනවානේ පලි ගන්නවා කියලා ලක් අම්මා අත්තනඟුට ගත්තා කියලානේ කියන්නේ. අපිට පළවෙනි අවුරුද්ද එකහමාරේ මොකද්ද කිව්වේ? කෝ රාජපක්ෂලා අල්ලනවාද? ඩීල් ගේම් ඕවා කිව්වේ. රාජපක්ෂලා වික්‍රමසිංහලා ප්‍රේමදාසලා පලිගත්ත විදියට JR ලා. ඒ පලිගත්ත විදියට අපි හිතුවනම් කරු කතානායක තමයි විදාක ජනාධිපති ධූරයකුයි 3-2 දැවැන්ත ජනවරමකුයි තියාගේ. ඒ නිසා අපිට එහෙම උමනාවක් නැහැ. අපි දන්නවා මේ මන්ත්‍රීතුමාලට මේ පුද්ගලයන්ට මේකෙන් පෞද්ගලිකව කරදරයක් වෙනවා කියලා. ඒකට කිසිම සතුටක් අපිට නැහැ. එතුමාගේ දරුවන්ට, එතුමාගේ නෝනලාට, එතුමාගේ අම්මලාට වෙන බලපෑමක් නැහැ අපිට හැඟීමක් තිබෙනවා. හැබැයි අපි දරන්නේ පබ්ලික් ඔෆිස්. අපේ වගකීම තිබෙන්නේ අපි නීතියට ජනතාවට වග කියන්න ඕනේ. ඔබතුමාලා වික්‍රමසිංහලාගේ, ප්‍රේමදාසලාගේ, චන්ද්‍රිකාලාගේ, රාජපක්ෂලාගේ අපත දේශපාලන ව්‍යාපෘති වල බිලි ඔබතුමාලා. සමහර මන්ත්‍රීලා අති දක්ෂයි ගරු කතානායකතුමනි. හිරයන් ඉන්නේ. නැවත මේ ශ්‍රී ලංකාව රාජපක්ෂලාගේ, ප්‍රේමදාසලාගේ, වික්‍රමසිංහලාගේ යුගයකට යන්නේ නැහැ. ඒක සකක් නැහැ. එක්කෝ ජාතික ජනබලවේගයේ දිගට මිදිරට නැත්නම් අපිට වඩා හොඳ කණ්ඩායමක්. ඒක ප්‍රශ්නයක් නෑ ලං.
5: පාර්ලිමේන්තු මන්ත්‍රී මොජිබ රහමන් මහතාද අදහස් පළ කළා.
7: එතුමාම කිව්වා 2015 යහපාලන ආණ්ඩුව යටතේ දාපු නඩු. එතකොට සමගි ජන බලවේගයේ හැටියට අපි කිසිවිටකත් දූෂිතයන් ආරක්ෂා කරන්නවත්, දූෂිතයන්ට උදව් කරන්නවත් අපි පෙනී හිටලත් නැහැ, පෙනී හිටින්නෙත් නැහැ.
5: අග්‍රමාත්‍ය ආචාර්ය හර්ණි අමරසූරිය පෙන්වා දුන්නේ විපක්ෂයේ ක්‍රියාකාරකමක් පිළිබඳවයි.
8: නෑ නෑ, අපිත් හරි හොඳයි, අපිත් දූෂණයට විරුද්ධයි කියලා ඊට පස්සේ ඇත්තටම දූෂණයට එරෙහිව ක්‍රියාත්මක වෙන නිලධාරීන් වෙන ආණ්ඩුවලට එරෙහිව බොරු මත කන්ස්ට්‍රක් කරගෙන ඒ නැරටිව් එක එළියට දාන එක තමයි තවත් ක්‍රමය. ඒ ක්‍රමය තමයි මේ විපක්ෂය දැන් කරන්නේ. ඉලෙක්ෂන් කැම්පේන් එකේ එක කතාවක් ඔවුන් රෑට ගහන ඩීල් වල තමයි ඇත්ත දේශපාලනය සිද්ධ වෙන්නේ. හැමෝම දන්නවා 2015 සිට 2019 දක්වා ඒ දූෂණ විරෝධී ක්‍රියාවලිය ආරම්භ වුණාට කවුරුවත් ඒක ගැන සීරියස්ලි ගත්තේ නැත්තේ ඇයි? මොකෝ ඒවා ඩීල් එක වෙච්ච දේවල් නිසා. යෝජනාවලිය ඉදිරිපත් කරනකොටවත් අපි යෝජනා කරලා තිබෙන්නේ මැති ඇමතිවරුන්ගේ ඇසත්ස් ඩික්ලයා කරන්න ඕන නෑ හෝ එක සුප්‍රීම් කෝට් එකත් එක්ක සාකච්ඡා කරලලු එක වෙනස් කරේ. ඒක කොතනකවත් එහෙම අරමුණක් තිබෙන්නේ මොන බොරුවක්ද ඒක? අපි ඒක යෝජනා කරනකොටම කියලා තිබ්බේ පබ්ලික් රෙප්‍රසෙන්ටටිව්ස්ලා ඒගොල්ලොන්ගේ ඇසත් පනතේ තියෙන විදියටම ඩික්ලයා කරන්න ඕනේ කියන එක. ඉතින් ඒ පට්ටපල් බොරුනේ නියෝජ කතානායකතුමනි. මේ නොදැනුවත්කමට නෙවෙයිනේ කියන්නේ මේවා.
5: සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක භාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නංවමින් රෝගී ජනතාවට ප්‍රාදේශීය මට්ටමින් උපරිම සේවාවක් සැලසීම රජයේ ප්‍රධාන අරමුණ බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. ඒමිගමෝ දිස්ත්‍රික් මහරෝහල්ට අතිනවීන සිටි ස්කෑන් යන්ත්‍රයක් සහ නවීකරණය කළ අක්ෂය සායන ගොඩනැගිලි ජනතා ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් රෝගීන්ට වඩාත් කඩිනමින් නිවැරදි සහ ගුණාත්මක රෝග විනිශ්චයක් මෙන්ම ප්‍රතිකාර ලබා දීමයි එහි අරමුණ වී තිබෙන්නේ. ඊට ආසියා සංවර්ධන බැංකුවේ මූල ප්‍රතිපාදන හිමිව තිබෙනවා. රුපියල් ලක්ෂ 290ක වේදමින් නවීන පහසුකම් සහිතව පූර්ණ ප්‍රතිසංස්කරණ ලක් කරනු අක්ෂය සායන ගොඩනැගිල්ලද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කර තිබෙනවා. රුපියල් මිලියන 10ක ප්‍රතිපාදන මත රෝහල් පරිශ්‍රයේ ස්ථාපනය කළ ව්‍යායාම මධ්‍යස්ථානයේද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. රෝහල් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවලිය එක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කාර්ය මණ්ඩලයේ සහ රෝගීන් සමගද සාකච්ඡා කරමින් ඔවුන්ගේ ගැටලු සොයා බැලුවා.
9: අලු සීටයක් ලබා දෙලා තිනවා මිලියන 200කට ආසන්න ප්‍රමාණයක් වෙනවා. තවත් අපි අපේ බොනෝන් රෝගියෙකුගේ විසින් මිලියන 10ක් වියදම් කරලා අපි රෝහල් කාර්ය මණ්ඩලයට ව්‍යායාම් කරන්නට ජිම් එකක් හදලා දීලා තිනවා. ඒ අතරේ අපි පාද හැමදාම අපිට උදව් කරනවා. ඒ රෝහලට විශේෂයෙන්ම මිලියන 30කට ආසන්න මුදලක් වියදම් කරලා අපේ අක්ෂි ශල්‍යගාරය ඇතුළේ සංකීර්ණය හදලා දීලා තිනවා. භවිෂ්‍යයේ අගය කරන්නත් ඕන හොඳ ආකර්ෂණීය පෙනුමක් සහ අපේ රෝගීන්ට තව පහසුවෙන් කටයුතු කරන්න පුළුවන් පරිසරයක් ඇතුව අක්ෂි ශල්‍ය වෛද්‍යරුන් ඉදන් සියලුම කාර්ය මණ්ඩලයට තාම සතුටින් වැඩ කරන්න පුළුවන් තරම් පරිත්‍යාගයක් ලැබිලා අපි මහ භාණ්ඩාගාරයෙන් අපි බදුමුදලත් වේදන් කරලා සෞඛ්‍යයට මෙවැනි දේවල් ලබා දෙමින් ඉන්නවා. මේ සියල්ලම කරන්නේ අපේ ජනතාවට ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබා දීම වෙනුවෙන්.
5: මාර්ග අනතුරු අවම කර ගැනීමේ අරමුණින් ක්ලීන් ශ්‍රී ලංකා අනුග්‍රහයෙන් සාතින් රූපහානි ක්‍රියාත්මක කරන ටේකියා සුරකුම් මගුතර වැඩසටහන සාර්ථකව පැවැත්ුණා. කෙල්නොච්චේ හින්දු විද්‍යාලයේ පැවති වැඩසටහන පිළිබඳ තොරතුරු ගෙනෙන අපනියෝජිත ගිහාන් ගේත් ඉෂේර.
10: ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව රටට වග කියන මාධ්‍ය නාලිකාව විදිහට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ආරම්භ කළද ටේක් කෙයාර් සුරකෙමු මගතොට වැඩසටහන් මාලාවේ 31 වන වැඩසටහන අපි අද දවසේදී අතිසාර්ථකව මේ විදිහට නිමාවට පත් කරනු ලැබුවා. අපි අද දවසේදී උතුරු පළාත කේන්ද්‍ර කරගෙනමින් කෙලිනොච්චිය දිස්ත්‍රික්කයේ කෙලිනොච්චිය දකුණ අධ්‍යාපන කලාපයට අයත් කෙලිනොච්චිය හින්දු විද්‍යාලයයි සත්කාරක පාසල වශයෙන් තෝරා ගනු ලැබුවේ. මේ අධ්‍යාපන කලාපයේ පාසල්වල දූ දරුවන් 700කටත් අධික සංඛ්‍යාවක් මේ වැඩසටහන සහභාගී වුණා. මේ විද්‍යාලයේ සියලුම දූ දරුවන් අද දවසේදී මේ මාර්ගයේ ඉදිරිපිටට අපි කැඳවාගෙන ආවෙහිදී රතවාහන මාර්ග අනතුරු සංදර්ශනය පැවැත්ුණා. ඉන්නතුරුව මේ දූ දරුවන් අද දවසේදී මේ විද්‍යාලයේ ශ්‍රවණාගාරයට අපි කැඳවාගෙන ගොස් තවදුරටත් මේ මාර්ග අනතුරු සම්බන්ධයෙන් වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ දැනුවත් කරනු ලැබුවා. ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ අරමුණ වෙලා තිබෙන්නේ. ඒ වගේම ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිසිය, එතකම 19 සුවසැරිය ගිලන් රථ සේවය, එතකම ලංකාවේ අංකකේ රක්ෂණ සමාගමක් වෙන සාධාරණත්වයෙන් පෙරට ෆෑෆස් ඉන්ෂුරන්ස් ආයතනයත් අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නේ. ඉතින් අද දවසේදී 31 වන වැඩසටහන මේ විදිහට අතිසාර්ථකව අපි නිමාවට පත් කරනවා. හෙට දවසේදීත් අපි උතුරු පළාත කේන්ද්‍ර කරගෙනමින් යාපනය දිස්ත්‍රික්කයේ වේලනයි මධ්‍ය මහාවිද්‍යාලයේදීත් මේ වගේම තවත් වැඩසටහනක් සංවිධානය කළ තිබෙනවා. ඉතින් හෙට දවසේදී වේලනයි මධ්‍ය මහාවිද්‍යාලයේදී හමු වීමේ බලාපොරොත්තුෙන් අපි සමු ගන්නවා කිලිනොච්චිය හින්දු විද්‍යාලයේ සිට ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති වෙනුවෙන් මම ගිහාන් ජිත්තිෂේර.
5: මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ ත්‍රස්වාදයේ වැළැක්වීමේ පන්ති යටතේ රඳවා තබා ගැනීමේ ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. ඒ අනුව නීතිමය ප්‍රතිපාදන යටතේ අත්අඩංගුවට ගන්නා සැකකරුවන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයට හැකිවනවා. එම රඳවා තබා ගැනීමේ ස්ථානය ලෙස නම් කර තිබෙන්නේ කොළඹ 5 කම්පුර ලේකම් කාර්යාලයේ ගොඩනැගිල්ලේ 7 මහලේ පිහිටි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයයි. බරපතල සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය ස්ථාපිත කර තිබෙනවා. ඒ රඳවා තබා ගැනීම ස්ථානයක් ලෙස ගැසට් කිරීමත් සමග විමර්ශන කටයුතු සඳහා තවදුරටත් නීතිමය බලතල හිමිවනවා. මෙමෙතින් සමග අපරාධ විමර්ශන කටයුතු වඩාත් කාර්යක්ෂම සිදු කිරීම ආරම්භන බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් රඳවා තබා ගැනීමේදී සැකකරුවන්ගේ නීතිමය අයිතිවාසිකම් සහ අදාළ නීතිමය ක්‍රියාපටිපාටියට අනුව කටයුතු කිරීම අනිවාර්ය වනවා. බාණ්ඩ අනිනේකන බව පවසමින් ව්‍යාජ ආයතන 6ක් හරහා ඇමරිකා ඩොලර් මිලියන 25ක් විදේශ ගිණුම් වෙත බැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට තිබෙනවා. 2024-25 කාලීදී බාණ්ඩ අනිනේකන බවට පවසා කිසිදු භාණ්ඩයක් අනිනේ නොකර එම් මුදල් විදේශ ගිණුම් වෙත බැර කිරීමයි සැකකරුට එරෙහි චෝදනාව. ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 25 සැවැරදි පුද්ගලයෙක්. වාණිජ බැංකුව හරහා ටීටී ක්‍රමවේදය ඔස්සේ මේ මුදල් රටින් බැහැර කර ඇති බවටයි තොරතුරු හෙළිව තිබෙන්නේ. ඉදිරියේදී දේශපාලන පිවිසීමේ බලාපොරොත්තු වන සියලු දෙනා වංචා දූෂණ ඇතුළු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු බව වමේ කෙන්ඩේ කැඳුම්කරු චමීර පෙරේරා සඳහන් කළා. දූෂිත දේශපාලන පන්තිය අවසන් කිරීමේ සංස්කෘතිය ආරම්භ වී ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.
11: ඔය සිරිලිය ගිනුම නිසා හිරගෙට ගිය යන්න උනේ 2015 පටන් ගත්ත වැඩේ. හැබැයි 2015 පටන් ගත්ත වැඩේ යට ගැහුවා. මේ කැලැන්තිය එකම පන්තියක් කියන එක පෙන්වුවා 2015 දී. අම්මයාව අත්අඩංගුවට නොගෙන අන්තිමට මෙයාගේ කට උත්තරයක් ගත්තේ කථානායක ගිනිමසට ගිහිල්ලා. ඔය රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල සිරිසේනගේ ආණ්ඩුව ඒ දැක්ක ඒ කටුක ඒ අත්දැකීම් ඊ අවසන් කළා. බොහොම පැහැදිලිවම ආයි තවදුරට දේශපාලන පන්තියක් රකින්න සූදානම් නැහැ. එනිසා මේක ඉදිරියට යනවා. අර උණුත් එකයි මුණුත් එකයි කියපු එක අවසන් කළා. ඒ චැප්ටර් එක අවසන්, අලුත් චැප්ටර් එකක් පටන් ගත්ත මේ වර්තමාන ආණ්ඩුව. ඒ තමයි මේ පටන් ගත්ත වැඩේ ඉදිරියට යනවා. එනිසා මේ සියවතාවක් හිතන්න වෙනවා ඉදිරියේ දේශපාලනය කරන අයට වංචා දූෂණ මිනිමැරුම් ගැන. එනිසා මං හිතන්නේ මේ ඊයේ දිනේ ඉතාම සුවිශේෂී දිනයක්, මේ රටේ ඓතිහාසික දිනයක්. අපි ඒ කියවා ගත යුතුයි.
5: දැනුවත්භාවයෙන් යුතුව මූල්‍ය තීරණ ගන්නා ජනතාවක් බිහි කිරීමෙන් මූල්‍ය සේවා ප්‍රවේශයේ ශක්තිමත් කළ හැකි බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළා. ශ්‍රී ලංකා මහබැංකුව සංවිධානය කරන මූල්‍ය සාක්ෂරතා මාසය ආරම්භ කරමින් දිවිනපුර වැඩසටහන් ගන්නාවක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මේ වැඩසටහනේ ප්‍රධාන ආර්ථිකය ලෙස මහබැංකු අධිපතිවරයා එක්ුණා.
12: Central Bank also has a responsibility to secure financial stability.
13: ශ්‍රී ලංකා මහබැංකුවේ ප්‍රධාන වගකීමක් වන මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයේ තහවුරු කිරීමත් සමග ජනතාවගේ මූල්‍ය සේවා සඳහා ප්‍රවේශය ලබා දීම සහ මූල්‍ය සාක්ෂරතාව හිරණැංවීම සඳහාද විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. 2026 වසරේ සිදු කළ ජාතික මූල්‍ය සේවා සඳහා ප්‍රවේශය ලබා දීම පිළිබඳ සමීක්ෂණයට අනුව මෙරට ජනතාවගෙන් 86% විධිමත් මූල්‍ය සේවා වෙත ප්‍රවේශය පවතින අතර 82% ඉතුරුම් ගිණුමකට ප්‍රවේශය තිබෙනවා. කෙසේ වෙතත් මූල්‍ය සේවා සඳහා ප්‍රවේශය යනු බැංකු ගිණුමක් පවත්වාගෙන යාමට පමණක් සීමා නොවුවා. ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාව තවමත් පවතින්නේ 58% මට්ටමකයි. ඒ හේතුවෙන් නොමග යවන සුළු නයෝජනා සහ යථාර්ථවාදී නොවන මූල්‍ය ආයෝජන සඳහා ජනතාව හසුවීමේ අවදානමක් පවතිනවා. එවැනි අවස්ථාවලදී ජනතාවට තම මුදල් පවා අහිමි විය හැකි අතර ඇතැම් ආයෝජන සම්බන්ධයෙන්ද මෙවැනි තත්ත්වයක් වාර්තා වී තිබෙනවා. මේ අතර මධ්‍යකාලීනව උද්ධමනය 5% ඉලක්කයක් ආසන්නයේ පවත්වා ගැනීම ශ්‍රී ලංකාවේ සාරු ආර්ථික ප්‍රතිපත්ති රාමුවේ ප්‍රධාන අරමුණක්. ස්ථාවර සහ පුරෝගතනය කළ හැකි උද්ධමන පරිසරයක් තුළින් ජනතාවට තම වියදම් සැලසුම් කිරීමටත් ව්‍යාපාරවලට දිගුකාලීන ආයෝජන තීරණ ගැනීමටත් හැකියාව ලැබෙනවා. එම නිසා ජනතාවට මෙම ආර්ථික තත්ත්වයන් නිවැරදිව අවබෝධ කරගෙන නිවැරදි මූල්‍ය තීරණ ගැනීමට හැකිවන පරිදි මූල්‍ය සාක්ෂරතාව ඉහළනැංවීම අත්‍යවශ්‍යයි.
12: In which helps people interpret these conditions accurately. Thank you very much.
2: Lakhanda Videshiya Pravurti
5: යුක්‍රේනයේදී මගී බසත ඉලක්ක කරමින් රුසියාව එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් 33 මිය ගොස් තිබෙනවා. තවත් 18 තුවාල ලැබුවා. ප්‍රහාරවලින් ගොන්නැගිලි කිහිපයකටද හානි සිදු වුණා. කාර්මික ඉලක්ක වෙත ඔවුන් ප්‍රහාර එල්ල කරන බවටයි චෝදනා එල්ල වුණේ. මේ වසරේ ගත වූ කාලය තුළ රුසියා ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන්ට සිදුවන හානිය පසුගිය වසරට සාපේක්ෂව ඉහළ කොස ඇති බවයි යුක්‍රේන බලධාරීන් පවසන්නේ. මේ අතර හෘදාබාධයක් වැළඳීම හේතුවෙන් ප්‍රවීණ ඉන්දියන් රංගන ශිල්පී සහ චිත්‍රපට නිෂ්පාදක නානා පටේකර් අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ වන විට ඔහු 75 වන වියෙහි පසු වුණා. රෝහල්ට ඇතුළත් කිරීමෙන් පසු විනාඩි 45කට ආසන්න කාලයක් වෛද්‍යරුන් ඔහු ප්‍රතිකෘති තත්ත්වයට ගැනීමට උත්සාහ කර තිබෙනවා. කෙසේ වෙතත් එන කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැහැ. රංගන කුසලතා සහ සංකීර්ණ චරිත නිරූපණය සඳහා ප්‍රකට නළුවෙක් ලෙසයි නානා පටේකර් සැලකෙන්නේ. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස කුසල් මින්ඩිස් පත් කර තිබෙනවා. ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස මෙතෙක් කටයුතු කළ ධනංජිත සිල්වා ඉල්ලා අසීමත් සමගයි කුසල් මින්ඩිස් ඒ සඳහා පත් කිරීමට තේරීම් කමිටුව පියවරගෙන තිබෙන්නේ. ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ධනංජිත සිල්වා ඉනිවත් වන බවට තේරීම් කමිටුවට ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් කීඩිකෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට තවදුරටත් සූදානම් සිටින බවයි ඔහු සඳහන් කර තිබෙන්නේ.
14: ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල.
5: වන්දනාගාරගත වන භික්ෂුන් වහන්සේ පිළිබඳ නීති සංශෝධනය කිරීමට ජනපති උපදෙසින් විශේෂ කමිටුවක්. ඉතිහාසයේ පළමු වරට ග්‍රාම නිලධාරීන් 1540කට එකවර ජනපති අතින් පත්වේ. වැලිකඩ රක්ෂිතයේ සිටින ශිරන්ති හෙට අක්ෂි රෝහල්ට. දූෂණ විරෝධී පනත සංශෝධන සහිතව සම්මතයි. ප්‍රාදේශීය සෞඛ්‍ය උපරිමයෙන් ඉහළ ලංවන බව ඇමති නලින්ද කියයි. යුක්‍රේනයේ බස් හතයකට රුසියාවෙන් ප්‍රහාර. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන් නිමාවට පත්වනවා. යළිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
15: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
16: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
1: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
2: අපි සොයන්නේ නුඹේ හඬයි.
1: සැමසඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරම
5: ලක්හඬ. More than this, I'll...

0: සංසතිය තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොඳටම ඇති
3: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරු කුමන්න අදම අවතන්න 011 6 679 579
4: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන

අඳින් ඉන්නවා නම් නොනවත්වාම කතා කරන්න අපිට පුළුවන්. නිකමට හිතලා බලන්නකෝ, සමහර විට ඔබ තනියෙන් ඉන්න තැනක වෙන්න පුළුවන්. කාමරේ තනියෙන් ඉන්න වෙලාවක, පාඩම් කරමින් ඉන්න වෙලාවක, එහෙම නැත්නම් ඔෆිස් එකේ මේසේ තනියම වාඩි වෙලා ඉන්න වෙලාවක වෙන්න පුළුවන්, ඩ්‍රයිව් කරන වෙලාවක වෙන්න පුළුවන්. කොච්චරනම් දේවල් හිතනවද? ඒ හිතන දේවල් කියන්න ළඟින් එහා පැත්තෙන් කවුරු හරි ඉන්නව නම් කියලා හිතලා තියෙන වර කොයි තරම්ද? හැබැයි සමහර වෙලාවට අපි එහෙම හිතුවට අපිට ඕනම වෙලාවෙ අපි කියන දේ අහන් ඉන්න තරම් කෙනෙක් අපිට අඟ නොඉන්න පුළුවන්. ඉතින් කරන්න

පිළියමක් වෙන්න පුළුවන් නේද? ඔව්, ඒ නිසාම මේ සාහිත්‍යකරුවන්ට ඉඩ හම්බ වෙන්නේ. අපි හිතනවා හැමෝම එකපාරම මහා සාහිත්‍යදරයෙක් වෙන්නේ නැහැ. ඒ මූලාරම්භයේ පටන් ගන්නෙම පුංචි පුංචි කවියකින් වෙන්න පුළුවන්, පුංචි වචන කීපකින් වෙන්න පුළුවන්. හරියට පුංචි දිය කඳුරක් මහා ගඟක් වෙනවා වගේ. ඉතින් ඒ සිතුවිලි ගංගාව තමයි අපි මේ හැමදාම එක එක සින්දු වලින් කතා කරන්නේ, එක එක ගීත වලින් වෙනස් වෙනස් විදියට එන්නේ. ඒ නිසා අපේම සිතුවිලි තමයි අපිව වෙනස් දිහාවකට අරගෙන යන්නේ.

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන ලකන සඳදිය දහර සමක ඔබ ආදරෙන් අදත් අනුග්‍රහක දායකත්වය ඔබට ලබා දෙනවා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්. පියකුමින් මවකමින් ඔබ රකිමින් රටම රකිණා 64 වසරක අභිමානීය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්. සඳදිය දහර අහගෙන ඉන්නේ මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන. අනුග්‍රහක දායකත්වය ලබා දෙන කවුද කියලා මේ මතක් කරන්නේ ලොතරැයි ලොවේ සාඩම්බර ගමන් නියමක වන NLP ලොතරැයි පවුලේ ජාතියේ මහා ධන සම්පත ධන නිධානය. ඔබේ ජීවිතයේ සිහින දිනවන බව තව තවත් සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදී මේ වන විටත් ඔබව ජයග්‍රාහකයෙකු කර හමාරයි. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර.
0: අදත් රෑ 9 වෙනකල් අපි ඔබත් එක්ක මේ සුන්දර ගමන යන්න ලෑස්ති ඔබ ලෑස්ති නම්. වෙනද වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජන සම්නිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ආචාර්ය හංසමාලා රිටිගහපොළ නීතවත් අර්ථවත් කතාබහත් එක්ක අපිත් එක්ක රැඳෙනවා සඳ දිය දහර හැඩ කරන්න. ඉතින් මේ රාත්‍රියේ අපේ හිතට දැනෙනම තැනකින් අපි අද වැඩසටහන ආරම්භ කරනවා සෝමසිරි මැදගෙදර ගායනා කරන ගීතයකින්. සමහර වෙලාවට මේ මොහොතේ ඔබටත් දැනෙන්නේ මේ දේම වෙන්න පුළුවන්. සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා ඔබයි මමයි දෙමන්සලේ දෙතන තනි වෙලා.
2: අර අපේ පූර්විකාවක් ගත්තද මේ වැඩසටහනට ඒ පූර්විකාව වගේ මේ ගොළු වීම වෙන්නේ කතා කරන්න උවමනාම කෙනා. ඒ කියන්නේ සමහරවිට අපිට අදහස් බෙදා හදා ගන්න ගොඩාක් දේවල් හිතේ තියෙන්න පුළුවන්. හැබැයි ඒක හැමෝටම කියන්නත් බැරි වෙනවා.
0: එහෙම ප්‍රශ්නකුත් තියෙනවා.
2: එහෙනම් කවුරු හරි හිත කතා කරන්න කැමති කෙනාම තමයි ළඟින් ඉන්න ඕනේ. ඒ නිසා තමයි දැන් මේ අහසත් ගොළු වෙලා තියෙන්නේ. මොකද මේ හඳයි තරුවයි නැති හින්දා කතා බහ කරන්න. අපි කවදාකවත් හිතලා නැහැ මොනික හසේ සඳයි තරුවයි කතා කරනවා ඇති කියලා. ඉතින් අපි කතා කරන්නේ වහන් ඉන්නකොට ඒගොල්ලෝ කතා කරගෙන නවත්තාවි. ඒ තර කතා කරන දේවල් තියෙන කොයිතරම් වචන ප්‍රමාණයක් එක මොහොතක් ඇතුළතදී විශ්වයට මුදා හැරෙනවද? ඒ තරම් වචන මේ අවකාශයේ රැඳිලා තියෙනවා. ඒ හුඟක් වචන ප්‍රේමයේම වෙද්දී අපි වැඩියෙන්ම ඉඩ හදා ගන්න තියෙන්නේ වෛරයට වෙන එක කොච්චර ඛේද වාචකයක්ද. අපි කතා කරන බහුතර වචන ප්‍රමාණයක තියෙන්නේ ආදරයමයි. හැබැයි ලෝකේ නැත්තේ ඒ ආදරයමයි. ඉතින් මෙතන කියන්නේ ඒ සුන්දර ආදරය ගැන. ඒ සුන්දර ආදරයේ චමත්කාරය ඔහු කියනවා. ඒ අතර මල්ලාය ඉන්නවා බඹරු වෙන මල්ල පිපිච්ච ලස්සන ලෝකේ ලස්සන වෙච්ච එකන මලක් නම් බඹරෙක් ඉන්න ඕනේ, තනියෙන් පවතින්නේ නැහැ. කොයිතරම් අපි බඹරුන්ට වැරදි කිව්වා වුණත් බඹරු නොවන මලක් තියෙනවා කිව්වම අපිට ඒක ගැන පොඩි හිතෙනවා ඇයි එහෙම වුණේ, හරි පාළුයි නේද. ඒක ඉතින් ලස්සන වෙන්නේ මේකේන අනිත් විරුද්ධාර්ථය තිබ්බම්. ඒ විරුද්ධාර්ථය කොයිතරම් වැරදි කරා වුණත් ලෝකයක් ලස්සන වෙන්නේ අන්නේ විරුද්ධ කෙනා. කවුරු විරුද්ධ ලිංගිකයා වෙන්න පුළුවන්, විරුද්ධ ද්‍රව්‍යයක් වෙන්න පුළුවන්, ඒක පවතිද්දී. ඒ හින්දාම තමයි හිතේ සිතුම් හැදිලා හිතේ සිතුවිලි පෙළගැස්විලා සිහින ලෝකයක් ගොඩනංවන්න යනවා. මේ සියල්ල අතරේ ඔහුට තේරෙන්නේ මේ

0: සත්කාරය විඳින්න නම් ඔහු වැඩියෙන්ම කැමති කෙනා ළඟින් ඉන්න ඕනේ. ඒකයි ඔහු කියන්නේ මා දන්නේ ඔබ පමණයි, එහෙම සිහිනයයි. ඉතින් එහෙනම් ඔහුට තියෙන ප්‍රශ්නයක් නැගෙනවා මෙතනදී. හමු ඌවේ වෙන් වෙන්නද, හද සුසුම් නැගේ වෙන් ඌයේ හමු වෙන්නද, යළි සසර මගේ. එතකොට මේ වෙලා තියෙන මේ සබඳතාව බිඳියාමක් තියෙන්නේ. එතකොට ඒ නිසා ඔහු කියනවා ඇයි වෙන් වෙන්න නම් දෙන්නේ හමු වෙන්න කියලා. ඒ නිසා අර හැමදාම දකිණ ප්‍රාර්ථනාවට යනවා. මෙහෙම වෙන් වෙන්නේ කවදා හරි සංසාරෙදී අපි හමු වෙන්න
1: නිසාද
0: වෙන්න පුළුවන් කියලා. හැබැයි මෙහෙම එකකුත් තියෙනවා මොනික මෙතනදී. සමහර වෙලාවට අපි හිතන අපිත් වඩාත් හොඳයි කියලා අපිට හිතන පළවෙනි කෙනාම නොවෙන්න පුළුවන් අපේ ජීවිතේ අපිව තේරුම් ගන්න දරා ගන්න කෙනා. එතකොට දැන් කාලයක් ගිහිලා ඔහුට හිතෙන්න පුළුවන් ඇයි මම මෙතන නතර වුණේ කියලා. අර නිරංජලා සරෝජිනී ගැන ගීතයක් තියෙන්නේ,
1: මේ ගඟමේ දුරු කතර ගෙව ඇයි මෙතනින් සයරේ වැටුනේ,
0: මේ හැටි දුර පිය මං කරලා
1: ඇයි මම ඔබ ළඟ නතර වුණේ.
0: ඔය හිඳ එච්චර දුරක් ඇවිල්ලා නැහැ ඇතර නතර වෙනවා කියන්නේ. ඉතින් ඒ වගේ වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට අපි තෝරලා අවසානයේ වැරදි තේරීමකට යන්න වෙන්න පුළුවන්. මොකද තෝරපු ඔක්කොම නතර නැති වෙලා වෙන්නත් පුළුවන්. ඒ මොනවා වුණත් අපි මේ යන ගමනේදී අපි හැමදාම ජීවිතේ කරන්නේ විවිධ දේවල් එක්කලා අපේ ජීවිතය එකතු කරගෙන හෝ වෙනස් කරගන්න එකයි.

0: Здарятнака Вемена. Саде тие тахара. Саде тие тахара.
1: අපි මේ දැන් ඉන්න ප්‍රදේශයේ ගත්තොත් දැන් මේ කොළඹ නගරෝ රාශියතවනේ මේ වෙලාවේ කඳු යායක් අතර ජීවත් වෙන කෙනෙක් අපි වහගෙන ඉන්නවා වෙන්න පුළුවන්. සමහර විට එළියට ඇවිල්ලා බැලුවහම ඈත මිදුම් සේල විතරක් පේනවා වෙන්නත් පුළුවන්. එහෙම මැවෙන චමත්කාරයත් එක්ක අපිට එක තැනකදී අහුණ කලින් අහුව ගීතේදී කඳු යායේ බොඳ මීදුම් සලුරට අතිකේ කියලා. දැන් අපි අහන්න යනවා උපාලි රන්තිලක මම හිතන්නේ ගායනා කළ ඉතාම අතලොස්සක් ගීත අතර අතිශය ජනප්‍රිය වුණු ගීතය දුර කඳු යාය මටයි නිල්ල නිලන්නේ නුඹටයි.
2: අපි මුලින් අහපු ගීතේ කියවුනේ මේ කඳු යායේ බොඳ මීදුමත් එක්ක ඇතිවෙන ඇස පිනවන චමත්කාරය මායාවක් වුණත් එය මට අගේ කියලා ඔහු කියන්නේ ඔහු වැඩියෙන්ම කැමති කෙනා නැති හින්දා. හැබැයි මෙතනදී අර කියන්නේ කඳුර කඳු යාය මටයි ඈත තියෙන කඳු පන්තිය. ඒ කියන්නේ එක ගොඩාක් ඈත හීනයක්. ඒ වගේම කඳ ලස්සන වෙන්නේ මොනිකා මේ කියන බොඳ මීදුමයි එහි වටා තියෙන කොළපාට පරිසරයයි එක්කනේ නැත්තම් නිකම්ම නිකම් පස් ගොඩක්නේ. එතකොට අන්න ඒ තියෙන අර ඇතුළත අපිට නොපෙනෙන තියෙන දරුණුකම දැඩි බව ඒ සියල්ලේ අපහසුතාවේ ඔහු තමන්ට පවරා ගන්නවා මේ පෙම්වතා. හැබැයි නිල්ල නිලන්නේ නුඹටයි. ඒ අප්‍රිය කරන්නේ අපි දුඹුරු පාට කඳු බලන්න ආස නැහැනේ. ඒ නිල්ල කියලා කියන්නේ මෙතන කොළපාට සාහිත්‍යයේදී කොළපාට නිල් පාටට කියනවා කළු වර්ණයන් නිල් වලට කියනවා. ඉතින් ඒ නිසා ඒ සියල්ල ඒ ලබා ගන්න චමත්කාරය ඔබටයි කියන්න තරම් මේ පෙම්වතා පරිත්‍යාගශීලී වෙලා තියෙනවා. මේ මුළු ලෝකෙම මට ලැබුණා. ඒකෙන මුළු ලෝකෙම ලබන්න තරම් බුහුමනට පාත්‍ර වන්න තරම් ඔහු ගෞරවණීය මිනිසෙක් වෙන්න පුළුවන්. අන්නේ ගෞරවණීය මිනිසාගේ ආදරය ලැබෙන්නේ ඇයට විතරමයි. ඉතින් එහෙම වෙන්න තරම් කියන මුළු ලෝකෙම ඔහුට ලැබුණත් වැඩක් නැහැ. මොකද ඔහු ආදරය කරන්නේ ඔහු පෙරලායේ මුළු ලෝකයටම දෙන්න තරම් ඔහුගේ හිතේ ආදරයක් නැහැ. ඒ කියන සන්තක කළම දෙන්න ආදරයක් නැහැ. ඒ ආදරේ තියෙන්නේ ඇය වෙනුවෙන් විතරයි. දැන් බලන්න මේකේ යායවල් තියෙන්නේ. දැන් මල්යායනේ අපි ඉස්සල දැක්කේ මල්යායේ බඹරු නටයි කිව්වා. මෙතන තියෙනවා
1: බඹරුන් න්‍යාය පුරා.
2: ඔව් කඳු යායක් තියෙනවා. දැන් බඹරුන් න්‍යාය කියන්නේ මේ සමූහය කියන්නේ භාෂාවේ වචන පාවිච්චි කරලා තියෙන හැටි බලන්න හරි ලස්සනයි. ඒක රූපකාර්ථවත් වෙනවා. බඹරුන් න්‍යාය පුරා රොද බැඳ බැඳ දුවන තුරා මලකට සිත් පීඩානේ. අර මං කිව්වේ බඹරෙක් ඉන්නේ තිය මලක් කිව්වහම මේ මලට කොයිතරම් තනිකමක් දැනෙනවද කියලා අපිට තේරෙන්නේ නැමනික. සමහර වෙලාවට දැන් මං ඒක දැකලා තියෙනවා විශ්වවිද්‍යාලයේ සමහර දැරියෝ ඇවිල්ලා කියලා තියෙනවා කවදාකවත් යාළු වෙලා නැහැ කියලා. කවදාකවත් ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන නැහැ. සමහර දැරියෝ අහලා තියෙනවා මට කවදාකවත් එහෙම ඒ කියන්නේ ඒ නිසි වයසට ඕන ප්‍රේමය විඳින්න නොලැබේවිද කියලා. දැන් අපිට ඒක හිතිලා නැහැනේ. අපි හිතන්නේ අපිට පොඩි කාලෙන් දැක්කන ඕන මොන කාලෙදි ගෙන ගන්න ප්‍රේමයකනම් වැදෙන්න යන්න එපා ඔන්න ඕවා ගැන හිතන්න එපා කියලා. මුදු ලංකාවේ වගේ රටක ගෑනු ළමයි ප්‍රමාණය වැඩි. විශ්වවිද්‍යාලයකට ආවත් කාන්තාව වැඩි. පිරිමි ළමයිනේ අතලොස්ස. පිරිමි ළමයිනෝ ඒ පිරිමි ළමයිනෝ දිතා ඉක්මනින් විවාහ වෙනවා. එතකොට අර ඔක්කොම කරලා ඉවර වෙලා අපහු බලනකොට පිරිමි ළමයි නෑ. දැන් අද වෙනකොට වයස පිළිබඳ ප්‍රශ්නයක් නැති වෙන්න තරම්. ඒ කියන්නේ ගැහණු ළමයි වැඩිමල් වීම වැඩිමල් පිරිමි ළමයා බාල වීම වගේ දෙකට යන්න වෙලා තියෙන මෙන්න මේ කියන කාරණේමයි. ඉතින් එහෙම වුණාම අර මලකට කොයිතරම් සිත් පීඩාවක්ද කියන එක අපිට තේරිලා නැහැ මොනිකා. මේ කියන්නේ ඒක ගහමල් වරණ දිනේ අතීතයේ හැබැයි හැබැයි මෙතන තියෙන කියවෙන දේ තමයි ගහමල් වරණ දිනේ අතීතයේ සුඳ සොයා
1: කිසි බඹරෙක් හොඬ වෙන්නේ.
2: ඉතින් මලකට බඹරෙක් නැතුව පවතින්නත් තමයි. හැබැයි බඹරුන් අවංක නොවීමේ වේදනාව නිසා අවසානයේ මේ සියලු දේවල් දරන්න වෙන්නේ මලට පමණයි. හැබැයි මෙතන කියන්නේ ඔහු ඒ බඳු පෙම්වතෙක් නොවන බවයි.

0: නිදිනැති පාලු රයේ නුඹ ගැන සිහි කරන තුරා මගේ හිතටත් නිවනක් නෑ කියලා තමයි අපිට ඇහුනේ. නිදිනැති පාලු රයක් වුණහම ඒ වගේම තනි යහනක ඒ තනිකම විඳ දරා ගන්නත් සෙන්ද වුණහම කාන්තාවකගේ හිතේ ඇතිවෙන හැඟීම් කොයි වගේද කියලා අපි දීපිකාගේ හැඳින් අහන්න යන.
1: මං ඒ වෙලාවේ කැමති කවි පන්තියක් තෝරගන්න තරඳු අවිෂ්කලියනගේ ලියපු විතකින් ඉහිරුණු බීරමින්දක් කියන කාව්‍ය කෘතියම මේ කවි පන්තිය තෝරගන්නේ. ලෝකයේ හැම ප්‍රේම පාරෙම මන්සන්දි තිබීම නියතයි. ඇතැම් මන්සන්දි ළඟ වෙන් වෙලා මක දෙකක යන පෙම්වතුන් සුලබයි. ප්‍රේමයක් යනු හන්දියක් එනතුරු දෑත් තදින් අල්ලන්නේමයි. නොදන්වා පැමිණෙන හන්දියක සුභපතා වෙන්ව යෑමයි. දැන් අපි කලින් හපු ගීතයේදී ඔහු කියන්නේ පාළු කවුරුත් තනිවට ළඟ නැති කාන්සිය ගෙවෙන රැයක ඔහුගේ ඊතර තියෙන එකම සැනසීම ඇය ගැන සිහි කිරීම. මොකද ඒ ප්‍රේමය තුල ඕන් දෙදෙනා අන්‍යෝන්‍ය වශයෙන් ඉතා ප්‍රීතිමත්ව ගත කරන නිසා. නමුත් දැන් අපි යන ගීතයේදී එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ. ඇය තනියහනේදී මේ නිින්ද නැති පාළු රාත්‍රියේදී ඇය සිහිපත් කරන්නේ ඇයගේ හදවත සතුටෙන් දැල්ලපු ප්‍රේමය ගැන. ඒ ප්‍රේමය ඇය කියන තාරකා දැලෙන් එහා ඒ අහිමි විචිතයේ සිහිනසේ ගලා හැලෙන්නේ සුවඳ ආදරේ. තාරකා දැලෙනුත් එහා, ඒ කියන්නේ මේ පවතින විශ්වයටත් එහා තරම් දුරයි ඒ ප්‍රේමය. ඇය ප්‍රාර්ථනා කරපු විචිතේ අහිමි කළා ඒ තරම් දුරකට. ඒ සිහිනයක් විතරයි තමන්ගේ ජීවිතේට ලැබිලා තියෙන්නේ. මේ සඳයි මමයි අසන්නේ තනිව මේ රැයේ කවුළුවෙන් බලා සිනාසී නිස්සල වී හැදේ. කවුරු දෝසෙමෙන් මැකියයි කඳුලකින් නෙතේ. මේ ඉන්න කෙනා ඇත්තටම ඇයගේ ජීවිතේ හිටපු කෙනෙක් වෙන්නත් පුළුවන්. හැබැයි මෙතනදී අපිට දැනෙන්නේ ඒක යථාර්ථයක් වෙනවා. සමහරට ඒක පාර්ශවීය ප්‍රේමයක් වෙන්න පුළුවන්. මොකද ඇය කියන්නේ මා සිතු දැහැනේ නොනිදෙන කවුරු හෝ හිඳි. ඇයට තාම හොයාගන්න බැරි වෙලා තියෙනවා ඇගේ හිතේ හැඟීම් මාත්‍රයක් වෙලා තියෙන ප්‍රේමයක්. හැබැයි ඒ ප්‍රේමෙන් ලං කරගන්න බැරි කිසියම් ගැටලුවකින් ඇ ඒ සෙනෙහස බිඳ දම්මින් දුක් වෙනවා.

0: FM 93.5, FM 93.7, La Kanda, Radio ITN.
1: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය නුතුරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
5: එන්.එල්.බී. හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම නුතුරැයිය. එන්.එල්.බී. හදහන ඔබත් අදම එන්.එල්.බී. හදහන බලා ගන්න.
6: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
5: එන්.එල්.බී. හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම නුතුරැයිය. එන්.එල්.බී. හදහන ඔබත් අදම එන්.එල්.බී. හදහන බලා ගන්න.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
7: වසට පිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
8: යහතුන වඩන අපේ රස විජේ.
7: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
9: ටේක්යා සුරකිමු මගතොට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
10: ඔක්තෝබර් 9 වෙළනායි සෙන්ට්‍රල් කොලේජ් වෙළනායි.
11: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
12: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරකිමු මගතොට.
13: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
12: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්, උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
14: දශකඝාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවය, වැල්බිපැණිය, හන්දි තෛලය, මුඛ සෝදනය, ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා, දැන් කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්.
15: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා, සොනාලිකා, අශ්වබල 50ක එන්ජින් ධාරිතාව, අවම ඉන්ධන දහනය, පහසුවෙන් හැසිරවීම, නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම, 2-wheel, 4-wheel, සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයිනපුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය, ලියාපදිංචිය, අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය. මහ පොළොවට මහ බලයක්.
6: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
16: සුබ දවස.
17: අලුත් වෙලා.
16: පහසු වෙලා.
17: ඇයි
16: වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
17: කැමති එකක් අපේ අතේ. සුබ දවස.
16: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
18: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර. සඳ දිය දහර
19: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන ලකන සඳ දිය දහර හකිනයි ඔබ ඉන්නේ. සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම අනාගතය සුරක්ෂිත කිරීම සඳහා කැපවී සිටින ශ්‍රී ලංකාවේ දැවැන්තම රක්ෂණීය සපයන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්. ඔබ හා ඔබේ ආදරණීයයන් සුරක්ෂිත කිරීම සඳහා රක්ෂණ සැලසුම්, සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් විශ්වසනීය රක්ෂණ විසඳුම්, දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් අධ්‍යාපන සැලසුම් සහ ඔබේ සිහින සැබෑ කරගන්නා ආයෝජන සැලසුම් සමකින් සුවපහසු හෙටක් වෙනුවෙන් විශ්‍රාම සැලසුම් රැකවරණය, විශ්වාසය සහ සුරක්ෂිත අනාගතයක් සඳහා මේ සියලුම සැලසුම් එකම විශ්වසනීය තැනකින්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්. පීකොමෙන් මවකමෙන් මානවීය ප්‍රේමයේ සොන්දරාත්මක වියමන ලකන සඳදිය දහර මේ අහගෙන ඉන්නේ. අදත් අනුග්‍රහක දායකත්ව ලබා දෙමින් අපිට කින්නා ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදයේ කෙනන NLB ජාතික ලොතරැයි මණ්ඩලය. මේ මතක් කරන්නේ ඔබට ධන නිධානය ගැන. ලොතරැයි ලොවේ සාඩම්බර ගමන් නියමක වෙන NLB ලොතරැයි පවුලේ ජාතික මහා ධන සම්පත ධන නිධානය ඔබේ ජීවිතයේ සිහින දිනවන බව තව තවත් තහවුරු කරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදී මේ වන විටත් ඔබව ජයග්‍රාහකයෙකු බවට පත් කර හමාරයි. පුංචි රුපියල් 40කින් ඔබේ ජීවිතයේ සිහින හමාගෙන යන්න ඔබට ඉඩකඩ ලැබෙනවා ධන නිධානය ලොතරැයි තුලින්. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. ලකනහගෙන ආදරෙන් ඔබ සඳ දිය දහරත් එක්ක අද අපි සඳ දිය දහර තුළින් තවත් ඔබේ හිතට දැනෙන බොහොම ආදරණීය ගීතවලියක් එක්ක මේ කතාව බහරගෙන යන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සජන සංවේදන අධ්‍යනාංශ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හංසමාලා රෙටිගහපොළ සමග. අපි විරාමයට කලින් ගීතයේදී විශාරද දීපිකා ප්‍රදර්ශන පිරිස් ගැයූ ගීතයේදී බිඳුනු සෙනෙහසක් ගැන අහන්න ඉඩ ලබා ගත්තා. සුසුමදෝ හඬාවටෙන්නේ බිඳුනු ස්නේහයේ කියලා තමයි කිව්වේ. නිරංජල සරෝජනී බලාපොරොත්තුවක් ගැන තමයි මේ ගීතෙන් කියන්නේ. බිඳුනු සෙනෙහේ දලු ලියලාලාවිත් වනපෙත ඒකාලෝක කෙරේ.
20: ඔව්, දැන් කලින් ගීතයේදී ඇය හැඟුම් මාත්‍රයක් විදිහට තමයි මේ ප්‍රේමය සිහිපත් කරගෙන තියාගෙන ඉන්නේ මේ බිඳ වැටීම නිසා. ඒ නිසා සුසුමදෝ හඬා වැටෙන්නේ බිඳුන ස්නේහේ කියලා කියන්නේ ඇයගේ හදවතින් එක යථාර්ථයක් කරගන්න බැරි වෙච්ච නොහැකියාව. මෙතන කියන්නේ ඊට වඩා වෙනස් කතාවක්. ඒ බිඳිච්ච සෙනෙහසේ දළු ලියෙල්ල ඇවිල්ලා වනාන්තරයක් ඒකාලෝක කරන්න තරම් හැකියාවක් ලැබිලා තිනවා. කවුද මේ පෙම්වතුන් දෙදෙනා? ඒ දෙදෙනා ගැන ඇයගේ අනාගත ප්‍රාර්ථනාවන්. කෙදිනද කූඩු හදන්නට එන්නේ? කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ කියලා ඇය අහනවා. සෞම්‍ය ප්‍රේම සඳකිරණි. අර මම මීට කලිනුත් අපි මේ කතා කරලා තිනවා හඳයි පෙම්වතුන් අතර තියෙන
21: ප්‍රමාණකර බැඳීම.
20: ඔව්, අන්‍යෝන්‍ය වශයෙන් අත්‍යන්තයෙන් බැඳිච්ච ප්‍රේම සම්බන්ධතාවක් තියෙනවා.
21: හඳක් නැත්තම් ප්‍රේම කරන්නේ නෑ වගේ හැඟීමක් තමයි මේ ගීත සාහිත්‍ය දිහා බලද්දී අපිට දැනෙන්නේ.
20: මිනිස්සුන්ගේ ජීවිතවල නැතුව ඇති, නමුත් සාහිත්‍යයේ එහෙම එකක් යෝජනා කරනවා. ඒ නිසා කියන්නේ අපි කවද්ද මේ හඳ එළියේ තනි වෙන්නේ කියලා. ව්‍යංගයෙන් වෙනත් හඳක් ගැන මතු කරනවා වෙන්නත් පුළුවන් වචන භාවිත ඇතුලේ. නමුත් මෙතනදී ඇයි කියනවා ඇගේ ඊළඟ ප්‍රාර්ථනා, මා ප්‍රිය හිමි ඔබ වී විඩාවෙන් දුර එනතුරු දොරකඩ රැක ඉන්නට. ඒ කියන්නේ දැන් හවස් වෙලා රැකියාවට ගිහිල්ලා එනකම් බලා ඉන්න. අර වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම පුරුෂයා තුළ බලාපොරොත්තු වන, පුරුෂ ලෝකයේ තුළ බලාපොරොත්තු වන බිරිඳක් වීමේ ප්‍රාර්ථනාවයි ඇය තුළ තියෙන්නේ. ඒ අතර ඇයිලකට කායමත් කියනවා, දෙපය දොවා පිණි දිය දෝරේ බිරිඳක ඌදා නේද අගේ, මාහිස සිඹ දොඩනා කතන්දර රසමස උළු සුවඳේ තුඩ තබන්නට. මට මතක් වෙනවා මොනිකා මේ තොටගමින් ශ්‍රී රාහුල හිමි රචනා කරපු කාව්‍යශේඛරය කියන අපේ දෙවැනි මහා කාව්‍ය ග්‍රන්ථය. ඒකේ එක තැනක අර කතාවට අනුව තරුණ බැමිණියක් වයසක බමුණෙකුට කසාද බඳලා දෙන වෙලෙත් ඒ බැමිණියගේ තාත්තා අවවාද අනුශාසනා කරනවද? ඒක ටිකක් හාස්‍ය උපද වෙන දෙයක්. මොකද වයසක එක්කෙනෙක් බඳලා නොගැලපෙන විවාහයක් කියලා දෙනෙද්දිත් ඇයි ඒ වගේ අවවාද දෙන්නේ කියලා. එතනක ඒ අවවාද අනුශාසන අතර මෙන්න මෙහෙම එකකුත් තියෙනවා. හිමි ගමනක් ගොසින් ගෙට ආ කලට සතසින් නොයනවා දාසින් නුබම පය සෝදවන් වෙසසින් හිමි උවද උරනා නොකියා තෙපුල් දරුණා වඩවසිත කරුණා වැලිත් නොසිතව දෙතන සරණා. ඒ කියන්නේ ස්වාමියා ගමනක් ගිහිල්ලා එද්දී ගෙට සන්තෝෂෙන් ගෙදෙට එද්දී දාසින්ට කියන්නේ, මොකද ඒ කාලේ අර පයින් ඇවිදින්න එපැයි, හුඟා දුර යන්න වාහන නෑනේ. එතකොට ඇවිදලා දෙපා විඩාවටපත් වෙලා සෙරපු දාන්න නැති වුණොත් එහෙම දූවිලි ගෑවිලා
21: කටු ඇනිලා
20: ඒ හින්දා ඔබම නොයනවා දාසින් දාසින්ට මේ වැඩේ බාර දෙන්න එපා. ඔබම පය සෝදවන්න කියලා කියනවා. ඒ කියන්නේ දැන් දාසියමක නොවන මිනිහ බලනවනේ අකෝ කසාදයක් බඳලා ගෑණි මේ වැඩ කරන්න නැතු දාසිය කරනවනේ දාසිය තමයි මට වැඩියෙන් ආදරේ කියලා දාසිය ගැන හිතෙන්න පුළුවන්. ඒ වගේම කියන හිමි ඌව දෝරණා ස්වාම පුරුෂට තරහ ගියත් ඔයා දරුණු තෙපොල් කියන්න එපා ඉවසන්න ඕන. එහෙම කරුණාව වඩමනකොට ඒක තමයි වටින්නේ. දෙන්න දෙතනක ඉන්න නම් හිතන්නවත් එපා කියලා. කාව්‍යශේඛරේ ලියන්නේ උලකුඩේ දේවියට කවියෙන් බණක් ඇසීමට තියෙන ආශාව හින්දානේ. ඒ නිසා ඒ වගේ ධර්ම කාරණා කියන එක හොඳයි. දැන් මෙතනත් මේ සතුටින්ගෙන මාහිස සිප දොඩනා කතන්දර. දැන් මේ බෙහෙස මහන්සි වෙලා ගෙදර ආවත් ඒ ස්වාමියා පුදුමාකාර ප්‍රේමයෙන් සන්නද්ධ වෙච්ච කෙනෙක් වෙන්න ඕන. මෙතෙන්දි මට හිතෙන්නේ මේ මොනිකා මේ ගේය පද රචකයා පුරුෂයෙක් වීම නිසා.
21: ප්‍රේම කීර්ති දල්විස් තමයි මේ ගීතය රචනා කරලා තියෙන්නේ. සල්ලි පීරිස් තමයි සංගීතවත් කරන්නේ.
20: පුරුෂ චිත්තය පුරුෂයෙක් භාර්යාවගේ
21: දෘෂ්ටියෙන් තමයි ගීතය අපිට දකින්න ලැබෙන්නේ.
20: දකින්න හම්බ වෙන්නේ පිරිමියෙක් භාර්යාවකගෙන් බලාපොරොත්තු වෙන අපේක්ෂා කරන ජීවන. ඒකට පෞල කියන කැදැල්ල කොයි විදිහට සකස් විය යුතුද කියන එක තමයි මේ ගීතෙන් කියන්නේ.

0: सौंदर्य आत्मक वियमन सन दिए दहार सन दिए दहार
1: निरंजला सरोजनी प्रश्न वाला मैं हुआ ने गीते इन सौम्य प्रेम संध किरणे කවදා තනි වෙන්නේ කියලා දැන් තනි වෙනවා කියලා කිව්වහම අපිට හිතන්නේ ඒක හරි වේදනාවරදයක් තනි වෙනවා කියලා කියන්නේ අපි තනි වෙනවා කියලා. හැබැයි දෙන්නෙක් එකතුලා තනි වෙනවා කියලා කියන්නේ එතන මහ පුදුමාකාර මිහිරක්. ඒ කියන්නේ ඒ විදිහේ දෙදෙනෙක්. එක්ක පෙම්වතුන් දෙදෙනෙක්, එක්ක බොහොම අදහස් වලින් ගැලපෙන මිතුරන් දෙදෙනෙක්, ඒ වගේ මොකක් හරි ගැළපීමක් තියෙන දෙදෙනෙක් වෙන්නට ඕනේ. නැත්නම් ඊට වඩා හොඳයි තනිකම කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඉතින් සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ කවදා තනි වෙන්නේ කියලා ඇහුණා රණිදු පොරොන්දුවක් දෙන්නේ මේ තමන්ගේ පෙම්වතියට දිවියේ මතුදා තනි වෙන්නේ නැහැ.
2: ඔය එහෙම පොරොන්දුවක් දෙන්න පුළුවන් කමක් තියෙනවා කියන්නේ තමන් ගැනත්, තමාවට සබඳතා ගැනත්, ඇය ගැනත්, සියල්ලම ගැන තියෙන උපරිම විශ්වාසය තියෙන නිසා. අපි තනි වීමට ආස කරන්නේ කවුද කියලා ඇහුවොත් මේ ලෝකයේ මොන රටක වුණත් පෙම්වතුන් තමයි. අනිත් සියලු දෙනාම තනි වෙන්න බයයි. පොඩි ළමයි කොහොමත් බයයි, කවුරු හරි ඉන්නෝනේ, ලොකු වුණාමත් අපි බය වෙනවා සමාජලාට තනියෙන් කොහේ හරි යන්න ඉන්නේ කියලා. නමුත් මේ එතරම්දි තනි වීම කියන්නේ දෙදෙනෙක් තනි වීම කියන එක. දෙදෙනෙක් එක තමයි ඒගොල්ලෝ තනි වෙන්නේ. මෙතනදී එහෙම තනි වෙන්නේ නැහැ කියන අර දෙවෙනියා දෙදෙනාගෙන් කෙනෙක් අතහැර යන්නේ නැහැ. එහෙම අතහැරලා එක්කෙනෙක්වත් විතරක් අතන තනි කරන්නේ නැහැ කියන එක තමයි අපිට ඊළඟ ගීතේ ඇහෙන්නේ. හිනහින්නේ මම මේ විල් තෙරේ, ඔබ එක්කමයි තමයි මේ විල් තෙරේ පියමැන්න මේ ගංගාවේ පැදෙන. මේ ගංගාව කිව්වම මොනිකක් අපිට පොඩි හිඟියක් එනවා. මේ ජීවන ගංගාව වෙන්න පුළුවන්. මේ ප්‍රේමේ නැමැති විල් තෙර අභියසයි ඉන්නේ. හැබැයි ප්‍රාර්ථනාව තියෙන ජීවන ගංගාව ඔබත් එක්ක යන්න. මේක සංසාරේ නැමැති ගංගාවට යන ඉඟියකුත් තියෙනවා. ඔබ හින්දා මම මේ සංසාරෙම සැනසෙනවා. ඒ කියන්නේ මේ ප්‍රේමේ මෙතනින් ඉවර කිරීමේ කිසිදු බලාපොරොත්තුව මේ පෙම්වතාට නැහැ. ඒ කියන්නේ දැම්මම ඔබ තෝරගන්නේ අදත් හෙටත් මතුදාටත් විතරක් නෙමේ හැම ආත්මයටම කියනවා. ඒකට හේතුවක් කියනවා. අත ගන්න රැක ගන්න මට ඉන්න නිල්නයනියේ මේ විශේෂත්වය වෙන්නෙම ඇගේ දෙනතයි ඔහු ප්‍රේමය වෙනුවෙන් හඳුනාගන්නේ.

0: Viemänä. Santtietahare. Santtietahare.
1: Pemmatekoge porondu godak tamai apita e ehune. Tenga Shihange kathawata api yamu. Nuba ai ma handawanne kiyala tamai kiyanne. Ara kalin karanindu kiyuwane kiseda andure handawanne na handuwat sondure ridawanne na kiyala. In gyanu lamayata ithin adanna එච්චරටම ලොකු බරපතල හේතු කාරණාවක් ඕනේ නැහැනේ සමහර වෙලාවල් වලට නේද අද්දැකීමෙන් කියන්නේ. මෙතන ශිහාන් ප්‍රශ්නයක් තමයි යන්නේ. කියන්නේ ඇයි ඔබ මා හැරදා යන්නේ? මට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ?
2: ඔහර ඇහැට ඇඟිල්ලෙන් අනිනකම් වගේ බලාගෙන ඉන්න අවස්ථා තියෙනවනේ. පෙම්වතිය මොන හරි තමන් කරපු වැරද්දක් උනත් ෂේප් වෙන්නේ ඒ
1: කඳුළු අවියක් කරගෙන.
2: ඒක මං හිතන්නේ කුඩා කාලේ ඉඳන්ම පුරුදු පුහුණු කරගෙන එක. විශේෂයෙන් ගෑනු ළමයි පුරුදු වෙලාම තියෙන්නේ කොහොමද දෙයකට ගලවන්න කඳුළු පාවිච්චි කරන්න කියන එක. සමහර අවස්ථාවලදී සමහර අය මම දැකලා තියෙනවා තමගේ වෘත්තීය ජීවිතේ දේවල් වලට යන
1: කඳුළු වලින්ම දිනන මිනිස්සු.
2: උඩට ගිහින් තියෙන්නම කඳුළු වලින් අඬලා අඬලා අඬලා උඩට යනවා. හරිද? ඒනේ හැමතැනම බය නැතුව කඳුළු පාවිච්චි කරනවා. ඉතින් දැන් මම කියන්නේ මම සමහරලාට කියලා තියෙනවා මේ අපේ ඉන සමහර දරුවන්ට අඬන්න එපා, අඬලා යන්න එපා, දුක කියන එක විකුණන්න එපා. මොකද දුක කියන්නේ මාකට් කරන්න ඕනේ කන්නේ. මෙහෙම වුණොත් ඉතින් අපිට වැඩියෙන් දුක් විඳපු එක්කෙනා කවුද කියලා තරංගයක් තෝරන්න තියෙන්නේ. හැමෝම දුක් විඳලා ඇවිල්ලා තියෙන්නේ.
1: ඔව්, කිසිම කෙනෙකුට කිසිම දෙයක් බොහොම ලේසියෙන් පහසුවෙන් ලැබෙලා නැහැ ජීවිතය තුළ ළඟා කරගත්ත දේවල්.
2: ඔව්ද? මොකද අපි පවා මෙතන ඉන්නේ නිදහස් අධ්‍යාපනයට පිළ සිද්ධ වෙන්නනේ. එහෙම නොවෙන්න අපේ ජීවිත මීට වැඩිය ඛේදවාචක වෙන්න පුළුවන්. එතකොට ඒක ඇතුලේ දුක් විඳලා මොකද පාඩම් කරනවා කියන එකත් ලේසි වැඩන්නේ මේනි මොනි.
1: සායි කැපකිරීම අවුරුදු ගණනාවක් පුරා
2: කරන්න එපා. ඉතින් ඒ කරලා ඇවිල්ලා පෙන්වන්න ඕනේ ඉදිරියට යනවනේ තමන්ගේ දක්ෂතා, මගේ ටැලන්ට්ස් පෙන්වන්න ඕනේ. මෙන්න මේකටයි මම දක්ෂ කියන්නේ. බොරු කියන්න හරි දක්ෂකමක් තියනවා කියලා පෙන්වන්න ඕනේ. එහෙම නැතුව මේ කඳුළු වගේ දෙයකින් හෝ දුක වගේ දෙයකින් ඉදිරියට යනවා කියන්නේම ඔවුන් ජීවිතේ කරන්නේ ලොකුම ප්‍රෝඩාවක්. මොකද ඔයගොල්ලෝ හැමදාම ඒගොල්ලන්ට එක්ස්කියුස් එකක් තියෙනවා මොනම ප්‍රශ්නයකට එක්ක දුක.
1: එයා අඬනවනේ, එයා පවුනේ කියලා.
2: එයා පව.
1: සහ ඊළඟට එහෙම දැන් ආයතනගත පරිසරය ඇතුලේ එහෙම තත්ත්ව ඇති වුනහම අර බොහොම දුක් මහන්සයෙන් කැපකිරීම කරලා ජීවිතේ මහා දේවල් දරාගෙන දිනන්න උත්සාහ කරන මිනිසුන්ට ලොකු අසාධාරණයක්.
2: අනිවාර්යයෙන්ම. මොකද ඔවුන් කියන්නේ දුක කියලා නෙමෙයි, ඔවුන් කියන්නේ ඔවුන්ගේ දක්ෂතාවත්. එතකොට මේ අදක්ෂ මිනිස්සු තමයි කවදා හරි තැනකට ඒ වගේ තැනකට ආවහම ඉදිරියට යන්න මේ දුක කඳුල වගේ දේවල් එකතු කරගන්නේ. හැබැයි දක්ෂ මිනිස්සේ කිසි දවසක තමන්ගේ දුකවත් කඳුලවත් නෙමෙයි අරන් යන්නේ තමන්ගේ දක්ෂතාවෙන්. ඒ වුණත් මොනිකා මෙතනදී මේ පෙම්වතාට මුහුණ දෙන්න වෙන්නේ ඊට වඩා වෙනස් තත්ත්වයක්. ඔහුට හඬන්න සිද්ධ වෙන සිදුවීමක් වෙලා මොකද ඔහු ජීවිතය පුරාම අර විදිහට දැන් අපි හරියටම රණිඳුගේ කතාවේ දෙවෙනි එහෙම නොවේවා කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ. නමුත් ඒ කතාවේ දෙවෙනි කොටසක් වගේ එතරම් ආදරය කරපු කෙනෙක් තමගේ ජීවිතේම යන්න ගිහිල්ලා සමු අරගෙන එතකොට සංසාරී ඊළඟ ගමන යන්න ඇය කලින් ගිහි. ඒ නිසා ඔහු හඬා වැටෙනවා. ඔහුට දරා ගන්න බැඳ අතන නිල් නයනියේ කියලා කිව්වා මේ තමගේ පෙම්වතිය ගැන. මෙතනදි කියනවා ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ. එතකොට අරකෙම දෙවෙනි කොටස වගේ කියලා කියුනේ මට ඒකමයි. මේ ඇගේ ඇස් දෙක ඔහුට විශේෂ වෙලා තියෙනවා. ඒ බැල්මෙන් තමයි මිනිස්සු ගාකලාවට සබඳතා ගොඩනගා ගන්න හේතු වෙන්නේ. ඒ නිසා ඔහුට සිද්ධ වෙලා තියෙනවා ඇයට සදහටම සමුදෙන්න. Handling.

0: இமை சௌந்தர்யாத்மக வியமன சனதிய தஹர சனதிய தஹர
1: மலஹிரு பசினா ஹந்தாவக சமுகின கியாட සදහටම සමුණගත් තාය හමුවීමක් තියෙනවා කියලා සැනසෙන්න පුළුවන් වුණාට සමහර විට නොඑන්නම ගියාම ආය හමුවීමක් නැහැ කියන වේදනාවෙන් තමයි හිත පිරලා යන්නේ. අපි කලින් අහුව ගීතය මගේ නෙතු ළඟ කිසිදා නොරැඳුණු කඳුලක් අද ඔබ දැක මගේ හිත පාරයි හිනහෙන්න සෙව්වන් දී කියලා කිව්වේ. අපිට පොන්සිරි සොයිසා ගැන ගීතයකින් ඇහෙනවා තවත් සෙව්වන් දියක් ගැන. සෙව්වන් දියකට පෙම්බැන්දා
2: රතුරෝස තමයි පෙම්බතුන් අතර ජනප්‍රියම සෙව්වන්දිය වෙන්නේ. එහෙම තියෙද්දී අපි කලින් ඇහපු ගීතයේ ඇය මනාලියක් විදිහට ඔහුට අයිති වෙන්න පෙරමයි නික්ම යන්නේ. ඒ වෙලාවේ ඇයට අත දරන්න වෙන්නේ සුදු රෝස. ඒ කියන්නේ මේ ශෝකයේ මතක ස්ථාන සංකේතය විදිහට ඇය එහෙම යන්නේ නික්ම යනවා. ඒ වගේ අවස්ථා අපිට ඕන තරම් වර්තමානයේ දකින්න හම්බෙනවා. නමුත් දැන් අහන්න යන ගීතය කියන්නේ ඊට වැඩිය වෙනස් කතාවක්. අතනදි සෙව්වන් දිය කියලා කිව්වේ ඔහුගේ ජීවිතයට සුවඳ ගිනාපු කෙනෙක් නිසා. සමහර විට නම වෙන්නත් පුළුවන් සෙව්වන් දි, සමහර වෙලාවට අර සංකේතය වෙන්න පුළුවන්. මෙතනදී මේ සෙව්වන් දිය ගැන කතා කරද්දී කියන්නේ වෙන දෙයක්. රෝසමලක පේන යථාර්ථය අතරදී අපි රැවටින්නේ ලස්සනටනේ. හැබැයි ඒ මල ආරක්ෂා කරන්න සබහා දහමින්ම පනවලා තිනවා ඉතාම හොඳ ක්‍රමවේදයක්. ඒ තමයි නටුවග කටු. ඒක ඇත්ත ජීවිතේට ගත්ත සමහර ගෑනු ළමයි දිහා බලපුවම අපිට මතු පිටින් ඇය අහිංසක රූපයෙන් බලනකොට මාර අහිංසකව පේනවා. හැබැයි ඇතුලේ ඉන්නේ ඒ ඇත්තම අහිංසකාවිය නෙවෙයි. ඉතින් හුඟක් කලකට පිරිමි මේ වගේ අහිංසක මූණ වලට රැවටිලා ජීවිතේ ගත කරනකොට තමයි දැනගන්නේ කොයිතරම් තද දරුණු හිතක් තියෙන ගෑනු ළමෙක්ද අහිංසකයි කියලා රැවටිලා විවාහ කරගත්තේ. මෙතන එච්චර දුරකට යන්න වෙලාවක් නැහැ.
1: නව යවන හදපෙම් මුයනක
2: දහසක් මල් හිනා වෙනවා. ඒ එච්චර කකා ගෑන ළමයි ඔහුගේ හිත ඉල්ලා සිටින්නේ ඔහුට හිත ගිහිල්ලා තියෙන්නේ මෙන්න මේ කටු දෙන රෝස මලටමයි. සමහර වෙලාවට අපි ඉතාම රූපත් කෙනා නොවෙන්න පුළුවන් තෝරගෙන තියෙන්නේ. ඒකට හේතුව වෙන්නේ අපේ හිත කැමති කෙනා. ඉතින් ඒ හින්දාම ඔහු ආයමත් කියන රූහ ලස්සන දෙකට පෙනේ සුවඳක් නැහැට ලං වෙනවා. එන්නමුදු කටුවක විසමතුයේ සෙව්වන් දෙයයි.

0: මමනන්දම් මානම රිලැක්ස්.
1: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
2: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
0: මම නම් දැන් මානම රිලැක්ස්.
1: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
2: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
5: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
6: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
7: ටෙක්කියා සුරකිමු මගතොටා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටෙක්කියා මීළඟ වැඩසටහන
8: ඔක්තෝබර් 9 වෙලනායි සෙන්ට්‍රල් කොලේජ් වෙලනායි.
9: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
10: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකයා සුරේකිමු මගතොට.
11: වාර්තා පිට වාර්තා තමන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය මිලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: මම නම් දැන් මානම රිලැක්ස්.
1: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
2: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
12: FM 93.5, FM 93.7 ලකන රේඩියෝ ITN.
13: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: මනු ලක්කන සඳදිය දාන සමකයි ඔබ රැඳෙන්නේ. අද අපට අනුග්‍රහකදායකත්වය ලබා දෙනවා පියකොමෙන්, මවකමෙන්, ඔබ රකිමින් රටම රකින 64 වසරක අභිමානය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්. සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම අනාගතය සුරක්ෂිත කිරීම සඳහා කැප වී සිටින ශ්‍රී ලංකාවේ දැවැන්තම රක්ෂණය සපයන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් එක ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න පුළුවන්. රක්ෂණ සැලසුම්, එවැගේම සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් විශ්වසනීය රක්ෂණ විසඳුම්, ඔබේ ආදරණීය දරුවාගේ හිට දවස වෙනුවෙන් අධ්‍යාපන සැලසුම්, එවැගේම ඔබේ සිහින සැබෑ කරගන්න ආයෝජන සැලසුම්, එවිතරක්ද සුවපහසු හැටක් වෙනුවෙන් විශ්‍රාම සැලසුම් රැකවරණය, මේ සියල්ල එකම විශ්වසනීය තැනකින් දැන් ඔබට ලබා ගන්න පුළුවන්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්. පියකුමෙන්, මවකමෙන්. මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන ලකන සඳදිය දහර සමකයි ඔබ. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය කියන ජාතික ලොතරැයි මණ්ඩලය අදත් ඉන්නවා අනුග්‍රහක දායකත්ව ලබා දෙමින් අපිත් එක්ක. කෝටි 12කට අධික, එවැගේම රුපියල් කෝටි 9කට අධික, එවැගේම කෝටි 8කට අධික සුපිරි ත්‍යාග මුදල් NLB පාරිභෝගික ඔබ වෙත ලබා දෙමින් මේ අවුරුද්දේ ගතවලා ගිය මාස 9 පුරා විතරක් ධන නිධානය ලොතරැයි තුලින් සුපිරි ත්‍යාග ලාභීන් 3 දෙනෙක් බිහි කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ වසර තුලදී කිවි කිය මාස 9ක කාලය තුලදී ධන නිධානය ලොතරැය තුලින් 120 ත්‍යාගලාභීන් 45 දෙනෙක්, 200 ත්‍යාගලාභීන් 612 දෙනෙක් බිහි කරන්නත් ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අමතර ත්‍යාගි දස දහස් ගණන් ඔබ අතට පත් කරන්නත් NLB වෙතට හැකියාව ලැබී තිබෙනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. සඳදිය දහර අහගෙන ආදරෙන් ලක්කනත් එක්කව අදත් සඳදිය දහර වෙනුවෙන් ගෞරවණීය සහභාගීත්වයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජන සම්නිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හංසමාලා රිටිකහපල සමුතරක ජයමහා ගායන ගීතයකට තමයි අපි විරාමයෙන් පස්සේ යන්නේ. කලින් පොන්සිර සොයිසගේ වූ ගීතයේදී තැනක අපිට අහුණ නටුවක කටු මත කටුක බව දැනි හදවත පාරයි වේදනා කියලා. දැන් මෙතනදී සමුතිරික ජය මහා කියන්නේ තනි වුණු ඔබේ සොසුමන් සෙමින් විත් මගේ සවනත පාරයි.
1: කොහේ හරි පැරිලා තියෙනවත් කාගේ හරි දේවල් නිසා. ඔව් දැක්, අර වේදනාව වෙන්නේ හදවත පැහැරෙන්නේ, මෙතන වෙන්නේ ඊට වඩා වෙනස්. දැන් මෙතනත් තනිකමක් ගැන කියන සැඳ අඳුර ලෝ ගලන වෙලාවේ තමයි රාත්‍රිය එළඹෙන්න එළඹෙන්න කවුරු හරි Taman ළඟ හිටියනම් කියන හැඟීම තනියෙන් ඉන්න ඕනෑම කෙනෙකුට දැනෙනවා. දවල් කාලයේදී ආලෝකයක් තියෙනවා, අපිට හැමෝම හම්බ වෙනවා,
0: පරිසරයේ තියෙන දේවල් අපිට දකින්න ලැබෙනවා නේද, විවිධත්වය පේනවා. හැබැයි රාත්‍රියේදී තමයි කාමරයකට කොටු වෙන්නේ, අපේම ගෙදරට එක්ක අපි කොටු වෙන්නේ නේ.
1: ඔව්, මොකද රාත්‍රියේ වෙද්දී ඔක්කොම ගිහිල්ලා කුරුල්ලොත් ගිහිල්ලානේ. එතකොට සියලු දෙනා මලුත් පර වෙලා සියලු සබා දහමම නියතයක් විදිහට දීලා තිනෝ ඒ අයගේ කුටුම්බවලට තැන්වලට යන්න. අන්න ඒ හැඟීම තමයි අපිට දරන්න බැරි වෙන්නේ. එකයි කියන්නේ දහසක් ඩොම්නස් සිහින පවුරු මැද තනි වුණු ඔබේ සුසුමන්. එතකොට ඔහු මේ කියන කෙනා මේ පෙම්වතියත් ඉන්නේ පවුරු මැද තනි වෙලා. ඒ ඇය හෙළන සුසුම දැනෙන්න ගන්නවා ඔහුට. එය තමන්ගේ කනට මේ ළඟ ඉන්නවා වගේ ඇහෙන්න ගන්නවා. තෙරක් නොමැති සිතවිලි සයුරක් මැද සරණ විට දිරය ගෙවෙන තුරාවට දැන් ඔහු ඉන්නේ ගතියෙන් තනි වෙලා. හැබැයි සිතුවිලි අවදියෙන් ඒ සිතුවිලි පුරා ඇවිදින්නේ සරිසරන්නේ. ඒකයි ඔහු කියන්නේ මහද සෙනෙහ ඔරුවේ නැගී ඔබ එතරවන්න නිබඳේ, නිදිලෝ වෙත එතරවන්න නිබඳේ. වර්තමානයේ නම් ඉතින් ජංගම දුරකථනයෙන් කරන කතා බහෙන් තමයි මේ නිදිලෝට එතර වෙන්න කියන තත්ත්වයට පෙම්වතුන් පෙම්වතියන් පත් වෙලා තියෙනවා. මොනිකා බලන්න කාලයත් එක්ක සිද්ධ වෙන වෙනස, මේ තාක්ෂණයේ දියුණුව අපි හැමතැනටම ගලප ගත්තාම මිනිස්සු ස්වභාව සෞන්දර්ය කියන එකත් නෙමෙයි, අපි මේ ස්වභාවික ලෝකයේ ඇතුලේ කරන තනිකම වෙනස් කරන්න හොඳ උත්තරයක් මේ තාක්ෂණික ලෝකෙන් ලැබිලා තියෙනවා. ඒක රටවල් දෙකක වෙන්න පුළුවන්, වෙන ග්‍රහලෝකයක හිටියත් දැන් පුළුවන් තත්ත්වයටම මේ සම්බන්ධ වෙලා තියෙනවා. ඒක ඇත්තටම වටින දෙයක්. මොකද එකම සමහර අය රාජකාරිය හින්දා, එතකොට රැකියාව හින්දා, සමාජයෙන් වෙන් කරලා තියෙන නිසා, අම්මල තාත්තලට අහුවෙයි කියන බය හින්දා, මේ කුමන ආකාරයෙන් වුණත් ප්‍රේම එකතු කරන්න තාක්ෂණයට පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසාම එදා පෙම්වතුන්ට දැනුණු දුක දුරකථනය ගත්තේ නැති වුණොත් ගෙදරින් අද පෙමතුන්ට.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: සිහින ලෝකයක සමහර වෙලාවට අපි ඉතින් අතරමං වෙනවා. නිදාගෙන ඉඳි නෙවෙයි මේ හැබෑවට අපි එදිනදා වැඩ කටයුතු කරද්දී ඇවිදිද්දි කද්දි බොද්දි සමහර වෙලාවට අපි සිහින ලොව සැරිසරනවා. සිහින ලොවෙන් නෙත හැරෙන වෙලාවට කියලා තමයි සෝමතිලක ජයමහා කිව්වේ. ක්ලාරන්ස් විජේවර්ධන කියනවා සිහින ලොවෙන් ආවා මතකයි.
2: ඔමනිකා කැමැතිම ගීතයක් ඊළඟටත් අහන්න යන්නේ. ඒක අහන්න කලින් විඳ්‍යා ආරියරත්න ලියපු මිහිරි මිත්‍යා දෘෂ්ටියක මම කියන කවි පොතෙන් කවියක් උපුට ගන්න කැමති. කවිය නම් කරලා තියෙන්නේ අපි තරු කැට යා කරමු අපි කැමති විදියට. ඔරායන් කියන්නේ උස හීන්දෑරි හදයකට
1: කැරලි කොණ්ඩයක් තියෙන
2: උරහිසේ ගිටාරයක් එල්ලගෙන බිම බලාගෙන ඇවිදින
1: ඉඳහිට සිනාසෙන වැටිපුර කතා නොකරන
2: මගේ මනාපයක් නෑ ඒ හැටිම අයෝමය රණශූරයන්ට.
1: කුඩා වලසයි මහවලසයි කියන්නේ ටෙඩි බෙයාර්ලා දෙන්නෙකුට.
2: වලාකුළු වගේ මෘදුවට දැනෙන දිලිහෙන රවුම් මැස් තියෙන
1: ඒ කඟ වේලෙ හොඳට බලන්න නළල මැද්දෑවෙන් අඟකට යාවෙන්න
2: ඕනෑතරම් තරුතියෙද්දිත් වෘෂභය කියන එක හරි මදි නේද?
1: සැඳෑ අහසක් යටදී ඔබේ උරහිසක ඉඩ මට දෙන්න.
2: මං යා කරන්නම් තරු කැට ආදරේ හිතෙන හැඩවලට.
1: ඇත්තමයි මං බයයි.
2: වලස්සු ගෝනුස්සු දඩයක්කාරයෝ බැල්මදාගෙන ඉන්න අහසක් අපි දෙන්න උඩින් තියෙනවට.
1: අපි දෙන්න ගොඩනගෙන මේ ලෝකයට මේ මතිමතාන්තර එපා.
2: ග්‍රීක මිත්‍යා කතාවල හිරවෙන්න මට නම් බෑ ඔන්න.
1: අපි අතරේ මේ මොහොත සුබම නැකතක් වෙන්න.
2: අපි තරු කැටයා කරමු අපි කැමති විදිහට.

0: Alamak Riamana Sana Dia Dahara Sana Dia Dahara
1: Ira Hanta Tarukata Payana Me Mihi Mata Clarence Kewa ආදරයෙන් බැඳුනා මතකයි කියලා. චන්දසෙන හෙටියරචි මෙහෙම කියන්නේ, ඔබ මාගෙනම් බැඳි ආදරෙන් හැමදාම ඉන්නම් මෙතන.
2: ක්ලැරන්ස් කියපු ගීතේ පුරාම තිබුණේ මේ සිහිනමය ලෝකයක දැකපු ඒ සුන්දර ආදරය. මොකද සිහින ලෝකෙදි කවුරුත් අපිට කරදර කරන්නේ නැහැනේ. ඉතින් අපිට කැමති විදිහට ආදරයෙන් බෙදෙන්න පුළුවන්. අර අපේ උපුටගත්ත කවියේ වගේම තාරකා පන්තිත් එක්කලා ඉරයි හඳයිත් ගත්තොත් අර විදිහට ගන්න පුළුවන් නේ අපිට. එහෙ තාරකා පන්ති අතරම තියෙන ජීවිතයක් විදිහට. එහෙම ආදරයෙන් ඉන්නකොට දැනෙන චමත්කාරයම තමයි ඔහු වැඩියෙන් මේ ගීතය ඇතුළේදී ඒ පෙම්වතා කියන්නේ. මේ ගීතයේදීත් ඒ චමත්කාරයම කියනවා, ඔබ මාගිනම් බැඳි ආදරෙන් හැමදාම ඉන්නම් ඉති. මෙතන තියෙන ප්‍රශ්න තමයි, ඔබ මාගිනම් තමයි මං හැමදාම මේ ආදරෙන් බැඳිලා ඉන්නේ.
3: නම්
2: ඔන්නම් කියන එක තියෙනවා. මොකද ඔබ මාගේ නෙවෙයි නම් ඉතින් මට ආදරෙන් බැඳෙන්නත් බෑ. ආදරේ නැත්තම් මට කොහොමත් ඔබ වෙනුවෙන් හැමදාම ඉන්නත් බෑ. ඒ කියන්නේ අර මේ අපේ පවතින සමාජාත්මක වටපිටාව තුළ අපි පුරුදු වෙලා තියෙන්නේම ද්‍රව්‍යාත්මක විදිහට අයිති කරගන්නනේ. අපි උදව් කරන්නේ අයිති කරගන්න අයට විතරයි.
3: අයිතියක් තියෙන අයට වෙන දේවල් විතරයි අපිට දැනෙන්නේ සමහරවිට.
2: ඒ කියන්නේ හැම ගෑනු ළමයාගේම දුක හන අයියෙක් වෙන්න යන්නේ එයාට වෙන බලාපොරොත්තු තියෙනවට විතරයි. එහෙම නැතුව තමන්ගේ පෙම්වතියට විතරක් කියනවා, අනිත් අය දිහා බලන්නේ නැහැ. කමරවිට පෙම්වතියෙන් කැමති වෙන්නේ නැහැ වෙන ගෑල් ළමයෙකුට උදව් කරනවට. ඒ කියන්නේ එහෙමුණොත් ඉතින් ඒ සම්බන්ධය ඉවර වෙනවා. ඒ තරම් ආත්මార్థකාමී ප්‍රේම සම්බන්ධතාවලට යෙදෙන අවස්ථා අපිට මේ සමාජ වටපිටාවේ දකින්න හම්බ වෙනවා. නිකන් මෙතනත් කියන්නේ එකමයි, හසරෙල්ලකින් පිළිගන්න නම් හමු වන්න ආයෙත් ඉතින්. ඊට පස්සේ කියන්නේ, ඔබගේ දයා නිතුකෙන් පුරා බැඳි ආදරේ සැඟවිලා නොකීවත් ඔහු මෙහෙම ප්‍රකාශ කරන්න හේතුව වෙන්නේ ඔහු අඳුන ගන්නවා ඇගේ ආදරයක් තියෙනවා තමන් කෙරේ කියලා. ඒ නිසයි මේ යෝජනා සියල්ලම ඔහු කරන්නේ. ඒ අතර ඔහුට බයක් තියෙනවා ඔවුන් දෙදෙනා මේ ගොඩනගෙන සිහින විමානේ හැඟුම් කැඩිලා බිඳිලා විසිරලා යයිද. ඒ හින්දා කඳුලරි නගා සිත් වේදනා ඇතිවේද කියන බයක් තියෙනවා. එනි කොයි වෙලේ තරහ වෙන යාළු වෙන දෙදෙනෙක්ද කියන හැඟීම හිතෙනවා. මේ පොඩි පොඩි නොහොඳ නෝක්කාඩු මේ ප්‍රේමය ඇතුළේ සිද්ධ වෙනවා.
3: මොකද මේක මේ මුල්ම වතාවට වෙන දෙයක්වත් නෙවෙයි. කඳුලරි නගා සිත් වේදනා ඇතිවේද ආයෙත් ඉතින් කියලා යහන්. ඒ කියන්නේ මීට කලිනුත් වෙලා තියෙනවා.
2: ඒක හිඳ තමයි ඔහුට කියන්න සිද්ධ වෙන්නේ, ඔබ මාගෙනම් විතරයි මට මෙහෙම කරන්න පුළුවන්. මොකද හැම තිස්සෙම ඇය රෙදි ටික අරන් අම්මලා ගෙදර යන ජාතියේ පෙම්වතියක් වෙලා තියෙන්නේ මෙතන.

0: સૌંદર્યાત્મક વિયમન સાદિય દહાર સાદિય દહાર
1: હમવન આયત කියලා කියන දේ අපි කැමති අයට අපි කියන දෙයක් නේ. ඒක තමයි ඒ කැමති අයව නැවත දකින්න අපේ හිතෙන් අපිට කෙරෙන ආයාචනය, ආදරය. ඒ හැම දෙයකටම අපේ වචන වලින් අපි ප්‍රතිචාර දක්වන විදිය. හමුවන්න ආයිත් මග බලාගෙන හිටියා චන්දසෙන හෙට්ටියාරච්චි කලින් ගීතයේදී. ශෛලි වයිජයන්ත හැබැයි මේ කියන්නේ හමුවන්න ආයේ නම් හැකිවන්නේ නැහැ ඉතින්.
2: අපි දෙන්න ඔන්නේ අපි දෙන්නට හරිම ආදරෙන් අර ඉස්සෙල්ලා ගීතේදී අර පොඩි පොඩි නොහඳ නොකාඩු හින්දා තරහ වෙන යාළු වෙන දෙන්නේ වගේ නෙමෙයි මේ දෙන්න හුඟක් ආදරෙන් හිටපු දෙන්නේ. මට මතක් වුණා තව කවියක් උපුට ගන්නවා මොනිකා මෙතනදී නදේශ දිල්හාන් රචනා කරන්නේ මෙරුවනි බොහෝ තුති කියන කාව්‍ය සංග්‍රහයට. මේ කවිය මිනිස්සු හොයන්නේ දේශගුණික ප්‍රේමයක්, 365 දවසේම වෙනස් නොවන හදවතක්, ප්‍රේමයට තියෙන්නේ කාලගුණික පිස්සුවක්, නොහිතන තප්පරෙ වෙනස් වෙන පුරොත්තක්. එහෙනම් ප්‍රේමය හැමතිස්සම වෙනස් වෙන හින්දා තමයි අපි කලින් අහපු ගීතයේදීත් අර හිතරි දිලා වෙම් වෙලා යන්නේ. මේ ගීතය ඇත්තටම අපි ක්ලරන්ස් අහපු ගීතයත් එක්ක ගොඩක් සමාන වෙනවා. ඒ කියන්නේ ඔහුට මේ යථාර්ථයක් විදිච්ච යථාර්ථයක් විදිහට පේන ප්‍රේම සම්බන්ධතාව දැනෙන්න
1: සීනයක් වගේ.
2: හීනයක් වගේ. මොකද ඒක නොවිය හැකි. විය නොහැකි බව ඔහු කලින්ම දන්නවා. හැබැයි එකම දෙයක් ඔහු දන්නා, ඔහු ඒ තරම්ම ඒ කොච්චර දෙවුණත් ඇයට ආදරේ. එහෙනම් ඔහු කියන්නේ ඒකයි අපිට ආයෙ නම් හම්බ වෙන්න ලැබෙන්නේ නැහැ. දැන් මේ කතාව ඉවර වෙනවා. අපි දෙන්න අපි දෙන්නට හරිම ආදරෙන් තමයි හිටියේ. ඒ වුණත් ඔහුට බලාපොරොත්තුවක් තියෙන බව යන්තම් ඉඟි කරනවා.
1: ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම සියලුම බලාපොරොත්තු අතහැරලා දාලා නැහැ වගේ.
2: ඊළඟට කියනවා අපි අපින් වෙන් වෙලා නෙත කඳුළු සලසලා ඒ නෙතඟ කඳුළු සතුටු විඳිමු දිනකෙක් වෙලා. හරි අපි අපින් වෙන් වෙලා යමු. දැන් දෙගුරු නැකමැති නම් හරි හේතුවක් ඉඳන වෙන්නේ. හැබැයි ඒඳ අපි අඬන්න යමු දෙපැත්තකට වෙලා. කවදා හරි මේ පරිවාස කාලේ ඉවර වෙලා අපි එක්කම කියන බලාපොරොත්තු ඔහුට තියෙනවා. ඒ බලාපොරොත්තු එක හිතින් හිටියොත් එහෙම කරගන්න පුළුවන් වෙනවා. හැබැයි ඒ වෙනකොට ජීවිතයේ දේවල් වෙනස් වුණොත් මොකද වෙන්නේ මොනික? මට මතක් වෙනවා කොලරා කාලේ යාලේ කියන කෘතියේ ෆ්ලොරෙන්ටිනා අරීසයි ප්‍රේම්තා දාස්ගේ කතාව. ඒ වෙම් වීම ඇතුලේ තමයි ඇය තේරුම් ගන්නෙ ඇයට ගැළපෙනම් කෙනා ඔහු නෙවෙයි කියලා. ඉතින් එහෙම අවස්ථා එන්න පුළුවන්. මේ යෝන් ප්‍රේමයේ සමහර වෙලාවට අවසාන ප්‍රේමය නොවෙන්නත් පුළුවන්.

0: 105 FM 93.7 La Khana Radio ITN
1: Obe Kotipati Sihineya Ada Sabaveida Ratri 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
0: FM 93.5 FM 93.7 ලක්හඬ රේඩියෝ ITN
2: සඳදිය දහර අහගෙන ආදරෙන් ලක්කනත් එක්ක ඔබ අදත් සඳදිය දහර වෙනුවෙන් ගෞරවණීය සහභාගිත්වය ශ්‍රජාවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජන සන්නිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය ආචාර්ය හංසමාලා රෙටි කහපල. සමහර ප්‍රශ්න තියෙනවා මේ අපි හිතේ තියාගෙන හිටියට අනිත් අය දන්නේ නැහැ. හැබැයි ගොඩාක් කලාවට මං හිතන්නේ මේ කාන්තාවන්ගේ සන්නිවේදනයේ තියෙනවා යම් කිසි ආකාරයක අඩුව අපි හිතන දේ අනිත් කෙනා දන්නවා. එහෙම තමයි අපි හිතන්නේ. අපි කියන්නෙත් වෙන දෙයක්, අපේ අංගචලන වලින් ශරීර භාෂාවෙන් පේන්නෙත් වෙන දෙයක්, හැබැයි අපේ හිතේ තියෙන වෙන දෙයක්. අපි හිතනවා අච්චර ගොඩක් වෙනස් දේවල් වලින් ඒ ප්‍රකාශනය කරාට පස්සෙත් අපේ හිතේ තියෙන දේ අනිත් කෙනාට තේරෙන්නේ නැති කියලා.
3: කොටින්ම බෑ කිව්වොත් ඒ කියන්නේ හා
2: හා කිව්වොත්
3: ඒ කියන්නේ බෑ.
2: ඉතින් ඒ නිසා හරියටම කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න දෙතුන් වතාවක් උත්සාහ කරන්න වෙනවා. එතකොට ගැටුම් වෙන්නේ නැහැ. අමිලා නදේශානි ගායන ගීතයක් තමයි අපි ඊළඟට අහන්නේ. අර කලින් ගීතයේදී ශලි අහුවනේ ප්‍රශ්නයක්, ඔබ දන්නවාද ඔබට මගේ තියෙන ආදරේ කියලා? අමිලා කියන්නේ ඔබ දන්නවාද දන්නේ නැහැ මං ආදරේ කළා සිතෙන් කියා. ඒකත් දන්නේ නැහැ.
3: ඔබ දන්නවාද දන්නේ නැහැ කියලානේ කියන්නේ. ඒ කියන්නේ ඉස්සලා කිව්වෙත් ඔහු ඒ තරම් ආදරේ කළා කියන පෙම්වතියට දැනුණද කියන ප්‍රශ්නෙකට තියෙනවා. හැබැයි මගේ හිතේ වට මහා ගොඩක් ආදරය තියෙනවා කියන එක තමයි කියන්න ඔහු උත්සාහ කරන්නේ. මෙතනදි කියන්නේ මං ආදරේ කළා සිතින් කියලා. එනේ හිතින් තමයි ආදරේ කළා. සිතින් විතරක් පෙම් කරන්නම් වගේ අවස්ථාවක් තියෙන්නේ. ඔබ මා ළඟින් තියා මං ආදරේ කියා කියන්නේ කෙසේදෝ දන්නේ නැහැ. ඇය හිතින් හිතනවා මං කොහොමද ආදරේ කියන්නේ කියලා. දැන් අද ශ්‍රී ලාංකේය සමාජ සංස්කෘතික වටපිටාව ඇතුළේදී හැමතිස්සම ආදරේ කියන එක ප්‍රකාශ කරන් කිරීමේ පළවෙනි අවකාශය දීලා තියෙන පිරිමින්ට ගෑනු ළමයිට ඉස්සර වීමේ හැකියාවක් නැහැ.
2: අපිට ගෑනු ළමයි ඉස්සර වුණොත් ඒක හරි නෑ වගේ කතාවකුත් තියෙනවා.
3: කොච්චර කිව්වද ලේඩීස් ෆස්ට් තරවද මේවද කිව්වට ගෑනු ළමයින්ට මම යාට ආදරේ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ගෑනු ළමයින්ට පුළුවන් තරම් තියෙන්නේ ඒ ආදරේ කියන එක ඉංගි බිංගි වලින් කරණේවෙන්
2: අර 64 මායන් වලින් එහෙම
3: පෙන්නන්න. එහෙම පෙන්නුවත් ඒ තමන් කැමති කෙනාගේ ටයිප් එක අය නොවුනොත් ඔව් ඒක දන්නේ නැති ගානටම යනවා. ඉතින් හැබැයි පිරිමින්ට මේ සර්ව බලධාරී දෙවියන් විසින් ඒ අවස්ථාවේ වරප්‍රදානය කරලා තියෙනවා. එයාට පුළුවන් කැමති කැමති කෙනෙක්ගේ
2: අහන්න.
3: එතකොට පළවෙනියත් කැමති වෙලා දෙවෙනියත් කැමතිලා තුන්වෙනියත් කැමති වුණොත් එකම වෙලාවේදී ඔන්න ගැටලුවකට මුහුණ පාන්නේ. එතකොට තෝරන්න පුළුවන් කොයි එක්කෙනාද කැමති කියලා. තෝරගත්තට පස්සේ ඉතුරු දෙන්නටත් ආයෙ සිද්ධ වෙනවා කවදා හෝ කෙනෙක් අහනකම්ම ඉන්න. මම දක්වනවා මොනික අපේ බැච් එකේදී එක්තරා යහළුවෙක් හිටියා. ඔහුට පෙම්වතියක් හිටියේ නැහැ. ඔහු කොයිතරම් එක ගැන නොසන්සුන් වුණාද? අර මලකට බම්බරෙක් නැහැ වගේ බම්බරෙක්ට මලක් නැහැ කියන එකත් ප්‍රශ්නයක්. එහෙනම් ඔහු එකම පෝලිමේ ද ළමයි ඒ දවස්වල රැග් අද වගේ නෙමෙයි රැග් එක ටිකක් දරනකොට තිබිච්ච කාලේ ද ළමයි ගෑළමෙන් පෝලිමේ ඉන්නකොට පළවෙනි ළමයාගේ අහනවා බෑ කියමු ඊළඟ එක්කෙනාගේ. ඔහු පෝලිමට ඔක්කොගෙම අහනවා. ඔක්කොගෙම හා කියනකම් කවුරු තාගේ නැහැ. ඉතින් ඊට පස්සේ බැලපෙන ඉඳලා ඒ කාලේ දැනුත් දැන් තෝරනට වැඩිය වෙනස් ඒ කාලේදී ඔය ඇනපති කියලා එකකුත් තෝරලා තිබුණා තියෙනවා. වැඩියෙන්ම ඇන කියන්නේ මේ ඇන නෙමෙයි ඇන මුරුචි නෙමෙයි අර පෙම් පතාවලින් බිඳෙන කෙනා බවට පත් වෙන කෙනා. ඉතින් ඒ වගේ අවස්ථාවක් තියෙනවා. දැන් ඒ කියන්නේ එහෙම අවකාශ දීලා තරුණයන්ට සමහරලාට කැමති මලක් තෝරා ගැනීම හැකියාව ලැබෙන්නේ නැහැ. ඉතින් මෙතනදි කියනවා සිතුම් සිතේ තද කරම් පැතුම් මල් ගොඩක් පොදි බැඳන් දුටුවදා ඉඳන් හදේ බැඳි ආදරේ රසේ ඇය කියලා නෑ. ඇයට අඟවන්න හම්බ වෙලත් නෑ. ඇය හැබැයි තනියේ මේක පාර්ශ්වීය ප්‍රේමයේ ඉඳලා තියෙනවා. ඔහු දැකීම ඇගේ නෙතට රසඳුණා. ඔහු සමග කාලය ගත කිරීමේ සතුටක් තියෙනවා. ඒක විතරක් නෙමේ, හරහා ප්‍රාර්ථනාත් ඇය පොදි බැඳගෙන තියෙනවා. අර කලින් අපි හපු නිරංජලාගේ කෙදිනද කූඩු සදන්නට එන්නේ කියන ප්‍රාර්ථනාවේ ඇය ඉඳලා තියෙනවා. හැඟුම් දැන් හුඟක් දුර ගිහින් සිතින් වෙන් කරන්න බැරි තරම් දැන් වෙලා තියෙන්නේ. තත්ත්වයේ භයානක තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඔහු නොදෙක සිටින්න බැරි තරකට. හැබැයි නොකියා ඉඳින් කෙසේ කියන්නේ නැතුව ඉන්නත් බෑ. සිතට ඉවස ගන්නත් බෑ. නමුත් සමාජ තහංචියක් තියෙන බව නොකියුවත් අපිට පැහැදිලි වෙනවා මේ තහංචියේ තමයි ඇයට ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මෙහෙම ගෑනු ළමයි සමහර වෙලාවට සමාජශීලී ගෑනු ළමයෙක් නම් ඕක නොතකා කොහොම හරි එතෙන්ට යන්න පුළුවන්. හැබැයි එහෙම නොවන ගෑනු ළමයිනොත් මේ රටේ ඕන තරම් ඉන්නවා. තමන්ගේ ආදරේ හිත ඇතුළෙම වලලලා දාලා ජීවිතේ ඉස්සරහට යන්න සිද්ධ වෙච්චා.

0: ආත්මක වියමන සඳදියතර සඳදියතර
1: ඔබ මාළගින් තියා මං ආදරේ කියා කියන්නේ කෙලෙසදෝ කවදදෝ කියලා ප්‍රශ්න ටිකක් නෙමෙයි අමිල ඇහුවේ. දැන් කරින් අල්මේදා කියනවා මෙහෙම, රන් රුවන් ගෙනල්ලා මාළගින් තියාලා නොඉල්ලනු ආදරේ. ඒවට නම් මම
2: ලැස්සෙන්නේ
1: නැහැ.
2: ඒ කියන්නේ ගීයකින් කෙසේ ස්කියම් සිතුම් ලයේ. දැන් කලින් අහපු ගීතයේ ආදරේ ප්‍රකාශ කරගන්න බැරිවයි ඇහිටි. එනිසා කිව්ව මම ළඟින් තිබ්බත් මං කොහොමද කියන්නේ කියලා. මෙතන තියෙන්නේ මට මේක කරන්න බෑ, මට ආදරේ කරන්න බෑ, ඒක මං කොහොමද කියන්නේ කියන ප්‍රශ්නේ මේ තරුණියට තියෙනවා. ඇය කියන්නේ රත්තරන් රුවන් ගෙනල්ලත්, ඒක රත්තරන් මැණික් ගෙනල්ලා කියන්නේ ආර්ථිකමය වශයෙන් ද්‍රව්‍යමය වටිනාකම් තියෙන්න පුළුවන් දේවල් ගෙනල්ලා දුන්නත් ආදරේ මිල කරන්න බෑ. අහන්න එපා කිය. දැන් අර ඇහුවේ නෑ කියන ගැටලුවට තියෙද්දි මෙතනදි කියන්නේ මේ තරුණයාට පෙම්වතාට කියනවා, ඔබ අහන්න එපා, ඇහුවට වැඩක් නෑ, මම්මගේ ආදරේ පුද කරන්නේ නෑ. දැන් මෙහෙම අහලා තමන් කැමති ගෑනු ළමයක් එහෙ ආරාධනාව ප්‍රතික්ෂේප කරපුවාම තරුණයා විඳින වේදනාවත් මේ ගීතයේ තියෙනවා මොනිකා. මොකද ඇය කියනවා, සෝසුසුම් හෙලා නෙත් ඔබේ නමා බලා ඉන්නේ ඇයි, සෝසුසුම් හෙලා මා ඉන්නේ ඇයි, මම මොකටද දුක් වෙලා ඉන්නේ, මම මේකට කැමති නේ, අපි මිතුරන් වගේම ජීවිතයකටම, මොකද මට මෙහෙම ප්‍රේම සබඳතාව වැටළුව යනවට වැඩිය ඔබේ යාළුවෙක් විදිහට මගේ ජීවිතේ ඉන්නේ එක වටිනවා. ඒත් නැති වෙලා තවත් පැහැදිලි කරලා කියනවා, වෙනින් කෙනෙක් සොයා සිනාසෙන්නකෝ, මා ඔබේ සිතින් මකාලන්නකෝ. මෙහෙම එකක් වුණා කියලා හිතන්න එපා. මොකද මට මේ මිත්‍රත්වය වටිනවා කියන එක කියන අතරම ඇයට ඔහුත් එක්ක ප්‍රේම සබඳතාවක් ගොඩනගා ගැනීමට තියෙන නොහැකියාව. කියන්නේ අපිට කැමති හැමෝටම අපිට කැමති වෙන්න විදිහක් නැහැ.
1: අපිත් කැමති වෙන්න එපා.
2: ඒකත් දෙපැත්තම කැමති වෙන්න එපා. ඉතින් එතනදී ඇය ඍජු තීරණයකින් නෝ මට මේ ප්‍රතික්ෂේප කිරීම සිද්ධ කරපු විදිහ. ඉතින් මෙතනදී අර අගතියට පත්වෙච්ච පාර්ශවය ගැන දුකක් තියෙන හින්දම තමයි මේ වචන යොදාගන්නේ, සිනහසෙන්නකෝ මකාලන්නකෝ වගේ වචනත් ඇය යොමු කරලා තිනවා. අර සෙව් සිත පාරවන සෙව්වන්දියේ වගේ රුදුරු වචන වෙනුවට,
1: ඒ කියන්නේ ආයෝජනා කරන වෙනින් කෙනෙක් සොයා සිනාසෙන්න

0: реалнака виемена. Саде тие тахара. Саде тие тахара.
1: Атетее седону бохо девал апе матаке тамай тиенни. නැතයි ඉතින් ඒ සිදුවීම් දැන් සිද්ධ වෙන්නේ නැහැ නේද? ඒවා වර්තමානයේනේ. හැබැයි අතීතය කියන්නේ අපිට කවදාවත් අමතක කරන්නත් බැරි දෙයක්. ඒ නිසාම තමයි අතීතයේ කතා ඉස්සර මෙහෙම වුණා ඒ කාලේ ඉස්සර මෙහෙමනේ කියලා අපි කොච්චර හරි අපි හැම කතාවකටම ඒ වගේ කතාවක් ඇඳගන්නේ. අතීතයේ කතා මකා දමා සිනාසෙමු කියලා තමයි කොරීනල් මේ දැකුවේ. නදී මල් කියනවා අතීතයේ කතා පාවී කියාවේ සැඩ මාරු තේරලි හැම
2: ඔහු කියන්නේ මේ අතීතයේ කතා අමතක කරන්න කියලා. ඒව ඕනේ මට ඔබේ අතීතයේ වැඩක් නෑ. මාත් එක්ක ගෙවෙන වර්තමානයේ විතරයි මට වටින්නේ කියලා කියන්න හේතුවක් තියෙනවා. අඳුරේ ගිලී තනි වේලා මෙසේ නාඩන් ඉතින් සොඳුරේමගේ මේ අඳුරේ කියන්නේ මේ අතීතේ. ඒ අතීත අන්ධකාරයේ තමයි ඇය තනි වෙලා ඉන්නේ. ඔහු ඊළඟට කියනවා පිළිගන්නේ මානුඹ සීතාවසේ හද මන්දිරේ සරසලා. දැන් මේ සීතා කියන්නේ රාමගේ සීතා. අපි දන්නේ රාවණා සීතාව පැහැරගෙන ආවා. ඊට පස්සේ රාම තමන්ගේ පුරුෂ ශක්තිය ඔක්කොම පෙන්නලා
1: හනුමානත් අරගෙන
2: වානර හමුදාවත් අරන් ඇවිල්ලා රාවණාවත් තනිකරම මරලා දාලා ලංකාදීපේ ගිනිබත් කරලා සීතාව අරන් ගියා. නමුත් මේකේ තියෙන අනිත් කතාව තමයි එහෙම ගියාට සීතාව සැක කරන්න ගන්නවා රාමා.
1: ඒ නිසා තමයි ඇයට සිද්ධ වෙන්නේ අග්නි පරීක්ෂාවට යමු වෙන්න. තමන් පවිත්‍රයි කියලා මේ රාමට කියන්නේ.
2: දෙවියෙක් වුණත් රාමා වුණත් පිරිමියෙක් එක්කලා සෑහෙන කාලයක් තැනක හිටියා කිව්වොත් ඒ හිටියේ එකටද නැද්ද කියන එක අදාළම නැහැ. නමුත් ඇයව පිරිමිය පැහැරගෙන ගියා කියන හැඟීම මත ඔහුට සිද්ධ වෙනවා දෙවියෙක් වුණත් තමන් එච්චර ආදරය කරපු ඇය ගැනත් සැක හිතන්නේ. ඒකට හේතු කරනවා කිව්ව අතීත කතා තියෙනවා, සමහර කතාවක තියෙනවා. මේ ඔක්කොම පුරාණෝක්තීන්. එක දවසක් කෙනෙක් ඇයගෙන් අහනවා සීතාවගෙන් රාවණා කොයි වගේද කියලා. පර කෙහෙල් පත්‍රයක රාවණාගේ රූපයෙන්ද කියනවා. ඇඳෙනකොට රාම එනවා දැකලා ඇඳ යටට ඒක දැම්මා කියනවා. ඒ රූපේ කෙහෙල් පත්‍රයක ඇඳපු එක. ඊට පස්සේ රාමා එයනේ නිදාගත්ත පැත්ත හෙලවිලා තිනෝ රාවණාගේ බලයෙන් කියලා කියන. ඒතර රාවණා බලවන්තයි කියලා. ඒ මොකක් වුණත් තමන්ව එච්චර කාල තමන් එච්චර රූපශ්‍රියෙන් ඉඳිද්දි ඇඟට නියපොතු පහරක්වත් කියන පොඩි අතින්වත් අල්ලන්නේ නැතිව තමන් ආරක්ෂා කරපු පිරිමියෙක් මොන වගේද කියන එක ගැහණුන්ගේ හිත අභ්‍යන්තරේ වෙනස්ව සිතුවිල්ලක් ඇති කරන්න ඇති මොනික. සීතටත් ඒක නැති වෙන්න විදිහක් නැහැ. සීත ඒකට විමතියටපත් වෙන අනිත් පැත්තේ තුන තමන් වගේ රූපවන්තියක් අරගෙන ගිහිල්ලා එහෙම නොකරපු එකන මේ මනුස්සයා මොන වගේ මනුස්සයෙක්ද කියන හැඟීම. ඒ ගෞරවයට දෙවෙනි වෙන්නේ රාමගේ යුද ජයග්‍රහණය. අච්චර කැප කිරීම කරපු එකට වඩා රාවණාගේ තියෙන ඒ හැඟීම වැඩි වෙනවා. ඉතින් ඒම වුණත් මෙතනදි කියනවා පිළිගන්නේ මම නුඹ සීතාවසේ. අර පාරිශුද්ධත්වය ඇයට තිබ්බා. මෙයා ශාරීරික පාරිශුද්ධත්වය සීතාවට තිබිච්චිනදම අපි හැම තැනකදීම ඒ බඳු කාන්තාවන් සීතා නමින් නම් කරන්නේ. හැබැයි අභ්‍යන්තරේ ඇයගේ හිතේ රාවණා ගැන හැඟීමක් නොතිබුණාම කියන්න බෑ. පසු කාලේන විවිධ චිත්‍රපට විවිධ කතාන්තර මේ සම්බන්ධයෙන් ඇති වුණා. මොකද මේ රාවණාගේ ඒ තියෙන අසමාන පුරුෂ චිත්තය ගැන කියන්න. ඒ කියන්නේ රාවණාගේ අයෝමය බව හෝ ඌට තියෙන මේ දක්ෂතාවය නෙමෙයි, ඒබඳු හිතක් තිබීම තමයි වැදගත් වෙන්නේ. මොකද ඒ වගේ හිත තියෙන පිරිමි නෑ ලෝකේ. ඉතින් රාවණාවෙත් වැදගත් වුණා. ඒ නිසා ඔහු කියනවා ගංගා තරංග පරද්දන්න තරම් අඬන්න එපා. ඒ තරම් අඬලා තියෙනවා. මේ ඔක්කොම අයින් කරලා නළලේ නුඹේ ඇඳ තිලකේ පවා කියාවි මගේ ප්‍රාර්ථනා. මම නුඹව විවාහ ප්‍රාප්ත කර ගන්න දෙන ප්‍රතිඥාවක් තමයි නුඹේ තිලකය. ඒකින් කියන්නේම මම ඔබට බොරුවක් කරනවා කියන එක නෙවෙයි. ඒ නිසා මගේ හදවතේ නැවතිලා නවසඳ දිහා බලන්න. මේක මේ ආත්මෙට මේ මොහොතට විතරක් නෙමෙයි මම ඔබව පිළිගන්නේ මගේ සංසාර පතිනිය විදිහටමයි. මණිමේකලාව ගිලිහුණත් ඔබ ඒක බිඳිලා ගියත් කිසියම් හේතුවක් නිසා මම ඔබව ඒ ආදරේ පිළිගන්නවා. ඇත්තටම මොනිකා ඒ බඳු මිනිසුන් මේ ලෝකේ ජීවත් වෙනවා නම් ඒ අතීතේ කතා අමතක කරන්න පුළුවන් නම් මේ සඳදිය දහර ගලන්නේ ඒ අය වෙනුවෙන් ආදරේම අරගෙන.
1: අපි ආදරේම අරගෙන නැවත හමු වෙනවා ඔබව මේ සඳදිය දහර තුලදී. සාදරයෙන් ප්‍රාර්ථනා කරන්නේ ඔබට සුබ රාත්‍රියක්. රංජන් පුෂ්පකුමාර.

0: ප්‍රාණ සම ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සඳදී තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 දන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 දන නිදානේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලාංකේය විශ්වාසයෙන් දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරු කුමන්න අදම අමතන්න 0117 679 579

0: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
1: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය දුරලන්
0: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
2: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ උණුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් සයිඩ් ලයිට්
3: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0707 03 93.5 93.7 සර්ච් ලයිට් සමාජ ගවේෂණය
4: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
5: ලක්හඬ ගෝල්ඩන් වොයිස්
6: අපි සොයන්නේ නුඹේ හඬයි
4: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්දුරු එකේ සිට හතර දක්වා
5: ලක්හඬ ගෝල්ඩන් වොයිස්
7: මානවී

0: கதை நுண்ணியன ஹத ஜோதி இருதா ராத்திரி ஹத்தட ஹிமாலிக்க ஜோதி ராத்திரிய
1: channel that shaped generations from the stories you grew up with movies that resonate musicals that ignite the soul documentaries that open your eyes all in one place all on your terms a legendary name returns redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape this is not just streaming this is the future of Sri Lankan entertainment ITN Max
2: අධ්‍යක්ෂණය ශාන්චය රත්න
3: මං හිතන් ඉන්නේ ටවුන් එකේ අර කළුමා මගේ ගරජ් එකේ වැඩට යන්න කියලා
4: මොකක් හරි ගමන් නෑ පුතේ උඹ කැමති දේ කරහන් නිකන් කාලේ කකා ප්‍රස්තියාදේවි ඉන්නවට වඩා ඒක හොඳයිනේ. අනිත් ඒ කාලේ කකා රක්තියාදේවි ඉන්න උඹේ අම්මයි තාත්තයි කෝටිපතියෝ නෙමෙයිනේ. හැබැයි ඉතින් මම නම් උදේ අවස මේ බයිසිකලේ කෝටි ගාණක් අරගෙන එහාටයි මෙහාටයි එහාටයි එහාටයි යනවා.
1: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

0: FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN.
1: වෙලාවරාත්‍රී 10යි ඔබ මේ ලක්හඬ අහගෙන ඉන්නේ. ජීවිතේ හීන කියන්නේ අපි හැබෑ කරගන්න කැමති දේවල් සහ අපි ගොඩක් උත්සාහ කරනවා හීන එක එක විදිහට හැබෑ කරගන්න. හැබැයි සමහර තැන්වලදී අපිට හිතෙනවා මේ ක්‍රමය ටිකක් අමාරුයි කියලා. අන්න ඒ වගේ තැනකදී NLB ලොටරි ටිකට් එකක් අරන් බලන්න ඔයාගේ හීන හැබෑ කරගන්න ඔයාට මඟ පෑදේවිද කියලා. මේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: എൻഎൽബി ജീവിതത്തെ സിഹിനേട്ട് വാസനാവേ ആശീർവാദയ.
1: අයිෆෝන් මිනිත්තු 30ක් තුල කෝටි ගණනක රටටම බෙදෙන NLB ජාතික ජය වන්නේ වාසනාව යඩ හොරවයි අපි මේ ආරම්භ කරන්නේ. NLB අපේ ලොතරැයි පවුලට එකතු වුණු අලුත්ම සමාජිකයා වන ආයුබෝ ලොතරැයි මේ මංගල දිනුම් වාරය ඔක්තෝබර් මාසයේ 12 වෙනිදා විශේෂ දිනුම් වාරයක් විදිහට ක්‍රියාත්මක කරනවා. තෝරා ගන්න ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය සමග අංක 4ක් මුල සිට අගටත් අග සිට මුලටත් පිළිවෙලින් ගලපාගෙන රුපියල් ලක්ෂ 5 සිට රුපියල් 40 දක්වා සාමාන්‍ය ත්‍යාග රටාවෙන් දිනුම් අවස්ථා 15කින් දිනුම් හිමි කරගන්නවා. විශේෂ දින මැදින් රුපියල් මිලියනේ තෑගි රුපියල් ලක්ෂයේ තෑගි රන් කාසි රසක් දිනා ගන්න ඔක්තෝබර් මාසයේ 12 වන දින දිනුම් අදින ආයුබෝ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලට ගන්න අපි ඔබට ආරාධනා කරනවා. දිනපතා දිනුම් අදින ආයුබෝ ලොතරැයිෙන් ඔබට දිනුම් වූවි ආයුබෝ වේවා. ඉතින් අද අපිට ඔබේ ජයග්‍රහණයේ නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී ගායනී ක්‍රිෂාන්ති ද සිල්වා මහත්මිය අධීක්ෂණ මණ්ඩලය හා සමගින් එකතු වෙනවා. මුදල් අමාත්‍යාංශයේ ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් LJ බමරබොටුව, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ MPD ප්‍රියානි පතිරණ, ශ්‍රේෂ්ඨ පොලිස් අධිකාරී චන්ද්‍රසේකර බණ්ඩාර සහ විගණන අධිකාරී KM දිසානායක යන මහත්මීන් සූදානම් වෙන්න ඔබේ ජයග්‍රහී ගමනට. ආරම්භ කරමු එහෙමනම් 602 NLB ජය දිනුම් වාරේ. NLB ජය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය R ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 3, 9, 8 සහ බිඳුව. අපේ රටේ සංවර්ධනය වෙනුවෙන් රජ ඒකාබද්ධ ආරමුදලට ඍජුවම දායක වන NLB ජය ලොතරැයි පතෙන් මේ වසරේ රුපියල් ලක්ෂ 5 බැගින් දිනු වාසනාවන්තයින් 377 දෙනෙක් වගේම රුපියල් 50,000 බැගින් දිනු වාසනාවන්තයින් 9,527 දෙනෙක් අපි බිහි කරනවා.
2: Today's selected English letter is R. The winning numbers are 3, 9, 8 and 0.
1: අද ලක්ෂ 5 බැගින් දිනන වාසනාවන්තයින් 2 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහ ලොතරැයි පත් අලෙවි කරන්නේ JK ජයනෙති බදුරලිය සහ SG චන්ද්‍රසිරි මහනුවර අපේ NLB ලක්ෂ 77,960 මුදලක් අපි බෙදා දෙනවා.

0: යවසන් වාසනාවන්තංකය අංක 24 ශ්‍රී ලංකාවේ නාමය ලොව පතල කරවන ක්‍රීඩා ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් පිහිටපු ක්‍රීඩා අරමුදලට මෙන්ම සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජයේ කබාද අරමුදලට දායකත්ව ලබා දෙන හඳහන ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 13 දෙනෙක් දසලක්ෂපතියන් 192 දෙනෙක් අපි බිහි කරනවා.
1: Today's selected zodiac sign is Gemini. The winning numbers are 23, 59, 38 and 24.
0: අද හඳහනෙන් වාසනාවන්තීන් 131744 දෙනෙක් අතරේ රුපියල් 101,200 මුදලක් අපි බෙදා දෙනවා. හෙට හඳහන ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් 35,70,520. සත් දිනම ජය නියත ගොවිසත 4,576 වන දිනුම් වාරය අපි දැන් ආරම්භ කරමු. අද වාසනාව ගැන ඉංග්‍රීසි අක්ෂරය G. වාසනාවන්ත පළමු අංකය අංක 29. මෙන්න ඔබේ දෙවන වාසනාවන්ත අංකය අංක 60. තුන්වන ඔබට වාසනාව ගැන අංක 37. ඔව් අද අවසන් වාසනාවන්ත අංකය අංක 42. අපේ රටේ කෘෂිකර්මාන්තය නගා සිටුවීම වෙනුවෙන් දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්ව ලබා දෙන ගොවිසත ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 2 දෙනෙක් 20,00,000 ප්‍රථම ත්‍යාගලාභීන් 85 දෙනෙක් අපි රටට බිහි කරනවා.
1: Today's selected English letter is G. The winning numbers are 29, 60, 37 and 42.
0: ලක්ෂ 20කට හිමිකම් කියන ප්‍රථම ත්‍යාගලාභී අපි අදත් බිහි කරනවා. ජයග්‍රහ ලොතරැයිපත අලෙවි කරන්නේ බිබිල NLB අලෙවි නියෝජිත ලලිත් අලුත්ගේ. ඒත් සමගින් වාසනාවන්තීන් 121,631 දෙනෙක් අතරේ රුපියල් 92,55,640 මුදලක් අපි බෙදා දෙනවා. හෙට ගොවිසත ඔබේ සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 8,74,58,917,16.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි වැඩි
2: වෙලා.
3: අංක 3ට
2: 50,000. අංක 3යි ලග්නේ 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
2: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් 450 වන දිනුම් වාරේ අපි මේ ආරම්භ කරන්නේ. අද ඔබේ සුබ ලග්නය කන්‍යා. අද පළමු සුබ අංකය අංක 46. දෙවන සුබ අංකය අංක 13. අද ඔබේ තුන්වන සුබ අංකය අංක 20. අපේ රටේ සංවර්ධනය වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයි පතෙන් මේ වසරේ රුපියල් 105ක් වූ ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනාගත් වාසනාවන්තීන් 361 දෙනෙක් රුපියල් 50,000 බැගින් දිනු වාසනාවන්තීන් 1830 දෙනෙක් අපේ රටට බිහි කළා තියෙනවා.
1: Today's selected zodiac sign is Virgo. The winning numbers are 46, 13 and 20.
0: අද රුපියල් 105ක් වූ ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනාගත් වාසනාවන්තීන් 2 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහ ලොතරැයිපත් අලෙවි කරනවා. AG ජයලත් අම්පාර සහ DU ගුණසේකර ආනමඩුව අපේ NLB අලෙවි නියෝජිත වරුන්. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තීන් 6 දෙනෙකුත් අපි අද බිහි කරනවා. ඒත් සමගින් වාසනාවන්තීන් 102,959 දෙනෙක් අතරේ රුපියල් 85,15,801 මුදලක් අපි බෙදා දෙනවා. දැන් තවත් ලොතරැයිපත් 4ක වාසනාව ඔබට අරගෙනවා. ශිරෝමි සමගින් රාධිකා.
1: මේ ළඟට මෙගා පව.
4: ඒක ඇත්ත වශයෙන්ම අද ඓතිහාසික අවස්ථාවක්. ජාතික ලොතරැයි මණ්ඩලයේ විසින් දින 7ම අදින අලුතෙන්ම හඳුන්වා දෙන මේක සම්පූර්ණයෙන්ම අලුතෙන්ම ලොතරැයියක් සෞඛ්‍ය සංවර්ධනය සඳහා දායක වෙන විදිහට ලොතරැයි මණ්ඩලය විසින් මේ සත්කාරය කරලා
5: තියෙනවා.
4: ආයු බෝ ටිකට් පතක් මෙලිදී ගන්නවා කියන්නේ අත වශයෙන්ම සමාජීය වගකීමෙන් යුතුව කරනු ලබන දායකත්වයක් හැටියට තමයි අපිට තේරුම් ගන්න. එතකොට ඒ අනුව සෞඛ්‍ය ශක්තිමත් කිරීමට මෙය ඉතාම වැදගත් වෙනවා. එතකොට මේ සියලු අපට ලබා දෙන අරමුදල් තැන්පත් වන්නේ සෞඛ්‍ය සංවර්ධන අරමුදල. සෞඛ්‍ය සංවර්ධන අරමුදල තියෙන්නේ එකක් රෝහල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේදී දායක වෙන්න, ඒ වගේම අත්‍යවශ්‍ය උපකරණ ලබා දීම සඳහා, ඒ වගේම සෞඛ්‍ය පර්යේෂණ සඳහා, ඒ වගේම මහජන සෞඛ්‍ය වැඩසටහන් සඳහා. මේ ප්‍රධාන කාරණා අතර තමයි සෞඛ්‍ය සංවර්ධන අරමුදල දායක වෙන්නේ.
5: ඉදුම් භෝවේ ආයු භෝවේවා. ඒ සුවපත් වූ සෑම සිනහවක් පිටුපසම එකිනෙකා නොහඳුනන දහස් ගණනකගේ නොපිළින ආශිර්වාද

0: ආශිර්වාදය තියෙනවා. ඔබ ගන්නා එක ආයුබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. රටේ සෞඛ්‍යයට ශක්තියක් වන NLB ආයුබෝ නවතම ලොතරැය සැවම සුවපත් කරන ආයුබෝ යුතුකමට ඔබගේ දායකත්වය ලබා දෙන්න. දිනුම් බෝවේ ආයුබෝ වේවා.
1: ඔබේ වාසනාව වෙනුවෙන් රුපියල් කෝටි 47ක් වගේ රුපියල් කෝටි 23ක් දිනා දුන් NLP මෙගා පවතුලින් යලිතරක් ලංකාවේ දැකන්තම මෙගා සුපිරිතැඟ ඔබට දිනා දෙන්න සූදානම්. අද ජයග්‍රහින් 20 අක්ෂරය R. අද සුපිරි අංකය අංක 14. ජයග්‍රහින් පළමු ජය අංකය අංක 65. දෙවන ජය අංකය අංක 25. ජයග්‍රහින් තුන්වන ජය අංකය අංක 23. අවසන් ජය අංකය අංක 72. රටේ සංවර්ධන වෙනුවෙන් රජේකාපත් අරමුදලට ඍජුවම දායක වන මෙගා පව ලොතරැයෙන් මෙවසර සුපර ත්‍යාග ලාභින් 6 දෙනෙක් වගේම ලක්ෂ 20 ප්‍රථම ත්‍යාග ලාභින් 75 දෙනෙක් බිහි කළා.
2: Today's selected English letters are super number is 14 and the winning numbers are 65, 25, 23 and 72.
1: අද තෙල්පේ මෙගා පවර් තුලින් ලක්ෂ 2 බැගින් දිනා ගන්න ඔබ අතරින් වාසනාවන්තයන් 5 දෙනෙක් සමත් වෙනවා. ලොතරැයි පත්තල් විකරනවා අනුරුත්තිකා ප්‍රේමරත්න මැදවච්චිය, YM සුගතදාස පාදුක්ක, සුදත් ධර්මසිරි රත්නපුර, WG සේනාරත්න බේරුවල, WAT මංජනායක බුත්පිටේ යන අල්විනු වසනාවන්තයන් 1,23,152 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 80,97,800 මුදලක්. මෙගා පවර් තුලින් හෙට දවස ඔබට තිරණය කරන සුපිරි ත්‍යාග මුදලේ වටිනාකම රුපියල් 30,89,5,734 මුදලක්. පවර් සුපිරි ත්‍යාග රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට ටොයෝටා රේස් මෝටා ත්‍යාග ඔබට දිනා ගන්න පුළුවන්. ජාතියේ මහා ධන සම්පත ධන නිධානය 2364 වන දින මැදීමයි දැන් අපි ආරම්භ කරන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය G. පළමු වාසනාවන්ත අංකය අංක 5. ජයග්‍රහී දෙවන ජය අංකය අංක 9. තුන්වන වාසනාවන්ත අංකය අංක 37. ජයග්‍රහී සිව්වන ජය අංකය අංක 20. රටේ සංවර්ධන වෙනුවෙන් රජේකාපත් අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයෙන් මේ වසරට සුපිරි ත්‍යාග ලාභින් 3 දෙනෙක් වගේම ලක්ෂ 20 ප්‍රථම ත්‍යාග ලාභින් 47 දෙනෙක් බිහි කරලා තියෙනවා.
2: Selected English letters G and the winning numbers are 59, 37 and 20.
1: NLP dana nidahanin adat laksha 2 bagin dina ganna vasanavantyan thedenik samathena lotare patthal vikaranawa SM Pranandu Gonawala Ajith Ranasinghe Katugastota K Pradas Chavakacheri යන වාසනාවන්තයන් 88,518 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 54,72,120 මුදලක්. NLP ධන නිධානයෙන් හෙට දවස ඔබට තිලිර කරන සුපිරි ත්‍යාග මුදලේ වටිනාකම රුපියල් 8,98,81,878,740 මුදලක්. ලොතරැයිලව රජකිරුල මහජන සම්පත 6,334 වන දිනු මැදීමයි දැන් අපි ආරම්භ කරන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය C. ජය අංක 6,97,153. රටේ සංවර්ධන වෙනුවෙන් රජේකාපත් අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයෙන් මේ වසරට සුපිරි ත්‍යාග ලාභින් 16 දෙනෙක් වගේම ලක්ෂ 25 ත්‍යාග ලාභින් 306 දෙනෙක් බිහි කළා.
2: Today's selected English letter is C and the winning numbers are 697153.
1: අදත් NLP මහජන සම්පත ලක්ෂ 25කට හිමිකම් කියන වාසනාවන්තයෙක් සමත් වෙනවා. ලොතරැයි පත අලෙවි කරනවා K රණතුංග කඹුරුපිටිය අලෙවිනු විජිතවරයා. ඒ වගේම ලක්ෂය බැගින් දිනා ගන්නත් ඔබ අතරින් වාසනාවන්තයන් 20 දෙනෙක් සමත් වෙනවා. ලොතරැයි පත අලෙවි කරන්නේ චමිත්ත ඒගොඩ ගමගේ මාතර ප්‍රියන්ත බණ්ඩාර වැලපිටිය, HHK ජයවීර කැකනදුර, UHA වෛද්‍යරත්න මාතර, H ප්‍රේමසිරි පිටකොටුව අලෙවිනු විජිතවරයා විසින් වාසනාවන්තයන් 2 දෙනෙක් බිහි වෙනවා. සමන් ඒකනායක අඹගහගෙදර, S ක්‍රිෂාන්ත් අච්චුපේලි, මතුසං නන්දසිරි වේවැල්දෙනිය, රසික ෂේමාල් රත්නපුර, නලින් බුද්ධික ඇත්කඳුර, DCR දොඩන් තැන්න නුගවෙල, GS ඉත්තමල්ගොඩ තලංගම, NGC ප්‍රියදර්ශනී දඹුල්ල, S ජයරත්න දඹුල්ල, BA සුනිල් ප්‍රේමරත්න මාකොල, P ඇලඩින් පෙරේරා දිගන, නිහල් රත්නමලල ඉප්පකමුව, EJ ඒකනායක සෙල්ල කතරගම, එවගේම කළුතර දිස්ත්‍රික්කිනුත් තවත් එක් වාසනාවන්තයෙක් බිහි වෙනවා. ඒ අනුව වාසනාවන්තයන් 258,905 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 2,03,3,880 මුදලක්. මාතර සම්පත හෙට දවස ඔබට තිලින කරන සුපිරි ත්‍යාග මුදලේ වටිනාකම රුපියල් 2,06,75,752 මුදලක්.

0: නමසේ නවවන වතාවටත් අද වියදමට අත සම්පතින් ඔබට වාසනාව උදා කරන්න අප සූදානම්. ඔබ දන්නවා අද දවසේ භාජන සම්පත ඔබට තෝරා දුන් වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් ජයංක හතරත් අත සම්පතින් ගලපා ගැනීමෙන් ඔබට වාසනාව උදා වන බව. ඒ අනුව අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය C ජය අංක 7153. අද සම්පතින් 250,000 පැගින් දිනා ගන්න අදත් වාසනාවන්තයන් දෙදෙනෙක් සමත් වෙනවා. ලොතරැයි පත්තල්වි කරනවා කේ චන්ද්‍රලතා අනුරාධපුර, BM යසරත්න පැල්මඩුල්ල අලවිනෝචිතපුර. ඒ වගේම රුපියල් 50,000 පැගින් දිනා ගන්නත් වාසනාවන්තයන් 45 දෙනෙක් සමත් වුණා. අද සම්පතින් රටපුරම් වාසනාවන්තයන් අතර අපි බෙදා දුන්නා රුපියල් 1,12,91,480ක මුදලක්. වාසනාවේ සුභ අඩහෝරාවෙන් රටපුරම් වාසනාවන්තයන් 928,148 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 7,87,15,280ක මුදලක්. හෙටත් ඔබට සුපුරුදු වාසනාව උදා කරන්න අප සූදානම්. එතෙක් මතකයේ තබා ගන්න ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය NLB.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදු දහමේ එන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන්

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

බාධාමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද? පවතීද? නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි යථාර්ථයයි. මොහොතක් සිතන්න, මේ කය

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ,

අත්‍ය පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අප සිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන

0: रजक सूत्र देशनाव दिश ज्ञानन वहंसे गंपुल मीतलाव कुहुमन रुवन पा मूल महाविहाराधिपति पूज्यपाद घने कुबरे शांत स्वामी वहंसे
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදුගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසන්දිදාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොයෙක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මේතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේක

පාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

දෙදෙසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළි. වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා.

හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා. මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසු කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන
හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඳවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහි නුවණ නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගුහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

පිරිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරි ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමේන්ද ඔබ සැමට සිතක් සාන්තිය.

පැමිණෙන අනතුරු වළක්වාලනෙහි ඉන්ද පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින්, ඔබයේ සජ්ජායනා කිරීම තුලින්, ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහාණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහාණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සාන්

0: FM 93.5 93.7 ලක්හඬ අහගෙන ඉන්න වෙලාව 2:05 විනාඩි 5යි.
1: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

посетили сасатуян битеде, викаше. Перейди, лаям митнаде, знаю паддатие пинави митеде, рудире, пальтратуетеде, манасик сангиндиаве этви митеде, хейтуан бевен, манасик нимне, ශාරීරික සුවේද දනවති සැලකිලි ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසය. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

වාසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

අතර අගතෙන් පත්‍රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

සිහිවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගංගුල ශ්‍රී පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ